ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා.
3: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
4: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පාවුඩු ගම්පොල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
5: විමසීම් 0777-12-48-999 0771-32-11-758
1: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
0: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි, අප සමිධානන් වහන්සේ අපේ ගුරුවරයාණන් වහන්සේ. උන්වහන්සේ අපට සත්‍ය වූ පාර පෙන්නනවා. උන්වහන්සේ කියනවා මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ ජීවනයයි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙයි. පියාණන් වහන්සේයි අපේ විශ්වාසයේ අන්තිම කොන, දෙවතාත්තා, සර්ව බලධාරී දෙවි සමිධානන් වහන්සේ. උන්වහන්සේ සමග ඒකාත්මික වීමේ මාවත පාර අපට පෙන්වනු ලබන්නේ අප සමිධානන් වහන්සේ. උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ ජීවනයයි. උන්වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ සත්‍ය වන්සා. උන්වහන්සේ මාර්ගය වන්නේ උන්වහන්සේ මාර්ගය නිසා. ඇයි අපි එහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා මෙහෙම, ඔබට ලෝකේ බොහෝ දුක් ගැහැට ඇත. ඒත් කලබල නොවන්න. ඒ සියල්ල මව අභිභවා ජයගත් දෙමි. මාගේ කුඩාර ලැබිය නොවන්න. ඔබ කිසි කලෙක අනාථ වීමට මම ඉඩ නොදෙමි. උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය එකී මාර්ගය ඔබට පෙන්වනු ලැබීමයි. මගේ ආදරණීය දරුවෙනි, උන්වහන්සේව අදහා ලෝකයේ ඇති මේ අබල දුබල සියලු ගති වලින් මිදෙනු පිණිස ඔබ උන්වහන්සේව අනුශාර කරන්න. ඒ භාග්‍ය ඔබට ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සියලු දිනාටම ආයිබෝවන්. අස්සලාමු අලේකුම්. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, යහපත් සාරවත් පසක දෙවියන්ගේ කැමැත්තෙන් යහපත් ශාක පිට වෙනවා. ඒ වගේම අයහපත් පසකින්, යහපත් නැති පසකින්, සාරවත් නැති පසකින් ගස් කොළන් එන එක ඉතාමත් අඩුවෙන් තමා එන්නේ කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. මේ වගේ තමා අපි අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දුන්න. අපේ ගෙදර පරිසරය, අපගේ පාසලේ පරිසරය, අපගේ නගරයේ, අපගේ ක්‍රීඩාංගණයේ යහපත් පරිසරයක් තිබුණොත්, යහපත් දේ ලබා දුන්නොත් ඒ ළමයි අපගේ දුවා දරුවන් යහපත් අය බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ට අපි ලබා දී තිබෙනා වූ පරිසරය යහපත් නැත්තම්, සාරවත් නැත්තම් ඔවුන්ට ලැබෙන්නේ අයහපත් දේ නම්, සාරවත් නැති පසක් නම් එමගින් දරුවන් නරක පැත්තට යොමුවන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම වග බලාගත යුතුයි. අපගේ දුවා දරුවන්ට, සහෝදර සහෝදරයන්ට සාරවත් පසක් මෙන් අපගේ පරිසරය යහපත් කර දෙන්නට ඕන. ඒ සහපත් පරිසරය මගින් යහපත් දේ ඔවුන් ලබා ගනි. එමගින් ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත්වේ. අපගේ සමාජය යහපත් සමාජයක් බවට පත්වේ. එමගින් රටේ ජීවත් වෙන සෑම කෙනෙක්ම යහපත් වේ. එනිසා අල්ලා දෙවියන් වහන්සේ අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Net FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa.
1: అస్వలు నెలలా గమట సిరే అవిల్లా కుంబురు సరువెలా వియటహులన్న నీల్ కొబేయో రేన్ పిటిన్ అవిల్లా గిరవున్ పేలిగహిల కేగహనవ ప్యాసర కరనవ హరియట అలుత అవురుద్దట గీతకాయన వగే సింధు ఎనం కియన్నే నవ అవురుదు అవిల్ల కేలని హబై మే అవురుద్దద కేల హితెన్న పులువన్నే హబై అపిట హమ దవసక్మ నవ అవురుదు అవిల్ల కేల హితన్న బెరిద గెహన్స
2: පුළුවන්නේ.
1: ඉතින් එහෙනම් රිදී එලියක් වගේ අද දවස නව අවුරුදු ආව කියලා අපි පටන් ගමුකෝ අද මේ බ්‍රහස්පතින්දාව.
2: හා
1: good morning.
2: good morning කසුනියකි.
1: ඉතින් ඔයාගේ විශ් එක මොකද්ද?
2: මගේ විශ් එක අපි හැමෝම අපේ ජීවිතේ යන්නේ එකම එක වේගිකින් කියලා අපි හිතනවානේ. සමහර වෙලාවට සමහරු හරි ඉක්මනට යනවා, හැබැයි සමහරු ටිකක් හිමින් තමයි තමන්ගේ ගමන යන්නේ. හැබැයි සමහරලාට කෙනෙක් ඉක්මනට එයාගේ දේවල් ප්ලෑන් කරද්දී එයා ඉස්සරහට යද්දී අපි හිතනවානේ, මෙයාට මෙච්චර ඉක්මනට මේ දේවල් ප්ලෑන් කරන්න පුළුවන්ද? ඇයි මට බැරි? මං එයාව කොපි කරන්න ඕනේ, මං එයාගේ වේගෙන් යන්න ඕනි කියලා. එනිසා අද එහෙම හිතන්න එපා. අනිත් අයගේ ස්පීඩ් එක දැකලා ඒකට කලබල වෙන්න එපා. ඔයාට ගැළපෙන ඔයාගේ වේගෙන් ඔයාගේ ගමන යන්න. මොකද අන්තිමට වැදගත් වෙන්නේ කවුද ඉස්සරුනේ කියන එක නෙමෙයි, අපේ ගමන කවුද සතුටින් ගියේ කියන එක.
1: ඇල්ෆා ස්ටුඩියෝ අද මුලින්ම අහපු සින්දුවත් එක්ක, ගෙහන් සාකේ ලස්සන ප්‍රාර්ථනාවත් එක්ක. අර සින්දුව කියනවනේ, "නා වැටියම දළු තමලා, නා අතුවග මල් පිපිලා." ඉතින් හරිම ලස්සනයි නේද? බාල ලියන් ටිකිරි හිනාවේ රිදී එළිය ගමට ගෙනාවේ. ඒ කියන්නේ දැන් සොබා දහමේ හරි පිබිදීම සිරියාව. එතකොට මුවගට එන අව්‍යාජ හිනාව. අව්‍යාජ වෙමු, අව්‍යාජ වචන පාවිච්චි කරමු, අව්‍යාජ හිනාවක් අපි දෙමු අද දවසේ. එතකොට ඔයාට හරි ජීවිතයට හරි අමුතු අර රිදී එළියක් එනව තමයි. අව්‍යාජ හැඟීමක් ආවම ගෙහන්සා අපිට රිදී එළියක් එනව තමයි. එතකොට ඔන්න අපිට පුළුවන් පැරණි කතා ඔක්කොම අමතක කරලා, එක එක උපදූක ඔක්කොම අමතක කරලා ජාතික දියුණුවපතා කටයුතු කරන්න. හා බැරිද?
2: හරියටම හරි.
1: ඉතින් එහෙනම් අපි හැමෝම එකතු වෙලා එක දරු කැලක් වගේ අපි ඉදිරියටම ගිහිල්ලා අමුනමුකු සමගියේ අනගි මුතු. සමගිය කියන්නේ ඉතින් මුතු වැලක් වගේ තමයිනේ. මුතු හරි ලස්සනයි නේද ගෙහන්සා?
2: ඔව් හරිම ලස්සනයි.
1: එහෙනම් ඉතින් සමගිය හරිම ලස්සන වෙන්න ඕනනේ. යොදවා දුරතික ඔබගේ මොලේ. මොලේ තමයි යොදවන්නෙම නැත්තේ ඉතින්. මොලේට ආදරය කරන්න පටන් ගන්න. එතකොට මොලේ හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ආදරය කරන්න ඕනි වැඩියෙන්ම මොලේට. එතකොට මොලෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. එහෙනම් යමුද ඉස්සරහටම. ජය වේවා ඔබට.

0: නව නිපැවුම අපේ රටේ සදා නව යුගයක් අපි කරමු උදා. ඉතිං සිරිලක් මවගේ අනාගතේ රැඳී තිබෙන්නේ ඔබේ අතේ. අපේ අපේ අපිට කියන්නේ හොඳ අපේ අතේ තියන්නේ අපේ අනාගතේ. ඉතිං එහෙනම් නව නිපැවුම් කරනකොට කොහොම ගැම්මක් අපිට තියෙන්න ඕනේද?
1: ඒකනේ. ඉතිං කස්සුනියකි නව නිපැවුම් කිව්වම මට මතක් වුණේ අද අපි යනවනේ රෝයල් එකට.
0: කොළඹ රාජකීය විද්‍යාලය ඔන්න අනාගතයේ මේ නවෝත්පාදනය වෙනුවෙන් අද ලංකාවේ පාසලක් සංවිධාන කරන්නේ. කියන්නේ පාසල් ළමුන් තමයි මේක සංවිධාන කරන්නේ. වැඩිහිටිය උදව් කරනවා, ගුරුවරු උදව් කරනවා, ඔවුන්ගේ පිටුපස්සේ ඉන්නවා හැවන ලක් වගේ. හැබැයි මේක සියල්ලම කටයුතු කරන්නේ ගෙහන්ස ළමයි. ඒ කියන්නේ ගෙහන්සගේ වයස කට්ටිය අවුරුදු 16යි 11 ශ්‍රේණියේ කට්ටිය තමයි වැඩේ කරන්නේ. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලය සංවිධාන කරන ලංකාවේ තියෙන ළමයි සංවිධාන කරන ලොකුම නවෝත්පාදනය වෙනුවෙන් තියෙන ප්‍රදර්ශනය එක්සිබිෂන් එක අද තියෙනවා. අපිත් යනවා එතෙන්ට උදේ 9ට වැඩේ පටන් ගන්නවා. ඉතින් නව නිපැයුමක් කියලා කියන්නේ ඒක ඇත්තටම අලුත් දෙයක්නේ. අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ අනාගතයට ගැන තමයි මේ හිතන්නේ. හෙට ගැන තමයි මේ හිතන්නේ. ඒ කියන්නේ හෙට ගැන කරදර වෙන්නේ නැතිව පහසුවෙන් වැඩ කරගන්න අලුත් නිපැයුමක්.
1: අනිවාර්යෙන්ම.
0: එහෙනම් අපි එතනදී හම්බ වෙමු.
1: හා.
0: ඉතින්
1: ඉතින් කසුනියකි දැන් මම මේ ඉවසිල්ලක් නැතු ඉන්නේ කසුනියකි දන්නවද ඇයි කියලා.
0: මට ඉතින් තේරෙනවා දැන් ගෙහන්සගේ මූණ දැක්කම, ලහස්සගේ මූණ දැක්කම මට ඔය දෙන්නගේ මූණ අතරින් පේන්නේ බුක් ෆෙයර්. ඉතින් කියන්නකො.
1: ඒකනේ ඉතින් අප දැන් කසුනියකි දැන් අපේ ආල්ෆා ස්ටුඩියෝ කන්දায় මේ ආලෝ ගොඩාරියක් ඉන්නවනේ. එතකොට අපේ මේ බුක් ෆෙයර් එකේ අපේ නෙතෙෆෙම ස්ටෝල් එකට ආවොත් එහෙම ඔයාලට පුළුවන් මාව අපේ ලෙහන්සව කසුනියක් කිව වගේම අපේ ආල්ෆා ස්ටුඩියෝ එකේ ඉන්න ඔක්කොම යාළුවෝ හැමෝම එදාට හම්බ වෙන්න.
0: අපි අර නුවීන හැම දක්ෂයිනේ ඔයාලා තේනවනේ. නුවීන කියන්නේ වෙනම හැඩයක්. එතකොට නුවීනගේ දක්ෂතා හැම තුන දැන් හෙට බලා ගන්න පුළුවන්. ඒ වගේම නුවීනක් අත් එක කතා කරන, ඊට පස්සේ අත් එක ෆොටෝස් අරගෙන එයා කොහොමද ඇවිල්ලා මේව ඉගෙන ගත්තේ ඒව කියලා එයාගෙන් අර රහස් ටික දැනගන්න ඔක්කොම ඔන්න හෙට දවසේ කරගන්න පුළුවන්. හෙට වැඩේ පටන් ගන්නවනේ.
1: ඒකනේ මට ඒක තමයි විසිල්ලක් නැත්තේ. ඉතින් ඒ වගේම ඔයාලගේ ඔයාලට සජීවීව පුළුවන් ඔයාලගේ ටැලන්ට්ස් ඉදිරිපත් කරන්න, ඒ වගේම ඒවයින් තෑගි දෙන්න පුළුවන්, ඒ වගේම අපේ මේ ආල්ෆා ස්ටුඩියෝ එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා දැනගෙන ඒකට දිනයක් වෙන් කරගන්න ඉක්මනට ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙනවා නම් නිවේදන හැකියාවන් අපේ ආල්ෆා ස්ටුඩියෝ කන්දයමත් එක්ක එකතු වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
0: එහෙම එකතු නොවෙයි ගොඩාක් ඉන්නවා. 0711 95 95 95ට අපිට මැසේජස් ඇවිල්ලා තිනෝ දැක්කනේ, වීඩියෝස් ලස්සන වීඩියෝස් ඇවිල්ලා තිනෝ. ඉතින් තේරුණු කට්ටිය අපි ඊයේ පෙරේද එහෙම කිව්වා.
1: ඕ
0: අනිත් එක අපේ න්ියුස් ටීම් එක ප්‍රවෘත්ති කණ්ඩායමත් එකතු වෙන්න හැකියාව තියෙනවා. මේ පාර උසස් පෙළට පෙනේ හිටපු ලෙහන්සගේ ගෙහන්සගේ අක්කලා අයියලා ටිකට.
1: ඉක්මන්ට එන්න.
0: ඉක්මන් කරමු එහෙනම්. අපි හෙට 2026 මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි වතාවට හෙට පටන් ගන්නවා. උදේ 9 ඉඳලා රැන් 9 වෙනකම් ඇල්ෆා ස්ටුඩියෝ බලන්න එන්න. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයාගේ දක්ෂතා රටටම ලෝකෙටම ඇහෙන්න පෙන්වන්න එන්න. අත්දැකීමක් එකතු කරගෙන ජීවිතයේ වටිනම මාධ්‍ය අත්දැකීම කරගන්න.

0: நித்தி ஃபிம் அல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா, கசுனி அண்ட் கெஹான்சா.
1: පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම් පුල පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
5: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
4: උදෑසන 6 සිට සීල සමාදාන, දම් දෙසුම්, සදහම් සංවාද, ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
4: අනුශාසකත්වය
5: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
4: විමසීම් 0777 12 48 999, 0771 32 11 758.
6: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම. උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
0: Netflix FM Alpha Studio
7: brought to you by
6: Haride Hari Tani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
8: Netflix FM Alpha Studio Velava Udehaya Yeminade 21
9: Kasuniya ki Kasuniya kira denla tiyenawada chuti chuti deva

0: අපි ඒක මතක් කරන්නේ අපිට මොකක් හරි වැරදුනහම. ඒ කියන්නේ අකුරක් හරි ලක්කමක් හරි වැරදුනහම තමයි අපිට පැන්සලේ මකනෙකුත් තියනවා කියලා මතක් වෙන්නේ. ඉතින් ඒ මකනය හැම එකක්ම නිහඬවම මකනවා. හැබැයි මකපු තැන කඩදාසි ඉවර වෙන්නේ නැහැ. අලුත් අකුරකට තව ඉඩක් හදනවා මකනය. සමහර විට අපේ ජීවිතෙත් එහෙම වෙන්නේ නැති. අපි කරපු වැරද්දක් නිසා අපේ මුළු ජීවිතේම මුළු පිටුවම අවලංගු වෙන්නේ නැහැ. ඒක නිසා වැරදුණු තැන දිහා බලලා දිගටම ඒක දිහාම බල බල හූල්ල හූල්ල ඉන්නවට වඩා අතේ තියෙන පැන්සලෙන් ඊළඟ අකුර ලියන්න පටන් ගන්න. මොකද ජීවිතේට මකනයක් තියන්නේ අතීතයක් නැති කරන්න නෙමෙයි, ඊළඟ පේලිය අපේ අතින්ම ලියලා තවත් ජීවිතේ ලස්සන කරගන්න.
1: ඉතින් අලුත් වෙන්න අලුත් වෙන්න නේද? සමහර දේවල් මකාගෙන අලුත් කරගන්න. ඉරහඳ වැඳලා නෙද්දෙක ඇරලා අත ඔයාගේ නළලේ තියෙන ඔයා ප්‍රාර්ථනාවක් එකතු කරගන්න ඔයාගේ ජීවිතේට. මම අද ජීවිතේ ලස්සන කරගන්නවා. මම අද ජීවිතේ ආදරෙන් පුරව ගන්නවා. මම මගේ ඉස්කෝලෙට ගිහිල්ලා මගේ ආදරේ උප්ප රිමේම් ඉස්කෝලෙට දෙනවා. එතකොටනේ මට ඉස්කෝලේ වැඩ ටික හොඳටම කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
2: ඒකනේ.
1: ඒ නිසා නළලට අත තියලා ලොකු ප්‍රාර්ථනාවක් අපි අපිම කරගමුද? කැමතිද?
2: කැමති.
1: ඔන්න එහෙනම් ගෙහන්ස ඔයත් පටන් ගන්න, මාත් පටන් ගන්න. ගෙදර වැඩ කරන ගමන් සමහර විට මේ වෙලාවේ ඔයා ඩ්‍රයිව් කරන ගමන් වෙන්න පුළුවන්, මම දන්නවා. ඒ වුණාට කමක් නෑ. ඔයා චූටි වෙලාවක් හිතන්නකෝ. පොඩ්ඩක් ඩ්‍රයිව් කරන ගමන් හිත එක තැනක තියාගෙන ඒකට අවධානය දීලා ඔයා චුට්ටක් ඔයාට ප්‍රාර්ථනාවක් එකතු කරගන්න. මම මගේ උපරිම ආදරය මම කරන වැඩේට දෙනවා. නළලට අත තියලා දිවුරනවා. මගේ සිත මම සනස ගන්නවා. එතකොට මට සැකේකුත් නැහැ, බයකුත් නැහැ. මොකද මම හරි මාතරේනේ හැම දෙයකටම.

ගෙහන්සා වෙනදට වැඩිය සින්දුව වචනත් එක්කම හොඳට අහමුද? ගෙදර වැඩ කරන ගම යනේන ගම හොඳට අහන්න හොඳට අහන්න උපරිම ආදරේ විඳින්න දෙන්න. එතකොට ඔයාට හරිම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්.

0: FM Alpha Studio with Vishen Kaya, Kasuni and Gehansa. FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
1: Net FM Alpha Studio, Vela Ude, Hai Vinadi Visiatai.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත් මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුවෙන් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසු සුමතන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-366-716-3672
5: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි. හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද. විශ්වාසය වගකීමයි සුඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: සමුද තුෂාර වීරකින් කල්වල වල ඌරගස් වන්දම්. පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටිග්ගි මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ වුණා. මාසෙ කහමාරක් දෙකක් විතර වගේ කඩිකට වෙද මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණ අපහසුතා, පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන අපි වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාව.
11: කතා කරන්න 0777-300-940.
0: Net FM Alpha Studio with Vishen Kaya, Kasuni and Gehansa.
1: Vishen Kaya එක්ක අපි Alpha Studio අරගෙන යනවා. ඉතින් ලස්සන වැඩ ගොඩක් කරනවා. හොඳම මෝනින් වයිප් එක අරගෙන ඔයාගේ ළඟටම එනවා. ඔයාව වැළඳගෙන දවස ඔයාට අරගෙන දෙනවා. ඉතින් කියන්නකෝ, දැන් බර්ත්ඩේ කේක් එක මොන වගේද?
13: අපි දෙමු බර්ත්ඩේ කේක් එකක් පොත් පිරිච්ච.
1: හා, එහෙනම් අපි පොත් පිරිච්ච ලස්සන බර්ත්ඩේ කේක් එකක් කපන්නයි හදන්නේ. ඒ කියන්නේ දැනුම තියෙනවා මේ කේක් කෑල්ල ඇතුලේ.
13: හා,
1: හරි.
13: අද දවසේ 13 උපන්දිනයේ සමරන පායගල බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ තරුණස අබින්ට එයාගේ පවුලේ කට්ටිය විශ් කරනවා කියලා වෙලා තියෙනවා. 9 උපන්දිනයේ සමරන පානදුරෙන් සනුලි සෙහන්සාට එයාගේ අම්මයි තාත්තයි සුබ පතනවා කියලා වෙලා තියෙනවා. නෙත්තුලි අමායා හෝමාගම මහාවිද්‍යාලයේ 16 උපන්දිනයේ සමරනවලු නිෂාන් මදුශංක මහනුවරින් 29 වෙනි උපන්දින සමරනවා කියලා අයියට විශ්ෂක වෙලා තියෙන නංගී මල්ලි අකිල රොෂාන් 45 වෙනි උපන්දින සමරනවා කියලා මහරින් එවලා තියෙනවා.
1: මේ හැමෝටම අපි ප්‍රාර්ථනා කරමු අද දවසේ හිතන විදිහට හැමදේම ඉටු වෙන්න කියලා. ඒ වගේම දිව්‍යම සුබ වෙන්න කියලා. එහෙනම් ඉතින් උදේ 6 විනාඩි 33යි. මෙතෙෆෙමල්ෆ ස්ටුඩියෝ උදේ 6:45 වෙනකන් ලස්සනම වයිබ් එක ඔයාගෙම කරගමු.

0: වෙනස් කෝණේ වෙනස් වේ එකම වදන් කලාව ඒ කලාවයි කවියන්ගේ ආයුධ බඳු විස්මිත මායාව. ඒ මායාව ගන්නයි මමයි මගේ හිතටත් ඇති ආසාව. පෙනේ නැතින් මගේ සාහිත්‍යයත් වගේ පද බඳින විද්‍යාව. ශාෂා කොහොමද රැප් එක බලන්නක ඇල්ෆා ස්ටෝඩියෝ එකට සාහිත්‍ය පිළිබඳ වෙවන රැප්ස්. යසිරු ලස්සනයාට හොඳ හැකියාවක් තියෙනවා. යසිරු ඇල්ෆා ස්ටඩියෝ නෝ කියලත් කියලා තියෙනවා. ඉතින් එන්න අපි බලාගෙන ඉන්න ඔයාගේ දක්ෂතාවයත් ඉතින් රැප් එකෙම පෙන්වන්න. ඊළඟට දැන් මේ වෙද්දී මාතලින් එතකොට හලාවත මොනරාගල බලංගොඩ ඇහැලියෝගොඩ අකුරස් ගාල්ල මාතර මේ වගේ ගොඩක් ප්‍රදේශවලින් ඇල්ෆා ස්ටඩියෝ එකට තේරලා ඉන්න. ඉතින් ඒ හැමෝටම සුබ පැතුම් අපි එකතු කරනවානේ. මම දැක්ක අදත් ගෙහන්ස බල බල සිලෙක්ටඩ් කොහොමට පෙන්නන්න බලන්නේ එකක් දෙකක් අපි බලමු. ලස්සන වීඩියෝස් වගේයක් තිබුණා අන්න ඒක නේද ඔය තියෙන්නේ. එකේ උඩටම අපි යමු. අනුරාධපුර තලාවනේ. අනුරාධපුර තලාව තිරිප්පනේ විද්‍යාලයේ පහ ශ්‍රේණිය ඉගෙන ගන්න චලන්‍යා දෙව් මිනි. ඔන්න අද තේරෙනවා ඇල්ෆා ස්ටුඩියෝ එන්න පුළුවන් ඔන්න ඔයාට. අනුරාධපුර තලාව තිරිප්පනේ විද්‍යාලයේ පහ ශ්‍රේණිය ඉගෙන ගන්න චලන්‍යා දෙව් මිනි. කොළඹ පොත් ප්‍රදර්ශනයට එන්න. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුවිශේෂී ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඔයාගේ දක්ෂතාවය ලෝකෙටම ඇහෙන පෙන්නන්නකෝ.
1: ඉතින් අපි බලන් ඉන්න ඔයාල ඔක්කොම එනකන්.
0: නියමයි නියමයි. විෂන් කියයා පාට සිත්තම් විෂන් කියයා එක්කන අපි ඇල්ෆා ස්ටඩියෝ අරගෙන එන්නේ මෙච්චරම ලස්සනට වැඩ ගොඩක් කරන්න. ඉතින් විෂන් කියයා පාට සිත්තම් වල තෑගේ සහතික පත් ගැන අපි කියමුද ගෙහන්ස. රුපියල් දස දහස ඉඳලා කුසලතා තෑග පටන් ගන්නවා. හරි, මේකෙතකොට පළමුුණ ස්ථානය වෙනකම් වෙනවා රුපියල් 75,000 වෙනකම්ම. මේ විදිහට මුදල් තෑගක් දෙන්නේ ලොකු හේතුවක් ඇතුව. මේකට ලස්සන අරමුණක් තියෙනවා විෂන් කියයා ටීම් එකට. එතන ඉන්නවනේ ගෙහන්සගේ අම්ම තාත්ත වගේ ගොඩාක් දරුවෝ ඉන්න අම්මල තාත්තල ලස්සන ටීම් එකක් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායමම හිතලා තියෙනවා දරුවන්ගේ වියදම් කොච්චර තියෙනවද. ඉතින් ඒකොල දන්නවා දරුවෝ වෙනුවෙන් කොච්චර වියදමක් දවසකට යනවද මාසිකවට යනවද කියලා. ඒ නිසා ඒව ගැන හිතලා ලක්ෂ ගානක මුදල් තෑගි ලෑස්සි කරලා තියෙනවා දරුවන්ටම දෙන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට දෙන්න. ලෙහන්සනන් දැන් චිත්‍රයක් ඇඳගෙන බලාගෙන එකක් නෙමෙයි දෙක තුනක් මැදලා මට පෙන්නෝ. මං ඉතින් එකක් තෝරලා දුන්න හරිම අමාරුවෙන්. ඔය උත්සාහ කරේ නැද්ද?
1: කරා කරා මාත් කියන්නංකෝ.
0: ඉතින් ඒ වගේ උත්සාහයක් අරගෙන බලන්න එක ශ්‍රේණි ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම දරුවන්ට හෙට තමයි අන්තිම දවස. හෙට කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේ පටන් ගන්න දවස. ඒ වගේම විෂන් කියා පාට සිත්තම් ලියාපරි කියන්නේ චිත්‍ර බාර ගන්න අන්තිම දවස. හැමදේම දැන් ගැලපෙලා තියෙනවා.
1: ඒකනේ.
0: ඉතින් වටින සහතික පතක් වටින මුදල් තෑගක් ඔයාගේ කරගන්නයි මේ අවස්ථාව. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුත්කලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 තමයි ඇඩ්‍රස් එක. නැත්තම් හරිම ලේසියිනේ. අද ළඟම තියෙන විෂන් කියා ශාඛාවකට ගිහිල්ලා ඔයාගේ චිත්‍ර බාර දෙන්න.

0: යමකට ආශාවක් තියෙනවනගේ ආසාවේම ඉන්න ඕන ගෙහන්සම්. එතකොට ඒක මරු. ඔයා ආස කරන්නේ පොත් කියවන්න නම් ඒ ආසාව තුළම ඔයා ලස්සන දෙයක් කරන්න. ඔයා ආස කවි ලියන්න නම් ඒ කවි කියන ආසාවෙන් ඔයා ලස්සන දෙයක් කරන්න. ඔයා ආස සින්දු අහන්න නම් ඒ රස වින්දනයෙන් ලස්සන යමක් කරන්න. ඔය ආස ගණන් හදන්න නම් ඉංග්ලිෂ් වලින් කතා කරන්න නම් ලස්සන ලෙක්චර කෙනෙක් වෙන්න නම් ඒ ආසාව තුළ ජීවත් වෙන්න. එතකොට ඔයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද?
1: ආරයක් දේවල් කරන්න පුළුවන්නේ.
0: ආසාවටම හිත යවන්න. ඒකට කමක් නැහැ. එතකොට ඒ තුළ ඔයාට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. මම කසනි.
1: මම ගෙහන්සා.
0: සුබම වෙන්න ඕන.

0: net news ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ net news ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 සැප්තැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල 22 ගණ පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට විරෝධය පළ කරන්න විපක්ෂය පාර්ලිමේන්තු අසරට ආර්ථිකය ගොඩදාන්න ආණ්ඩුවෙන් විපක්ෂයට ආරාධනා අර්චුනාගේ රතුකට්ට පණි net news සංවාදයේදී තවත් ආందోళනාත්මක ප්‍රකාශයක් ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාවට ඇතුළු වෙමින් පැවතියත් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අමරිකාවට ආ චීන ජනපතිට ඉහළ
0: පිළිගැනීමක්.
4: විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත්කෙටුම් පත අද සහ හෙට දිනේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර ඊට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද උදෑසන පාර්ලිමේන්තු අසලදී විරෝධතාවයක් පැවැත්වීමටද නියමිතයි. ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත අද සහ හෙට දිනේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර එම පනත් කෙටුම් පත් දෙකට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද උදෑසන පාර්ලිමේන්තු අසලදී විරෝධතාවයක් පැවැත්වීමටද නියමිතයි. ඒ සම්බන්ධයෙන් net news වෙත සාකච්ඡාවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් පළ කළා.
5: විශ්වාස කරනවා මේ උත්සාහ කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරන්න කියලා මේ රජය. ඒ නිසා තමයි අපි සියලු දෙනාම අද දවසේදී මේ විරෝධතාවය පළ කරන්නේ. අපි සමස්ත රටේම ජනතාවට ආරාධනා කරනවා
6: විපක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂවලට ආරාධනා කිරීමක් වෙලා තියෙනවද?
5: අපි පොදුවේ ආරාධනාවක් කරලා තියෙනවා දේශපාලන පක්ෂයක් විදිහට අපේ පක්ෂයත් අනිත් පක්ෂවල නියෝජනය කරන ජනතාවට මේක සහභාගී වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන කොට අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට අපි තමයි මේක ක්‍රියාත්මක කරන්නේ.
4: බටහිර මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩනාවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ සහ ඊට යාබද දකුණු ඔඩිශා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් තුළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත් තුළත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළඟද ඇති විය හැකි. මේ අතර ගින්ගඟ ද්‍රෝණියේ දහරා ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු ලෙස වර්ෂාපතනය ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරිපැය 24 කාලය තුළ තවලම නාගොඩ, බද්දේගම, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගින්ගග නිම්නේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ. ඒ පිළිබඳ සහ ගාල්ලාවට ප්‍රදේශවල තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙට් නිවුස් ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල් සමගින්. අයිබෝන් රවීන්ද්‍ර.
7: අයිබෝන්. ප්‍රදේශයේ පවතින ධාරණිපාත වර නිසා ගින්ගගේ ජලමට්ටම යළිත් ඉහළ නැගෙමින් පවතිනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ඊයේ රාත්‍රී කාලයේ සිටම මේ දක්වා ප්‍රදේශයට පවතින්නේ ධාරණිපාත වර්ෂාවක්. මේ නිසා ගින්ගගේ ඉහළ කොටස්වල ජලමට්ටම සීග්‍රයෙන් ඉහළ නැගෙමින් පවතිනවා කියලා තමයි ප්‍රදේශවාසීන් සහ පොලිසිය සඳහන් කර සිටියේ. කෙසේ නමුත් ප්‍රධාන මාර්ග මේ වෙනුවට යට වෙලා නැහැ. පහත් බිම් රටක් ජලයෙන් යට වෙලා තිබෙනවා. ඊට අමතරව සඳහන් කරන්න ඕන ඊයේ රාත්‍රී සිටම ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ති වුණා. මේක කරන වෙලා වෙන විටත් ප්‍රදේශයේ යම් යම් ස්ථානවලට විදුලිය නැහැ. දැඩි සුළං සහිතව තමයි මේම වර්ෂාව පතිතෙන්නේ කියලා සඳහන් කරන්න ඕන. මම නෙට් නිවුස් වෙනින් රවීන්ද්‍ර චන්ද්‍රලාල් තිනිදුම ප්‍රදේශයේ සිට.
4: ස්තුතියි රවීන්ද්‍ර. මේ අතර ඉදිරිපේ 24 තුල පස්කොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහකොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරද? එසේනම් මෙතරම් බදු වැඩි කර ඇත්තේ ඇයි? පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා.
8: අපේ ශ්‍රී ලාංකිකයන්ගේ බදු අරන් සුද්දන්ගේ බදු රහිත කරන එක තමයි අපර තියෙන කැක්කුම. මේ අවස්ථාවේදී මගුලක් තිබ්බත් ඒක දැන් බදු ගහනවා. ඒකේ තියෙන බෑන්ඩ් එක ගෙනවත් ඒකට බදු ගහනවා. මේකේ දැන් බැරි වෙලාවත් පස්ස සීට් එකේ 3-4 දෙනෙක් ගෙනිච්චොත් ඒකත් ප්‍රශ්නයක් බදු ගහනවා. ඒ විතරක් නෙමෙයි හැම 5000 කිලෝමීටර වලටත් යනකොට ඒකටත් යම් බදු දාන සහතික ගේන. විදුලි බිල 135කින් අඩු කරනවා කිය. දැන් අවුරුදු දෙකක් ගිහලා තියෙන මේක වෙලා තියෙනවද? ඇත්ත තත්ත්වය ඒකකයේ මිල රුපියල් 7කින් වැඩි වෙලා තියෙනවා.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාද මෙහිදී අදහස් පළ කළා.
9: අපි බොහෝ විට විශ්වාස කරන්නේ මහා පරිමාණයේ ඉඩමක්වත් පත් කරගෙන මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක් මැදිහත් වෙලා මහා පරිමාණයෙන් මේක නිෂ්පාදනය කිරීම තමයි අපිට මතක් වෙන්නේ. මොකද හේතුව වලට පත් වෙන්නේ අපිට මේ භාණ්ඩය අඛණ්ඩව දෙන්න නම් අපිට අඛණ්ඩ නිෂ්පාදනයක් තියෙන්න ඕනේ, අඛණ්ඩව ගබඩා කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ, මහා දැවැන්ත වෙළඳපළක් සොයාගන්න හැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි ලෝකේ මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ රට ගත්තත් ලෝකේ රටවල් කීපයක් ගත්තත් අද භූ සැලසුම අනුව ගත්තට පස්සේ විවිධ ප්‍රදේශවලින් ජියෝලොජිකල් ඐඩෙන්ටිෆිකේෂන් එක ගත්තට පස්සේ භාණ්ඩේ තියෙන ක්වොලිටි එක තැන් තැන් අනුව වෙනස් වෙනවා.
4: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.
10: සාමාන්‍ය උත්සවයකට පුද්ගලයන් 100ට අඩු නම් රුපියල් 20000ක් ගෙවන්න ඕන. පුද්ගලයන් 100ක් 300 අතර නම් රුපියල් 30000යි. පුද්ගලයන් 300ට නම් රුපියල් 40000යි. සජීවි සංගීත උත්සවවලට වෙනම. පුද්ගලයන් 100ට නම් රුපියල් 25000යි. පුද්ගලයන් 100යි 300 අතර නම් 35000යි. පුද්ගලයන් 300ට වැඩි නම් 50000යි. පෞද්ගලික ආයතන DJ උත්සව රුපියල් 25000 සිට රුපියල් 50000 දක්වා. මෙයා පෞද්ගලික ආයතන උත්සව මේවා ගත්තෙන් පස්සේ පුද්ගලයන් 300ට වැඩි නම් රුපියල් 125000ක් ගෙවන්න ඕන. දැන් මේක දැන් වෙලා තියෙන්නේ මේ බුද්ධිපදේපල සම්බන්ධ කාරණා. නමුත් මම කියන්න කැමති දැන් මේකෙන් සිද්ධ වෙන එකක් හෝල් ඇතුලේ අපිට සිංහල සින්දු අහන්න හම්බෙන්නේ නැහැ. දැන් ටිකක් කල් යනකොට හින්දි සින්දු අහන්න හම්බෙන්නේ නැහැ, දෙමළ සින්දු අහන්න හම්බෙන්නේ නැහැ. දැන් මෙතන මොකක් හරි එකක් තමයි අපිට අහන්න වෙන්නේ. මේ තමුන්නාන්සේ මේ පටන් ගත්ත වැඩේ ඉන්න. කාර් එකේ පිටිපස්සේ 3 දිනකට යන්නත් බෑ. ලයිසන් නැතුව සින්දු කියන්නත් බෑ. පජනෝගිය රට ගෙනියන්නත් බෑ.
4: විපක්ෂයේ චෝදනාවන්ට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රතිචාර දැක්වුවේ මෙලෙසයි.
11: විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමනි, ජනතාව අතර බොරු බියක් පතුරවන්න උත්සාහ කරන්න එපා. මේ දර්ශක දිහා බලන්න, JP මෝගන් දර්ශකවල, SNP වල දර්ශකවල, අපේ රටේ ආර්ථිකත්වයේ ආර්ථික ස්ථාවරභාවය ඉහළ නැංවෙච්ච ආකාරය දිහා බලලා අපි රටක් හැටියට සමාජයක් හැටියට මේ ආර්ථිකයේ පවතින තත්ත්වයෙන් ඉහළ නැංවීම සඳහා අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරමු.
4: රාමනාදන් අර්චුනා මේ දවස්වල දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක්. ඔහු සිදු කරන ප්‍රකාශ නිරන්තරයෙන් සමාජයේ දැඩි කතාබහකට ලක් වෙනවා. මන්ත්‍රීවරයෙකු වූ ඔහු මෙලෙස කටයුතු කරන්නේ ඇයි? නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයේදී ඒ ගැන ඍජුව ප්‍රශ්න කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මේවා ප්‍රකාශ කළේ නෙට් නිවුස් YouTube නාලිකා වෙනුවෙන් සචිලි සීනවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
12: රතුකට්ට පණින්නට පෙර ඔබ කොටියෙක්ද?
13: මම මිනිසෙක් නෑ මේ මාව දැකලා කොටියක් වගේ පේනවා.
12: නෑ ඔබ කොටියෙක් කියලා ඔබ කිව්ව හින්දා මම අහන්නේ ආනුරාධපුර රැළියේ.
13: ඉතින් මම කොටියා වෙලත් මම කියන්නේ දැන් ඒනම් නැරියා වෙන්න ඕන ගිහිල්ලා අහන්නකෝ නැරියාද කියලා. මම කොටියා නම් මම කාවේරි කිව්වනේ නැරියා කියලා. එයාව දැක්කම නැරියා වෙන්නවද?
12: මම දන්නේ ඔබ කාටද නැරියා කිව්වේ කියලා. කාටද නැරියා කිව්වේ?
13: ඔබදම ලියනවා
12: නේ. නෑ
13: මම රටේම දන්නවා කාටද නැරියා කිව්වේ.
12: නෑ එහෙම බෑ. දැන් ආනුරාධපුර රැළියේදී ඔබ කියනවා සිංහයාට කොටියට එක කැලේ ඉන්න පුළුවන් නැරියට බෑ කියලා. හැබැයි ඊට පස්සේ කතාවේදී මම කොටියා වෙලක් කියලා ඔබ කියනවා. ඒතර අපිට පැහැදිලි කවුද කොටියා? කවුද සිංහයා?
13: ඒ කියන්නේ හොදදෙන හිටපු ඔයාලා හිතන්නේ ඔයාලගේ රට මම දැන් මේකෙන් ඔයාලට කලින් වැදුනා මාර විදිහට වාගේ ඉන්ටර්විව් වලට. මේ සර වේදර මට කැමති නෑ ඔයාලට මිනිස්සු ගහන්න. ඔබට මම උත්තර දෙන්න ඕනේ කවුද එතරින් සිංහයයි
12: තියෙන්නේ. නෑ ඔබ තුමා
13: කියන්න බැරිද? එතකොට ඔයාලට සිංහල වෙන්න බෑ.
12: නෑ අනුරාධපුර රැළියේ ඔබතුමා වේදිකාවට නැගලා ඔබතුමා කියනවා සිංහයාටයි කොටියටයි එක කැලේ ඉන්න පුළුවන්. ඊළඟට කියනවා මම කොටියා මම මෙහෙම කියනවා. එතකොට කොටියා ඔබ කියලා අපිට තේරෙනවා. සිංහයා කවුද?
13: මම අතන හිටියේ සිංහයා 10000ක් ඇතුලේ. ඔබට මේක දැන් තේරෙනවද සිංහයා කවුද කියලා?
12: මම ආයෙත් ඔබ
13: මම මේ රට ඉන්න සිංහල ජනතාව මම පිළිගන්නවා සිංහයා විදියට. ඔබට මේ එන නැරියා වෙන්නේ.
12: මං නැරියා නෑ. මොකද ඔබතුමා තමයි කිව්වේ
13: එහෙම. මම කියන එක
12: සමාදේ.
13: දැන් රටේ මම මිනිසුන්ටම තේරෙනවා නම් ඔබට මේක තේරෙන්නේ නැත්නම් අම්මට ඒක කරන්න දෙන්නේ
12: නැහැ. කොහොමද ඒතර සිංහලයන් අතරින් නැරියෝ වෙන් කළ හඳුරගන්නේ කොහොමද?
13: තමන්ගේ ඥාතියට තමන්ගේ ආගමට බෞද්ධ ආගමට ආදරේ නැත්තම් ඒගොල්ලෝ කියන්නේ අපි නැරියෝ
12: කියලා.
13: මම ඔබතුමීගේ වීඩියෝ මඟව නැහැ. විමල් රත්නායකගේ කතාව දැකලා තියෙනවද? පිළිමි වන්දනාව ගෝත්‍රික වෙඩ. ඊට පස්සේ කියනවා තව වෙඩ එකක් ගෝත්‍රිකයි. මට එච්චර සිංහල බෑ තව වචනයක් කියනවා. ඒ මිනිසුන්ට අපි කියන්නේ නැරියා කියලා. ඒක හේතුව තමන්ට තමන් පිළිගන්න බෑ තමන් සිංහයා සිංහලයා කියලා.
12: තේරෙනවද? මම විමල් රත්නායක නරියෙක්.
13: විමල් රත්නායක සිංහයා විදිහට මට පිළිගන්න බෑ.
12: ඒ කියන්නේ නරියෙක්.
13: වෙන සත්ත්වයක් වෙන්න පුළුවන්.
12: වෙන
13: සත්ත්වයක් වෙන්න පුළුවන්.
12: ඇයි ඔබට වේදිකාවේ කිව්ව එක මෙතන දැන් කෙලින්ම එක කියන්න බැරි?
13: ඉතින් මම වේදිකාවෙම කියනවා නම් අයි මෙතන කෙලින්ම කියන්න බැරි.
12: නම කියන්න බැරි.
13: ඉතින් මම try කරනවා ඔබතුමීලට ඒක තේරෙනවාද කියලා බලන්න. ඔයා කියන්නේ කවුද කොටියා කියලා?
12: මම නෑ ඔබ.
13: ආ right. එහෙනම් ඔයා පිළිගන්නවා
12: නේ? මම පිළිගන්නේ ඔබ කිව්වේ.
13: මම කිව්වේ නෑ.
12: ඔබ කිව්වා.
13: හරි.
12: ඔබ කිව්වේ නෑ කියලා.
13: දැන් මම කියන්නේ
12: දැන් කොටියා කියලා අදහස් කරේ කකුල් දෙකේ කොටියාද කකුල් හතරේ කොටියාද? මොකද ලංකාවේ
13: කකුල් කොටියාට සාමාන්‍යයෙන් තියෙන කකුල් හතරයි. හැබැයි මම දැකලා නෑ කකුල් දෙක කොටියාව.
12: දැකලා නෑ.
13: මම දැකලා නෑ. කකුල් දෙක කොටියාව මම දැකලා නෑ.
12: දැන් සාමාන්‍යයෙන් LTT සංවිධානයේ ඔබතුමා දන්නවද?
13: ඒක හරියටම කියන්න Liberation Tigers of Tamil.
12: ඔව් LTT සංවිධානයට කොටි සංවිධානය කියලා ලංකාවේ කියනවා ලෝකෙත් හඳුන්වලා දුන්නා. ඒ කොටියද ඔබ කිව්වේ නැත්නම් කකුල් හතරේ?
13: එහෙනම් අපේ Prevention of Terrorism Act එකේ තියන්න ඕනේ LTT-ව පිළිගන්න පුළුවන් කොටියා කියලා. කෙලිම කතා කරන්න දෙමළ මිනිසු ගැන. දැන් කොටියාද නැරියාද කියන ලෝකෙම දන්නවා. අපිට කියන්න ඕනේ නැහැ.
14: පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව නෙට් නිවුස් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකි. අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධීපති ෂී ජින් පින් අතර පැවැත්වෙන ඓතිහාසික තුන්දින නිලහම්ව උණුසුම් මයුරින් ආරම්භ වී තිබෙනවා. අමරිකාවේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි චීන ජනාධිපති ෂී ජින් පින් මහතා පිළිගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ රතුපලස් පිළිගැනීමක් සහ හමුදා ගුවන්යානා සංදර්ශනයක් සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනාධිපති ට්‍රම්ප් ඇන්ඩ්‍රූස් ගුවන් හමුදා කඳවුර වෙතම පැමිණ චීන ජනාධිපතිවරයාව මෙලෙස ඉතා ඉහලින්ම පිළිගැනීම විශේෂත්වයක්. මේ අතර දෙරට අතර පවතින වෙළඳ අර්බුදයට තාවකාලික සහනයක් ලබා දෙමින් ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට තිබූ වෙළඳ සහන කාලය ලබන වසරේ ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට අමරිකාව සහ චීනය එකඟ වූ බව අමරිකානු මුදල් ලේකම් ස්කොට් බෙසන් ප්‍රකාශ කර තිබෙනවා. දෙරටේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන්ද සහභාගී වන රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සංගෘත දොරටු පිටුපස පැවැත්වෙන සාකච්ඡා කිහිපයක්ද ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී දෙරට අතර පවතින තීරුබදු කෘතිම බුද්ධිය තායිවාන අර්බුදය සහ ඉරාන යුදමේ වාතාවරණය ඇතුළු සංවේදී කරුණු රැසක් පිළිබඳව නායකින් දෙපළගේ අවධානය යොමු වනු ඇතැයි සඳහන්. මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට පොලිසිය සැකපල කරනවා. එම ගින්නෙන් අදාළ නිවසේ පදිංචිව සිටි 81 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල් ලැබූ බවයි පොලිසිය පැවසුවේ. නිවසේ හටගත් ගින්න නිවාදැමුවේ මොරටුව මහනගර සභාවේ ගින්නිවීම ඒකකයයි. ඒ සඳහා ගින්නිවන රථ හතරක් සහ නිලධාරීන් 12 දෙනෙකු යොදවා තිබුණා. එම නිවසේ තිබී ගෑස් සිලින්ඩර 21ක් පමණද එහිදී සොයාගෙන තිබුණා. එම අවස්ථාව ආවරණය කළ නෙට් නිවුස් මොරටුව නියෝජිත දර්ශාන් කාණීල්.
15: ඊයේ රාත්‍රියේ මොරටුව සොයසපුර මහල් නිවාස සංකීර්ණයේ ශාලකින්නක් ඇති වුණා. මෙම ගින්න මැඩ පැවැත්වීමට මොරටුව මහනගර සභාවේ ගින්න වෙන රථ ඒකකයේ පැමිණ සම්පූර්ණ ගින්න මැඩ පැවැත්වීම සිදු කරනු ලැබුවා. ඒ වගේම මේ වන විට එම ස්ථානයේ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ ඒක පරීක්ෂණ සිදු කර මෙතන අර කහපාට ඒ අපරාධ ස්ථානයක් ලෙස නම් කරලා තිබෙනවා. කහපාට පරි ඇදලා මේ වෙනකොට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ආරක්ෂාවට යොදවා ඒ පහත මාලේ තියුණු ගින්නක් තමයි එම ගින්න සිදු වෙලා තිබෙන්නේ මහල් නිවාස සංකීර්ණයේ. එම නිවාස සම්පූර්ණයෙන්ම මේ වෙන විට අලාභණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම එම නිවසේ ගෑස් සිලින්ඩර් කීපයක් තිබිලා තියෙනවා. ගෑස් සිලින්ඩර් 20ක් තිබුණා කියලා තමයි ඊයේ දවසේ නේද වාර්තා වුණේ. මෙම ගෑස් සිලින්ඩර් ඇයි මෙච්චර මෙහෙම ඒගොල්ලෝ රැස් කරගෙන තිබෙන්නේ කියලා මෙතේ කණාවරණ වෙලා නැහැ. ගින්නට හේතුව බොහෝ විට සැක කරන්නේ එම ගෑස් කාන්දුවක් වීම කියලා තමයි දැන්ට සැක කරන්නේ. මම නෙට් නිවුස් වෙනුවෙන් දර්ශන් කාණිත්‍රනාන්දු මොටෝ සොයිසපුර මහල් නිවාස සංකීර්ණයේ සිට.
14: ඔබ
0: වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: FM 95 FM 94.8 FM Divine Pura
2: Good morning. වෙලාව 07:03 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
7: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil තමයි.
8: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනව ආවත් සම කරන්න බෑනේ.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
11: විජයකුරක්කන්
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
13: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
15: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
16: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
14: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
15: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
16: 69 දී හඳටත් යනවා.
15: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
14: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
17: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
1: Net FM. I'll go down.

0: Good morning. උදේ 7යි විනාඩි 11යි අද බ්‍රහස්පතින්දා දවසේ ඇල්ගුටවුන් අරගෙන තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා. එක්කෙනෙක්වත් ඇරිලා නැහැ. තුන්දෙනාම ඉන්න කොච්චර වැස්සත්
1: අපි එනවා.
0: වැස්ස වැද ඇවිල්ලා ඔහායෝ ගසයිමස් නුවා ඇටි.
2: ජපාන පැත්ත ගිහිල්ලා
0: නැහැ. ඊවන් ජපාන් යාළුවෙක්ට කෝල් එකක් ගත්තා.
1: ඩිප්ලොමැටික් රට රටවල් එක තමයි ගනුදෙනු යන්නේ.
0: ජාත්‍යන්තර වශයෙන් තමයි ඔක්කොම යාළු කනුත් තියාගෙන ඉන්නේ. ඉතින් ගුඩ් මෝර්නින් දෙන්නටම.
1: ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් නුවා දෙන්නටම. මමත් කියන්න එපා දෙන්නටම
0: කියලා.
1: ඔව් දෙන්නටම කියලා
2: කියන්නට.
1: හරි. මේ දැන් අර අපි පටන් ගද්දිම ඔන්න කිව්වා සීට් බෙල්ට් ටික දාගන්න කියලා.
0: Yes.
1: අපි වග කියන්නේ නැහැ මෙතනින් ඉස්සරහට යද්දි වෙන අනතුරු වලට.
0: වේගය වැඩි වුණොත්.
1: වේගය වැඩි වුණොත් අපි කියන දේවල් වල අපි දන්නේ නැහැ ඔන්න.
0: ඔව්.
1: සීට් බෙල්ට් දාගන්න ඕන.
0: Yes.
1: හරිද මේ වෙලාවේ දැන් පාරේ යන කට්ටිය වැස්සේ පරිස්සමෙන් drive කරන්න ඕන. සීට් බෙල්ට් එක දාලාද බලන්න. ඔයා විතරක් නෙමෙයි. ඊට පස්සේ ඉන්න දුව පුතා, wife කට්ටිය දාගෙන දින්නේ යාළුවා බලන්න. හරි මේ ඊට පස්සේ අපි තව කතාවක් කියවනේ.
0: ඔව්.
1: ඔයා මේ ඇතුල් වෙන්නේ මොකද්ද? ඩිජිටල් පරම්පරාවේ
0: ඇනලොග්
1: ටෙරිටෝරියට කියලා. එහෙම කියන්නේ හේතුව තමයි අපි මේ කතා කරන වචන. තාම සාරා අපි AI නෙමෙයි නං මේ ඇනලොග් සිග්නල්ස්. අර වේව්ස් වගේ යන්නේ. අපි වන්ස් ඇන් සීරෝස් වලින් නෙමෙයි කතා කරන්නේ. ඩිජිටල් වලින් නෙමෙයි කතා කරන්නේ. මුළු ලෝකෙම ඩිජිටල් වෙලා තියෙන තැනක අපි උදේ පාන්දර ඇවිල්ලා ඔයාට අමුවෙන් කතා කරනවා ඇනලොග් සිග්නල් එක්ක. මේ හැම වාට ඇහෙන දෙයක් පිටිපස්සෙම සයන්ස් එකක් තියෙනවා. ඒ වගේ මේ ආවට ගියාට ආහන්න දුන්නේව නෙමෙයි. දැන් මේ මුළු ලෝකෙම ওই විදිහට ඩිජිටලයිස් වුණාට පස්සේ ලෝකෙට ආපු ලොකු ප්‍රශ්නයක් තමයි මේ තොරතුරු වල ඇත්ත නැත්ත කියන එක. කොයිතරම් දුරකට ඇත්ත අපිට ඇහෙනවද? කොයිතරම් දුරකට අපි අහන්නේ නැත්තද කියන එක. يعني බොරු කියන එක. මේ ඔය දර්ශන වේදය ෆිලොසොෆි කියලා කියන්නේ. එහෙම ගන්නද්දී විශ්වවිද්‍යාලවල කියනවා අපිට මේ පේන්න තියෙන රියලිටි එක මේ යථාර්ථය කියලා තියෙන. දැන් අපි ඉන්න ඕන net එකට ඇවිල්ලා නෝවා ඉන්නවා මම ඉන්නවා ඉන්නවා මේ වෙලාවේ කවුරු හරි අපි වහගෙන නැද්ද ගෙදර ඉන්න පුළුවන් ඔය ගෙදරක් තියෙනවා පවුලක් තියෙනවා මේ ඔක්කොම මේ රියලිටි එකත් නිර්මාණය කරපු එකක් කියලා.
0: ඕකේ.
1: ඒකත් ඇත්ත නෙමෙයි කියලා. මේ උදේ පාන්දර නිකන් ඔළුව නිකන් කරකොල ඇරියා වගේ නේ.
0: පරිස්සමෙන් ඩ්‍රයිවිං
2: කරන්නේ. වහින වෙලාවන්න පොඩ්ඩක් කොහොමත් පොඩ්ඩක් පැත්තර කරලා නවත්තන්න.
1: ඔව් පොඩ්ඩක් නවත්තලා හිතන්න. ඔව්. ඇත්තටම මේ තියෙන්නේ අපි මේ ගොඩනගාගත්තු දේවල්නේ. මේ ආයතන වෙන්න පුළුවන්, අපේ තනතුරු වෙන්න පුළුවන්, මේ ෆ්‍රීකවන්සීස් වෙන්න පුළුවන්, ආණ්ඩු වෙන්න පුළුවන්, රාජ්‍යයන් වෙන්න පුළුවන්, රටවල් වෙන්න පුළුවන්. මේ ඔක්කොම අපි නිර්මාණය කරගත්තු දේවල්.
0: අනිවාර්යයෙන්.
1: මේවා යථාර්ථය තමයි. ඒ කියන්නේ අපිට පේන්න තියෙන රියල් දේවල් තමයි. හැබැයි රියල් දේවල් ඇත්ත නෙමෙයි. අපි ඒවා ගොඩනැගුවේ නැත්තම් ඒ මොකුත් නැහැ.
0: ඔව්.
1: එහෙම කියලා
2: අඩේ මගේ ඉස්සරහා ඉන්න ඩබල් එහෙනම් ඇත්ත නෙමෙයි.
1: ඇත්ත නෙමෙයි. දැන් අපි චනෝ කියලා නමක් දීලා තියෙනවා, සාරා කියලා නමක් දීලා තියෙනවා, ඊට පස්සේ අචීන් කියනවා, නොවා කියනවා.
0: ඔව්.
1: ඒව අපි දුන්නුනා.
0: දුන්නුනා.
1: නොවා කියලා දීලා තිබ්බේ නැත්තම්.
2: දුන්නත්තම් ඉතින් නේද අර ඇත්තට මේ දැන් අපි අලින්ට නම් දානවනේ.
1: ඔව්. ඈ කෝච්චි වලට නම් දානවා.
2: කෝච්චි වලට නම් කෝච්චි නම් මේ අප්‍රාණවාචී කියලා කියමුකෝ. මං කියන්නේ ප්‍රාණවාචී කට්ටිය ඉන්නවනේ. දැන් අලියෝ ඉන්නවනේ. මැණිකේ කියලා දානවා. හරිද? රාජා කියලා දානවා. දැන් අපි මැණිකේ කියන එක්කෙනයි රාජා කියන එක්කෙනයි එකට හම්බුනාම අලි භාෂාවෙන් ඒ දෙන්න කතා කරන්නේ මැණික රාජා කියලා. වෙන මොකුත් ඔන්නේ බල්ලෝ බලන්නකෝ.
1: ඔව්නේ. අපි දීලා තියෙන සිග්නල්ස් මේ.
2: අපිනේ උන්ට වෙන එකක් තියා දැන් අපි බල්ලට බල්ලා කියන නම දාලා තින්නේත් අපිනේ. මොකද බල්ලෝ දාගෙනද? නැත්තම් බල්ලෝ එක්ක ඉන්න අනිත් දෙවුන් දාගෙන සිංහයා කියනවලු මූ බල්ලා කියලා.
1: නිකන්
2: උදන්නේ අර හැඩෙන්නේ දන්නේ.
1: උදේ පාන්දර යන ගම හිතන්නේ දැන් ඔය පාරේ බල්ලෝ එහෙම හිටියොත් මූට අපි බල්ලා නොකියුවා
2: නොකියුවා
1: කවුරු වෙයිද කියලා. හරි. ඔය මේ ඔය ඕක මේ ලොකු සංකීර්ණ කතාවක්. උදේ පාන්දර ඉච්චර හිතන්න ඕනේ නැහැ. ඒක දර්ශනවාදීදී එහෙම කියනවා. ෆිලොසොෆි වලදී එහෙම කියනවා. ඒ වෙන එකක්. ඒක නෙමෙයි අපි කියන්නේ. ඒහා සමාන තවත් කාරණාවක් ගැන. ඒ තමයි මේ ලෝකේ පුරා ඉන්න විද්‍යාඥයින් එකතු වෙලා ওই වෛරස වේදය ගැන, ඊට පස්සේ ওই තියෙන අපි දන්නා විද්‍යාකාරයේ වසංගත රෝග ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයින් එකතු වෙලා පොඩි මේ ඉන්ටර්විව් එකක්, පොඩි ඩිස්කෂන් එකක් පවත්වනවා. එතනදී මේගොල්ලෝ අරගෙන එන වචනයක් ඉන්ෆොඩමික් කියලා.
0: ඉන්ෆොඩමික්. ඕකේ.
1: ඒ කියන්නේ ලෝකේ මේ වෙනකන් ඇති වෙලා තියෙන වසංගත වෙන්න පුළුවන්, අර්බුදකාරී දේවල් වෙන්න පුළුවන්, ඒ දේවල් සම්බන්ධයෙන් හරි තොරතුරු නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු මිනිස්සුන්ට යන්නේ නැහැ කියන එක. ඒකනේ මිනිස්සුන්ට තියෙන මික්ස් එකක්. එක්කෝ එක ඇත්ත තොරතුරක් වෙන්නත් පුළුවන්, එක්කෝ එක බොරු ව්‍යාජ තොරතුරක් වෙන්නත් පුළුවන්. මික්ස් එකක් මේ ඩිජිටල් ලෝකයේත් එක්ක. අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තියෙනවා. ඊට පස්සේ අලුත් ඔය නව මාධ්‍ය කියන Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. ඕවෙන් අපි තොරතුරු ගන්නවා, වෙබ්සයිට් වලින්, බ්ලොග් වලින්. මේවා මිස් එකක්. ඒ කියන්නේ මේ මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. මිශ්‍ර වෙලා තියෙනවා කියලා කියන්නේ ඇත්ත සහ බොරුව මේ දෙකම තියෙනවා. මේක මිනිසුන්ට අර ලෙහා ගන්න බැරි තැනකට දැන් ඇවිල්ලා තියෙනවා.
0: ඇත්ත මොකද්ද,
1: බොරුව මොකද්ද කියලා. දැන් අපි ගමු ওই සම්බන්ධයෙන් තියෙන හොඳම උදාහරණය තමයි ලෝකේ COVID-19 වෛරසය. COVID-19 වෛරසය ඇත්තටම කොතනින්ද පටන් ගත්තේ? කවුද මේ වෛරසය නිර්මාණය කරේ? මේක පිටිපස්සේ ඉන්නේ චීනයේද? නැත්නම් මේක චීනයේට ගෙනල්ලා දැම්මේ වෙන කවුරු හරි රටක්ද?
2: ඇමරිකාවට කවුරුර ගෙනත් දැම්මද?
1: ගෙනත් දැම්මද? අද වෙනකන් ලෝකේ සත්‍ය දන්නේ නැහැ. ඊට පස්සේ ආපු එන්නත් සම්බන්ධයෙන් ලෝකේ විවිධ කතා තියෙනවා. හැබැයි සත්‍ය කියන දේ, හරි දේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් එල් නීනෝ ගැන කතා කරනවා, වැස්ස ගැන කතා කරනවා, පායනවා කියලා කතා කරනවා. මේවා පිටිපස්සේ ඉන්නේ ගෝලීය උණුසුමට වගකිව යුතු රටවල් කියලා කියනවා. හැබැයි ඇත්ත දන්නේ නැහැ. ඇත්ත සහ බොරු අතර තමයි අපි දෝලණය වෙන්නේ. කොහෙන් හරි අපි කියන නිවුස් ටිකක් අහගෙන ඉන්නවා, එච්චරයි.
0: ඒක විශ්වාස කරන කොටසක් ඉන්නවා,
1: ඒක විශ්වාස නොකරන කොටසක් ඉන්නවා. ඒ කියන්නේ කොටසක් ඉන්නවා චීනයේ තමයි මොනවාද COVID-19 වෛරසය හැදුවේ කියන, තව කොටසක් ඉන්නවා නෑ, ඒක ඇමරිකාව මුල් වෙලා චීනයට අරන් ආපු එකක් කියලා විශ්වාස කරනවා. ඉතින් ලෝකේ විද්‍යාඥයින් එකතු වෙලා හරි කලකිරීමකින් තමයි කියන්නේ අපි ඉන්විසිබල් මිනිස්සු. අපිව පේන්නේ නෑ, අපි තරු නෙමෙයි. අපි ඔය මැගසින් වල, ටීවී වල, යූටියුබ් වල, ට්‍රෙන්ඩින් ලිස්ට් වල අපිව පේන්නේ නෑ. කවුරුත් අපිව දන්නෙත් නෑ. හැබැයි අපි ඉන්විසිබලි, අදෘශ්‍යමානව මේ කරන වැඩේ නිසා තමයි මේ මොහොතෙත් අපි මේ මානව සංහතිය ජීවත් වෙන්නේ, හුස්ම ගන්නෙ. හැබැයි අපි කරන දේවල් එළියට යන්නේ ඇත්ත විදිහට නෙමෙයි. ඒකට ඇත්තෙන් 50%කුත් දාලා, ඊටස බොරු වෙනුත් 50%ක් විතර දාලා, පොඩ්ඩ එහෙම කරලා අතිශෝක්තියක් දාලා එහෙම තමයි යන්නේ. ඒ නිසා තමයි මේ වචනේ අරගෙන ඉන්නේ. විශේෂයෙන් මේ වචනේ නිර්මාණය වෙන්නේ COVID pandemic එකත් එක්ක. ඒ තමයි infodemic. මතක තියාගන්න, ඔයා ජීවත් වෙන්නේ infodemic ලෝකයක. ඒකෙන්ද ඔයාට ඇහෙන දේවල් ගැන ඔයා එහෙම අහපු ගමන් විශ්වාස කරන්නත් එපා. ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ නිතරම FM 94.95 ඇල්ගොටවුන් අහගෙන ඉන්න. අපි දේවල් ඔයාට කියනවා ෆැක්ට්ස් එක්ක. එතකොට ඔයා ඒවත් එක්ක පොඩ්ඩක් අර සම්මේ කියන්නේ ගලපලා බලලා තමයි දේවල් තේරුම් ගන්න
0: ඕනේ.
1: එහෙම නැතුව එකපාර ගලාගෙන එන දේවල් තේරුම් ගන්න එපා. මොකද මේ ලෝකේ පුරා ඉන්න විද්‍යාඥයින් තමයි මේ කන්සෙප්ට් එක, මේ සංකල්පය අරගෙන ඉන්නේ. මුළු ලෝකෙම මේ වෙනකොට ඉන්ෆොඩෙමික් එකකට අහු වෙලා ඉන්නේ.
0: ඕකේ.
1: ඒ කියන්නේ බොරුව ඇත්ත මේ දෙකම සම්මිශ්‍රණයක් විදිහට අපි ගාවට එනවා. අපිට මේක පෙරා ගන්න බැරි වෙලා තියෙනවා කියලා. එළකින් කල්පනාවෙන් ඉන්න මේ වැස්සේ සීතලේ එහෙම එහෙ යද්දි දැන් අපිට වැස්ස උනාට සමහර පැතිවලට පායනවා වෙන්නත් පුළුවන්. මේ එල් නීනෝ තත්ත්වයන් එක්ක මේ ඔයගාවට ඉන්ෆොඩෙමික් තමයි එන්නේ. 50% වෙන්න පුළුවන්, 75% 25% වෙන්න පුළුවන්. ඔයාට බාරයි ඒක ෆිල්ටර් කරලා ගන්න එක.
0: හරියට හරි. එනිසා උදේ පාන්දර මතක් කරනවාද දකින හැමදේම ඒ විදියට ඇක්සෙප්ට් කරන්න එපා.
1: එපා.
0: දෙසරයක් හිතලා බලන්න.

0: FM Anu Paha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Udah hatai minat visitu naidan.
2: එන්න
1: ෂා
2: පාරටම එනවා කෑමවල සුවඳ
1: රසත් එහෙම තමයි
2: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ
1: මොකක්දනේ ඔයාගේ රහස
2: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්නේ ඉතින් මොකක්ද වෙනස
1: ක්වොලිටි එකම තමයි
2: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝචුන් ඔයිල්නේ
1: ඇත්තම තමයි
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
5: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසය වග කීමයි සුඟ එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ හිටට මොද ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
0: FM 95 FM 94.8

0: උදේ 7 විනාඩි 28යි ඇල්ගෝ ටවුන් මේ වෙලාව. මට ප්‍රශ්නයක් තියෙනවා.
1: අහන්න.
0: ගෑනු ළමයි ඔයගොල්ලන්ගෙන් ඇත්තටම එහෙම අහනවද?
2: මොනවද අහන්නේ?
1: මොනවද?
2: මම හිතන කතා කියන්නේ මම මේ වයින් වෙලා.
1: ඈ මේ මොර සූරන්න වයින්ව මේ.
2: මොනවද අහන්නේ? සමහරලාට අහනවා අයියේ මේ පාරද?
0: රන්මසු
2: තියෙන කට්ටිය
1: රන්මසු
2: කියන්නේ මොනවද කියලා දන්නවද? ඒක තමයි කියන්නේ අපේ විවාහ මුදල් වර්ගයක්. ඕක මේ මස්සේගේ මේ සටහන ගහලා තිබ්බා ඒ කාසියේ.
0: රයිට්.
2: අන්න ඒක නේද රන්මසු කියලා කියන්නේ.
1: ආහා.
2: මස්ස.
0: ඕකේ.
2: අපි දවසක් කාසිය ගැන වෙනම කතා කරමු.
1: කතා කරමුනේ. මේ දැන් රන්මසු තිබ්බට වැඩක් නැහැ.
0: ඔව්.
1: ඔවා හරි තැන්වල හරි විදියට කල්පනා කරලා ආයෝජනය කරන්න ඕන.
0: අනිවාර්යෙන්.
1: එහෙම නිකන් නැත්තම් ওই රන්මසු ඊට පස්සේ රන්මසු නෙමෙයි ඩොලර්ස් තිබ්බ කියලා හිතමු ආගා.
0: ඒ තිබ්බත් එන්නේ නැහැ ඒකට ගෑනු
1: ළමයි. වැඩක් නැහැ. ඒ කියන්නේ තේරෙනවා ගෑනු ළමයින්ට ඔවා එහෙම දැක්මක් එක්ක වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. සහයම ගෑනු ළමයින්ට පේනවා දැක්මක් ඇති කරගන්න ඕනෙත් නැහැ. හරිද මේ වල? ඒ දැක්ම කියන එක වෙන එකක්.
0: එහෙම කියන්න එපා.
1: එහෙම ඕනේ නැහැ. මේ තමයි ප්‍රයිම් ටයිම් එක.
0: හරිද
1: සාර? මේ වෙලාව තමයි වාගේ ආයෝජනයේට ගැළපෙනම වෙලාව. වෙන කායකවත් නෙමෙයි. ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලයික් ප්‍රයිම් ගෲප් එකත් එක්ක එකතු වෙලා ඔන්නවට දැන් තියෙනවා ඔයාගේ ආයෝජන අවස්ථාව පුළුල් කරගන්න හැකියාවක්. ලෝකයේ මේ වෙනකොට වැඩිම ආයෝජන සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ලෝකයේ දැවැන්ත සමාගම් තමන්ගේ වත්කම් මේ වෙනකොට පවත්වාගෙන යන්නේ මුදල් විදිහට නෙමෙයි. කෑෂ් ඉන් හෑන්ඩ් විදිහට නෙමෙයි. ට්‍රෙෂරි බිල්ස් හරි ට්‍රෙෂරි බොන්ස් හරි ඕවා විදිහටත් නෙමෙයි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර විදිහටත් නෙමෙයි. ඔහා දන්නවද මොනවාද කියලා? මේ වෙනකොට වත්කම් රදව ගන්න විශිෂ්ටතම ක්‍රමවේදය වෙලා තියෙන්නේ රියල් එස්ටේට්. රියල් එස්ටේට් තමයි මේ වෙනකොට ලෝකේ පෙරමුණින්ම තියෙන මේ ආයෝජන ක්‍රමයක් සහ වත්කම් පවත්වා ගැනීමේ ක්‍රමයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ මේ ප්‍රයිම් ටයිම් එකේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ කොලඹවල තියෙන අපාර්ට්මන්ට් එකක් ගන්න වාට මෙන්න මේ කියන දේවල් ටික හම්බ වෙනවා. පළවෙනි දේ තමයි රුපියල් මිලියන 50 සිට ඉහළට තමයි ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. කොලඹ 9 වල තියෙනවා මිලියන 45 ඉඳලා ඉහළට අපි වාට කිව්වා. ඉතින් දැන් එහෙම අපාර්ට්මන්ට්ස් ගනිද්දී වාට 120ක් දක්වා ඉතුරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: යනවාට මිලියන 10ක විතර ඔන්න ඉතුරුවක් ලැබෙනවා. ඉතුරුවක්
0: එනවා.
1: ඒ වගේම තමයි ඔයාට 100%ක් දක්වා ROI එකක් ලබා ගන්න පුළුවන්.
0: Return of investment.
1: අන්න හරි. ඔයාට පෙරලා ආයෝජන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් 100%ක්. මොකද දැන් ඔයා මිලියන 50ක විතර apartment එකක්. ඒ කියන්නේ කොලඹ 9 වලින් වෙන්න පුළුවන් නැත්නම් කොලඹ වල වෙන තැනකින් වෙන්න පුළුවන් heart of Colombo වලින් වෙන්න පුළුවන්. කොළඹ හදවතින් වෙන්න පුළුවන්. ඔයා ගන්නවා apartment එකක්. Fully furnished apartment එකක්. මිලියන 50කක ඔයාලට හම්බෙනවා මිලියන 40කට විතර. හැබැයි තව අවුරුද්දකින් දෙකකින් ඕකේ වටිනාකම අනිවාර්යෙන්ම මිලියන 80කට විතර යනවා. ඒක තමයි ඒක සරල ආර්ථික විද්‍යාත්මක නියමයක්. ඒක නිසා තමයි අර අපි කිව්වේ ලෝකයේ මේ වෙනකොට ඉන්න දැවැන්ත සමාගම් ධනවතුන් තමන්ගේ ආයෝජන වැඩි වශයෙන් රියල් එස්ටේට් වල කරලා තියෙන්නේ. එන්න එන්න ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඒකින්ද මේක ඔයාලට හොඳ ආයෝජන අවස්ථාවක්. ඔයාලට පුළුවන් නිදන කාමර දෙක නැත්නම් තුන apartments අවුරුදු 4ක් කාලයක් පුරාවට ගෙවන්න ගන්න. ඔයාලට මේ පාර එකපාර කෑෂ් ඉන් හෑන්ඩ් නැත්නම් ගෙවාගෙන යන්න ගන්න පුළුවන්. ඒ ප්ලෑන්ස් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අර විදිහට 120ක ඉතුරුකුත් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේකේ වටිනාකම 100%කින් විතර අනිවාර්යයෙන්ම වැඩිත් වෙනවා. ඉතින් ඒ නිසා මේක බොහොම ඔයාලට වටින විරල ගණේ ආයෝජන අවස්ථාවක් කියලා අපි මතක් කරන්නේ. කෝල් එකක් දෙන්න ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලට මේ නම්බර් එකෙන්. ඔයාලට රෑ 8 වෙනකන් ඉන්නවා කට්ටිය උපදෙස් දෙන්නේ ඒගොල්ලන්ගේ.
0: රෑ 8 වෙනකන්.
1: වැඩේ 5ට එම ඕෆ් වෙලා එම යන්නේ නැහැ. ඔයාලට දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔය හවස 5 6 ඊට පස්සේ වගේනවා ටිකක් ෆ්‍රී වෙන්නේ. අන්න ෆ්‍රී වෙලාවක ඔයාට හිතන්න පුළුවන් කතා කරගන්න පුළුවන් හොඳ ආයෝජන අවස්ථාවක් තමයි මේක. කෝල් එකක් ගන්න 0710 7 3 6 3 0710 7 3 නම්බර් එකට.
0: ඒකට
1: කෝල් එකක් දාලා ඔයාලට පුළුවන් මේ ආයෝජනය කොහොමද කරන්න කියලා කතා කරගන්න.
0: ඕකේ.
1: රෑට වෙනකම් පුළුවන් ඈ.
0: ආයෙ
1: ඔන්න කියනවා.
0: පුළුවන්.
1: නැත්නම් කට්ටිය අර පුරුද්දට දැන් කට්ටිය ගිහිල්ලා ඇති කියලා එහෙම හිතන ඔෆිස් ටයිම් නෙමෙයි.
0: මේ අපි එහෙම එකක් තියනවානේ පහෙන් පස්සේ කෝල් කරලා වැඩක් නෑ.
1: ප්‍රයිම් ටයිම් එන්නේ මේ දැන් එකක් උදේ.
0: ඔව්.
1: ඔය අහගත්තනේ දැන් අපි කිව්වනේ ප්‍රයිම් ටයිම් එකේ. ආයෙ ප්‍රයිම් ටයිම් එකක් එනවාට ඔය රෑ තමයි.
0: රෑ තමයි.
1: කෝල් කරලා අහගන්න පුළුවන් වෙලාව.
0: රයිට්. දැන් ඒ වගේම තමයි අටි ඔයාගේ ගෙදරට ගන්න බඩුත් ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට සලකලා තමයි ගන්න ඕන. මොකද දැන් හිතන්නකෝ අපි ගෙදරට ගන්නවා AC එකක්. AC එකක් අරගෙන ඔයා මාස 6න් ඔයාට AC එක ආයෙ අලුතෙන් එකක් ගන්න උනොත්.
1: ඔව්.
0: ඒක වැඩක් තියනවද?
1: ඒක වියදමක් නේ.
0: වියදමක්.
1: ඊපස් ඒක ආයෝජනයක් වෙන්නේ. ඇත්තටම අපි මේ ගොඩක් දේවල් දිහා ආයෝජනයක් විදියට තමයි බලන්න ඕන. දැන් ඔය AC එකේ කතාව ගත්තට පස්සේ හිතන්න පුළුවන් AC එකක් කොහමද ආයෝජනයක් වෙන්නේ කියලා. නියම ප්‍රමිතියෙන් කල් බවතින විදියට හොඳ ආෆ්ටර් සේල් සර්විස් එකක් ලැබෙන තැනකින් AC එකක් ගත්තොත් ඔයාට ලොකු මානසික සහනයක් වෙනවා ඒක. ඒක තමයි පළවෙනි ආයෝජනය. ඊළඟ දේ තමයි ඔයාගේ වියදමට සරිලන සේවාවක් ඔයාට ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔය රස්නේ වෙලාවට සීතල දැනෙන්න පටන් ගත්තට පස්සේ ඔය ගොඩාක් ප්‍රශ්න නැති වෙලා යනවා. ගෙදර ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා නම් පොඩ්ඩෙක් ඉන්නවා නම් එයාට උනත් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩටිය කරගෙන යන්න පුළුවන්. ගෙදර සමහරට ඔය රස්නෙත් එක්ක වෙන ප්‍රශ්නක්
0: තියෙනවානේ.
1: රස්නේ වැඩි වුණාම එහෙම තියෙනවා. තරහා යන ඒවා තියෙනවා. ප්‍රශ්න ගැටුම් වැඩි එහෙම තියෙනවා.
0: ඇත්තටම බඩගින්න වගේනේ. බඩගින්න වැඩි වුණාම
1: තරහා යනවානේ. අන්න හරි. ඔයා කිව්වේ දෙක දවස මොකද්ද
0: වචනේ? හැංග්‍රි.
1: හැංග්‍රි වෙනවා. අන්න ඒ වගේ එකම අනිත් පැත්ත තමයි. ඉතින් ඒ නිසා ලෝ සුපතල
0: දැන්
1: ලෝකයක් පිළිගත්තු AC brands දැන් ඔයාට දම්රෝ එකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung, Panasonic, ඒ වගේම තමයි Innovex. දිවෙන පුරාම ප්‍රදර්ශනාගාර තියෙනවා 160කට වැඩි ප්‍රමාණයක්. මේ ඕනතනකින් ඔයාට පුළුවන් ඔයා කැමති විදිහට කැමති brand එකකින් AC එක ගන්න. අපි කියවන අර BTU වගේ බලන්න. ඒ ඔක්කොම කියලා දෙන්න කට්ටිය දම්රෝ එකේ ඉන්නවා. හොඳ after sale service එකක් දෙනවා. ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ ඇවිල්ලා fix කරලා දෙනවා ගෙදරටම. ඉතින් යන්න දම්රෝ එකට කියලා අපි මතක් කරනවා.
0: Okay. ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්න ඕනේ?
1: ඊට පස්සේ මොකද කරන්නේ?
0: මං ඊයේ මේ කිව්වනේ ද බ්‍රී කියලා බබෙක් ගැන.
1: බ්‍රී ආව්.
0: TikTok එකේ ඉන්න. ආ
1: බ්‍රිතාන්‍යේ ඉන්න බ්‍රී බබානේ.
0: අනේ හරි. එයා දැන් ලොකුයි හරිද? ඒ වෙනුවෙන් මං කියවනේ යාගේ අර මේ IQ එක වැඩි කියලා.
1: වැඩි කියලා.
0: එයා එක පටන් ගන්නේ අවුරුදු 3
1: දී.
2: හ්ම්. ඕනට වැඩි නේද?
1: ටිකක් වැඩි.
0: ඒක වැඩි. එහෙම තමයි. දැන් උගලන්ට ඉස්සරහට එන බබාලා ඔක්කම ටිකක් ගානට වැඩි.
1: ගානට වැඩි.
0: ඔව්. කරන්න දෙයක් නැහැ. ඒ ජෙනරේෂන් එකේ හැටි. ඒගොල්ලෝ හරි ෆෝවර්ඩ්. ඒගොල්ලෝ සෑහෙන දේවල් අපිට වඩා හිතනවා. ප්‍රශ්න කරලා ඉගෙන ගන්නවා. ඒක නිසා එහෙම හැදෙන ඔයාගේ පොඩ්ඩට ඔය එයාගේ මානසික
1: වර්ධනය,
0: ඒ වගේම ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය. මේ දෘෂ්ටිය කියන එක දෙකක් තියෙනවානේ අචි. දුර පේන එක සහ ඇත්තටම ඇස් දෙකේ
1: පෙනීම.
0: ඒ දෙකම ඕනේ.
1: දුර බලලා තීරණ ගන්න.
0: අන්න හරි. දුර බලලා තීරණය ගන්න හරි මානසික ක්‍රියාකාරීත්වයක් ඕනේ.
1: ඕනේ.
0: ඉතින් මේ ඔක්කොටම පෝෂණය කියන එක අංග එක. මේ ඔක්කොම හරියට හැදෙන්න.
1: අනිවාර්යයෙන්. මේ නිසා තමයි අපි මතක් කරන්නේ ඔය ගෙදර ඉන්න අවුරුදු 5ට අඩු පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා.
0: ඕකේ.
1: ඇංකල මතක් කරනවා. Anchorpedia Pro විතරක් නෙමෙයි හොඳ බැලන්ස් ඩයට් එකකුත් තයාර දෙන්න, සමබල ආහාර වේලක් දෙන්න කියලා. ඇත්තටම දැන් ඉන්න පොඩ්ඩෝ අපිට වඩා මාර ලොජිකල්. ඒගොල්ල සෑහෙන ඉස්සරහින් ඉන්නේ. අපි ඒක සමහරවිට පිළිගන්න කැමති
0: නැහැනේ.
1: පොඩිනේ අපේ තියෙනනි ඊගෝ එකක්. නෑ හරි නෑ අපේ වගේ නෑ. ඔය ඉස්සර තිබ්බ අපේ එහෙම ඉස්කෝලේ ඉන්නකොට එහෙම අපි ගිහිල්ලා ක්ලාස් ටීචර්ගෙන් අහනවා අපි හොඳයි නේද කලින් පන්තියට වඩා.
0: වඩා කියලා.
1: ඒතර අපි හෙන සතුටුයි. දැන් ඔය ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ එහෙම ගිහිල්ලත් අහනවනේ. දැන් ළමයි ටීචර්
0: නෑ නේද.
1: ඒතර කියනවනේ ඒකනේ පුතා ඔයාලා වගේ නෑ කියලා මාර සතුටුයි. කැම්පස් වල ගියාමත් එහෙමයි. දැන් බැජ් එක ඉස්සර වගේ නෑ නේද. අපි එහෙම පොඩි එකක් තියනවා.
0: එහෙම එකක් තියනවා.
1: ඒ වුණාට ඇත්ත කතාව ඒක නෙමෙයි. ඒගොල්ල අපිට වඩා ඇඩ්වාන්ස්. ඉතින් ඇඩ්වාන්ස් දරුවන්ට බොහොම නිදහසේ හැදෙන්න දෙන්න.
0: හ්ම් හ්ම්.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Tisna Mayai Dan
2: Box Bar Nam Velanda Pale Hari Hariyat Eth Niyama Bara Tiyana Box Bar Ekak Ganna Honama Kramaya Bar Ekak Kirala Balaneka Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba Melwa Ekak Lankawa Ekak Api Ekak Kiranna Ona Nathi Ekak
3: කෑම උයති පොල් වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් finance lanka rating bbb minus stable outlook balapatra bi mulya sahaku ki sri lanka tanpa durakshana yojana kame samaj
6: parampara gananawak api upawa balaganbowa eha meha nupenana vidyak athule thibunu ape namaya usas tattaya upa ubi jeevithaya taram vishwas kala dinen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya galani fine shield purple wire then vilanda pole
7: විජය නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුර පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
10: ඉසිනිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
0: FM Anupaha FM 94.8 Net FM

0: උදේ 7යි විනාඩි 46යි අචී ඇල්ගොටෝමේ වෙලාව.
1: ඇල්ගොටෝමේ වෙලාව 7යි 46යි වෙද්දී ඔය දන්නවද මේ ඉන්දියාව පැත්තට ඔය උතුරු ඉන්දියානු සාගරයේ
0: මොකද වෙලා
1: තියෙන්නේ? හරහා ඉන්දියාව පැත්තට ඔඩිෂා ප්‍රාන්තයට මේ වෙනකොට මේ සුළි කුණාටුවක් ඇතුල් වෙලා තියෙනවා.
2: හා ඒක නිකන් පොඩි පොඩි අහුකුණු තමයි මේ අපිට කරගෙන යන්නේ නේද?
1: ඒක තමයි මේ අපිටත් පොඩ්ඩක් නිකන් තියෙන්නේ කුණාටුමය ගතිය. මේ මේකේ නම තමයි සයික්ලොනික් ස්ටෝම් 01B කියලා කියන්නේ.
2: අයියනේ ලස්සන නමක් දාන්න
1: හදන්නේ. එහෙම නෑ නේ.
2: අපි ඉබේට කුණාටුව නම් දාන කියලා කිව්වනේ.
1: ඒකනේ.
2: මොකද මේ ඉලක්ක දාන්න නම් ප්ලේට්
1: එකේ. ඒකනේ.
0: කාන්තා නමක් දාන්න තිබ්බා.
1: කාන්තා නම.
2: වාහනයක් කිව්වද?
1: වා නෑ දැන් මෙහෙමයි මේ මේගොල්ලෝ කියන්නේ මේ සයික්ලොනික් ස්ටෝම් 01B කියලා කියන්නේ මේක මේ ඒ කියන්නේ ඒක වෙනස් නොවන නමක්ලු සාමාන්‍යයෙන් ඔය උතුරු ඉන්දියානු සාගරයේ ඇතිවන මේ සුළි කුණාටු තත්ත්වයන් වලට දෙන මේ පරිපාලනමය නමක් තමයි යෝග. ඒක මේනකොට තීන්දුව කරලා ඉවරයි. ඒක වෙනස්
2: වෙන්නේ
1: නිතර යනේන තත්ත්වයක් නිසා ඒකට ෆික්ස් නමක් දීලා තියෙනවා 01B කියලා. මේ වෙනකොට පැයට කිලෝමීටර් 65 75 අතර වේගයකින් ඔන්න ඉන්දියාව ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. ගැට්ටි තියෙන්නේ අර වෙරළයි රටයි ලෑන්ඩ් එකයි ගැට්ටි තියෙන්නේ.
0: ඕකේ.
1: මේ ඊට පස්සේ ඉතින් විශාඛපට්නම් වලට පද්මපූර් වලට ඔන්න ඉතින් වැස්සෙන් ටිකක් බලපෑම් තියෙයි කියලා තමයි කියන්නේ.
0: ඕකේ.
1: ඒ නිසා වෙන්නේ නැති මේ විදිහට අපිටත් පොඩි තියෙන එකක්.
2: ආකේ කොහොමත් ඉන්දියාවට
1: ඉන්දියාවට මොනවා
2: හරි සුලිසුලන් අපිට කොහොමත් බලපානවා.
1: ඉන්දියාවේ කුණාටු සුලිසුලන් ඔක්කොම අන්තිමට කැරකිලා කැරකිලා ඉන්නේ අපිට තමයි. නෑ අතරම මේ ඔය විද්‍යාඥයන් කියනවා මේ සුලි කුණාටු වලදී සාරණුවා අර දැන් පෙන්නවනේ සයික්ලෝන් එකක්. අපි හිතනවානේ ඕකේ අර මැදයි වැඩේ උපරිම වෙන්නේ
0: කියලා.
1: එහෙම නෙමෙයිලු.
2: වටේ තියෙන.
1: ඒ යන්න හරි වටේ තමයිලු මේ වටේ ඉන්න මේ රටවල් වලට තමයිලු නැත්නම් ප්‍රදේශ වලට තමයිලු බලපෑම වැඩිපුර තියෙන්නේ. අර මැදේට නෙමෙයි සුලි කුණාටුවේ.
0: ඒක
1: මේ විද්‍යාඥයෝ කියන එක. ඒ වගේ තමයි ඉන්දියාවේ මැදේ කුණාටු ඇති වුණාම අපිට තමයි කැරකෙන්න පටන් ගන්නෙ.
0: හරි.
1: දැන් අපි මොනවද මේ දැන් ওই ආරක්ෂාව ගැන අපි කතා කරේ. සුලි කුණාටු ඕවා ඔක්කොටම ඉන්දියාව කල් තියා දැන් සූදානම් වෙනවා. අපි දැන් ඕවා ගැන කතා කරනවා. එල් නීනෝ ගැන කතා කරනවා සූදානම් වෙනවා. මේ ඔක්කොම මොනවද මේ ආරක්ෂාව වෙනුවෙන්?
2: ආරක්ෂාවනේ ආරක්ෂාව කිව්වම මේ ඊයේ මොරටුව පැත්තේ මේ මං හිතන්නේ මොකක් හරි ෂොප් එකක් ගිනි අරන් තිබ්බා. විදුලි
1: කාන්දුවකින්.
2: ඒ වගේම මීගම පාරෙත් කොහරි තැනක මහභාගය හරි කොහරි තැනක ෆෝන් ෂොප් එකක් දුකට ගිනි අරන්
1: තිබ්බා.
2: ඒකටත් ප්‍රධාන හේතුව විදුලි කාන්දු.
1: ඔව්.
2: පේනව නේද ඔය ලාබෙට වයර් රේම අරගෙන දාලා අන්තිමට බලන්න අර ෆයර් බ්‍රිගේඩ් එකේ ඉන්න මහතුරුන්ටත් නිදහසක් නැහැ.
1: නිදහසක් නැහැ නේ.
2: ඒගොල්ලෝ
1: කොයි වෙලෙත් එහෙම යන්න වෙනවා.
2: මේ
1: ටයිම් එකයි හරියන්නේම නැහැ. ඇත්තටම ඉතින් අපි දැන් ඔය සොලි කුණාටු ගැන සැටලයිට් දාලා බලාගෙන ඉන්නවා. එන්න කලින් දැනගන්නවා. දත්ත පුරෝගතනය කරනවා. හැබැයි ගෙදර තියෙන වයරින් කේබල් එක ගැන අපි කවුරුත් දන්නේ
2: නැහැ නේ.
1: ගෙදර පිටිය ඇතුලෙන් යන වයරින් කේබල් එක කොයිතරම් ආරක්ෂිතද? ඒකෙන් අපේ පවුලේ ආදරණීයන් කොච්චර ආරක්ෂිතද අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයකම දාන්න කියලා. ආරක්ෂාව කියලා කියන්නේ සේෆ්ටි එක කියලා කියන්නේ මේ වෙනකොට ලෝකේ මිල අධිකම දෙයක් වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ඒ ආරක්ෂාව සපේන දේවල් නිවැරදි ප්‍රමිතියෙන් යුක්ත දේවල් ලේසියෙන් හොයාගන්න බැරි වෙන එක. ආරක්ෂාව වෙනුවෙන් ලොකු කොස්ට් එකක් දරන්න වෙලා තියෙනවා. ඒකෙන්ද ඔයාලා ලොකු කොස්ට් එකක් දරනවා අපි දන්නවා. ගෙදර ආරක්ෂාව වෙනුවෙන් තාප්පෙ ටිකක් උස්සන්නද, ගේට්ටුව ටිකක් ලොකුවට දාන්නද, CCTV දාන්නද, ගේ ඇතුලේ ෆර්නිචර්ස් බද ඒවත් අපි බලනවානේ. මේ කඩන් වැටේද මේ නියම ප්‍රමිතියෙන් තියෙනවද අපි දම්රෝ එකටම දුවන්නේ ඒකනේ.
0: ඔව් හොඳට වාඩි වෙලා බලලා එහෙම නිකන්
1: හැමදේම හරි ක්වොලිටි එකෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔක්කොම මේ විදිහට වියදම් කරලා ආයෝජන විදිහට කරලා ඇයි ගෙදර වයරින් කේබල් එක විතරක් නිකම්ම නිකම් ප්‍රමිතියෙන් තොර කේබල් එකක් දාන්නේ. ඉතින් මේ වෙනකොට ලංකාවේ වෙළඳපොළට කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයක ඇවිල්ලා තියෙනවා. මේ තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය වයරින් වල තියෙන. ඉතින් වාග්ගයක් අලුතෙන් වයරින් කරනවා නම් තියෙන ගෙදර වා මේ වෙනකොට වයරින් එක මාරු කරන්න අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයක තෝරගන්න කියලා අපි මතක් කරනවා. මොකද ඔයාගේ ආදරණීයන්ගේ ආරක්ෂාව අපිටත් වටින නිසා.
0: රයිට්. දැන් අපි උදේ සීට් බෙල්ට් ගැන කතාවක් කියවනේ.
1: ඔව්.
0: මම දන්න සමහරු ඉන්නවා සීට් බෙල්ට් එකේ අර කීක් කීක් එක ඇහෙනවනේ. ඒක වදයක් නේ ඔළුවට.
1: ඒ නිසා
0: දාලා සීට් බෙල්ට් එකට හේතු වෙනවා. يعني සීට් එකට දානවා සීට් බෙල්ට් එක. අපිට දාන්නේ නැහැ. ඒක දාලා හේතු
1: වෙනවා. හේතු වෙනවා.
0: එහෙම එපා.
2: පිච්චලාවට හරි සීට් එක ඔයාව
1: බදාගන්න.
2: සීට් එක ආරක්ෂාවයි.
1: සීට් එක බේරෙයි.
0: සීට් එක ඉතුරුයි. දැන් අපි කොහොමත් වාහනයක් ගනිද්දි අපි බලනවා ඒ ඔප්ෂන්ස් ටික. දැන් අපේ තාත්තා හැම ඔය වාහන පිස්සෝ කියලා ඉන්නේ. අන්න ඒ කැටගරියකට අයිති වෙන එක්කෙනා. හරිද? එයා ඔය ඔක්කොම ඔප්ෂන්ස් ගැන හරි අවබෝධින් එකින් එක බලනවා. විකුණන මනුස්සයත් සමහර වෙලාවට උත්තර දී යන්න බැරි වෙනවා. මේ ඒකට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒ අපි එච්චර බලන්නේ අපේ ගෙදර කට්ටියව ආරක්ෂිතව තැනක තැනක ඉඳන් තව තැනකට අරන් යන්න ඕන නිසානේ. ඒවට ආරක්ෂාව කියන එක 100% දෙන වාහනයක් තමයි BYD C-Lion 5 කියලා කියන්නේ.
1: අනිවාර්යයෙන්ම ඉතින් ආරක්ෂාව ගැන මුළු ලෝකෙම සැලකිලිමත් වෙන මේ වෙලේ ඔයාගේ ආරක්ෂාව ගැන, පවුලයාගේ ආරක්ෂාව ගැන ගමනාගමනේදී, ගමන් බිමන් වලදී ඇති වෙන්න පුළුවන් ආරක්ෂාව ගැන, අනතුරු වලින් ඇති වෙන්න පුළුවන් බලපෑම් ගැන ඔයා හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕන වාහනේ තමයි BYD C-Lion 5 කියලා කියන්නේ. අපි ADS පද්ධතිය ගැන ඊයෝට මතක් කරානේ. මොකද්ද මේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ADS පද්ධතිය කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ එයා බෑග්ස් 7ක් තියෙනවා මේ වාහනේ. ඒ වගේම තමයි 360 view cameras තියෙනවා. ඔයාට හතර වටේ වෙන දේවල් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ blade battery එක. අපි හැමදාම මතක් කරනවා වාර 4000ක්, සයිකල් 4000ක් full charge කරාට පස්සේ මේකේ ආයු කාලය අඩු වෙන්නේ 120කින් විතරයි.
0: Right.
1: බැටරි ලයිෆ් එක අඩු වෙන්නේ 100% ඉඳලා 180 වෙනකම් විතරයි. ඉතින් ඒ BYD blade battery එකේ විශ්වාසයත් එක්ක තමයි මේ BYD C-Lion 5 එක එන්නේ. මේක මේ SUV මාදිලියේ වාහනයක්. ඒ වගේම තමයි මේක hybrid. හැබැයි අපි කිව්වා mechanical motor එකක් නෙමෙයි තියෙන්නේ, electric motor එකක්. electric motor එක දුවන්න ඕන battery එක charge කරන එක තමයි අර තෙල් ගහලා mechanical ඒ ක්‍රියාවලිය හරහා සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අර දුම් වෙන ප්‍රශ්නේ එමුකුත් ඇති වෙන්නේ නැහැ. carbon dioxide ප්‍රශ්න වාර ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ call එකක් දෙන්න BYD එකට 0112125125 නම්බරකින්. ආයෙ මතක් කරනම් 0112125125 නම්බරකින් කෝල් එකක් දීලා, කොළඹ තියෙනවා, මොරටුව තියෙනවා, ගාල්ලේ තියෙනවා, නුවර, කුරුණෑගල, රත්නපුර, අම්පාර, යාපනේ හැම තැනම මේ වෙනකොට BYD ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉස්සරහට ඔන්න මීග මෝටත් තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් වාගේ BYD C-Lion 5 එක ගන්න. ඉතින් ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ මේ වෙනකොට බිලියන ගණනින් වේදම් කරනවා. එහෙනම් ඉතින් ඇයි කල්පනා කර කර ඉන්නේ? ගෙදර ආරක්ෂාව ගැන හිතන්න, තමන්ගේ ගමන් බිමන් වල ආරක්ෂාව ගැන හිතන්න. ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල ඇත්තටම අඩුයි. මොන හරි වුණාට පස්සේ අපි වැය කරන මුදලට වඩා.
0: හරියට හරි. දැන් අචි, ඔයා වැල්ඩින් වැඩ කරලා තියෙනවද?
1: කරනවා, බලන් ඉන්න හරි ආසයි.
0: ආසයි නේ. ආසයි මාත් ආසයි. මේ ඒක හරි අමුතු සයන්ස් එකක් තියෙනවානේ පොඩ්ඩක් ඒකේ. හැබැයි ඔයා හරි වැල්ඩින් කූරක් තෝරගත්තේ නැත්නම් ඔය සයන්ස් එක තිබ්බට වැඩක් නැහැ. ඒක වැඩි කල් තියෙන්නේ.
2: ඒකම මේ ඔය වැල්ඩින් කරනකොට පියවි හැයෙන් බලන්න
0: යන්න බලන්න නැහැ.
2: ඒක තමයි අර ඒගොල්ලෝ අර ඝන දෘඩ කන්නඩියක් අඳුරු කන්නඩියක් දාලා බලන්නේ. මේ එතකොට මොකද ඒ ආලෝකයේ අපේ ඇස්වලට හොඳ නැහැ.
1: හොඳ නැහැ.
0: ඔව්.
2: බලන්න ආසයි තමයි නිලාකුරු වගේ නේ.
1: නිලාකුරු බලන් ඉන්න ආසයි.
2: අපි නෑ ඔය අවුරුද්දට දෙපාරක් නිලාකුරු පත්තු කරනකේ වැල්ඩින් කරන කට්ටිය හැමදාම පත්තු
1: කරනවා. පත්තු කරනවා.
2: මුල් කාලේ හරි දුකයි නේ ඒගොල්ලන්ට බලන්නකෝ. හැමදාම නිලා.
1: ඉතින් වාඩත් ඔන්න පුළුවන් වැල්ඩින් වැඩකට නිවැරදි ප්‍රමිතියෙන් කල් බවතින්න වැල්ඩින් කරනවා නම් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම ගන්න කියලා මතක් කරනවා. මොකද SLS සහතිකයත් එක්ක වාට හම්බෙන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: වසර 20කට වැඩි කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් හිරු සහල් විශ්වාස කළ ඔබ වෙනුවෙන් හිරු සහල් වෙතින් විශේෂ තෑගි රයිස් කුකර්, මයික්‍රෝවේව් අවන්, ගෑස් කුකර් සහ අයන් කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. බෑගය ඇතුලේ වවුචරයක් තිබේදයි බලන්න. වවුචරයක් තිබුණොත් එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේතාංකය ලබා දෙන්න. හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා. ඉතින් තවත් බලාගෙන ඉන්න එපා. හිරු සහල් බෑගයක් මිලදී ගන්න. ඔබේ වසර 20කට වැඩි විශ්වාසයට හිරු සහල් වෙතින් අපේ තෑග්ග.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: FM 95, FM 94.8. NET FM.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
11: වේලාව උදේ 8යි දැන්.

0: සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර. අද උදෑසන 6 නවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 124.4 බිඳුවක් ගාල්ල නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ දත්තවලට අනුව එම කාලය තුළ එල්පිටිය ප්‍රදේශයෙන් මිලිමීටර 122.4 බිඳුවක්ද, මොරවක ප්‍රදේශයෙන් මිලිමීටර 122.4 බිඳුවක්ද සහ බෙංගමුව ප්‍රදේශයෙන් 121ක්ද වාර්තා වන බවයි එම මධ්‍යස්ථානයේ පැවසුවේ. අතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් තුළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගීගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ආසියානු ක්‍රීඩාවලියේ ස්කොෂ් කාන්තා ඒකල ඉසව්වේ අවසන් 16 දිනාගේ වටේට සුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ චනිත්මා සිනලි සමත් වුණා. ඒ අවසන් 32 දිනාගේ වටේ තරගයකදී චීන ක්‍රීඩිකා ලියෝ ෂී පරාජයට පත් කරමින් චනිත්මා සිනලි මෙම තරගයේ ජයගත්තේ වට 3-2 ලෙසයි. පළමු වටය 11-9 ලෙස ඇය ජයගත්තා. එහෙත් දෙවන හා තුන්වන වට දෙකම ජයගත්තේ චීන ක්‍රීඩිකාවයි. ඒ 6-11 සහ 3-11 ලෙසයි. ඒ අනුව මෙම අවස්ථාවේදී තරගයේ ශ්‍රී ලංකාවෙන් ගිලිහි ගිය බවයි පෙනෙන්නට තිබුණේ. එහෙත් නැවත ශක්තිමත් වූ තරගයට අවතීර්ණ වූ චනිත්මා 4වන සහ 5වන වට දෙකම ජයගත්තා. ඒ ලකුණු 11-4 සහ 11-4 ලෙසයි. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.

0: ලුදේ 8යි විනාඩියට අයල්ග තාම වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: හරි. මොකද වෙන්නේ දෙවනි පැය?
2: ඔබේ මණ්ඩපේ විශාරදයෝ බොහෝය. දවස පුරාම එහි ගී ගැයේ. එහෙත් මේ ආදුනිකයාගේ සරල ගීයෙන් ඔබේ දයාව අවදි වී ලෝකේ සම්භාව්‍ය සංගීතය සමග මුසු එය දුක් මුසු සරල ගීයක් වී. මේක තියෙන්නේ වෙන කාගේවත් නෙමේ, මේ නොබෙල් ටැග් එකට හේතු වෙච්ච කෑල්ලක් මම මේ කිව්වේ. මේ රවින්ද්‍රනාත් ටාගෝර්ගේ ගීතාංජලි කෘතිය එන කෑල්ලක්.
1: ඉතින්
2: නොබෙල් සාමතාග්‍ය මේ නොබෙල් සාහිත්‍ය ටැග් හම්බුණා රවින්ද්‍රනාත් ටාගෝර්ට. මේ අපි හිතුවේ නැතුණාට රවින්ද්‍රනාත් ටාගෝර් අපේ ජීවිතවලටත් විශාල බලපෑමක් කරපු කෙනෙක්. මොකද රවින්ද්‍රනාත් ටාගෝර්ගේ ශාන්ති නිකේතනයට ගිය අය තමයි අපේ කන හැදුවේ ලංකාවට. දැන් අවුරුදු 100කට විතර කලින්, දැන් ලංකාවට රේඩියෝ කැලේ අවුරුදු 100යිනේ. ඊට කලින් ඔය ග්‍රැමෆෝන් තැන් තැන් වල තිබුණට අපිට සින්දු කියලා එහෙම දෙයක් අහන්න තිබුණ නෑනේ. මේ අපි රේඩියෝ කාර්යෝ තමයි ඕගොල්ලන්ට සින්දු අහලා සංගීතය පිළිබඳව ලංකාවේ එහෙම එකක් හැදුවේ. ඊට ඉස්සෙල්ලා ජන කවි තියෙන්න ඇති, අපිට ඔය බෙරනාදය මෙව ඇහෙන්න ඇති. ඒ අර එහෙම ලොකු සංගීත කාරණයක් තිබුණ නෑ. ඉතින් ඒක ලංකාවේ පොහොසත් ලෙස ස්ථාපිත කරන්න මම මේ කිව්ව පොත ලිව්ව අපේ අල්ලපු රටේ හිටිය රවින්ද්‍රනාත් ටාගෝර් තුමා ලොකු දායකත්වයක් දුන්නා. මොකද අපි සංගීතය ඉගෙන ගන්න ගියේ නෑනේ මොකද්ද ට්‍රින්ටි කොලෙජ් ඔෆ් මියුසික්. දැන් ඒවට යන්නේ සමහරලාට. ඒ කාලේ සුද්දං කාලේ සමහර පවුල් වල කට්ටිය යන්නේ තිත් එහෙම සමහරලාට
1: වරප්‍රසාද
2: වෙලා තියෙනවා
1: කට්ටිය.
2: මේ හැබැයි බහුතරයක් ගියේ ශාන්ති නිකේතනයටනේ නේද? විශාරද කං ලැබුවා, පණ්ඩිත් කං ලැබුවා. ඒ වගේ තැන් වලට අපේ රටේ උදවියට එන්න ලැබුණ ওই මාර්ගයේ ඔස්සේ. ඉතින් මම මේ කියාගෙන ආවේ මේ බලන්ඩ සාහිත්‍යකාරයෙක්ට, ලේඛකයෙක්ට, චින්තකයෙක්ට මේ ලෝකේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද. කවුරුවත් හිතලා තියෙනවද රවින්ද්‍රනාත් ටාගෝර් තමයි අපේ කන ටියුන් කරන්න හේතු වුණේ
1: කියලා?
2: නේද? මම කියන්නේ එතුමා විතරක් නෙමෙයි, තව බොහෝ හේතු වුණා. හැබැයි එතුමා මුල්ම පුරුකම්. ඉතින් මේ එතුමාගේ ලස්සනම පොතේ පුංචි කෑල්ලක් කියුවට මේ පොත අරගෙන කියවන්නම පුළුවන්.
1: පුළුවන්නේ.
2: ඒක බොහොම පොඩි දෙයක් කරන්න
1: තියෙනවා.
2: හෙට ඉඳන් එන්න බුක් ෆෙයා එකට.
1: බුක් ෆෙයා එකට. ඔව්.
2: බුක් ෆෙයා එකේ ගීතාංජලි පොතත් විකුණන්න තියෙනවා. ඊට පස්සේ සාහිත්‍ය සම්මාන, නොබෙල් සාහිත්‍ය සම්මාන ලැබිච්ච ගොඩක් ඉන්නවනේ. මිලෙන් කුන්දේරා ඉන්නවා, ගාර්සියා මාකේස් ඉන්නවා. ගිය අවුරුද්දේ මට මතක නැහැ කාටද හම්බුනේ කියලා. ඉතින් ඒ ඔක්කොමලගේ ඉංග්‍රීසි පොත් මොනවාද මේ
1: පරිවර්තන
2: ඔය ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් ඒ අස්සේ මේ අදහවස සිද්ධ වෙන ලස්සන වැඩකුත් කියන්න ඕනේ. ඒ තමයි අපි ඊයේත් මතක් කරා. මේ මොකද අපේ නෙට් FM තත් සම්බන්ධ හින්දා මේ අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ ලංකාවේ දිගම, ලංකාවේ එතෙක් මෙතෙක් සිද්ධ වෙච්ච දිගම සාහිත්‍ය කතිකාව වැඩසටහන් 270ක් අවුරුදු 6ක් තිස්සේ කරුව මහාචාර්ය රාජසෝමදේවයන්ගේ අවුරුදු 30ක් විතර සීගිරිය ගැන කොච්චර විකාර ඒවා මෙහා අපි කියනවද?
1: උපාත්‍ය
2: මාලිගාවක් තියෙනවා කියනවා, ගල උඩට වතුර ගෙනිච්ච කියනවා. කවුරුත් අහන්නේ නැන්නේ මොන කේල් මාලට ගල උඩට වතුර
1: ගෙනිච්ච කියලා නේ.
2: ගල උඩ අච්චර පොකුණු තියෙද්දි ගලෙන් පල්ලෙහාට වත. ඉතින් හරි, ඔය ඔක්කොම ටික විසඳ ගන්න පුළුවන් මේ ගිරිරජ පොත අද මේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තු ශාලාවේ දොරට වඩනවා. ඒක මේ පොත දොරට වැඩීමක් විතර නෙමෙයි, ලස්සන වැඩ ගොඩක්
1: තියෙනවා.
2: අර මම කිව්ව නේද කන හදන්න රවින්ද්‍රනාත් ටාගෝර් හේතු වුණා සංගීතය පිළිබඳව ඥානය අපිට දෙන්න හේතු වුණා කියලා. හැබැයි රවින්ද්‍රනාත් ටාගෝර් මේ මේසිය වසේ ගීතාංජලි ලියනකොට සීගිරි කැටපත් කවුරු ගී ලිව්වා මීට අවුරුදු 1500කට විතර කලින් බුදල්ල වගේ කට්ටිය. ඉතින් ඒ ඔක්කොම අහගන්නත්, ඒ කියන්නේ ඒ සීගිරි රස විඳින්නත් අද හවස අවස්ථාව
1: ලැබෙනවා. ඉතින් ඔහොම තමයි, සාහිත්‍යය කියන්නේ මේ තියෙන්න ඕන දෙයක්. අපි හැම වෙලෙම කියනවානේ සාහිත්‍යය මොකටද කියලා අහන කට්ටිය ඉන්නවනේ. ඉතින් සාහිත්‍යයක් නැත්තම් රටකට හිතන්න පතන්න සහ සංවේදී සහ කම්පනයක් සහිත මිනිස්සු බිහි වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි හැම වෙලේම මතක් කරන්න ඕනට පොතක් පතක් කියවන්න ඕන, සාහිත්‍ය ඇසුරු කරන්න ඕනේ කියලා ලගින්. එහෙම ඉතින් සාහිත්‍ය ඇසුරු කරන අවස්ථාවක් ඔයාලට ඔන්න හෙටින් උදා වෙනවා. සැප්තැම්බර් 25 වෙනි දෙදන් ඔක්තෝබර් 4 වෙනි ද වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා 27 වෙනි වතාවට. අපි තමයි 21 වෙනි වතාවට ඒ වෙනුවෙන් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ. නැත් FM තව වැඩ ගොඩක් තියෙනවා. එදාට කරන්න පුළුවන් දේවල්, ඔයාට ඇවිල්ලා අපිව හම්බෙලා කරන්න පුළුවන් දේවල්, ඒව ගැන හිමින්සරේ අපි මතක් කරන්න.
2: ඔව් හිමින්සරේ මතක් කරන්න කලින්ම පරකරන්න ඕනේ
1: නැහැ. ඕනේ නැනේ කොන්නෝ කියලා
2: දාමු. ඔබේ ලෝකය තනාගෙන ලෝකයට කතා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා.
1: අවස්ථාවක් හම්බ වෙනවා.
2: ලෝකයට කතා කරන්න ඔබේ ලෝකය තනාගන්න අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න
1: අපේ කසුනේ නැන්ද, ඊට පස්සේ ලෙහන්සා ගෙහන්සා කට්ටියම ඉන්නවා. හම්බ වෙලා හඩ පරීක්ෂණ කරලා විශේෂයෙන් අපේ පොඩ්ඩෝ කිව්වට පස්සේ දැන් ඔය A levels ඉවර වෙච්ච කට්ටියත් ඉන්නවනේ. අපි ඒගොල්ලන්ට කියන්නේ මොනවද? Pending result post
0: A levels
1: students line එක. අන්න ඒගොල්ලන්ට ඇවිල්ලා පුළුවන් තමන්ගේ හඩ පොඩ්ඩක් try කරලා බලන්න. ඊළඟට net පවුලේ සමාජිකයෙක් වෙන්න ඔයාට chance එකක් ලැබෙයි.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 19 ඇය දැන්.
4: මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
8: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710777333.
8: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
10: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
11: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදෑසන විනාඩි 25යි ඇල්ගොටාම වෙලාව. මට හිතෙනවා අපි දෙන්න ගීත විචාරාත්මක වැඩසටහනක් කරොත්
1: කරොත් හොඳයි කියලා.
0: හොඳයි කියලා.
1: මේ කියන්නේ මේ දැන් කරන ඒවා කරලා අහන කතා මදිවට.
0: ඔව්.
1: يعني අපි ඔය ලෝක යුද්ධ ගැන කතා කරන්න ගිහිල්ලා ඊට පස්සෙ ඔය එක එක දේවල් ගැන අපේ ඔපිනියන්ස්
0: දෙන්න ගිහිල්ලා.
1: එන්න ප්‍රශ්න කට්ටිය වයින්නවා කට්ටිය හොඳ කියනවා. සාරගෙනම් පොඩ්ඩක් ඉංග්‍රීසි වැඩි කියලා කියනවා. වැඩි වැඩි. ලෝකේ තියෙන එක එක දේවල් ගැන ලෝක යුද්ධ ගැන වෙන්න පුළුවන් ඔයා දන්න දේවල් වල නොදන්න පැත්ත ගැන අපි කතා කරනවා ඒ වගේම තමයි අපේ වටිනා ඉන්ටර්විව්ස් තියෙනවා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් එක ටොපික් එකක් කියලා නේ අපි දැන් කතා කරන්න ගත්තම කොහොමත් එහෙම නිසාර
0: ඔව් පොඩ්ඩක් එක විනාඩි 30කට අඩු කරගන්න ඉතින් හරි අමාරු
1: හරි අමාරු වෙන්නේ මේ අපි අමාරුවෙන් මේ ඉන්නේ මේ විනාඩි 2 3 කතා කරලා හරිම කසනවා කසනවා වගේ මොන හරි කියනෝනේ ඉතින් යන්න අපේ net fm official youtube එක පැත්තේ ගිහිල්ලා බලන්න මේ ප්ලේලිස්ට් එකක්ම තියෙනවා පොඩ්කාස්ට් එකක්ම තියෙනවා සීරීස් එකක්ම තියෙනවා ඔක්කොම බලන්න පුළුවන් ඉස්සරහට දාන ඒවා බලන්න
0: හෙටත් දානවා එකක්
1: ආ ඔව් හෙට සිකුරාදානේ හෙට හත වෙද්දි අපි එකක් දානවා ඒක බලන්නත් පුළුවන් මේ subscribe කරලා තියාගන්න.
0: Right. වයි වෙන දේවල් ගැන ලෝකේ වෙන දේවල් ගැන වෙනස් විදියට තමයි කතා කරන්නේ.
1: වෙන දේවල් සහ වෙන්න යන දේවල් ගැන අපි කියනවා.
0: අනේ හරි.
1: ඇල්ගෝ ටවුන් එකත් අපි එහෙමනේ වෙන්න යන දේවල් ගැන ඔයාලට කල් තියා කිව්වා.
0: ඔව්.
1: ඒ දේවල් සිද්ධ වුණා.
0: හ්ම්.
1: අපි කියූ දෙයක් වැරදි නොමැත.
0: I told you so කියලා එකක් අහලා තියෙනවා
1: දැන්.
0: ඒව අහන්න සමහරු කැමති නැහැ.
1: එහෙම කැමති නැහැ.
0: මම කලින් කිව්වා. අනේ හරි.
1: අපි කියනවා. මේ කියන ඒවා ඔයගොල්ලෝ අහගෙන ඉන්න. හරිද? දැන් ඒ වගේම වටින දෙයක් තමයි අපි මේ කියන්න යන්නේ.
0: ඕකේ.
1: ඒ තමයි මේ ප්‍රයිම් ටයිම් එක. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා. ප්‍රයිම් ගෲප් එකත් එක්ක. ප්‍රයිම් ටයිම් එක අරගෙන ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ.
0: ඕකේ.
1: මේ කොළඹ වලින් ඔයාලට දැන් පුළුවන් අපාර්ට්මන්ට් එකක් ගන්න. විශේෂත්වය තමයි රුපියල් මිලියන 50ක් විතර වෙන අපාර්ට්මන්ට් එකක්. ඔයාට 120ක ඉතුරුවකින් ඒ කියන්නේ ඩීල් එක ක්ලෝස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.

0: විසියට විස්සක ඉතුරුවක් එක්ක. ඒ කියන්නේ ඔයා මිලියන 50ක අපාර්ට්මන්ට්යක් ගන්නව නම් ඔයාට මිලියන 10ක විතර ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මිලියන 10ක් කියන්නේ කීයක්ද කියලා ලක්ෂ වලින් ගණන් බලන්නකෝ. කොච්චර වටිනවද කියලා. මොකද මේ කොළඹ වගේ දැනකින් අනාගතයේදී මේ ආසියානු කලාපේ සහ දකුණු ආසියානු කලාපේ අපි දන්නවා මේ සේද මාවත සමුද්‍රීය මාවත ඉන්දියානු සාගරයට මුහුණලා තියෙන නගරය. ඉතින් අනාගතයේදී කොළඹ කොතනටද යන්නේ කියන ගැන අපි දන්නවා. ලෝකයේ වාණිජ ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, වෙළඳාම් ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, නාවික ගමනා ගමනාගමනය වෙන්න පුළුවන්. කොළඹ කියන්නේ මේ වෙනකොට කී පොයින්ට් එකක් බවට පත් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ඔයාට කොළඹින් ඔයාගෙම කියලා අපාර්ට්මන්ට් එකක් තියනවා කියන එක මාර වටිනවා. අද ඔයා මිලියන 50ක් දීලා ගන්න අපාර්ට්මන්ට් එක හෙට වෙනකොට නැත්නම් තව අවුරුද්දකින් දෙගුණයකින් ඒකේ වටිනාකම වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. ඒක සරල ආර්ථික විද්‍යාත්මක නියමයක් කියලා අපි කලිනොත් කිව්වා. ඉතින් මෙන්න ඔයාට හොඳ ආයෝජන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලයික් එකතු වෙලා ඔයාට පුළුවන් ප්‍රයිම් ලගේ ඕනම අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න. මිලදී ගනිද්දී ඔයාට 120ක ඩිස්කවුන්ට් එකක්, ඒ කියන්නේ රුපියල් මිලියන 10ක විතර වාසියක් අත් වෙනවා. ඒ වගේම තමයි අවුරුදු 4ක් පුරාවට ඔයාට හිමින්සරේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාවත් ලැබෙනවා මේ අපාර්ට්මන්ට් එක. මේ පාර කියන්නේ එකපාර කෑෂ් කරන්න සල්ලි නැත්තම් ඔයාට හිමින්සරේ ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔක්කොම කරාට පස්සේ මේක ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා. මොකද අපි කිව්වා ඔයා අද ගන්න මිල වටිනාකම නෙමෙයි හෙට අනිද්දා වෙනකොට මේ අපාර්ට්මන්ට් එකට තියෙන්නේ. ඉතින් කෝල් කරන්න මෙන්න මේ නම්බරයකට රෑ 8 වෙනකන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ නම්බරයකට කෝල් කරන්න. කෝල් කරලා ඔයාට පුළුවන් උපදෙස් ලබා ගන්න, කන්සල්ටන්සිය ලබා ගන්න. ඒ වගේම තමයි මේ රියල් එස්ටේට් සම්බන්ධව ආයෝජන ශේෂ්ත්‍රයේ ඉන්න විශේෂඥයෙක් ඔයාට පුළුවන් මේ ඩීල් එක ගැන කතා කරගන්න. මොන මොන විදිහටද මං කරන්න ඕනේ, මොන මොන අපාර්ට්මන්ට්ස් ගත්තොත්ද කොහෙන්ද වැඩිපුර ප්‍රතිලාභ තියෙන්නේ. ඔද ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට්ස් ගණනාවක් මේ වෙනකොට කලම්බෝල තියෙනවා. කතා කරන්න මේ නම්බර එකට නම්බර එක තිබ්බා. මෙන්න මෙතන සාර කොයිටරි නම්බර එක දාලා මෙන්න මේක තමයි නම්බර. 0710 743 613 0710 743 613 හලින් ලේසියනේ 0710 743 613
1: ඔව්. ඕගලන්ට හිතනවනේ ගෑනු ළමංගේ සමහර නම්බර්ස් නුත් මේ වගේ
0: වුණා. මේ වගේ තිබ්බනම් අනේ හරි ලේසියනේ. 0710 743 613 හැබැයි එහෙම උන්නේ
1: නැහැ. එහෙම උන්නේ නැහැ නේ.
0: එහෙම උන්නේ
1: නැහැ. එහෙම උන්නේ නැහැ. ඉස්සර නම්බර්ස් කටපාඩම් කරලා හරි පුරුද්දක් තියෙනවා චීට. ඒක නිසා තමයි ඔයගලන්ට මේ හැමදාම නම්බර්ස් මතක් කරන්නේ.
0: නන්නා. ඉච්චර පරණ પરම්පරාව නෙමෙයි මම.
1: නෙමෙයිද?
0: නෑ. අපි Facebook වල Instagram වල තමයි හොයාගත්තේ.
1: හා. ඕකේ.
0: සමහර අය හිටියා මේ දැන් හොට්ස්පොට් එහෙම දාන් ඉද්දි.
1: ඔව්.
0: ඒ හොට්ස්පොට් නේම් එකෙන් හොයා ගන්නවා.
1: ආ.
0: නම එකෙන් හොයාගෙන ඊට පස්සේ ගිහලා සෝෂල් මීඩියා වල ඒව සර්ච් කරලා. නම
1: හොයාගෙන බලන්න කොච්චර දියුණුවද කියලා.
0: එහෙම ඉන්නවා. තාක්ෂණික වශයෙන් දියුණු සත්වයෝ ඉන්න.
1: අන්න හරි.
0: හෝමෝ ඩියුස් යුගයෙන් අපි මේ ඉන්නේ.
1: හෝමෝ ඩියුස්.
0: මිනිස්සු දිව්‍යමය ඒ කියන්නේ ආසන්නයට පොඩ්ඩක් ඇවිල්ලා තියෙනේ.
1: එහෙම
0: තම දෙවි වෙලා නැහැ.
1: නැහැ.
0: වෙමින් පවතින.
1: ඔයා ඕවා කියලා එපාර.
0: මම නෙමෙයි කියන්නේ. නොම් චොම්ස්කි තමයි කියන්නේ. මිනිස්සු දැන් මේ හෝමෝ ඩියුස් බවට පත් වෙමින් ඉන්නවා කියලා.
1: ඕකේ.
0: ඒකද දෙවිවරු වගේ හිතන්න ඕගොල්ලෝ.
1: දෙවිවරු වගේ හිතන්න. හරි. දෙවිවරු වගේ හිතන්න. ඊට කලින් හොඳට කාලා ඉන්නවා. දෙවියොත් කනවනේ දිව්‍යමය භෝජන කියන්නේ.
0: දිව්‍යමය භෝජන කියලා අපි කියන්නේ. අන්න එහෙම කන්න ඕනේ. අමූර්තය වගේ දේවල් අපිට තියෙන්න ඕනේ.
1: හරි හරි.
0: ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ විජය ප්‍රොඩක්ට්ස් ගැන. 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාවේ අපේ කර්මාන්ත ශාලාවල තමයි විජය නිෂ්පාදනය වෙන්නේ. ඉතින් විජය මිරිස්කුඩු තියෙනවා, විජය කෑලි මිරිස්කුඩු තියෙනවා, විජය තුන පහ කුඩු තියෙනවා. ඊ අපි මතක් කරා විජය මාළු කරි තුන පහ තියෙනවා, ඊට පස්සේ මස් කරි තුන පහ තියෙනවා. මේ ඕන දෙයක් ඔයාට විජය නිෂ්පාදන විදියට දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපේ රටේ රසය මුළු ලෝකෙටම අරන් ගියපු නමක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් මතක් කරනවා ගන්න කලින්
1: WP
0: ලාංඡනය බලන්න. නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP කියලා තියෙන්න ඕන.
1: නෑ ඇති දන්නවද මේවෙන් එකක් හරි මොන කොහොමද පාවිච්චි කරන්න කියලා?
0: මෙහෙමයි. එහෙම හැමදේම අපි දැනගෙන ඉන්න ඕනේ නෑ.
1: නෑ.
0: ඕනේ නෑ.
1: හරි.
0: ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපි ඉන්නේ ඒ රස විදලා ඒගොල්ලන්ට අපේ අදහස් දෙන්න.
1: ආ එහෙමද? ඒතොර කවුරු හරි ඔයාලට එක හදලා ගෙනත් දෙන්න
0: ඕන.
1: ඒකද අදහස් කරන්නේ?
0: ඔව්.
1: හරි.
0: ගේන්න ඕන.
1: හරි.
0: දවඩ තේරුණානේ මොකද ඔයා කරන්න ඕන කියලා
1: ඊළඟට. තේරුණා.
0: හදාගෙන ඉන්න ඕන.
1: සයිමන්ට් එක තේරුණා. හරි.
0: ඔයාට හදාගෙන ඉන්න තියෙන්නේ.
1: ඕකේ.
0: මොකද මේ හැමෝම උයන්න ගත්තොත් කවුද උයන අයට ක්‍රෙඩිට් දෙන්නේ ඉන්නේ? ක්‍රෙඩිට් එකක් දෙන්න කෙනෙක්
1: නැහැ. ඒකත් කන්න කවුරු හරි ඉන්න බෑ.
0: ඉන්න ඕනනේ. කන්න පුළුවන්. ඒ කියන්නේ උයන එක දන්නේ නැති කන්න පුළුවන් කෙනෙක් ඉන්න
1: ඕනේ. ඉන්න ඕනේ. හරි හරි.
0: ඒකට ක්‍රෙඩිට්ස් දෙන්න. මේක මරු නියමයි කියලා.
1: එහෙමයි. එහෙමයි. හරි. නාචි හිතන්නේ එන්නේ එහෙම. හරිද? හරි.
0: පුරවැසියෝ සහ පාලකයෝ දෙන්නම ඉන්න ඕනේ.
1: අන්න හරි.
0: පුරවැසියෝ නැත්නම් මේ පාලකයෝත් නැහැ. පාලකයෝ ඉඳලා වැඩක් නැහැ පුරවැසියෝ නැත්නම්.
1: හරි හරි.
0: ඒ වගේ තමයි මේ ඔයා දැන් උයාගෙන ඉන්නේ කියලා මම මේ වියන්ගේ
1: කියන්නේ. ඔව් ඒක තමයි ඇති දැන්. දැන් ඔය උයන්න බඩු ගන්න අපි තැනක් හොයා ගන්න ඕනේ. හරිද? දැන් අපේ අම්මා මට දාන කම්ප්ලේන්ට් එක තමයි මම කෑමක් හදන්න ගියොත් මුළු පලාතක් ඉවරයි. පොකට් එකට හරි සමීපයි. මොකද තියෙන අර හොඳම බඩු ටික අරගෙන එනවා මේ සුපර් මාකට් එකෙන් කියලා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියාම ඔයාට පුළුවන් මාකට් එකේ මිලට වඩා අඩුවෙන් ඔයාට බඩු ටික ඔක්කොම ගෙදර අරගෙන එන්න.
0: අන්න ඒකයි මේ අපි දන්නවනේ දැන් ওই පහුගිය කාලයේ පුරාවටම උද්දමනේ කියලා එකක් තිබ්බනේ. එක එක දේවල් වල මිල වැඩි වුණා. හැබැයි ඉතින් අපේ මේ සැලරි එක එහෙම ඒ තරම් වේගයෙන් උද්දමණයට ලක්ුන්නේ
1: නැහැ.
0: ඒ නිසා තමයි කියන්නේ ක්වොලිටි දේවල්. ඔයාට අඩුම මිලට ගන්න ඕන නම් ආ යන්න ඕන තැන තමයි කසාගල සුපර් කියලා කියන්නේ.

0: FM Anupaha, FM Anuhatara Itashumata, Net FM.
1: උදේ 8යි විනාඩි 37යි දැන්.
2: ආ, ඔයා ගත්තෙත් Fortune Oil ද?
1: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
2: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් Fortune Oil ම තමයි.
1: පොල් තෙල් විතරක්කේ
2: Corn Oil, Sunflower Oil,
1: everything.
2: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනව ආවත් සම කරන්න බෑනේ.
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත්ිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 010-777-333.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 011-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
8: වෙනස්ම රසය වෙනස්ම විදියට විජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 48යි අල්ගටාවම වෙලාව.
1: අයියෝ හිනාවෙන්නේ. මේ අමුතු විදියට.
0: නෑ නෑ මේ මරණ මේ සින්දුවේ මචන මම පොඩි කාලෙත් කියපු විදිය මතක්.
1: අර එහෙන විදියටනේ
0: කියන්නේ. එහෙන විදියටනේ කියන්නේ. ඉස්සර හරි මේ ලොකු දෙයක් ඔගේ වචන ටික පුළුවන් කියන එක.
1: පුළුවන් කියන එක.
0: නිසා බොරු වචන දාලා කියනවා.
1: හරි මේ දැන් ඔය මේ ඉස්කෝලේ කාලේ මතක් කරපු හින්දා මට මතක් වුණේ. ඔයා නිකන් ඉස්කෝලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ටියුෂන් ක්ලාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය කැම්පස් වල ලෙක්චර්ස් වෙන්න පුළුවන්.
0: රයිට්.
1: ඔයා මිස් කරලා තියනවද?
0: මිස් කරලා තියනවා.
1: මිස් කරලා තියනවද?
0: මම දැන්
1: කට් කරලා තියනවද?
0: හරි උත්තරයක් දෙන්න ඕනද මේකට?
1: ඔව්.
0: උඟද අපේ අම්මා අහගෙනින්.
1: කමන්නේ. දැන් කියන්නවා.
0: ඔව් ඔව් කට් කරලා තියනවා.
1: කරලා තියනවානේ.
0: ඔව් අනන්තයි අප්‍රමාණයි.
1: මොනවාද ඒවට ඔයා කියපු හේතු? මොන වගේ හේතු කියලාද ඔයා වැඩිපුර කට් කරේ?
0: ගෙදරටද? නැත්තම් ලෙක්චරටද?
1: අර ගෙදරට කියපු ඒවා කියන්නකෝ යා.
0: ගෙදරට කියපු බොරු මේක කියන්න බෑ.
1: බෑ. එහෙනම් ලෙක්චරට කියපු ඒවා කියන්න.
0: මෙහෙම වැඩක් තියෙනවා මේ ක්ලබ් එකේ වැඩක් තියෙනවා අර ක්ලබ් එකේ වැඩක් තියෙනවා බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් තියෙනවා
1: මෙහෙ අපේ බොස්ට කියපු බොරු කියන්න බලන්න
2: හා කියන්න
1: කියන්න බලන්න
0: සෑහෙට හෙට ඉඳන් ජොබ් එකට එන්න
1: හරි ඔහොම තමයි අපි හැමෝම අපේ ජීවිතේ මේ එක එක අවස්ථාවලදී ඔය වගේ දේවල් මිස් කරන්න එක එක කතා කියලා තියෙනවා
0: ඔව්
1: මේ දැන් මේ මේ ටික යනවානේ මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ
0: ඔව්
1: ඔව් ඔයා දන්නවද ලෝකේ රාජ්‍ය නායකින් 50ක් විතර
0: රයිට්
1: මේ වෙනකොට මේ සැසිය කට් කරලා තියෙනවා
0: 50ක් කට් කරලා
1: කට් කරලා
0: මොනවද කරලා තියෙන්නේ
1: අන්න ඒකට ඒක තමයි
2: ජනාධිපතිතුමා ගියෙත් නැහැ
1: නේ අපේ ජනාධිපතිතුමා ගියෙත් නැහැ නේ අවු දැන් අන්න ඒක තමයි ප්‍රධාන කාරණාව නොගිය ඇයි මොනවද කියලා තියෙන්නේ කියන දේවල් ගැන
2: ඕකට මෙහෙම ගියයි කියලා තේරෙමුකුත් නැහැ ට්‍රම්ප් වගේ කෙනෙක් කතා කරපු විදිහත් ඊය දැක්කනේ
1: නේද අන්න හරි ඉතින් සී ජින්පින් ජනාධිපතිතුමා ගිහිල්ලා
2: නැහැ ආය නැහැ නේ
1: ඔව් හැබැයි ට්‍රම්ප් අද හම්බ වෙනවා අපි දැකලා දැක්ක මේ ෆොටෝස් වගේක් දෙන්න හම්බ වෙලා තිනවා එළිය අරගෙන මේ එළිය වෙනම හම්බ වෙලා තිබ්බ ට්‍රම්ප්.
0: රයිට්.
2: ඊගෙන සී ජින්පින් මෙහෙ ගිහිල්ලා එක්සත්
1: ජාතීන්ගේ. ඔව් ඔව්. මේ එක්සත් ඇමරිකාවට නෙමෙයි ඔය වෙන ඇන්ඩ්‍රූ බේස් එක කියලා ඒකෙන් ජොයින්ට් බේස් එකට යා බේස් එකට ගිහිල්ලා තිනවා. මොකද්ද කාරණාව දන්නේ නැහැ ඉතින්. කියන්නේ ඔය AI ගැන නම් මනම් කතා කරන්න කියලා.
0: ඒත්
1: අපි වගේ කතා නෙමෙයි ඒගොල්ලන්ට තියෙන හම්බුනාම කරන්න.
2: ඔව්. චීන 77 වෙනි සංවත්සරෙත් එනවා හෙට අනිත් දවසේ. ඊයේ තිබුණා නිල වශයෙන් ලංකාවේ
1: ඉතින් කොමාරි සී ජින්පින් ජනාධිපතිතුමා මේ වෙනකොට UN ඇවිල්ලා නැහැ. එයා පන්තිය කට් කරලා. ඊට පස්සේ පුටින් ජනාධිපතිතුමාත් ඔන්න ඇවිල්ලා නැහැ. එයාත් කට් කරලා.
2: කොල්ලත් නැද්ද?
1: කොල්ලත් නැහැ.
0: පුටිනුත් නැහැ. පුටින්ට ඉලෙක්ෂන් එකකුත් යනවා මේ දාසලා 20 ඇති.
1: එයා දින්න දින්න.
0: දින්න දින්න.
1: ඉහළින්ම දින්නලා ඉන්නවා. ඊට පස්සේ මේ ෆෙඩ්රිච් මර්ස් ජර්මන් චාන්සලර්. එයා ඇවිල්ලත් නැහැ.
0: රයිට්.
1: ඊට පස්සේ මෙලනි. එයා ඇවිල්ලත්
0: නැහැ.
1: මෙලනි නෝන නැතුව.
2: ඉතාලියේ.
1: හරිම පාළු ඇති. ඔව්. ඔව්. එයා හරි ලස්සනයි කියලා ට්‍රම්පේම කියලා තිබ්බනේ. ලස්සන ගෑන් ළමෙක් කියලා. ඊට පස්සේ මොහම්මද් අබ්බාස් පලස්තීන.
2: මෙලනි එනවා කියලා කී දෙනෙක් එන්න ඇද්ද?
1: එන්නේ නැද්ද? මෙලනි. මෙලනිව බලන්න ට්‍රම්ප් එන්නේ සමහර වෙලාවට. ආව වට පිට බැලුවා නැහැ. වටේට වචන ටික
2: බලනවා කියලා. හරි ඉස්සර ක්‍රොයේෂියාවේ මේ හිටියා ජනාධිපති කෙනෙක් හරි ලස්සන. මතකද ඒ මේ ෆුට්බෝල් මැච් වලට එහෙම
0: යනවා.
1: ඉතින් ඒ වගේ තමයි මොහම්මද් අබ්බාස් කියන්නේ මේ පලස්තීන රජයේ ප්‍රධානීය විදියට ඉන්න පලස්තීන. ඉතින් ඔය රජය ගිහුවට පස්සේ ඒක අර නීත්‍යානුකූල නැති ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. කොහොම හරි මේගොල්ලෝ කියලා තියෙන කාරණාවන් තමයි මේ හරිම මේ
2: රාජනායක 50 ගණක් ඇවිල්ලා නැහැ.
1: 50 ගණක්
2: ඇවිල්ලා 192 කින්.
1: අන්න හරි. මේගොල්ලෝ කියන දේවල්, ඒ කියන්නේ මොනවාද මේ නිදහසට කරුණු ඇයි අපි එන්නේ නැහැ කියන එකට මේගොල්ලෝ කියලා තියෙන්නේ සමහර අය අසනීපෙන්. සමහර අයට ඩොමෙස්ටික් අෆෙයර්ස්.
0: ඩොමෙස්ටික් අෆෙයර්ස්.
1: ගෙදර ප්‍රශ්න
0: රටේ
1: ඇතුලේ ප්‍රශ්න.
0: ඕකේ.
1: සමහර අය වැකේෂන් ගිහින්.
0: ඕ මයි ගෝඩ්.
1: කියලා ඔය වගේ ප්‍රශ්න.
2: ඔය අට මගලට එනකොට වැඩිය නිමාඩුවක් ගත කරන්න යනවා. හොඳයි කියලා රටේ ජනාධිපති වරුන්ට හිතනවා නම් ලෝක රාජ්‍ය නායක සම්මුලුවට වැඩිය.
1: ඈ.
2: ඒ කියන්නේ විභාගේ දවසට ට්‍රිප් එකක් ගියා වගේ වැඩන්නේ.
1: වැඩක්
0: නෑ.
1: ඉතින් ඔය විදිහට කට්ටිය පන්තිය මිස් කරලා කට් කරලා ගිහිල්ලා දෙන ඔන්න ඔය වගේ ලෙඩ කියලා. එහෙම තමයි. සමහරට ඒගොල්ලන්ටත් හිතෙන්නේ නැති ඇවිල්ලා මොකටද ඉදි?
2: මොකටද කාලේ
1: කියලා. අපි උතන්ට ඇවිල්ලා කතා කරලා ට්‍රම්ප් ගේ අර ලොකු සද්ද බද්ද ටික අහලා මේසෙට ගහපු ඒ වහලා යන්න ඕනේද කියලා හිතෙන්නේ නැති. ඉතින් අපි කරා මොකද? රාජ්‍ය නායකයොත් පන්ති කට් කරලා තියෙනවා.
0: වැඩකට. ඒකනේ.
2: මම තව මොටිවේට් වෙන්න. කිරීම නිසාම රාජ්‍ය නායක වෙච්ච කට්ටියත්
1: වෙච්ච කට්ටියත් ඉන්න. එහෙම වෙන්නත් පුළුවන්. පන්තියේ හිටියා නම් ඔච්චර දුර යන්නේ
0: නැහැ. යන්නේ නැහැ. අන්න ඒක හැමත් කියන්නේ.
2: පන්ති කෙලෙවන් ලෙක්චර්ස් කට් කරපු කට්ටිය නම් රාජ්‍ය නායකයෝ
1: වෙලා තියෙනවා.
2: ඕන තරම් උදාහරණ තියෙනවා.
0: මමත් ඒකනේ බයිරට් ලෙක්චර්ස් කට් කරනවා.
1: ඒ කියන්නේ ඒවා පූර්ණ කාලේ
2: ලෙක්චර්ස් කට් කරාට මේ විභාග පාස් වෙලා.
0: එහෙම එකක් තියෙනවා
1: නේ.
2: එහෙම දක්ෂයෝ ඉන්නවා.
1: එහෙම දක්ෂයෝ ඉන්නවා. ඇත්තටම අපේ කාලෙත් අපිට මතකයි එහෙම ඉන්නවා. ඒ කියන්නේ වෙන වැඩ ඔක්කොම කරනවා.
0: ඔව්.
1: අර අපි කියන්නේ මේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ඔක්කොම කරනවා.
0: ඒකට
1: ලොකුවට ලියන්න දේවල් තියෙනවා. අපිත් ඉතින් එහෙම තමයි ඉතින් වැඩිපුර හිටියේ එළිය තමයි.
0: එළිය තමයි උනට වැඩ දෙකම කරගත්තා.
1: වැඩ දෙකම කරගත්තා.
0: හැබැයි රාජනායකයෝ මොනවා කරයිද කියලා අපි දන්නේ
1: නැහැ. අන්න ඒකයි. UN එකටත් පිටුපාලා කට්ටිය නිවාඩු ගිහිල්ලා තියනවා කියලා තමයි UN එක හරිම දුකෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙන්නේ.
0: ඔව්.
1: ඔන්නෝම දේවල් වෙනවා.
0: ඔව් ඉතින් ඒක ගැන විශ්ලේෂණය කරන්න
2: දේවල්. නෑ ඔකට UN එකේ මහලේකම්වරයාගේ පෞරුෂයත් බලපානවා.
1: ගෙන්න ගන්න.
2: ඔව් ඔව්. අපිට මතකයි කොෆි අනාන් ඉන්නකොට බ්ලූටූත් ගාලි වගේ කෙනෙක් ඉන්නකොට මේ ඇත්තටම ලොකු පෞරුෂයක් තිබ්බනේ නේද? අනිත් රාජනායකයෝ වගේම මේ ලෝකෙ මිනිස්සුත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නම පවා දැනගෙන හිටියා. එච්චරට
1: හරි මතකයි.
2: හරි මතකයි. ඉතින් දැන් එහෙම ඇත්තටම එහෙම ලොකු පෞරුෂත්වයක් නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් නැහැ ඒකේ මහලේකම්වරයටත් නැති වෙලා තියෙනවා. කොෆි අනන්ගෙන් පස්සේ ඒක අනිත් පැත්තට ගියා.
1: ගියානේ. ඉතින් එහෙම තමයි සමහර සර්ලා ටීචර්ලා ලොකු ඉස්කෝලේ මහත්තයලා
2: පෞරුෂත්වය අනිවාර්යෙන් ඉස්කෝලේට බලපානවා.
1: අපි ඉස්කෝලේ ගියා.
2: ඉස්කෝල ළමයි එනවද නැද්ද කියන එකට බලපානවා.
1: බලපානවා.
0: හරි හරි.
1: හරි. ඉතින් ඔය ඔක්කොම ඇස්සේ කට් කරන්න හොඳ නැති දෙයක් තමයි.
0: මිස්
1: කරගන්න හොඳ නැති එකක් තමයි ඩම්රෝ එකට යන එක. මොකද මේ ඩම්රෝ එකට ගිහලා දැන් Samsung නිෂ්පාදන මිලදී ගත්තොත් ඔයාලට ඩබල් වොරන්ටි සම්බ වෙනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ ඔයා Samsung ප්‍රොඩක්ට් එකක් ගත්තට පස්සේ Samsung ඔරිජිනල් වොරන්ටි එකත් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඩම්රෝ වොරන්ටි එකත් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඉතින් මේ ඔක්කොම ඔයාලට අත්දකින්න පුළුවන් තැන තමයි ඩම්රෝ කියලා කියන්නේ. අපි කියන ඉක්මනින්ම යන ලංකා පුරාම ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් ඩම්රෝ එකෙන් ගන්න පුළුවන්.
0: ඕකේ ඊත් එක මතක් කරනවා ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකට ගෙදර වෙන්න පුළුවන් බිස්නස් ෆේස් එක වෙන්න පුළුවන් හදන ගමන් නම් ඉන්නේ ස්ට්‍රක්චර් එකට මෙල්වා ස්ටීල් දාන්න. මොකද අපි ආරක්ෂාව ගැන හැමතිස්සෙම කතා කරන කාලයක් කල්පවතින දේවල් හදන්න කියලා මවට මතක් කරනවා. ඒ නිසා එහෙම දෙයක් නම් ඔයා ගොඩනගන්නේ අනිවාර්යෙන් දාන්න ඕනේ මෙල්වා ස්ටීල්.
1: මොකද ලංකාවේ අංක එකේ ස්ටීල් එක තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ. මෙල්වා කියන්නේ අපේ එක.
0: ලංකාවේ අපේ එක. හරි. දැන් මේ සින්දුව මස්සිනම් ඉල්ලගත්තේ මගේ නුවා.
1: නුවා.
0: මගේ නුවා?
2: මගේ නුවා.
0: මුකද මුකද දන්නේ හැබැයි.
2: නුවා මස්සින කියන්නේ මචන් දෙමලින්.
0: ආහා. ඉරිදාට පයි.
2: මචන් කියන එක මේ ගොඩක් අය දන්නේ නැහැ මචන් කියලා කියනවා තමයි.
0: ආහා.
2: දෙමලින් මං හිතන්නේ අපේ කියන්නේ මේ දකුණු ආසියාවේ ගොඩක් කලාපේ රටවල් වල තියෙන පොදු ව්‍යවහාරයක් මස්සිනා කියන එකට.
1: මචාන්
2: කියන්නේ.
1: එහෙනම් ඉතින් මේක මචාන්ලට.
0: මස්සිනාලා ඔක්කොටම
2: ඔක්කොටම
1: ඉරිදා පල්ලේ හිටපු හැටිම මතක් වෙයි.
0: මතක් වෙයි. මස්සිනාලට හොරෙන් හම්බෙන අනිත් ඔක්කොටමත්.

0: FM 95 94.8 Net FM Divainapura
1: Parampara ganunawak api upawa balagenbowa eha meha nopenna pittiyak athule thibunu ape namaya usas tattwaya upa upi jeevithaye taram vishwasa kala denen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya galani fine shield purple wire then vilanda pole
2: prime colombo
3: Kolamba Meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethi noba wethata gena ena Kolamba navayehi idivana The Prime Colombo. Pasal rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai. Rupiyal million 45 sita ihalata. Aadambarein Kolamba jeevath wenna adama katha karanna. 0710-777-333.
4: Seve niyutu rajasevaka obata wagema Vishramika rajasevaka obata den vishesha milakata BYD wahanayak. 0112-125-125 matanna BYD karusaru. Seveta pasasimak jeevitayata senasimak. Kondisi sahithayi.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජික
8: PC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: හැමකතරම ඇයි මේ වැඩ හිටලා දාන්නේ? ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සිගරේකේ තියෙන්නේ.
10: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
11: පොඩි දෙන්නට හොඳට උගන්නන්න ඕනේනේ.
10: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීමවලටද සහනය දෙනවා. අයඩෙක්ස්
12: FM 95 FM 94.8 Net FM
13: Velawa oba weta gena enne.
9: Adama ganna phone ekak. Ai hetata danne. Vishwasaye wage kima ekka singa simpa pay. Ekata loda tika tika gewanna adama oyage smartphone ekak araganna.
14: Velawa de namayai dan.

0: අටේ දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත්වන අලුත් පැයේ දිවස්ම Net News.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර. ඇදහෙලෙන මහවැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. එමෙන්ම කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක්ද විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ. කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර තිබෙනවා. මේ අතර බුලත්සිංහල මෝල්කාව මාර්ගය නාලියද්දහ දමල යන ප්‍රදේශයෙන් යටවී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවා. එමෙන්ම බදුරලිය කලවාන මාර්ගය මිදලන යන ප්‍රදේශයෙන්ද යටවී තිබෙනවා. මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාතුරත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. පොලිස් නිෂ්කාශනාංශයේ වෙත WhatsApp මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. එම නවදුරකථන අංකය 0.71859.5950 එම අංකය නැවතත් 0.71859.5950 අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු WhatsApp පණිවිඩ මගින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශනාංශය සමග පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදු කිරීමට මේ හරහා පහසුකම් සැලසෙන බවයි පොලිසිය පැවසුවේ. මීළඟ Net News පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: Net News, the truth people trust.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේ 9යි විනාඩි 8යි ඇල්ගොතාවම වෙලාව.
1: හරි.
2: 9:08 වෙලා නේද?
0: 9:08යි 9:09යි
1: දැන්. 9:09යි හරි. දැන් එහෙම කාලේ ඉස්සරහට යද්දි අපි දැන් කිව්වා එක්සත් ජාතීන් ගැන ලෝකයේ සිද්ධ වෙන දේවල් ගැන.
0: ඔව්.
1: කොහොම නමුත් මේ පාර UN ඇසම්බ්ලි එක ලොකු ඩ්‍රාමාවක් බවට පත් වෙලා තියෙනවා. අපි කිව්වා මේ සී ජින්පින් ඕකට ආවේ නැහැ. හැබැයි සී ජින්පින් ඇමරිකානු ජනාධිපතිවරයාව මේ වෙනකොට හමු වෙලා තියෙනවා. ඒ කතාවේ ප්‍රධාන තේමාව බවට පත් වෙලා තියෙන්නේ
0: වෙන
1: මොනවත් නෙමෙයි AI තාක්ෂණය ගැන.
2: අප්පා AI කියලා නහන්න ඕනේ දැන්.
1: AI.
2: මුන් දෙන්න හම්බුනේ.
1: දෙන්න කියලා තියෙනවා. Who wins AI will win the world.
0: Who wins AI will win the world. Okay.
2: AI වලින් ජයග්‍රහණය
1: කරන එක අත්පත් කර ගන්නවා සහ ජය ගන්නවා කියලා තමයි මේ දෙන්න කියලා තියෙන්නේ. මේ දෙන්නගේ මේ හමුව ගැන මේ වෙනකොට මුළු ලෝකෙම ටිකක් සැකසහිත විදිහට බලන්න පෙළඹිලා තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි මේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොට නිකුත් කරලා තියෙන මාධ්‍ය නිවේදනය. එයා කියනවා
2: එයා ගිහිල්ලාද?
1: එයා ගිහිල්ලාද කියලා මට හරියට චෙක් කරන්න බැරුව ගියා. හැබැයි එයා එහෙ ඉඳලා තමයි මේ මීඩියා ස්ටේට්මන්ට් එක නිකුත් කරලා තියෙන්නේ. එයා කියනවා තමන්ගේ රජයේ වෙබ් අඩවි කිහිපයක් OpenAI සමාගම විසින් හැක් කරලා තියෙනවා කියලා. OpenAI කියන්නේ අපි හැමෝම දන්න ChatGPT හදන ආයතනය.
2: ඔව් ඉතින් ඒක ඇමරිකාවේනේ.
1: ඒ කියන්නේ ඇමරිකාවේ. එතකොට කෙලින්ම මේ ඇගිල්ල දික් වෙන්නේ ඇමරිකාව පැත්තට. මොකද මීට කලින් මතක ඇති අපි ඇල්ගොටවුන් එකෙත් මතක් කරා අර පොඩි කොල්ලෙක් වැඩ කරපු පරිගණක ඉංජිනේරුවරයෙක් හදිස්සියෙම OpenAI එකෙන් සහ මේ Anthropic එක කරපු ගනුදෙනු නවත්තලා තිබ්බා. එයා කියලා තිබ්බා මේ වෙන දේවල් තමන්ට අපි කියන්නේ රේතික සදාචාරාත්මක සීමා විදන් තමන්ට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා මම මේ රැකියාවට සමු දෙනවා කියලා. ඒ කියන්නේ ලෝකයේ මේ වෙනකොට පොඩි ආందోళනාත්මක සංවාදයක් ඇති වෙලා තියෙනවා. යම් ආකාරයකින් සුපර් ඉන්ටෙලිජන්ස් එකට මේ දවැන්ත සමාගම් සමීප වෙමින් ඉන්නවාද කියන එක. එහෙමත් නැත්නම් එහෙම සමීප වෙන්න තනියම බැරි නිසා චීනයයි ඇමරිකාවයි දෙකම එකතු වෙලා සුපර් ඉන්ටෙලිජන් එකක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ මානවයා අභිභවාගියපු සුපිරි ගණේ કૃතිම බුද්ධියක් නිර්මාණය කරන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවද සැලසුම් කරමින් ඉන්නවද කියන සැකය ලෝකෙට ඇවිල්ලා තියෙනවා. මොකද සී ජින්පින් ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එන්නෙත් නැතුව ඇසම්බ්ලි එකට එන්නෙත් නැතුව තකහණියක් ඇයි මේ වොෂින්ටන් වලට ඇවිල්ලා තියෙන්නේ කියන ප්‍රශ්නයත් එක්ක වගේම අනිත් පැත්තෙන් ඕස්ට්‍රේලියාවේ මේ රජයේ වෙබ් අඩවි කිහිපයක් හැක් වෙලා තියෙනවා කියන ප්‍රවෘත්තියත් එක්ක කොමාරි දවස් තුනකට ඇවිල්ලා තියෙන්නේ වොෂින්ටන් වලට සමිට් එකක් කියලා තමයි කියන්නේ. මොනා මොනා කට්ටිය කතාවේ ඉඳන්නේ මීටර් 100ක රතු පාවඩ ඉලල තමයිලු
0: මීටර්
1: 100ක රතු පාවඩ ඉලල තමයිලු සී ජින්පින් ජනාධිපතිව පිළි අරගෙන තියෙන්නේ.
2: ඔය බය තියාගන්න.
1: එහෙම පිළි අරගෙන
2: අර මේ පාරත් ලැප්ටොප් ඔක්කොම කුණු කුඩේට දාලා
1: කොහොම වෙයිද දන්නේ. ඒ ගියපාර
2: ට්‍රම්ප්ලා චීන ගිහිල්ලා එනකොට ඔක්කොම දුන්න ලැප්ටොප් එහෙම ඔක්කොම මේ ඩස්ට්බින් වලට දාලා
1: වලනේ දාලා කඩලා
2: විසිකර එච්චර බයකින් තමයි ඉඳලා තියෙන්නේ.
1: ඉඳලා තියෙන්නේ. ඉතින් මේ පාර මේ චීනෙත් ලැප්ටොප් මොනා කඩලා යයිද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි මේ හමුව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට අර අපි කියන්නේ නිෂ්ක්‍රීය සංවිධානයක් බවට පත් වෙමින් තියෙනවා කියලා තමයි මේ වෙනකොට දේශපාලන විචාරකයින් ජාත්‍යන්තර විචාරකයින් කියන්නේ මේ දේවල් එක්ක. මොකද ලෝකයේ සුපිරි බලවතුන් UN ඇසම්බ්ලි එකක් තියෙද්දි ඒක ගණන් ගන්නේ නැතුව තමන්ගේ ඔය මේ ගිහිල්ලා තමන්ගේ වැකේෂන් සයිට් වල තමන්ගේ හමු තනියම පවත්වමින් ඉන්න නිසා.
2: දැන් බලන්න මේ එක එක්කෙනාගේ සිතුවිලි වපසරිය. දැන් අපි තුන්දෙනාම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරලා ගියාන් පස්සේ ආය හෙට උදේට පෑය තුනක් අපි මොකද මොනවද ජාති ආමතමින් කියන්නේ කියලා හිතේ තියෙන්නේ. උදේ නැගිට්ටන් පස්සේ ඒ ආතතිය තවත් වැඩි
1: වෙනවා.
2: හරිද? ඊළඟට පවුලක් නඩත්තු කරන කෙනෙක් උදේ පාන්දර නැගිට්ටන් පස්සේ අද කොහොමද අපේ ගෙදර තියෙන ප්‍රශ්න ටික විසඳන්නේ, කොහොමද ණය ගෙවා ගන්න, ලීස් එක ගෙවා ගන්න, ඊළඟට එහෙමත් නැත්නම් කුලියක් මලියක් කරන කෙනා නම් අද වැස්සෙන් දරසාවක් හම් වේද, හවසට මොනවා හරි කැම ටිකක් අරගෙන යන්න පුළුවන් වේද, එහෙම තමයි එහෙම හිතෙන්නේ. ඔයා හිතෙන්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට, සී ජින්පින්ට, ඈ මෙලනි නෝනට උදේ නැගිට්ටම මොකද හිතෙන්නේ? ඒගොල්ලන්ට හිතෙන්නේ අද අපි කොහොමද ලෝකේ ලොකුම බලය
1: දිනාගන්නේ?
2: සුපර් පවර් එක ගන්න කොහොමද? මං අද මොකද්ද අපේ තියෙනවෙන් පාවිච්චි කරන්නේ මේ කාට හරි කාහරි යටපත් කරගන්න.
1: යටපත් කරගන්න.
2: ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ මගේ බ්‍රෙක්ෆාස්ට් එකට ගන්නේ මොකද්ද? ඒවා
1: ඒ වගේ සාමාන්‍යයෙන් ඔටෝමැටිකලි වෙනවා ඒගොල්ලෝ.
2: අපිට හිතන දේවලුයි ඒගොල්ලන්ට හිතන දේවලුයි අතර කොච්චර පරාසයක් තියෙනවද කියලා බලන්නනේ.
1: එක එක තලවලට දේවල් පේන සහ හිතන විදිය තමයි. කොහොම හරි දැන් අපි ඔය කිව්වේ ওই කාරණාවන් සිද්ධ වෙනවා UN එක නොසලකා හැරලා තියෙනවා. ඒගොල්ලෝ තනි තනියම හම්බෙලා මොනාදෝ දේවල් ගැන අරපි කියන්නේ කුටු කුටු ගානවා.
0: ඔව් UN එක නිෂ්ක්‍රිය වෙන්න එක හේතුවක් තමයි වීටෝ පවාචි.
1: ඔව් නේ ඔය නිෂේධ බලය
0: කියන්නේ.
1: අපි ඇවිල්ලා වැඩක් නැහැ නේද? ඔයගොල්ලෝ ඕන එකක් ඡන්දේ දාලා ඔයගොල්ලෝ කැමති නම්
0: ඒ රටවල් පහෙන් එකක් බෑ කිව්වොත් හොඳ රෙසලූෂන් එකක් උනත් ෆේල් වෙන්න පුළුවන්.
1: ෆේල් වෙන්න පුළුවන්.
2: හැම වෙලාවෙම මෙන්න ඒකනේ.
1: ඔව්. ඒ නිසාම තමයි අර ඊයේ අපි මතක් කරේ පින්ලන්ච මේ පින්ලන්තේ ජනාධිපතිවරයා මතක් කරනවා. අපි UN එක තියෙනවා නම් වීටෝ පව එකක් නැතුව කරමු. නිෂේධ බලයක් නැතුව හැමෝටම සමායිතිවාසිකම් දීලා කරමු කියලා. කොහොම හරි ওই විදිහට මානව හිමිකම් ගැන යුද්ධ නවත්තන විදි ගැන කතා කර කර ඉද්දී හදිස්සියේම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශාලාවට ජනාධිපතිවරයෙක් පැමිණෙනවා. මේ තමයි සිරියානු රාජ්‍යයේ ජනාධිපතිවරයා නමින් අහමඩ් අල් ෂාරා. පදන්නද මෙයා කවුද කියලා?
0: කවුද?
1: මෙයා හිටපු අල්කයිඩා සමාජිකයෙක්.
0: රයිට්.
2: දැන් ඔවුන් මේක පාලනය කරන්නේ.
1: පාලනය කරන්නේ ඉතින්.
2: දැන් හැබැයි දැන් ගිය පහුගිය අවුරුද්ද ගිය අවුරුද්ද නේද? මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ගන්න රටක ජනාධිපතිවරයෙක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ගන්න රටක ජනාධිපතිවරයෙක් විසින් පැහැරගෙන යනවා.
1: පැහැරගෙන යනවා.
2: ඉතින් ඕවා කතා වෙන්න ඕනේ නැද්ද ඔය සම්මෙන්නේ?
1: ඔව් කට්ටිය කතා කරන්න ඕන දේවල්නේ.
0: නැත.
1: කට්ටිය ඇවිල්ලා කතා කරලා යනවා.
0: කට්ටිය ඇවිල්ලා කතා කරලා
1: යනවා. අර මේ දහම්පාසල් සමිතිය වගේ ඉස්සර.
2: ඔය දෙන්නා ඊට අවුරුදු දෙකකට විතර කලින් අර තනි ෆොටෝ එකේ ඉන්න ඇතිනේ.
1: ඉන්න ඇතිනේ. ඔව්. රාජනායක ඔක්කොම ඉන්න එක ෆොටෝ
2: එකේ. ඉන්න ඇතිනේ. ඉතින් ඒක කොහොමද වෙන්නේ?
1: ඉතින් ඔය කාරණාත් එක්ක තමයි මේ වෙනකොට ලෝකේ හරි අමුතු දිශාවකට ගමන් කරමින් ඉන්නවා කියලා තමයි දේශපාලන විචාරකයන් කියන්නේ. දේශපාලන විචාරකයන් විතරක් නෙමෙයි සාර මේ ගැන මේ ඔය සෝබාදහමත් එක්ක බොහොම සමීපව කටයුතු කරන අපි දන්නා ඔය භූවිද්‍යාඥයින් වෙන්න පුළුවන් කාලගුණික විද්‍යාඥයින් වෙන්න පුළුවන් ඒගොල්ලොත් කියනවා ලෝකේ කාලගුණයේ පවා හරි නොහොරකට තමයි ගමන් කරන්නේ මේක මොකද්ද කියලා හරි අභිරහස්මය
0: මත
1: පළ කරලා තියෙනවා අපි මේවා බය කරන්න නෙමෙයි කියන්නේ එහෙම ලස්සන දේවල් ලෝකේ වෙනවා ඉන්ට්‍රෙස්ටින් සාකච්ඡා ලෝකේ ඇති වෙලා තියෙනවා
0: පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඉන්න ඒවා
1: මේ යන දේවල් ඒ අපි මෙච්චර කල් දැකපු විදිහට නෙමෙයි දේවල් සිද්ධ වෙන්නේ. අපි කියන්නේ රොහිතට යනවා කියලා. අන්න එහෙම තමයි මේ වෙලේ ලෝකෙම.
2: ඔව් හදිස්සියවත් බය කරන්නේ නෙමෙයි කියන්නේ. ලෝකේට ඒ උදේ වෙනකොට සෙට් පෝච්චි වුණොත් හිතාගන්න අපි තමයි ලෝකේ හිටිය හොඳම පිරිස කියලා. මොකද කාටවත් ලෝක විනාශයක් දැක් ගන්න හම්බුන්නේ නැහැ නේ. අපි ඒකත් දකලා යන්නේ.
0: ඉතින් ඔන්න ඕකයි තත්වය ලෝකේ. මං කියෙව්වේ ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ ඒ කතා පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් කියවලා බලන්න. ඒව හරි ඉන්ට්‍රෙස්ටිං.
1: වටේ වෙන දේවල් ගැන පොඩ්ඩ අවධානයෙන් ඉන්න ඕන.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9යි විනාඩි 19යි දැන්
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන් දෙසිසයිතයි.

0: උදේ 9 විනාඩි 29යි අල්ගොටාවුමේ වෙලාව.
1: වෙලාව. ඔයා මට මොනවද ගෙනාවේ?
0: අදද?
1: ඔව් ඔයා මට ගේනවනේ.
0: මං ගෙනාවා මගේ ආදරයට.
1: ඒක එපා.
0: ඒක එපා.
1: කන්න බෑනේ.
0: අපි යමු මේ කොහේ හරි
1: මේ කන්න බොන්න පුළුවන් දෙයක් දෙන්න.
0: මට පුළුවන් සඳුදා වගේ දවසට තමයි වගේ ඉන්න. මේ සතියේ මැද මගෙන් ඕවා ඉල්ලන්න එපා.
1: ඉල්ලන්න එපා. හරි. ඕකේ.
0: මං
1: සිකුරාදා මතක් කරන්න.
0: සිකුරාදා මතක් කරන්න.
1: ඒ වැඩි එහෙම ගෙනියමු.
0: ඔව්.
1: හරි. ඔය ඔක්කොම ගැන කතා කරද්දි මේ ආදරණීයන් ගැන ආදරය ගැන අපි දැන් කතා
0: කරානේ.
1: ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක ගැන.
0: රයිට්.
1: ඔයාගේ ආදරණීයන්ගේ ආරක්ෂාව තියෙන ඔයාගේ අතේ. අපි මේ කියන්නේ ගෙදර ඉන්න ගෘහ මූලිකයන් ගැන.
0: ඕකේ.
1: ගෙයක් හදද්දි ගෘහ මූලිකයෙක් වෙන්න ගෙයක් තියෙන්න ඕනේ නෑනේ දැන් ඔගොල්ලෝ විවාහ වෙලා වෙන්න පුළුවන්. එක්කෙනා දෙන්න වෙලා දෙන්න
0: තුන්දෙනා වුණාට
1: පස්සේම තමන්ගේ කියලා ගෙයක් ගැන හීන දකින්න ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. ඕකේ ආරක්ෂාව ගැන ඔයා සෑහෙන්න හිතනවා.
0: ඔව්.
1: ඒ කියන්නේ අපි කලින් මතක් කරානේ තාප්පේ ඊට පස්සේ
0: ගේට්ටුව CCTV
1: CCTV ඊට පස්සේ ජනේල් වල ඩ්‍රිල් ටික ඔක්කොම අපි හිතනවානේ. දැන් එතනින් එහාට ගිහිල්ලා ඔයා හිතන්න ඕන තැනක් තමයි ඔය ගෙදර වයරින් කේබල් එක කියලා කියන්නේ. කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක ගැන අපි ඔයාලට මතක් කරන්න හේතුවක් වෙන්නේ එකයි. මොකද සෙල්සියස් අංශක 255ක් දක්වා අධික උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාව මේ කේබල් එකට තියෙනවා.
0: රයිට්.
1: ඒ වගේම තමයි මේ වෙනකොට ලෝකයේ සියලුම ජාත්‍යන්තර ප්‍රමිතියේ පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා මේක ගිනි ගත්තට ගින්න පැතිරෙන්නේ නැහැ.
0: රයිට්.
1: නිශ්චිත දුරක් තියෙනවා. ඒ දුර පැතිරිලා එතනින්ම ඉවර වෙලා යනවා.
0: ඕකේ.
1: මිලිමීටර් ගානක් ඉස්සරහට යනවා. එච්චරයි. එතනින් එහාට ගින්න පැතිරෙන්නේ නැහැ. ඕකනේ ලොකුම ප්‍රශ්නේ. ගිනි ගන්න එක වෙනවා. ෂෝට් එකක් වෙලා සර්කිට් වල ප්‍රශ්නයක් නිසා ගිනි ගන්න එක වෙන්න පුළුවන්. ගින්න පැතිරිලා යනවා. පටන් ගන්න එක තැනකින් අන්තිමට ඉවර වෙන්නේ මුළු ගේම බිමට සමතලා කරලා අලු කරලා. ඒ නිසා තමයි අපි මේ ආරක්ෂාව ගැන නිතරම ඔයාට මතක් කරන්නේ. ඔයාගේ පවුලේ අදෘශ්‍යමාන ආරක්ෂකයා බවට පත් වෙන්න ඔන්න කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර්ක සූදානමින් ඉන්නවා. දැන් ලංකාවේ වයරින් කේබල්ස් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ පර්පල් කියන කලයකින්ම තමයි. දම් පාටින්ම තමයි. ඒ ස්ටෑන්ඩඩ් එක ලංකාවේ මාකට් එකට අරගෙන ආවේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර්ක හරහා. ඊට කලින් එක එක පාට වලින් කට්ටිය එක එක විදියට ඕන ඕන විදියට වයර් විකුණුවා. ඔයත් ගිහිල්ලා මොනා හරි වයරයක් පටලලා කරන්ට් එක ගත්තා. දැන් එහෙම බෑ. විදුලිය කියන්නේ ලෝකයේ අතිශය ප්‍රමිතීන් එක්කම ගනුදෙනු කර යුතු දෙයක්. ඒ නිසා තමයි ඔයාට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක දාන්න කියලා. අලුතෙන් හදන ගේ වෙන්න පුළුවන්. ගෙදර වයරින් එක වෙනස් කරනවා වෙන්න පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අන්තර්ජාතික සම්මතයන්ට අනුකූලව තමයි ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ.
0: ඕකේ. මම කැලණියෙන් අරන් ආපු රින් එක තාම තියෙනවා.
1: අන්න හරි. මෙයා මේ කවුද අපේ සාරා මුද්දක් හදාගෙන ආවා. ඒ අර තබ කේබල් වගේකින් ගලවගෙන. ඕන් තමයි ඉතින් යන තැන ඔය වගේ දේවල් කරනවා.
0: මතකයන් අරන් ඉන්න ඕනේ.
1: මතකයන් අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා මේ දැන් කැලණි කේබල්ස් මේ වෙලාවේ අහන් ඉන්නවා නම් ඒ ෆැක්ටරි එකේ සෑහෙන ගොඩාක් මේ අයියලා හිටියා. ඒගොල්ලෝ ගජරාමෙට වැඩ නංගි මෙහෙ වෛරස්
0: නැවිලා. හරි දැන් අපි ඉන්නේ ප්‍රයිම් ටයිම් එකනේ.
1: ඔව්
0: ප්‍රයිම් ටයිම් එක දැන් චුට්ටක් ඔන්න පැනලා තියෙන්නේ. දැන් කට්ටිය වැඩ කරනවා. දැන් ඔෆිස් යනවා කිවරයි දැන් 9ට ඔෆිස් පටන් ගන්නවානේ. දැන් ප්‍රයිම් ටයිම් එක කියන්නේ මොකක්ද ඇචි?
1: ප්‍රයිම් ටයිම් එක කියලා කියන්නේ ඒක තමයි ප්‍රයිම් නියම වෙලාව.
0: නියම වෙලාව. පීක් වෙලාව. අන්න හරි.
1: ඒක තමයි වචනේ.
0: අන්
1: සුපිරිම.
0: සුපිරිම.
1: ටයිම් එක. ඉතින් ප්‍රයිම් ටයිම් එක තියෙන්නේ වාට ප්‍රයිම් දේවල් කරන්න.
0: එහෙනම්
1: යන්නවා ප්‍රයිම් රෙසිඩෙන්සිස් වලට.
0: රයිට්.
1: කෝල් එකක් ගන්න අපි නම්බර් එක මතක් කරන්න. නම්බර් එක මතක් කරන්න කලින් මොකද්ද මේ කියලා කියන්න එපා. නම්බර් එක මේකයි 0710 7013 613. 0710 7013 613.
0: ඔය
1: නම්බර් එකට වාට රෑ 8 වෙනකන් කෝල් ගන්න පුළුවන්.
0: රෑ 8 වෙනකන් නිකන් කෝල් ගන්න එපා.
1: නිකන් ඒ කියන්නේ මේ එහෙම
0: නෙමෙයි. මේක
1: බොහොම වැදගත්
0: කාරණාවක්. අන්න හරි.
1: මේක සුපිරි ආයෝජන අවස්ථාවක්. ප්‍රයිම් ඉන්වෙස්ට්මන්ට් ඔපර්චුනිටි එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ප්‍රයිම් ලගේ මේ වෙනකොට ලංකාව පුරාම විවිධාකාරයේ ඉදිකිරීම් සිද්ධ වෙනවා. අපාර්ට්මන්ට් සිදි වෙමින් පවතිනවා. අපි ඇල්ගොටවුන් එකේ මේ ගැන ඔයාලට කියලා ඇති. කොලම්බෝලි කොළඹත් මේ වෙනකොට දැවැන්ත අපාර්ට්මන්ට්ස් ගණනාවක් ඉදි වෙමින් පවතිනවා. ජාත්‍යන්තර ප්‍රමිතියේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. මේ අපාර්ට්මන්ට් රුපියල් මිලියන 50 ඉඳලා ඉහළට වාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි වාට 120ක් දක්වා ඔන්න ඉතුරු කරගන්න පුළුවන් ප්‍රයිම් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ඩිස්කවුන්ට් හම්බ වෙනවා. වාට මිලියන 50 අපි කියන්නේ අපාර්ට්මන්ට් එක මිලියන 10ක් විතර අඩු කරගෙන මිලියන 40කට විතර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේ කියන්නේ හරි මැදින් කොළඹින්. ඒ වගේම තමයි වාට මේක දැන් මිලියන 40 වුණත් වාට ගෙවාගෙන යන්න එකපාර අමාරු නම් වාට අවුරුදු 4ක විතර කාලයක් හම්බ වෙනවා. හිමීන් සරේ ගෙවාගෙන යන්න. මීන් සරේ ඔයා පොඩි ප්ලෑන් එකක් හදාගෙන මගේ ආදායම් මනෝ මේ විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. අපි කිව්වනේ රිච් ඩැඩ් පුවර් ඩැඩ්.
0: ඔව්.
1: ලියපු ගේ නම මොනවාද කරේ
0: කියලා.
1: බිලියන 1.2ක apartments
0: අරගෙන
1: අන්න ඔයාටත් ඒක දැන් කරන්න පුළුවන් මේ විදිහට 120ක් ඉතුරු කරගෙන රුපියල් මිලියන 50 apartment එකක් මිලියන 40කට විතර වාර ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි 100%ක් ඔයාට ROI return of investment එකක් ලබා ගන්න පුළුවන් මොකද ඔයා මේ මිලියන 40ට ගන්න apartment එකේ වටිනාකම එන්න එන්න එන්න වැඩි වෙනවා ඒක වටිනාකම වැඩි වුණාට පස්සේ ඔයාට මේක ලොකු ආයෝජන අවස්ථාවක් වෙනවා. ඒක නිසා තමයි අපි කිව්වේ මේ වෙනකොට ලෝකේ ඉන්න ඔය බිලියනපති ඔය ෆයිනෑන්ෂල් වැඩවර අපි කියන්නේ කෙරුමෝ. ඒගොල්ලෝ මේ වෙනකොට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ රියල් එස්ටේට් වල තමයි. ඔයත් ඔන්න බය නැතුව රියල් එස්ටේට් වල ඉන්වෙස්ට් කරන්න.
0: ඔයාලට
1: පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලත් එක්ක එකතු වෙන්න. අපි අර කිව්වනේ අට වෙනකන් ඉන්නවා කියලා ඇඩ්වයිසර්ස් ලා ඔයාලට උපදෙස් දෙන්න. නිකන් නෙමෙයි. මේ වගේ ප්‍රොෆිටබල් දේවල් ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් කොහමත් හවස පහෙන් පස්සේ මේ වගේ ආයෝජන කටයුතු ගැන කතා ගන්න තියෙන එක මාරයි. ඒක වෙනම වයිබ් එකක්
0: ජීවිතේ. ඔය නිදහස්නේ අනිත් එක.
1: ඔව් ඒක නේක පොසිටිව් වයිබ් එකක් ඔයාගේ ජීවිතේට. ඒ නිසා අපි අර ගියපු නම්බර් එකට කෝල් එකක් ගන්න.
0: ඕකේ.
1: නම්බර් එක තමයි මෙන්න මේක. අපි ඔයාලට මතක් කරන්නම් 0710 7 3 6 3 0710 7 3 6 3.
0: හරි. දැන් ගෙදර ඉන්න පොඩ්ඩංගි පෝෂණය ගැන හිතන එක දෙමෝපියෝ වශයෙන් උගලන්ගේ වගකීම.
1: වගකීමක්.
0: අපි හැමතිස්සෙම මතක් කරනවා. ඉස්සර මේ ඉස්කෝලේ තිබ්බ පෝෂණ පොත කියලා අමතකද?
1: ඔව් මතකයි.
0: එතකොට ඔයාලට බින්දු වැටලා තියෙනවද?
1: බින්දු වැටලා තියෙනවා.
0: ඒ සමහරවිට අම්මා හොඳ කෑම හදලා තිබ්බත් ඔයා සමහරවිට අරන් ඉන්නේ
1: නැහැ.
0: කැන්ටින් එකෙන් කනවා කියලා එනවා. එහෙම හොඳ නැහැ මං කියන්නේ. අම්මලා හැමතිස්සෙම පෝෂණය ගැන හිතනානේ පොඩ්ඩංගිනි.
1: ඔව්.
0: විශේෂයෙන් අවුරුදු 5ට වඩා පොඩි පොඩ්ඩංගි පෝෂණය ගැන වැඩිපුර හිතන්න ඕන. මොකද ඒගොල්ලන්ට තනියෙන් ඒව ගැන තීරණය ගන්න බෑ.
1: ඔව් ඒගොල්ලෝ මේ ගොඩක් වෙලාවට දැන් යන්නේ මේ ડિජිටල් වටපිටාවකට.
0: Yes.
1: අපි ওই පොඩි කාලේ දැන් පොඩ්ඩෝ ඉන්නවනේ කොකෝමෙලන් එහෙම බලන
0: දැනුත්
1: කොකෝමෙලන් බලනවා TikTok එකේ වෙන එකක් ඒ කියන්නේ අපි බලපෙක නෙමෙයි.
0: ඔව්.
1: පස්සේ ඒක මතරලා දැන්ම බලන එක. මොකද ඒක බලන් ඉන්න බෑ ප්‍රශ්න වෙන ප්‍රශ්න එනවා.
0: වෙන ප්‍රශ්න එනවා.
1: ඒක කොකෝමෙලනොත් ඔයගලන්ට මතක ඇති. කොමාරි ওই පොඩ්ඩෝ ලොකු වෙන්නේ මේ දැන් ડિජිටල් තිරත් එක්ක.
0: නේ?
1: ඒව තමයි ඒගොල්ලන්ගේ වටේම තියෙන්නේ. ඒගොල්ලෝ එන්නේ ડિජිටල් ලෝකයකට ලෝකෙ ඉස්සරහට සෑහෙන්න වෙනස් වෙනවා. අපි කතා කරා AI ගැන. ලෝකේ මහා පුදුම දේවල් ඉදිරියේදී සිද්ධ වෙන්න નિયમિતයි. ඉතින් ඒ අනාගතය වෙනුවෙන් අපේ පොඩ්ඩව අපි සූදානම් කරන්න ඕන. ඒ තමයි ආට යකඩ ප්‍රෝටීන් ඇතුළු අවශ්‍ය පෝෂක පදාර්ථ දෙන එක. ඉතින් අවුරුදු 5ට අඩු පොඩ්ඩට හොයාගෙන ඕවා ගන්න බෑනේ. ගෙදරින් අම්මයි තාත්තයි වැඩි හිටියෝ තමයි මේ වගකීම ගන්න ඕන පොඩ්ඩව අනාගතේ වෙනුවෙන්. ඔයා නැති අනාගතේ වෙනුවෙන් යාව සූදානම් කරන්න ඕන. ඇත්ත කතාව
0: ඒකනේ.
1: ඔයා නැති අනාගතේකුත් එයාට එනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔයා යාව සූදානම් කරන්න ඕන. ඒ නිසා තමයි Anchorpedia Pro MFGM එයාට දෙන්න කියලා මතක් කරන්නේ නිකන් නෙමෙයි හොඳ බැලන්ස් ඩයට් එකක් එක්ක.
0: ඕකේ. ඊට පස්සේ එයාගේ බැලන්ස් ඩයට් එක හදන්න ඒක අපි ගෙදර හැමෝටම හදනවනේ. බැලන්ස් ඩයට් එකක් නම් ගොඩක් හොඳයි. ඔය බැලන්ස් ඩයට් එක රසට හදා ගන්න ඕන නම් ඔයා දාන්න ඕන විජය ප්‍රොඩක්ට්ස්. ඔයාට දැන් තියෙනවා මිරිස් කුඩු, කෑලි මිරිස් 3-5, මාළු කරි 3-5, මස් කරි 3-5, බැදපු 3-5. තව මොනවද තියෙන්නේ? ලුණු කුඩු, අබ කුඩු,
2: සෝඩා වැඩින් එක තිබ්බේ නේද?
0: කාගේද?
1: බැදපු 3-5.
0: බැදපු.
2: අද අපේ හදෙක් බඳිනවා.
1: එහෙමද?
2: එයාටත් සුභ මංගලම් කියලා කියන්න ඕන.
1: උලගේ පාවෙලා අයයි.
2: ඔව් ඔව්.
0: උලගේ පාවෙලා අයයි දැන්.
2: හැබැයි බැන්දෙන් පස්සේ තමයි
1: 3-5 ඕනේ වෙන්නේ.
2: හොඳයි 3-5. 3-5 එක්ක අම්මෙන් නැන්දෙන් පස්සේ. බඳින්නකෝ මල්ලි.
0: මං කියන්නේ ඔය බැදපු.
2: ඔයගේ ඉන්නේ නැතු.
0: ඔය ඔක්කොම විජය ප්‍රොඩක්ට්ස් අරගෙන ගියොත් ගෙදර ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය නුවා කියන වගේ ප්‍රශ්න ඉන්නේ නැහැ. මොකද වයිෆ් සතුටෙන් කියන්නේ මුළු ගෙදරම සතුටෙන්. ඒක නිසා වයිෆ්ට අදව අරගෙන යන්න විජය ප්‍රොඩක්ට්ස් වලින් එන කුළු බඩු ටිකක්. හරිද? හැබැයි WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා.
1: මොකද ඒ අන්තිමට කිව්වේ?
0: WP ලාන්ච්
1: නෑ නෑ ඊට කලින් මොකක්ද දෙයක් කිව්වා
0: මොකද්ද කිව්වේ
1: මේ වයිෆ් සතුටින් ඉද්දි ගෙදරම සතුටින්
0: ඔව්
1: ඒතර ඒ හස්බන්ඩ්
0: ලාගේ සතුට
1: ඒක අදාල නෑ නේ
0: ලේඩිස් ෆස්ට් ඔල්වේස් දැන් අචි මේ දෙන්නා දැන් දෙපැත්තින් ඉඳගෙන අද මගේ සින්දු ඉල්ලනවා මේ සින්දු ඉල්ලුවේ අචි
1: ආව්
0: විශේෂ හේතුවක් තියෙනවද අචි මේ බරපතල තේරුම් සහිත සින්දු තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ
2: මේ බරපතල තේරුම තමයි හේතුව
1: හේතුවක් තියෙනවා philosophical
0: ඕකේ අපි අහලා බලමු

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: උදේ 9 විනාඩි 42යි දැන්.
2: ඔබ වෙළඳපොළේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොළේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳපොළේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: වසර 20කට වැඩි කාලයක් ඔබේ විශ්වාසය දින ගත් හිරු සහල් විශ්වාස කළ ඔබ වෙනුවෙන් හිරු සහල් වෙතින් විශේෂ තෑගි රයිස් කුකර් මයික්‍රෝවේව් අවන් ගෑස් කුකර් සහ අයන් කරන්න තියෙන දේ හරිම සරලයි අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න බෑගය ඇතුලේ වවුචරයක් තිබේදයි බලන්න වවුචරයක් තිබුණොත් එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේත අංකය ලබා දෙන්න හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා ඉතින් තවත් බලාගෙන ඉන්න එපා හිරු සහල් බෑගයක් මිලදී ගන්න ඔබේ වසර 20කට වැඩි විශ්වාසයට හිරු සහල් වෙතින් අපේ තෑග්ග

0: Samsung'dan Hunmatenay Damro.
1: Finishing vahalak lesa color of flow vajabena. Sit bedagani kalpavati avalakshana novi. Oyat vahalete vashi venna. Finishing vahalak nam color of tamai.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: උදේ 9 විනාඩි 49 අයල්කටම වෙලාව අපි යන්න තෝනේ
1: යන්න ඕන මේ යන විදියක් ගැන තමයි මේ කියන්නේ
2: යාතනකට ඉතින් වැඩක් කරගමු
1: වැඩක් කරගමු හරි මේ අපි මේ කියන්නේ අපේ විශ්‍රාමික උදවියට අපි වහගෙන ඉන්න රාජ්‍ය සේවය වෙන්න පුළුවන් ඊට පස්සේ පුද්ගලික අංශය වෙන්න පුළුවන් මේ වෙනකොට රාජකාරී කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඔයාට BYD ගරුසරු වෙතින් BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා
2: තියෙනවා ඉතින් අපිට සෑහෙන කාලයකට ඕක කරගන්න බෑනේ ඕලන්ට chance එක ඇවිල්ලා තියෙන වෙලාවේ ඕක කරගන්න
1: අන්න ඒකයි
2: අපිට තව අවුරුදු 30 40කින්වත් කරගන්න
1: බෑ නේද මම තව 40ක් විතර බලාගෙන ඉන්නවා ඕක ඔය chance එක නැග
2: දැන් මේ ඔය අංකල්ලා ඇන්ටිලට දැන් ඇවිල්ලා තියෙන chance එකෙන්
1: දැන් ගන්නකෝ
2: අවස්ථාවක්
1: හරි වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි ඔයාට මාසික වාරිකයක් ගෙවාගෙන යන්න BYD ඕනම මාදිලියේ වාහනයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක තීරණය වෙන්නේ වාහනේ මිල ගණන් අනුව ඒ වගේම තමයි මේ මිලදී ගන්න දිනේ ඉඳලා ඉදිරියට පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේම කරගන්න පුළුවන් ඒ වගේමයි දැන් මේ වෙලාවේ ඔයාට කැෂ් ඉන් හෑන්ඩ් නැත්තම් අතේ සල්ලි නැත්තම් කොහොමත් වාහනයක් ගත්තදී ඉතින් කැෂ් ඉන් හෑන්ඩ් කරන්නේ නැහැ ගොඩක් කලාවට ඔයාට පුළුවන් ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරික සැලසුමක් හදාගන්න ඔයාගේ ගෙවීම් වල ඔයාගේ ඒ තියෙන ආදායම් ඔක්කොම ගැලපෙන විදිහට හදාගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාගේ වාහන ඉන්ෂුරන්ස් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් හම්බ වෙනවා නොමිලේම නොමිලේම හෝම් චාර්ජ් එක හම්බ වෙනවා ඒක තියෙන්න බෑ මොකද EV vehicle එකක් නෝ ගන්න යන්නේ ඒ වගේම තමයි වාහනේ ලියාපදිංචියත් ඔයාට නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඔක්කොම BYD ගරුසරු එක්ක හම්බ වෙන්නේ අපේ විශ්‍රාමික වැඩිහිටි උදවියට විශ්‍රාම ගියාට පස්සේ ඔය ගොඩක් අය ඉතින් ඉන්නවා මේ අපි වයසයි කියලා
0: ඔව් වයසනේ
1: එහෙම නැහැ එක්සත් ජාතීන් කියන අවුරුදු 60න් පස්සේ තමයි නියම කාලේ පටන් ගන්න කියලා
0: ඔව්
1: ඔය ගොඩක් අය හැටින්නේ
0: විශ්‍රාමයන්නේ
2: අපිට නියම කාලේ පටන් ගන්න තව වචන කල්ප බලන් ඉන්නේ නේද
1: තව ඉස්සරහට නියම ඒවා දෙන්නේ හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියන්නේ
0: එලි වෙන ජාමෙට
2: ඉතින් ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් මට සත්‍ය
1: ඕකත්තර ලෝක සාමය වගේ කතාවක් දන්නේ
0: හරි BYD එකට කෝල් එකක් දෙන්න පුළුවන් බින්දා 112 125 125
1: 25ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් මේ ගැන වැඩි විස්තර
0: දැනගන්න ඊට පස්සේ ඔයාලට මතක් කරනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න කියලා මොකද ඔයාගේ ගෙදරට ඕන බඩු ටික එකම තැනකින් ගන්න ඕන නම් ඔයා යන්න ඕනේ එතනට
1: අතුරුගිරිය තියෙනවා එතනට කිව්වට කොයිද කියලා
0: බලන්න හැකියි
1: අතුරුගිරිය තියෙනවා මුල්ල ඒරියාවේ තියෙනවා ගණේ මුල්ල තියෙනවා නාරම්මල තියෙනවා මේ වගේම තමයි රටමැද මාතලේ තියෙනවා ඉදිරියේදී ඔයාගේ නගරයට ගමට ඔන්න ප්‍රාන්තයට එන්න නියමිතව තියෙනවා එතකොට අපි කියන්නම් කොහෙටද එන්නේ කියලා අඩුම මිලට නියම ප්‍රමිතියෙන් දේවල් ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ
0: ඕකේ
1: කලබල වෙන්න එපා සර් ඔය මේ අතපය වද්ද ගන්න එපා මේ යන්න කියන වෙලාවේ
0: වැලමිට වැදුනේ අර
1: කරන්ට් එක
0: හරි හෙට පටන් ගන්නවා වැඩේ මොකද්ද දන්නවද
1: වැඩේ පටන් ගන්නවා 27 වෙනි වතාවටත් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ නියමිතයි සියලු කටයුතු සූදානම් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICHR සිරිමාව පරිශ්‍රයේ තමයි පැවැත්වෙන්නේ උදේ 9 ඉඳලා රෑ 10 වෙනකම් 10 නෙමෙයි රෑ 9 වෙනකම්
0: උදේ
1: 9 ඉඳලා රෑ 9 වෙනකම් 10 වෙනකම් ඔයාලට ඉතින් පොත් අරගෙන ඔය පොඩ්ඩක් රවුමක් ගන්න
0: පුළුවන්
1: බෞද්ධ ලෝක මාවත පැත්තේ වැඩේ යනවා ඉතින් කියවන්න පොතක් ගන්න අපි කිව්වා කියේවි මේ වටිනාකම ගැන පොත්පත් ගැන අපි ඕන තරම් දේවල් ඔයාලට කියලා දීලා තියෙනවා පොත් ඉරලා AI කවනවා මේටි
0: කවනවා ඒ කියන්නේ කොච්චර කරත් පොත් ඕනේ
1: ඕන ක්ලෝඩ් AI එහෙම ඇන්ත්‍රොපික්ලා පොත් ඉරලා කවනවා ඒ හින්දා මේ ඔයත් කන්න පොත්
0: ආත් කන්න
1: එහෙනම් ඔයා එන්න හෙට හරියටම BMICH එකට හෙට ඉඳලා දිගටම ඔයාට පුළුවන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් ඇවිල්ලා පොත් මිල දී ගන්න මතක් ගන්න ඕන දේ තමයි 27 වෙනි වතාවටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් net FM අපි
0: ඕකේ
1: එදාට ඇවිල්ලා අපේ හඩ පරීක්ෂණවලත් ඔයාට සහභාගී වෙන්න පුළුවන්
0: අපිව හම්බ වෙන්නත් පුළුවන්.
1: පුළුවන් අපි හම් වෙන්න පුළුවන් කතා ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් අපිත් එක්ක.
2: ඕන දෙයක් කරන්න කියන්නේ එතන අදාළ දේවල්
0: අදාළ දේවල්
1: නේද? මේමයි ඉතින්.
0: නුවා බය වුණටක් ගන්න.
1: ඒකනේ. නුවා බය වුණා එතනට ගෙනලා චොකලට් දුන්නොත්.
0: ඒකනේ.
2: ඔබ අනන්ත කලෙහ. ඒ ඔබේ අභිලාෂයයි. මේ දුබල බදුන ඔබ යලි යලිත් හිස් කරන්නේයි. යලි යලිත් එහි නව ජීවයෙන් පුරවන්නේයි. මේ පුංචි බටනලාව කඳු හා මිටියාවත් මතින් ගෙන ගිය ඔබ එමගින් සදාතනික නවතාවෙන් යුත් මාධූර්යන් නිර්මාණය කළෙහි ඔබේ අමරණීය හස්ත ස්පර්ශයෙන් මහද සතුටින් පිරී ඉතිරී ගොස් අවර්ණීය උදෑසන බිහිවෙයි ඔබේ අපරිමේය තිළණය මට ලැබෙනුවේ මේ මගේ පුංචි දෝත මතය යුගෙන් යුගේ ඉකුත්වයේ ඔබ තවත් මා දෝත පුරවන්නේ පිරවීමට තවත් ඉඩ තිබේ මේක තිබුණෙත් පොත්වල ගීතාංජලියේ රවින්ද්‍රනාත් ටාගෝර්ගේ පොත් කියන්නේ කොච්චර පිරෙව්වත් ඉවර වෙන්නේ නැති බඳුනක් වගේ. ඉතින් ඒක ස්පර්ශ කරන්න හෙට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි ඉතින් යන්.
0: අපි යන්.
1: හරි. එහෙනම් ඉතින් අපි ගියා පරිස්සමෙන් ඉන්න කට්ටිය මේ වැස්සේ සීතලේ. මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM. Net FM Algo Town.
1: Brought to you by
2: Melwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
3: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo.
4: AC ගන්න එන්න තම්බ්‍රු. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බ්‍රු.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක්. 0111125125 මතන්න BYD කරුසරු.
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil තමයි.
7: ඔව් ඉතින්
6: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
9: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
11: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
12: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
13: කොල්ලෝ කෙල්ලෝ

0: ක්ෂේත්‍රයි මණ්ඩලය.
1: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034 226 7046.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝවන් ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝවන් නවතම ලොතරැය්‍ය සෑම සුවපත් කරන ආයුබෝවන් යුතුයකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝවන් වේවා.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125 125 මතන්න BYD කරුසරු.
6: Good morning! වෙලාව උදේ 10:00යි.

0: Radyo. ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම ඇතනියෝ.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාවය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳ නවතුම් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා පාර්ලිමේන්තුව අසල පොල්දුව මන්සන්දියේ රැඳී සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. නායිබන් ලහිරු,
4: අයිබෝන් කේසරේ මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ බතරමුල්ල පොල්දුව මන්සන්තියේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ වනසන 22 එපා කිය තේමා කරගනිමින් සමගි ජනබලවේගයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවයක් මේ වන විට ආරම්භ වී තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. පොල්දුව මන්සන්තියෙන් ආරම්භ වුණු විරෝධතාවය මේ වන විට කෙමෙන් කෙමෙන් පාර්ලිමේන්තුව ආසන්නයට ගමන් කරන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි අද උදෑසන සිටම මේ ආසන්නය වලට දැඩි වර්ෂාවෙන් බාධා එල්ලවෙමින් තිබෙනවා. කෙසේ නමුත් වර්ෂාවෙන් බාධා එල්ල වුවද විරෝධතාවය මේ වන විට ආරම්භ කර තිබෙන ආකාරය තමයි අපට දක්නට ලැබෙන්නේ. ඉතින් සමග සහ විරෝධතාවය සමග මේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය තුළ දැඩි රථවාහන කඩබදයක්ද අපට දක්නට ලැබෙන තත්ත්වයක් තියෙන්නේ. පොලිසිය දාරින් විසින් මේ හසුරවන ආකාරයකුත් අපට දක්නට ලැබෙනවා. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. නෙට් නිවුස් වෙනුවෙන් බතරමුල්ල පොල්දුව මන්සන්දිය ආසන්නයේ සිට
3: ස්තුතියි ලහිරු තොරතුරු ගෙනාවාට. අමරිකාව සහ ඉරානය අතර හටගෙන තිබෙන යුදමය හා දේශපාලනික ගැටුම් හේතුවෙන් උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ලෝක ආර්ථිකයට මෙන්න මානුෂීය කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ මතුවන මානුෂීය අවශ්‍යතාවලට පිළියම් යෙදීම සහ ඒ ආශ්‍රිත අර්බුදය සමනය කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් විශේෂ බලකායක් පිහිටුවා තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ ජෝර්ජ් මොරේද සිල්වා එහි ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
7: වාසිනා මෙන කොහෙන්ද සර්?
8: DLB වාසි, කොයි කාටත් වාසි.
9: 6LEN STUDIO BRINGS FRESH RECORDS ON THE TABLE.
10: ජනි එක්ක දේදුනු මාවත, දේදුනු මාවත.

0: ඉනේ අර අතීතයේ මතකයන් අපිට එනවට
1: සීඑන්ඩ්
0: දැන් මේ වැස්ස දවසේක එහෙම ඒ වගේ ඒවා ඉන එක හරි වටිනු නිකන් ගෙදර ඉන්නකොට ඒ කාලේ අම්මල හදලා දුන්න බත් එකේ රස අපිට දැනෙනවනะ ආච්චි අම්මල හම්බ වෙන්න ගියාට පස්සේ ආච්චි අම්මල බලන්න ගියාට පස්සේ ඒගොල්ලෝ හදලා දුන්න බත් එකේ රස අපිට දැනෙනවනะ බත් එක රයිස් කුකර් එකේ ඉදෙනකොට ඒ සුවඳ අපිට එනවනะ ඒක මාර හැඟීම ඉතින් අන්න ඒ විදිහට ඒ කාලේ රස සුවඳ ඒ විදිහටම දැනෙන හොඳම සහල් එකක් තමයි මේනක සහල් කියලා කියන්නේ අර දැන් ඒ දවස්වල අපේ ආච්චි අම්මලා අම්මලා හැම හොඳම සහල් ටිකන ගෙදරට ගේන්නේ දැන් අපේ අම්මලා හැම කියන කතාවක් තමයි හාල් එකේ ක්වොලිටිය බලා ගන්න පුළුවන් හාල් එක සෝදන කොට
1: කියලා
0: අන්න හැම ක්වොලිටි සහල් එකක් තමයි මේනක සහල් කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව අරගන්න පුළුවන් ඔයාට සුදු ගැකුළු ඕනනම් සුදු ගැකුළු රතු ගැකුළු ඕනනම් රතු ගැකුළු මල් නාඩු ඕනනම් මල් නාඩු නාඩු ඕනනම් නාඩු ඔය තියෙන්නේ හාල් වර්ග ලොට් එකක් ඒ ඕනිම ජාතියකින් මේනක සහල් රහ අරගන්න පුළුවන් අර කූපන් එකේ තියෙනවා නම්බර් එක. අන්න ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. එතකොට කූපන් එකේ තියෙන ටැග් එක ඔයාලට හම්බ වෙනවා කියලා විතරක් මතක තියාගන්නකෝ. තව විස්තර ගොඩක් තියෙනවා ඉස්සරහදි මතක් කරන්න. කටියත් එකතු කරගන්න ටැග් ගාලා. WhatsApp messages දාලා තියෙනවා මේ වෙලාවේ අපිත් එක්ක අහගෙන ඉන්න කටිය හංවැල්ලට හොඳටම වහිනවා ජනි. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. කවුද කියලා තමයි හොයාගන්න බැරි. යෂ්මි සංජුලා වෙන්න ඕනි. මං ඔයාව එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. වහිනවා හොඳටම. ඉෂානි මඩවල ඉඳන් message එකක් දාලා තින්නේ. මඩවල හොඳටම මඩ වෙලා ඇති නේද මේ වැස්සත් එක්ක. ආලියන ගලවුඩ 12 කණුව ෆුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ උපුල් අයියා. ප්‍රියංකර ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක. නිෂාන් සැලුන් එකේ සෙට් එක. GM ස්ටෝර්ස් එකේ සෙට් එක. සුද්ධ හෝටල් එකේ සෙට් එක. කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වේලාව 10යි විනාඩි 29යි.
3: Meltol, හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol, Paracetamol විශේෂයකි.
4: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL Breaking News සංවිධානය කරන චක්‍ර Live in Otters සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ් හිදී ticket සඳහා විමසි 0777 575 718
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 24 වනදා. අපි එන්නේ උදේ වලස් මුල්ල සවස හක්මන නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: මේ හස්බන්
10: මොකද වයිෆ්?
9: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
10: හරි.
9: ඒකට මමයි තව ගෑල් ළමයි කියු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
10: වෙන කාටද වයිෆ්? ඔයාට.
9: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
11: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
10: මෙල්ඩන් මල්ලවාරාච්චි මහත්තයාගේ සින්දුව අහන්න යන්න හදන්නේ. සින්දුව අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. මොකද මේ කෝල්ස් ගොඩාක් මං ආන්සර් කරා. වැඩි වෙලා කතා කරන්න ඕනේ නැහැ. හැමෝටම chance එක දෙන්න ඕනි. හන්ද එන කෝල් ගොඩාක් ආන්සර් කරගන්න ඕනි. හන්ද මම මුලින්ම කතා කරේ රඹුකණ ඉඳන් කතා කරපු කාන්ති අක්කත් එක්ක එකතු කරගන්න කියලා කිව්වා. වසන්ත අක්කයි සුගත් මල්ලි ලික් ටේලර්ස් එකේ නීට් ටේලර්ස් එකේ තරංගෙට දේදුණු මාවද හන්නේ. දෙන්නම එකතු කරගන්නවා. ඒ වගේම තමයි රඹුකණ මාකට් එකේ සෙට් එකම එකතු කරගන්නවා. බඩබල චන්ද්‍රාණි අක්කා ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඒ වගේම තමයි අපේ මීටියා ගොඩ සුමන නැන්ද කතා කරා මම එකතු කරගන්නවා. අපේ පොළොන්නරුවේ රමණි අක්කා ඒ වගේම තමයි වල්පිටුමල්ලි උපාලි අයියා තුෂාන් මිහිරංග පුතාලා දෙන්න වයිෆ් දම්නි කටියම එකතු කරගන්නම්. අලව්වේ කරු අක්කා ගේම් එකට එන්න තමයි ට්‍රයි කරේ. ඒ බලමු මං කිව්වා තව පුංචි වෙලාවකින් මං කිව්වම කෝල් කරන්න. එතකොට අපි බලමු ගේම් එකට ගන්න කියලා. ඊට පස්සේ සූර්යාව ලියනාරච්චි අයියා කතා කරා. එයා කැමතියට සූර්යාව ළඟ ප්‍රේම කුරුල්ලා කියලා කියනවාද. ඊට පස්සේ අම්පාරේ ඉඳන් කමල අක්කා කතා කරා. නම් ගොඩක් කිව්වා. ඒ කියාගෙන ගිය වේගෙට මට ඇත්තටම නම් ටික ලියාගන්න බැරි වුණා. පුතා අනුජ කියලා මට මතකයි. කොහොම හරි පවුලේ සීලුම දෙනව මං එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති වෙනවා. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න. දැන් එන්න ඉතින් මේ වැතර 01 1 2 53 63 කතා කරන්න WhatsApp message එකක් දාන්න ජනී මටත් ගේම් එකට එන්න ඕනි කියලා 01 711 95 95 95ට ඊට පස්සේ Facebook fan page එකේ මම post එකක් දාලා දිනවා ඒ වැතරත් comment එකක් දාන්න කිව්ව ගමන් message එන්න ගත්තා call එන්න ගත්තා මන් දන්නේ නැහැ කොහොමද වැඩේ කරගන්නේ කියලාද ඒ අතරේ මතක් කරන්න ඕනි හෙට දවසේ සිට ඇරඹෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පොත්පත් වලට ආදරය කරන හැමෝගෙම වසන්ත කාලය තමයි හෙටින් ආරම්භ වෙන්නේ හෙට උදේ 9 ඉඳන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔයා වෙනුවෙන් විවෘතයි BMICH පරිශ්‍රයේදී මෙවරත් නිල රේඩියෝ විදිහට net fm රේඩියෝ අපි එකතු වෙනවා 27 වෙනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ මෙවරත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. ඉතින් net fm රේඩියෝ අපි එන ඔයාලට සුන්දර අත්දැකීමක් ලබා දෙන්න. අපේ පුංචි දුවල පුතාලා වෙනුවෙන් වගේම A level සිවර කරලා ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් වැඩ කටයුතු ලෑස්ති කරලා තියෙනවා. දැන් net fm අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි net fm alpha studio එක රටම මේ දවස්වල අහන වැඩසටහනක් අපේ කසුනි ලිහන්සා ගිහන්සා එක්ක ඇවිල්ලා ලංකාවටම ඇහෙන්න ලෝකෙටම ඇහෙන්න කතා කරන්න අපේ වීඩියෝස් වලට ඉන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඔයාගේ දක්ෂතාවය පෙන්වන්න ඔයාගේ අවස්ථාව ලබා ගන්න එන්න කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තියෙන net fm අපේ විශේෂ කුටියට අපි එතන ඉදි කරලා තියෙනවා මේ වෙනකොටත් විශේෂ හඬ පරීක්ෂණ මැදිරියක් අන්න එතනට ඇවිල්ලා ඔයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපේ කසුනි ලිහා ගිහන්සා මේ කට්ටියම ලෑස්ති වෙලා ඉන්නවා හෙට ඉඳන් ඕගොල්ලන් මෙතනදී හම්බ වෙන්න. ඊට පස්සේ මතක් කරන්න තියෙන දේ තමයි ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය ගැන. ඊසි නිසා ලේසි කියලා කියන්නේ නිකන්ම නෙවෙයි. රුපියල් 150ක් වගේ පුංචි මුදලකට ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය අපේ කාන්තාවන්ට මිලදී ගන්න පුළුවන්. මම අර හැම වෙලේම කියනවා වගේ ගොඩාක් වෙලාවලට කඩේට ගිහිල්ලා මේව අරගෙන එන්න වෙන්නේ පිරිමි පාර්ශවයයි. ඒක හන්ද ගෑල් ළමයින්ට විතරක් ඕනි දෙයක් කියලා නිකම් මේක ගැන නොදැනුවත්ව ඉන්න එක හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි හොඳ ක්වොලිටි සනීපාරක්ෂක තුවායක් වුණු ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය ගැන අපි ඔයාලට මතක් කරන්නේ. මේකේ ක්වොලිටි එක කොච්චර වටිනවද කියලා කියනවනම් රජයේ SLS සහතිකයත් එක්ක ක්වොලිටි එක තහවුරු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පාසල් දරුවන්ට නොමිලේම සනීපාරක්ෂක තුවාය ලබා දෙන තිරිනමත් වැඩසටහනේදී ආර්යා ඊසි සනීපාරක්ෂක තුවායම තෝරගෙන තියෙන්නේ. ඒකේ ක්වොලිටි එක නිසාමයි. මල්ටිලේයර් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම තමයි සිල්කි ඩ්‍රයි මෘදු බවත් එක්ක ඉන හන්දා කාන්තාව ඔබට ගැළපෙනම සනීපාරක්ෂක තුවාය තමයි ආර්යා ඊසි. අනෙක් එක ආර්යා ඊසි කියලා කියන්නේ අපේ රටේ අපේම දෙයක්. මං අර කලිනුත් මතක් කරන්නේ මේ දවස්වල ඉදිකිරීම් කරන කට්ටියට, ඊට පස්සේ පෙදරේරු මහතුරුන්ට, ඉංජිනේරු මහතුරුන්ට net fm අහනවා කියලා කියන්නේ වාසි ගොඩක් ඕගොල්ලන්ගේ කරගන්න පුළුවන්. දැන් මේ දවස්වල ලංකා ටයිල්ස් වසර මැද වාසි පිළිබඳවත් අපි මතක් කරනවානේ. ලංකා ටයිල්ස් වසර මැද වාසි එක 40%ක් දක්වා ඩිස්කවුන්ට් ඔයා අරගන්න ටයිල්ස් වලට, බාත්รูම් ෆිටින්ග්ස් වලට ලබා ගන්න අවස්ථාව හම්බ වෙනවා. මේ වසර මැද වාසි කියන වචන ටික අපිට ඒ තරම් හුරු නෑ. මොකද ඒකට හේතුව වසර මැද වාසි ලබා දෙන්නේ ලංකා ටයිල්ස් විතරක් හන්ද. ලංකා ටයිල්ස් කණ්ඩායම අද දවසේදී හරියටම කොහෙද ඉන්නේ කියලා කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද දවසේ උදේවරුේ වලස්මුල්ල නගරයේ වගේම හවස් වෙනකොට හක්මන නගරයට යන්න තමයි අපේ කණ්ඩායම සූදානම් වෙන්නේ. එතෙන්ට ගියාම තෑගි භෝග දිනා ගන්න වගේම විශේෂයෙන්ම අර මේ ලංකා ටයිල් ෂෝරූම් එකක් ළඟට එනවා වගේ දෙයක් තමයි මේ මොබයිල් ෂෝරූම් එකේ වැඩේ වෙන්නේ. මොබයිල් ෂෝරූම් එක පාර යනකොටත් නිකන් පේන්නේ මෙන්න මේ ටයිල් ෂෝරූම් එකක් පාර දිගේ ඇදීගෙන යනවා වගේ. ඒක හන්ද ඔයාගේ ගෙදරට හැම තැනටම ගැළපෙනම ටයිල් එක අරගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා කතා කරන්න. අදම ලංකා ටයිල්ස් කණ්ඩායම හම්බ වෙන්න වලස්මුල්ල නගරයේ උදේවරුේ, හවස් වෙනකොට හක්මන නගරයට යන්න, හෙට දවසේ උදේවරුේ අකුරැස්ස නගරයට, හවස් වෙනකොට මාපලගම පැත්තට එන්නත් ලෑස්ති වෙලා ඉන්න. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න, කෝල් කරන්න, WhatsApp messages ඉවන්න, Facebook post එකට comment කරන්න. බල බල ඉන්න එපා, ඉක්මන් කරන්න.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 42යි අපි බොහොම ඉක්මනින් නකුරෙන් නකුර තරංග වටයත් එක්ක සම්බන්ධ වෙන්න තමයි හදන්නේ. වැඩි දොරකුත් නැහැ ඉතින් මේ බස්නාහිර පළාතේම තැනකට තමයි යන්න තියෙන්නේ. කළුතරට කළුතරින් නාගොඩ පැත්තට හැරිලා ගියාම තමයි අපිට මලීෂාව හම්බ වෙන්නේ. ආයුබෝවන් සුබ උදෑසනක් මලීෂා.
1: ආයුබෝවන්
0: මලීෂා සාමාන්‍යයෙන් ටිකක් වේගෙන් කතා කරන කෙනෙක්ද නැත්නම් සාමාන්‍යයෙන් හිමින් කතා කරන කෙනෙක්ද? හරි අනේ මන්ද කිව්වට අපිට දැන් තව චුට්ටකින් බලාගන්න පුළුවන් වේගෙන් කතා කරන කෙනෙක්ද හෙමින් කතා කරන කෙනෙක්ද කියලා. මම ඔයාට අකුරක් දෙන්නම් මලීෂා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදියට එක දිගට කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ තප්පර 30ක කාලය ඇතුළේ. මේ වෙනකොට වැඩිම වචන ගාණක් කියලා තියෙන්නේ ඊයේ දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක්. එයා කියලා තියෙන වචන ගාණ තමයි වචන 48ක්. කතා කරේ මදූක හරන් කහ පොත ඉඳන්. හරිද? ඊට පස්සේ ඔයාට එකම වචනේ දෙපාරක් කියන්න බෑ කියන නීතිය මතක් කරන්න ඕනි. අකුරු දෙකේ වචන කියන්න බෑ, වෙනත් භාෂාවල වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගාන එකට අමුරලා කියන වචන තියෙන්නේ, අන්න ඒවා කියන්නත් බෑ. ඊට පස්සේ විනිශ්චය මණ්ඩලයට තේරෙන්නේ නැති වුණොත් එහම ඔයා කියන වචන මොනවාද කියලා ඒත් එතනින් තරඟේ නවත්තන්න සිද්ධ වෙනවා. ලෑස්තිද තරඟයට යන්න?
1: ඔව්.
0: රයිට්. ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද මලීෂා? මලීෂා කියන ආ හරි අපි බලමු ෂයන්ෙන් මොකද කරගන්න කියලා. අපි යනවා අකුරෙන් අකුර තරංග වටයට.
2: Your time starts now.
1: සමන්ති, තානායම, මංගල, ලංකාව, වාසල, ලෝකය, යට්ටපාද, තිරය, යගිරල, ලියනවා, වාහනය, යනවා, වසන්තය, යුවතිය, යුවල.
0: කාලය අවසන්. බලමු ඉතින් හෙට එද්දි වසන්තය උදා වෙලා තියෙයිද කියලා. හොඳද? හීදි සින්දුවක් අහන්න යන්න හදන්නේ කවුද එකතු කරගන්න සින්දුවට? මාව එකතු කරගන්න නැත්නම් සින්දු දෙන්නේ නැහැ මේ ගහන කට්ටියට.
1: ඒකනේ.
0: බොහොම ස්තුතියි දිගටම නෙත් අහගෙන ඉන්න.
1: හරි, බොහොම ස්තුතියි.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. Velava oba veta gena enne.
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: වෙලාව 10යි විනාඩි 48යි.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
5: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
3: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
3: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
2: වේලාව 10යි විනාඩි 51යි.
8: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්?
8: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
9: ඩිනර් එක. රෑනේ.
8: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන්නේ නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: මේ දවස්වල ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක Net FM අපේ කණ්ඩායම රට වටේටම යනවා. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන පණිවිඩය කියන්න තෑගි බෝග ගොඩාක් අරගෙන එන්නේ. ඉතින් එහෙම තෑගි බෝග ගොඩ අරගෙන යන්නේ අපේ ඉශාන් ඇතුළු කණ්ඩායම. මේ වෙනකොට පිළිම තලාව නගරයේ තමයි ඉන්නේ. ඉශාන්ව සම්බන්ධ කරගත්ත වැඩි විස්තර දැනගන්න ආයි බෝවන් ඉශාන්. සුබ උදෑසනක් වේවා.
11: භවිෂ්‍යයේ අපිට අවස්ථාව ලබා දුන්නට අපි ඉන්සි වසර 55ක අත්දැකීම් සහිතව අප රටේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වශයෙන් අපගේ පාරිභෝගිකයන් හට ඉන්සි සංස්ථා ස්වර්ධර්ම නමින් ප්‍රවර්ධන වැඩසටහන දීපු විස්තර කරගෙන යනවා. එහි පළමු වැඩසටහන මධ්‍යම පළාතේ කඩුගන්නාව නගරයෙන් ඊ අපි ආරම්භ කරා. අයත් සාර්ථකව අපි නිම කරා. ඉතින් අද අපි පිළිමතාලාව නගරයේ ඔබතු අපේ පාරිභෝගිකයන් හට එම වරප්‍රසාදය ලබා දීම සඳහා සැදී පැහැදී සිටිනවා. ඉතින් ඔබතු කරන්න තියෙන්නේ සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන 0.77, 96, 76, 67 නම්බර එකට SMS එකක් කරන්න පමණයි. ඉතින් ඔබලා හට සිමෙන්ති 100ක නොමිලේ අපේ ආයතනයේ සිටින් ලබා දීමට අපි සැදී පැහැදී සිටිනවා. ඉතින් සංස්ථානං සිමෙන්තිනං සංස්ථානං කොන්ක්‍රීට්නං සංස්ථා. ඉතින් ඒ වගේම මේ වැඩ ප්‍රවර්ධන වැඩසටහනේ අද දවල් අපි කඩුගස්තර නගරයෙන් අපගේ පාරිභෝගිකයන් මුණ ගැසෙන්න සැදී පැහැදී සිටිනවා. ඉතින් හෙට මැණිකින්න සහ දිගන ප්‍රදේශයේදී අපි අපේ පාරිභෝගිකයන් හට සංස්ථා සිමෙන්ති නොමිලේ ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහනේදී හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මධ්‍යම පළාතේ අපි දන්නවා සංස්ථා සිමෙන්ති වලට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන නගරයක් බැවින් මහනුවර දිස්ත්‍රික්කයේ අපගේ පාරිභෝගිකයන් පුන පුනා බලා ඉන්න අපි පාරිභෝගිකයන් ළඟට ළඟා වෙනකන්. ඉතින් සියලු දෙනාට අපි ආරාධනා කරමින් අදට අපි නවතිනවා. බොහොම ස්තුතියි.
2: බොහොම ස්තුතියි. විස්තර කියන්න ආවට

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Dedunu Mamata Dedunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Babana Rata Purama Rasa Genayana Aule Sama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540 රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන් යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මින කොහෙන්ද සර්
5: බීල්බි වාසි කොයි කාටත් වාසි
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 24 වනදා අපි එන්නේ උදේ වලස් මුල්ල සවස හක්මන නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
3: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
2: උදෑසන 6 සිට සීල සමාදාන, දම් දෙසුම්, සදහම් සංවාද, ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
3: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
2: අනුශාසකත්වය
3: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
2: විමසීම් 0777-12-48-999 0771-32-11-758
4: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: වේලාව උදේ 11යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාවය මේ වන විට පැවැත්වෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා පාර්ලිමේන්තුව අසල පොල්දුව මන්සන්දී රැඳී සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
4: අයිබෝන් කේසර, මම මෙහෙත වන විට රැඳී සිටින්නේ පාර්ලිමේන්තුවට පිසන ප්‍රධාන දොරටුව ආසන්නයේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි අද උදෑසන ආරම්භ වුණා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනතා විරෝධතාවයක් ආරම්භ කරා. එය ආරම්භ කරේ පොල්දුව මන්සන්දී ආසන්නයෙන්. මේ වන විට විරෝධතාවය ආරම්භ කරමින් මන්ත්‍රීවරුන් පාස්කිකයන් ඇතුළු පිරිසක් මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිටුම් මාර්ගය ආසන්නයට පැමිණ සිටින ආකාරයක් තමයි අපට සමග ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි මේ වන විට ජනන්ත විරෝධතාවය පවතින අතරතුර කාලගුණයෙන් ගැටි බාධා එල්ල වෙමින් සිටිනවා. ලැබි වර්ෂාපතනයක් මේ වන විටත් මෙම ස්ථානයට පත්වන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. එසේ නමුත් වර්ෂාව තිබෙන පවතින අවස්ථාවේ වුවද විරෝධතාවය ගැටිව පවත්වන ආකාරයක් තමයි අපට සමහන් කර පුළුවන් වන්නේ. 22 සංශෝධනයක විරෝධය පළ කරමින් තමයි මේ ජනන්ත විරෝධතාවය පවත්වන්නේ. විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු කාරණාව තමයි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විවාදය අද දිනය තුළ සහ හෙට දිනය තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සූදානම් කර තිබෙන වටපිටාවක් තුළ තමයි මේ වන විට විරෝධතාවය පවතින්නේ. දේශනුවෙන් මම ලහිරු කපුගේ පාර්ලිමේන්තු පිවිසුම් දේතුවාසලේට.
3: බුත්තල මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල මහගොඩයා ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් පුද්ගලයන් 6 දිනකු තුවාල ලබා තිබෙනවා. නෙට් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ පෞද්ගලික බස් රථයක් ළඟම බස් රථයක ගැටී විමානතුර සිදු ඇති බවයි. තුවාල ලැබුවන් මොනරාගල දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වැල්වායේ සිට මොනරාගල දක්වා ධාවනය වූ ළඟම බස් රථයක් මගීන් බැස්වීම සඳහා නතර කර තිබේදී පිටුපසින් පැමිණි මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එම ළඟම බස් රථයේ ගැටී අනතුරු සිදු ඇති බවද නෙට් නිවුස් නියෝජිතයා පැවසුවා. අනතුරු සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM. දේදුනු මාවත.
5: Brought to you by.
6: අතුරු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0173 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
8: වාසිනා මෙන කොහෙන්ද සර්?
9: DLP වාසි, කොයි කාටත් වාසි.

වෙලාව 11:11 ඒන්ජල් නම්බ එක කවී නැත් FM දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. කොළඹට නම් ඉතින් අනේද කියන්නේ වහිනවා ඇති වෙන්න. මේ වෙලාවේ තොඳරම කළු කරලා පොඩි පොදයක් යනවා. මං හිතනවා ඕගොල්ලන්ගේ පැතිවලටත් මේ විදිහටම කාලගුණයක් තියෙනවා ඇති කියලා. හැබැයි සීතලයි හොඳේ. මේ සීතල වටපිටාවක ගෙදරට වෙලා ගොලි වෙලා නිදාගන්නේ නැතුව ඔෆිස් එකට ඇවිල්ලා වැඩ කරනවට හරිනම් බොස්ලාවිට බෝනස් එකක් දෙන්න ඕනේ. හරි කොමාරි, අපි දේදුරු මාවතේ දෙවැනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. මේ බෝනස් කිව්වම මතක් වුණේ, ඔෆිස් වලින් වැඩ පොලින් බෝනස් දෙනකම් බලන් ඉන්න ඕනේ නෑ. ඔයාටම ඔයාගේ බෝනස් එක හොයාගන්න පුළුවන්. ADLB වාසිලොතරැයි අතේක. දැන් DLB වාසිලොතරැයි හඳුන්වා දීලා තියෙන්නෙම වැඩි වැඩියෙන් ජයග්‍රාහකයන් බිහි කරන්න කියලා මම පුන පුනා ඔයාට මතක් කරලා තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක තමයි ඔයාලට මතක් කරන්නේ රුපියල් 25,000 තෑගි තියෙනවා, ඊට පස්සේ රුපියල් 50,000 තෑගි තියෙනවා, ඊට පස්සේ 105,000 තෑගි තියෙනවා, රුපියල් මිලියනේ සුපිරි තෑග්ග තියෙනවා. දැන් මේ තෑගි මෙහෙම දෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාව ජයග්‍රාහකයෙක් කරන බලාපොරොත්තුවත් එක්ක. රුපියම් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් අරගත්තට පස්සේ රුපියල් 25,000 පුංචිම තෑග්ගත් ඇදුනත් ඇතිනේ වොලේ. ඒයිද තමයි වාට මතක් කරන්නේ DLP වාසි ලොතරැයි අදම මිලදී ගන්න කියලා. මේ අන්න ඕනි නෑ ලොතරැයි කෝඩුවටම. ලොතරැයි කෝඩුවට ගියත් ඔයාලට ටිකට් එක මිලදී ගන්න පුළුවන්. නැත්තම් ඔයාගේ ෆෝන් එකේ මේ වෙනකොට DLB sweep app එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒ හරහා ටිකට් එක අරගන්නත් පුළුවන්. මොකද DLB වෙතින් හඳුන්වා දීලා තියෙන ඩිජිටල් ටිකට්පත් අතරේ දෙවැනි ලොතරැයිය වෙන්නේ DLB වාසි ලොතරැයිය. මේ පළවෙනිදා, ඒ කියන්නේ මේ ඉන්නේ පළවෙනිදා, ඔක්තෝබර් පළවෙනිදා, එදාට ලෝකලමා දිනේ හන්ද විතරක්ම නෙවෙයි දවස විශේෂ වෙන්නේ. ඔන්න එදාට රජවාසි නමින් මංගල දිනුම් මැදීම සිද්ධ වෙනවා වාසි ලොතරැයි පතේ. එදාට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඔයාට ලබා දෙන්නත් සූදානමින් ඉන්නවා. ඒක හන්ද මේ chance එක මඟ හැරගන්න එපා. අදම DLB වාසි ලොතරැයිය මිලදී ගන්න. ඒ වගේම තමයි තව වාසියක් හම්බ වෙන වැඩක් තියෙනවා මේනක සහල් එක. දැන් මන් දන්නවා ඔයා වැඩි වැඩියෙන් හොය හොය අරගන්නේ මේනක සහල් කියලා. මොකද මේනක සහල් ගැන පණිවිඩේ මං කිව්වට පස්සේ කට්ටිය කොයිතරම් මේනක සහල් හොයනවද කියලා මට WhatsApp messages ආවට පස්සේ බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය සමහර වෙලාවට අහනවා මේ කොහෙන් කොහෙන්ද මේනක සහල් අපිට අරගන්න පුළුවන්. අන්නේ ප්‍රශ්නේ අහනවා. ලංකාව පුරා තියෙන සියලුම සුපිරි වෙළඳසැල් වලින් අනිවාර්යයෙන්ම මේනක සහල් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පෙෂලි මතක් කරනවා නම් ඔයාගේ ගෙවල් ගාව තියෙන තැන් ගැන දඹුල්ල පැත්තේ ඔයා ඉන්නවා නම් කලන ට්‍රේඩර්ස් එක දන්නවනේ. දන්නේ එතන තියෙනවා මේනක සහල්. ඊට පස්සේ පලාපත්වල පැත්තේ ඔයා ඉන්නවා නම් නිව් සේපාලි සුපර් එකේ තියෙනවා. මතුගම පැත්තේ ඉන්නවා නම් බූපාණි ට්‍රේඩර්ස් එකේ තියෙනවා. ගම්පහවට ඉන්නවාට අමරස සුපර් එකට ගියා නම් මේනක සහල් අරගන්න පුළුවන්. ජායල පැත්තේ ඉන්නවාට සඳුන් සහල් එකට යන්න පුළුවන්. තව කඩ ගොඩක් තියෙනවා. ඉතින් ලංකාව පුරාම තියෙන කඩ සෙට් එකේම නම් ටික මෙතන ගියන්න ගියොත් එහෙම මට ඕගොල්ලන්ත් එක වෙන දෙයක් කතා කරන්න වෙන්නේ නැහැ. ඒ තරමට හැමතැනම මේනක සහල් දැන් ගන්න තියෙනවා. හොඳ දේවල් හැමතැනම තියෙන තරමට තමයි වටින්. මේනක සහල් බයියන් වින් තරංගයත් එක්ක ඔයාලට chance එක තියෙනවා smart tv එකක්, ඊට පස්සේ තවම නදරයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන්න. කරන්න තියෙන්නේ මේනක සහල් බෑග් එකේ තියෙන කූපන් එක තම්බල කන එක නෙවෙයි, නෑ නෑ, ඒකේ තියෙනවා නම්බර් එකක්. අන්න ඒ නම්බර් එකට කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඒක answer කරනවා මේනක සහල් නියෝජිතයෙක්. එහෙම නැත්නම් WhatsApp message එකක් දැම්මත් අවුලක් නෑ. කොහොම හරි කූපන් එකේ තියෙන තෑග්ග අවසානයේ ඔයාට හම්බ වෙනවා. අන්න ඒක විතරක් මතක තියාගන්නකෝ. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස. සිංදුවට යන්න කලින් කටි එකතු කරගන්නවා. හොරණේ ඉඳන් මේ වෙලාවේ මාව හගෙන ඉන්නවා රෝසමල. මොකද එයාට රෝසමල කියන්නේ? එයා මට මැසේජ් එකේ ස්පෙෂලිම දාලා දිනවා එයාට රෝසමල කියලා කතා කරන්න කියලා. චතු චතු චතු මං ඔයාව එකතු කරගන්නම් මේ අහන්න යන සිංදුවට. ඊට පස්සේ මෙන්න තව චතු කෙනෙක් මැසේජ් එකක් දාලා දිනවා. යටියන්තොට සීපොත් ජනපදයේ ඉඳන් චතුනි නේත්‍රා මැසේජ් එකක් දාලා දිනවා. චතු කෙනෙක් මං ඔයාව එකතු කරගන්නම් මේ සිංදුවට. කෑගල්ලට යන්න හදන්නේ. කෑගල්ලේ මයුමි ෆැෂන් එකේ ඉන්න සෙට් එක අපිව මේ වෙලාවේ සද්දෙටම අහගෙන ඉන්නවා. කෑගල්ලේ මොරදානේ තමයි තියෙනවා කියලා කියන්නේ. පොඩ්ඩ තමයි මැසේජ් එක දාලා දෙන්නේ. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කළුතර පනාපිටියේ චාමර ස්ටෝර්ස් එකේ ඉන්න චාමර සහ තනූජා මැසේජ් එකක් දාලා දිනවා. අම්මෝ අපිට වහිනවා. එහෙම කියන්නේ කෑගල්ලු බත් කඩේ මගේ මිතුරු කැල. චම්මි අක්කා, ශාන්ත අයියා, ඊට පස්සේ කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ ඇතුළු සියලුම දෙනාවයි කෑම කන්න ඇවිල්ලා ඉන්න හැමෝමයි එකතු කරගන්න.
අදටක වැඩිපුර සැරට ගෑමටි හදන්න වැස්සවෙලාවට සැරට ගෑමගන්නකොට පොඩි වෙන කික්කක් තියෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ වඩුමුල්ල හන්දි එළවලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය නංගිව හොයාගෙන. මම නෙවෙයි යන්නේ වෙන කෙනෙක් යන්නේ. යාමට මැසේජ් එක දාලා කියලා තිනවා එක කියන්න කියලා. කෞශල්‍ය නංගිව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. මේ මැසේජ් එක දාන කෙනාගේ නම කියන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කිඹුලා පිටියට පැත්තට යන්න හදන්නේ. කිඹුලා පිටියේ ඔරියට් එකේ වැඩ කරන ගමන් මේ වෙලාවේ සද්දටම මැසේජ් එකක් දාලා තියෙනවා. රකිත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මේ මැසේජ් එකට එකතු කරගන්න තියෙනවා සින්දුවට එකතු කරගන්න කියනවා. එයාගේ ගෑනු ළමයා. ගෑනු ළමයාගේ නමේ වල නැහැ ඉතින්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

වෙලාව 11යි විනාඩි 20යි. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ටග් ගාලා ගිහිල්ලා එමුද. ලංකාව වටේම ඉන්න ගොඩාක් දෙනෙක් සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ තියෙන කමල් වන්දුල වීරප්පිරම වෙද මහත්තයව හම්බ වෙලා ඒගොල්ලන්ගේ සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝගවලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර මේ වෙනකොටත් ලබාගෙන තියෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ. දැන් අර වයස ප්‍රශ්නයක් නෑනේ ලෙඩ රෝගවලට. ඉස්සර අවුරුදු 50 දී 60 දී හැදුණු ලෙඩ රෝග දැන් දෙයනේ කියලා අවුරුදු 10 15 achieve කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවනේ. hina වෙලා කියන්න ඕනි දෙයක්වත් නෙවෙයි, හරි නරකයි එහෙම වෙන එක. අපේ කැමරට ආව එහෙම ගොඩාක් මේ දේවල් වලට බලපානවා. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට පිළිකාවක් ඊට පස්සේ දියවැඩියා වගේ රෝගයක් පුංචි කාලෙම තියනවා වගේ කියලා දැනගත්තොත් එහෙම අපි සෑහෙන්න මානසිකව වැටෙනවනේ. ඒ හින්දා තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන මම මේ තරම් ඔයාලට මතක් කරන්නේ. මොකද එතෙන්ට ගියාට පස්සේ ඔය කියන ලෙඩ රෝග ඔක්කොම නිතාවටම සුවපත් කරගන්න පුළුවන්. ඒ කාලේ ඉඳන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඔය ලෙඩ රෝග ඕනි දෙයකට ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන හරියට දන්න කෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා කියලා කියන්නේ ඔය සුව කරන්න බැරි ලෙඩ රෝග ඔක්කොම සුව කරගන්න පුළුවන් වෙනවා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග වෛද්‍යවරයෙකුණු කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයව හම්බ වෙන්න යන්න සඳුදා අඟහරුවාද පොයේ දවස් සරුණම ඉතිරි ඕනෙම දවසක ඔයාට පුළුවන් යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940 හරි 0773 273 540 හරි. රටම එකට ජාතික මෙහෙයුම ගැන ඔයාට මතක් කරන්න ඕනි. මේක අපි යුතුකමක් වගකීමක් විදිහට තමයි මතක් කරන්නේ. මොකද අපේ තරුණ පරම්පරාව පුංචි කාලෙදිම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ මුණු අනාගතීම විනාශ වෙලා යනවා කියලා සමහර වෙලාවට ඒගොල්ලන්ට දැනෙන්නේවත් නැති වෙයි. ඒ හින්දා තමයි මතක් කරන්නේ. දැන් කාන්තාව පිරිමි ભેදයක් නැතුව හැමෝම මේ දේවල් වලට අල්ලගන්න උත්සාහ කරන කට්ටිය ඕනි තරම් සමාජයේ ඉන්නවා. ඔය ගොඩක් වෙන අපරාධ හොරකම් වගේ දේවල් වලට හේතුව වෙන්නෙත් ඒක. සමහර වෙලාවට රියානතුරු වලට පවා හේතුව වෙන්නෙත් මේ හානිකර මද්‍රව්‍ය. ඒ හින්දා මතක් කරනවා කිසිම වෙලාවක මේ හානිකර මද්‍රව්‍යන්ට පෙළඹෙන්න එපා. සතුරු වෙන්න ඕනි තරම් ක්‍රම තියෙනවා අපිට. සෙල්ලමක් කරන්න බලුවන්. දැන් අද හවසට මැච් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් සතුරු වෙනවා ඇරෙන්න මේ වෙන වෙන පාරවල් වල ගිහිල්ලා නිකන් අනාගතේ නාස්ති කරගන්න එපා කියන මතක් කිරීම කරනවා. කවුරු හරි හානිකර මද්‍රව්‍ය වලට පෙළඹිලා ඉන්න කෙනෙක් මේ දේවල් වලින් අත් මිදෙන්න හිතාගෙන ඉන්නවා නම් එයාට 19:27 දුරකථන අංකය හඳුන්වා දෙන්න. රජයේ විසින් ඒ අයට උදව් කරන්නම තමයි මේ කන්ටැක්ට් නම්බර් එක හඳුන්වා දීලා තියෙන්නේ 19:27 දුරකථන අංකය. ඒ වගේම ඔයාට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් කණ්ඩායම ඔබව හොයාගෙන ඔබේ නගරයට එනවා කියන ආරංචිය ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක වාසි ගොඩාක් අරගෙන ඔබේ නගරයටත් මේ වෙනකොට ලංකා ටයිල්ස් කණ්ඩායම එන්න සූදානම් ඉන්නවා. අද දවසේදී හරියටම කියනවා නම් මේ වෙනකොට ලංකා ටයිල්ස් කණ්ඩායම ඉන්නේ වලස්මුල්ල නගරයට වෙලා. හක්මන පැත්තට හවස් වෙද්දී යන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි තව පොඩි වෙලාවකින් අපේ දර්ශනව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැලගමු. වසර මැද වාසි 140ක් දක්වා වටම ඕගොල්ලන්ට මේ දවස්වල ලංකා ටයිල්ස් හරහා ලබා ගන්න බලුව මොබයිල් ෂෝරූම් එක හරහා පුළුවන්. මොබයිල් ෂෝරූම් එක ළඟටම එනවනේ. එහෙම නැත්නම් ඔයාලට ෂෝරූම් එකට යන්නත් පුළුවන්. නැත්නම් ළඟම තියෙන ලංකා ටයිල්ස් අලවි නියෝජිතයෙක් ගාවට ගියත් මේ වසර මැද වාසි දීමනා ලබා ගන්න පුළුවන්. තැනේ හැටියට ඇනේ කියන කතාව දැන් වෙනස් කරලා තැනේ හැටියට ටයිල් එක කියලා හදා ගන්න. මොකද ඔයාගේ ලිවින් ඒරියා එකට වැරෙන්ඩා එකට බාත්รูම් එකට හරියටම ගැලපෙන ටයිල්ස් ලංකා ටයිල්ස් වෙතින් හඳුන්වා දීලා තියෙන හන්ද. ලංකාවට ටයිල් කලාව හඳුන්වා දුන්නු ලංකා ටයිල්ස් එක්ක ඔයාගේ නිවස සුන්දර කරගන්න අවස්ථාව ඔයාට තියෙනවා. ඉස්සර වගේ නිකම්ම

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11:28 විනාඩි 28යි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්.
5: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්

0: වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත්FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට සැප්තැම්බර් 24 අපි එන්නේ උදේ පිළිම තලාව හවස කටුගස්තොට. තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝලේ නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
5: brought to you by
1: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak
6: My husband
7: Mokada wife
6: Oya gathin waraddak wenawa Ha ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා
7: Ha
6: කවුද මුලින්ම සමාව ගන්න
7: මම ගන්නවා
6: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
7: ඒත් ඉතින් මම සමාව ගන්නවා
6: වැරද්දුවනේ වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ්ලා කරන හැමදේම හරි

0: துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: සිංදුවට යන්න හදන්නේ සිංදුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ සිංදුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලවලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න ලෑස්ති නේද මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63ට WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට Facebook fan page එකට යන්න මම post එකක් දාලා තිනවා post එකට පහලින් ඔයාගේ විස්තර ටික comment කරත් game එකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඔයාගේ මතකයේ තියාගන්න. ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ කවදත් අපිට විශ්වාසයෙන් අරගන්න පුළුවන් නිෂ්පාදන මොකද ඒකට හේතුව ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ අපේ ස්වභාවික අමුද්‍රව්‍ය වල ඉන්නේ. ඒක හන්ද නිකන් ඔය දන්නේ නැති නම් ගම් තියෙන එක එක ඒවා අරගෙන නිකන් ලෙඩ රෝග හදාගන්නේ නැතුව ඔයා වෙළඳපළට ගියාට පස්සේ සුපර් මාකට් එකට ගියාට පස්සේ ෆ්‍රීලන් කියන නම තියෙනවද කියලා බලලම ගෙදරට අරගන්න කුළු බඩු ටික වෙන්න පුළුවන් නූඩ්ල්ස් ටික වෙන්න පුළුවන් ඊට පස්සේ සෝයා මීට් ටික වෙන්න පුළුවන් අරගන්න. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු පැකට් එක ගැන මතක් කරන්න ඕනි. يعني රෝස්ටඩ් කරි පවුඩර් එක දන්නවනේ. ගොඩක් වෙලාවට බැදපු තුන පහ කුඩු ඕනි වුණාට පස්සේ අපි ලේසි වලට කරන්නේ අර තියෙන අමු තුන පහ කුඩු ටිකක් ටක් ගාලා බෙදලා හරලා අරගන්නවා. හැබැයි අර නියම රස අරගන්න නම් අනිවාර්යයෙන්ම හොඳට හදපු බැදපු තුන පහ කුඩු එකක් අරගන්න ඕන. ඉතින් ඒ ලේසි කරන වැඩ කටයුතු ටික ඔක්කොම කරලා ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ළඟම තියෙන කඩේට ගියත් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් අර බැදපු තුන පහ කුඩු ටිකක් දැම්මට පස්සේ මස් මාළු වල වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, වෙල වෙන්න පුළුවන්. අමුතු රසක් එනවා, අමුතු සුවඳක් එනවා. ගමම දන්නවා මෙන්න උයනවා කියලා. ඉතින් එහෙම රස අරගන්න ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු පැකට් එක අදම ගෙදර අරගෙන යන්න කියලා මම මතක් කරනවා. අනික ඒ වතරට බැදපු තුන පහ කුඩු එකක් දාගන්න. හරිද? ඒ වගේම තමයි මතක් කරන්න ඕනි ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක මේ දවස්වල ඔයාට හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. දැන් අපි දන්නවා අවුරුදු ගානක අතීතයේ ඉඳන් ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ අපි දන්න සිමෙන්ති වර්ගයක් වෙලා තියෙනවනේ. ලංකාවේ වෙන්න පුළුවන් ඔය හැදිලා තියෙන ලොකු බිල්ඩින් ගොඩක ශක්තිය වෙලා තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති. ස්ලැබ් එකක් ගහනවා නම් සංස්ථා සිමෙන්ති තමයි කියන දේ අපේ ඔළුවේ පත්තියන් වෙලා තියෙනව. ඒ ක්වොලිටි එක ඒ විදිහටම අවුරුදු ගානක් තිස්සේ රැකගෙන ආපු හන්ද. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ්වරම් එක තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. කරන්න දෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක් ඔයාගේ නම ලිපිණය ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක 0779 67767 67 කියන නම්බරයකට WhatsApp කරන එක. ඒව නැත්තම් ඔය මං කිව්ව නම්බරයකට මිස් කෝල් එකක් ගහලා ඔයාට ලේසියෙන්ම තරඟෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. මෙහෙමයි ඔයා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 50ක් විතර ගන්නවා නම් ඒකේ ෆොටෝ එකක් උනත් බිල් එකේ ෆොටෝ එකක් උනත් යවන්න පුළුවන්. අඩුම පහක් අරගත්තා නම් ඇති. මොකද ඔයාට තෑගි විදිහට ආයි සිමෙන්ති කොට්ට 100ක් හම්බ වෙනවා. ඒක ඔළුවේ තියාගෙන ගන්න ටික අරගන්න. අද දවසේ අපේ කණ්ඩායම මේ ගැන විස්තර කියන්න පිළිමතලාව නගරයට ගිහිල්ලා ඉන්නේ. අපි අර කලින් සම්බන්ධ කරගත්ත ඉෂාන්ව හවස් වෙනකොට කටුගස්තොර පැත්තට යනවා. හෙට උදේට මැණික් ඉන්න නගරයට වගේම හවස්වරුවේදී දිගන පැත්තට එන්නත් අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. ඒක හන්දා ඉන්සි සංස්ථා සිමෙන්ති තෙක ස්ලැබ්වරමින් සිමෙන්ති කොට්ට දිනනවා වගේම තෑගි දිනා ගන්න අපේ කණ්ඩායම හම්බ වෙන්න කියලා මතක් කරන අතරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැනත් ඔයාට මතක් කරන්න හදන්න. හෙට තමා දවසීති. හෙට ඉඳන් අපිත් බිසි වෙනවා. මොකද net fm අපේ කණ්ඩායමත් හෙට දවසේ ඉඳන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේදී ඔබට හමු වෙන්න පුළුවන්. හම්බ වෙන්න විතරක් නෙවෙයි, ඔයාට තියෙනවා වැඩ ගොඩක් ඊතරට ඇවිල්ලා කරන්න. අපේ පුංචි දුවල පුතාල වෙනුවෙන් net fm alpha studio එකත් එක්ක රටටම ඇහෙන්න කතා කරන්න, රටටම පේන්න කතා කරන්න අවස්ථාව ලබා ගන්න, දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලබා ගන්න අපේ කසුනි ලෙහන්ස ගිහන්ස ඇතුළු කට්ටිය හෙට ඉඳන් BMICH පරිශ්‍රයේ විශේෂ හඳ පරීක්ෂණ මැදිරියේ රැඳී ඉන්නවා. ඕගොල්ලන්ට ඇවිල්ලා දක්ෂතා පෙන්නලා අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න අවස්ථාවත් අපි ලබා දෙන්න සූදානම් වෙමින් ඉන්නවා. ඒ ලෙවල් සිවර කරලා ඉවර කරලා ගෙදරට වෙලා ඉන්න නංගිල මල්ලිලට කැමැත්තක් තියෙනවා නම් මීඩියා වලට එන්න, අපේ net news කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. ඔන්න හොඳ අවස්ථාවක් ඔයාට උදා වෙනවා. හෙට දවසේදී ආරම්භ වෙන BMICH පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අතරේ අපේ net fm කොටියට එන්න, ඇවිල්ලා ඔයාගේ දක්ෂතා රටටම පෙන්වන්න. 27 වෙනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මම දැක්ක ගොඩාක් ග්‍රන්ථ කතුවරුන්, අපි ආදරය කරන කතුවරුන් ගොඩ දෙනෙක් ඒගොල්ලෝ BMICH පරිශ්‍රයේදී මෙන්න මේ කොටිවලදී ඔයගලන්ට හම්බ වෙන්න පුළුවන් එහෙම කියලා විස්තර දාලා තියෙනවා. ඉතින් අපි ජාත්‍යන්තරයේ තියෙන පොත් වෙන්න පුළුවන්, ලංකාවේ අපේ කතුවරුන්ගේ පොත් වෙන්න පුළුවන්, නවකතා, කෙටි කතා, ඊට පස්සේ රහස් පරීක්ෂක කතා, ඔය ඕනේ තරම් පොත්පත් මිලදී ගන්න, වට්ටම් සහිතව මිලදී ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හෙට දවසේ උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් වගේම සියලුම දවස්වල උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් ඔක්තෝබර් 4 වෙනිදා දක්වා විවෘතයි. ඉතින් අපි හම්බ වෙමු BMICH එකෙන්. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපන්න. එන්න කෝල් එකක් දීලා ටක් ගාලා. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. නැත්නම් Facebook post එකට comment එකක් දාන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 42යි අපි ඇවිල්ලා තියෙන්නේ අකුරෙන් අකුර තවත් තරංග වටයකට. ඉතින් සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයට මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ වෙනදට නම් ටික කියන්න අපිට කතා කරන කෙනෙක්. ඒ තමයි වැලිමඩ උඩුහාවර ඉඳන් අපි වහගෙන ඉන්න ප්‍රියාණි. ආයුබෝවන් ප්‍රියාණි, සුබ උදෑසනක් වේවා.
1: ඉතින්
0: කොහොමද වැලිමඩ පැත්තේ කාලගුණය මේ වෙලාවේ? වැස්සනේ. ඉතින් හොඳයි වැලිමඩ පැත්තට වහිනවා කියලා කියන්නේ. හරි, අපි තරංගයට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා, මම ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ. තප්පර 30ක කාලයක් ඔයාලට ලැබෙනවා. ඒ කාලය ඇතුලේ එකම වචනය දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ වචන දෙක ගන්න එකට අමුලලා තියෙන වචන තියෙන්නේ, අන්න ඒව කියන්න බෑ. වෙනත් භාෂාවල වචන කියන්න බෑ. කියන වචන ටික පැහැදිලිව කියන්නත් ඕනේ. පැහැදිලිද තරංගේ නීති රීති?
1: පැහැදිලි.
0: රයිට්, අපි යන්න හදන්නේ තරංග වටයට. මේ අකුරෙන් අකුර. තරංගෙට යන්න කලින් අකුරක් දෙන්න එපේ. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. හරි, මම ඔයාට දෙන අකුර තමයි මොකද්ද දෙන්නේ? වැලි මඩ කියන වචනයේ අවසාන අකුර මොකද්ද?
1: බයන්න.
0: ඒක තමයි ඔයාට දෙන අකුර. ලැස්සිද තරංගෙට යන්න? Right, me akuren akura.
2: Your time starts now.
1: Asuru ayare yatura rambutan nariya yasuru rabana niduki kirala lamaka kamani nirvani yane yamuna nayakaya yamtara sangika kusuma maina nagaya yantrika kasala lambaya yahana nagaraya nagara ruwan nanda daruwa vasanta saruwa varaya yuwala yawala lavaya yuwani naguta අකරම මధుරවා වාසනාව වසන්ත තවලම මන්නාරම මස්සිනා.
0: කාලය අවසන්, කාලය අවසන්. සමහර වචන හදලා ගෙව්වද මන්දා? අපි බලමුකෝ, අපි බලමුකෝ හෙට එනකොට. හරි, සින්දුවට කවුද එකතු කරගන්නේ ප්‍රියාණි?
1: මගේ මහත්තයා සිරිසේන.
0: අහහ.
1: මගේ පුතා කවිස් නෙත්සර.
0: අහහ.
1: පුතාගේ යාළුවෝ ටික ඉන්නවා.
0: මතුක,
1: දක්ෂින.
0: අහහ.
1: අනු.
0: හරි, බොහොම ස්තුතියි. දිගටම නෙත් අහගෙන ඉන්න.
1: හරි, බොහොම ස්තුතියි.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
0: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාකාවකට ගෙනවෙත් පාර දෙන්න.
2: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
1: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
2: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
1: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
2: අනුශාසකත්වය
1: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
2: විමසීම් 077-12-48-999 071-32-11-758
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
3: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
0: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්න හවස දිගන.
3: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 24 වනදා අපි එන්නේ උදේ වලස්මුල්ල සවස හක්මන නගරවලට. ඔබත් එන්න මේ අපූරු අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
0: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
5: FM 95 FM 94.8 FM Divine Pura Divine Pura
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: වේලාව දවල් 12:00.

0: ಭಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-076-716-3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කසුනි නානයාකාර. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල ගැඹුරු පීඩන අවපාතය ඉන්දියානු ගොඩබිම දෙසට ශ්‍රී ලංකාවට ඉදිරි දින දෙකේත් වැසී. ගිං සහ නිල්වලා පහත් බිම්වල ජනතාවටත් විශේෂ දැනුම් දීමක්. පුත්තලමේ ධීවරයන් මුහුදු ගමන් අතහරී. වැසි නොතකා 22 එරෙහිව සජබ විරෝධතාවයෙන් පාර්ලිමේන්තුව අසලෝනුසුම්. උද්ඝෝෂකයන්ට බැරියරුත් අරී. අමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කරන්න ඉරානයෙන් අලුත් ආයුධයක්. ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ඉන්දියානු ගොඩබිම වෙත ක්‍රමයෙන් ඇතුළු වෙමින් නැති බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන් කියනවා. ඒ වුණත් දිවයිනේ පවතින වැසි තත්වය ඉදිරි දින දෙකේ තියේවි කියලා තමයි එම දෙපාර්තමේන්තුව කියන්නේ. මේ අතර 22 එරෙහිව විපක්ෂයේ විරෝධතාවයද තව දුරටත් පැවැත්වෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ආන්ද්‍රා වෙරළ තීරය හරහා ක්‍රමයෙන් ඉන්දියානු ගොඩබිම දෙසට ඇතුළු වෙමින් නැතැයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින දෙකේද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
5: ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ක්‍රමයෙන් ඉන්දියානු ගොඩබිම දෙසට ඇතුළු වෙමින් පවතිනවා. මේ පද්ධතිය දෙසට හමායන තුලම් ප්‍රවාහ තවදුරටත් ශ්‍රී ලංකා වාරා පවතින නිසා විශේෂයෙන් දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර වයඹ පළාත් සහ වගේම දකුණු පළාතේ බොහෝ කොටස් වලට අද දිනේදීත් දවස පුරා වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. මේ වෙනටත් විශේෂයෙන් බස්නාහිර සබරගමු සහ දකුණු පළාත් වල සැලකිතු වර්ෂා ඒ වගේම වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සහ අනිද්දා දිනවල තවදුරටත් අපි අපේක්ෂා කරන නිසා ඉදිරි කාලගුණ නිවේදන ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි විලාසනවා. ඒ වගේම දිවයින හරහා පිටිනිට හමන තද සුළං තියෙන විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල පිටිනිට හමන පැති කිලෝමීටර 40-50 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා ඒ සම්බන්ධවත් අපි ජනතාවට අවධානයෙන් කටයුතු කරන්න කියලා.
3: මේ අතර ගින්ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවා.
6: මේ නිසා පිට පැදර සියඹලාකොට සහ එන් පහළ පීටි අකුරැස්ස මහලින්බඩ සහ තල්ගහකොට තම අතර ආසන්නයේ පහත් බිම්වල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ගින්ගඟ එළ ප්‍රදේශයේ මිලිමීටර 100-137 අතර වර්ෂාපතනයන් විශේෂයෙන්ම උඩුගම තවලම මොරවක නැළුව සහ දෙනියායට ආසන්නයේ ස්ථාන භූමියක මිලිමීටර 100 ඉක්මවා වර්ෂාපතනය ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ තවදුරටත් විශේෂයෙන්ම ඉනිදුම සහ නාගොඩ උඩුගම සහ බද්දගම වැඩිවිටි තිවුතුරු ඇතුළු ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් වැඩි වෙනවා. මේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. ගින්ගඟ සහ නිල්වලා ගඟ ආසන්නයේ පහත් බිම්වල සිටින ජනතාව අතිශය සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම බෙන්තර ගඟ සහ කළුගඟ මිල්ලකන්ද ආසන්නයේ ජල මට්ටම යම් පැනවීමක් පෙන්වුම් කරනවා සහ රත්නපුර විශේෂයෙන්ම කුඩා ගඟ ආසන්නයේ තවදුරටත් ජල මට්ටම ඉහළ යෑමේ අවධානම තියෙනවා. කැලණි ගඟ ජල මට්ටම් ඊතරම් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. මහා වැඩිගඟ සහ ඉහළ ද්‍රෝණියේ වර්ෂාපතනය දකින්නට නැහැ. පේරාදෙණිය සහ නාවල පිටිය නිලුම් මධ්‍යස්ථානවල වර්ෂාපතනය නැහස ජල මට්ටම් සරකීමේදී කැම්සුළු වැඩිවීම පෙන්නුම් කරත් එතරම් තීව්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.
3: මේ අතර අද හැලෙන මහවැසි හමුවේ නිකුත් කර තිබූ නායෑම් පිළිබඳ අනුතුරු ඇඟවීමේ නිවේදනය යළි තීරග කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යා ආචාර්ය ඉමායා අරියරත්න මහත්මිය පැවසුවේ.
1: පසුගිය දිනවල සිට පැවති වර්ෂාපතනයත් කාලගුණික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අනාවැකියත් සැලකිල්ලට ගනිමින් අද උදෑසන නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයේ යාවත් කාලීන කර අතර ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්පාල් කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර හා නෝවුට් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදියර 3 යටතේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම තවලම නෙළුව හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අරණායක දැරණියගල මාවනැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ කොටපළ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අදියර 2 යටතේ අවධානයෙන් සිටින්නේ යන නිවේදනයේ තවදුරටත් ක්‍රියාත්මක වේ.
3: මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය ඉමායා ආරියරත්න මහත්මිය.
1: පසුගිය දිනවල සිට පැවති වර්ෂාපතනයත් කාලගුණික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අනාවැකියත් සැලකිල්ලට ගනිමින් අද උදෑසන නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයේ යාවත් කාලීන කර අතර ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පස්පාල් කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොත්මලේ නැගෙනහිර කොත්මලේ බටහිර හා නෝවුට් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අදියර 3 යටතේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම තවලම නෙළුව හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අරණායක දැරණියගල මාවනැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ කොටපළ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් අදියර 2 යටතේ අවධානයෙන් සිටින්නේ යන නිවේදනයේ තවදුරටත් ක්‍රියාත්මක වේ.
3: පවතින අයහපත් කාලගුණයෙන් මහනුවර දිස්ත්‍රික්කයටද බලපෑම් මෙල්ල වී තිබෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා net news මහනුවර නියෝජිත කමල් සුරවීර සමගින්. අයිබෝන් කමල්.
7: අයිබෝන්, මේ වන විට මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර පොල්ගොල්ල ජලාශයේ දොරටු 3ක් අඩි 2යි අඟල් 3 බැගින් විවෘත කොට තිබෙනවා. එමගින් තප්පරයක ජලය ගණන අඩි 6600ක් වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බව තමයි පාර්යභාර ඉංජිනේරු තිසර පොල්ගොල්ල වේල්ලට පහලින් සිටින ජනතාව විශේෂයෙන් මහවැලි ගංගාව පරිහරණය කරන ජනතාව දැඩි කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් ඒ මාතා සඳහන් කළේ. වර්ෂාව තවත් අධික වුවහොත් තවත් දුරට විවෘති කිරීමට සිදුවන බැවින් බවයි සඳහන් කළේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉංගිකුඩවත්ත මහතා අද උදෑසන සඳහන් කරා මහනුවර ප්‍රදේශයේ යම් කිසි ආකාරයක ආපදා තත්ත්වයන් උද්ගත වුවත් බරපතල ආකාරයේ ආපදා තත්ත්වයන් මේ වන විට කිසිවක් නැති බවත් මාර්ග යම් ආකාරයෙන් පස්වලින් වැසී ගියත් කස් කඩාවැටින් තිබ්බත් මේවා යම් ශාකාරකෙන් පිළිසක්කරකට නැවතත් නියමිත ආකාරයෙන් රට ගමනාගමනයට කටයුතු යොදා ඇති බවයි සඳහන් කරේ. පාසල්වල දරුවන්ගේ පැමිණීම යම් ශාකාරයෙන් අඩු බව තමයි දක්නට ලැබුණේ. කෙසේ වුවත් මහනුවර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිටම ඇදහැලෙන වර්ෂාව මේ දක්වාම අඩුවීමක් දක්නට ලැබිලා නැහැ. මම කමල් සුරවීර net news වෙනුවෙන් මහනුවර සිට.
3: ස්තුතියි කමල්. මේ අතර කළුතර දිස්ත්‍රික්කයටද අයහපත් කාලගුණයෙන් බලපෑම් මෙල්ල වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන net news කළුතර නියෝජිත චන්දන පෙරේරා. අයිබෝන් චන්දන.
8: අයිබෝන්, මම මේ මොහොතේ රැඳී සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ නාරතුපාන දේදුණු පාලම ආසන්නයේ. අද උදෑසන සිට වරින් වර කළුතර දිස්ත්‍රික්කයට ධාරා නිපාත වැසි වාර්තා වෙනවා. ඒ වගේමයි බදුරලිය වළල්ලා විට ප්‍රදේශවලට මේ වන විට පහත් බිම් සියල්ල යට වී තිබෙන බව තමයි අපිට දැක ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම කුකුලේ ගඟ ජලවිදුලි බලාගාරය ඉහළ ජල ප්‍රෝජක ප්‍රදේශ තුළට ඊයේ රාත්‍රියේ සිට වරින් වර තද වැසියට ඇහැළෙනවා. මේ වන විට කුකුලේ ගඟ ජලවිදුලි බලාගාරයෙන් තත්පරයට ඝන මීටර 110ක ජල ධාරිතාවයක් උඩා ගඟට මුදහැරෙනවා. ඒ මුදහැරීමත් සමගම බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ නාලියද්ද ප්‍රදේශයේ අඩි 3ක්ද දඹල ප්‍රදේශයේ අධික පවන ප්‍රමාණයක්ද මේ වන විට ජලයෙන් යට වී ඇති බව තමයි දැකගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම කළුගඟේ ජල මට්ටම ඊයේ දිනට වඩා අඩි 1 මාර්ග පමණ ජලය වැඩිවීමක් අපට දක්නට ලැබෙනවා. මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කළුගඟ ආශ්‍රිතව පීටි අටවර, තලහිටිය, බේගම්මුව, පනාගොඩ, ගල්පාත, පාතගඩ ප්‍රදේශ තුල පහද්දින් කුඹුරු මේ වන විට යම් ප්‍රමාණයකට ජලයෙන් යට බී ඇති බව තමයි අපට දැක ගැනීම හැකියාව ලැබුණේ. නාර්තුපාන දේදුණු පාලම ආසන්නයේ සිට net news වෙනුවෙන් මම චන්දන පෙරේරා.
3: ස්තුතියි චන්දන. පුත්තලම දිස්ත්‍රික්කයේ තොරතුරු net news නියෝජිත ජූඩ් සමන්තගෙන්.
9: මාස කිහිපයක් තිස්සේ පැවති නියගේ හමාර කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට දැන් දින කිහිපයක සිට වැසි ඇදහැරෙනවා. ඊයේ රාත්‍රිය තමයි ධාරණි 40 වැසි ඇදහැරෙන්න පටන් ගත්තේ. ඒ වගේමයි කාලගුණේ දැඩි ලෙස අයහපත් පිටිමන බවක් කියන්න පුළුවන්. මොකද දැඩි ලෙස සුළං ප්‍රවාහයක් තිබෙනවා මේ ප්‍රදේශය හරහා. ඒ නිසා අද මහලාවත වෙන්නප්පුව උත්තරම කල්පිටිය වෙන ප්‍රදේශ වලින් එක්දින දියර යාත්‍රා බහුතරයක් මූදු ගියේ නැහැ රැකියාවන් සඳහා. මොකද මූද අතරළුයි මේ තියෙන අයපත් කල්ගුණක තත්ත්වය සමග මේ වෙන විට ජලාශ වල ගැටලුවක් නැතුව තමයි උත්තරම අපදා කල්පනා කරන මැදස්ථානයේ සඳහන් කළේ. අපි කලින් සිමගේ ඉතිහාසයේ දැදුලේ රාජාංගනය පිළිවිටිය හෝ මීවය රබෝ වෙන ජලාශ වල වාන්දරට විවෘත කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තවමත් පැන නැගී නැහැ. ඒ නිසා කිසිදු ආකාරයක බියක් ඇතිවීම අවශ්‍යතාවයක් නැහැ කියලා. කෙසේ වෙතත් අවධානිසියේ ආකාරයකට ඉදිරියේදී අවධානම් තත්ත්වයක් ඇති වුවොත් මේ අයපත් කල්ගුණක තත්ත්වය නිසා ඒ සඳහා අවශ්‍ය කරන පෙර සූදානමක් වෙන විට සූදානම් කර ඇති බවත් උත්තරම අපදා කල්පනා කර මැදිස්ත්‍රි සඳහන් කළා. net news වලින් ලියුත් සමන්ත පුත්‍ර මේ සිට
3: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමග ජනබලවේගයේ සංවිධාන කළ විරෝධතාව මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා. ඇදහැලෙන වැසි ද නොතකා එම විරෝධතාවයට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. එම අවස්ථාව ආවරණය කළා net news විශේෂ නියෝජිත ලහිරු කපුගේ. අයිබෝන් ලහිරු.
10: අයිබෝන් කසුනි, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා යන්න තේමා කරගෙනමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් අද උදෑසන සිට සමගි ජනබලවේගයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්වෙමින් දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. එම විරෝධතාවය පොල්දුව මන්සන්දිය ආසන්නයෙන් ආරම්භ වී පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා ගමන් කරන ආකාරයක් තමයි අපට දක්නට ලැබුණේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි උදෑසන මෙම විරෝධතාවය ආරම්භ වීමට පෙර සිටම තිබුණු දැවැන්ත වර්ෂාපතනය තවනකුත් ඒ වර්ෂාපතනය පවතිනවා. කෙසේ නමුත් ඒ දැඩි වර්ෂාපතනය මැද මෙම විරෝධතාවය පැවැත්වුණා. මන්ත්‍රීවරුන් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එපා කියමින් තමයි මෙම විරෝධතාවය පැවැත්වුණේ. මන්ත්‍රීවරුන් ඇතුළුව විශේෂයෙන්ම ජනතාවත් පාක්ෂිකයන් විපක්ෂය නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටින අපට දක්නට ලැබුණා. ඉතින් මේ වන විට එම විරෝධතාවය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර තමයි එම විරෝධතාවය සම්පූර්ණයෙන්ම අවසන් වුණේ. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. net news වෙනුවෙන් මම ලහිරු කපුගේ පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ සිට.
3: ස්තුතියි ලහිරු. අමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා විනාශ කළ හැකි නවතම අධිබල අවියක් ඉරානය විසින් අත්හදා බලා තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායද මේ බව පිළිගෙන ඇති අතර ඔවුන් පවසන්නේ තම රටට එරෙහිව යම් පාර්ශවයක් කිසියම් ප්‍රහාරයක් එල්ල කළොත් මීට පෙර යුදපිටියක දැක නැති අති නවීන සහ භයානකම අවි භාවිත කරමින් මුළු කලාපයම ආවරණය වන ලෙස ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් සිදු කිරීමට දැන් තමන් සූදානම් බවයි. කෙසේ වෙතත් අත්හදා බැලූ නවතම අධිබල අවිය පිළිබඳ කිසිදු නිලතොරතුරක් ඔවුන් හෙළි කර නැහැ. අමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා නිෂ්පාදනය කර තිබෙන්නේ ඕනෑම දරුණු තර්ජනයකට මුහුණ දිය හැකි ලෙසයි. කෙසේ වෙතත් එම ආරක්ෂක උපක්‍රම බිඳ හෙළිය හැකි ක්‍රමය තමන් දැන් හඳුනාගෙන ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය පවසනවා. අත්හදා බැලූ නවතම අධිබල අවිය නිපදවා ඇත්තේද ඒ අනුව බවයි ඔවුන් කියා සිටී. එහි අත්හදා බැලීම් සිදු කරනු ලැබුවේ සැබෑ ඇමරිකානු යුද නැව් ඉලක්ක කරමින් බවද ඔවුන් පැවසුවා. එසේ තිබියදී මෙම නවතම අධිබලාවියේ නම හෝ ඊට ගමන් කළ හැකි උපරිම දුර ඇතුළු විස්තර හෙළි නොකරන්නේ ආරක්ෂක හේතුන් මත බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකාය කියා සිටියේ. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව පවසන්නේ අත්හදා බැලීම් සාර්ථක වූ බව ඉරානය කියා සිටියත් ඉරාන ප්‍රහාර සියල්ලම තමන්ගේ දියුණු ආරක්ෂණ පද්ධති මගින් ව්‍යාර්ථ කර බවයි. කිසිදු ඇමරිකානු සෙබලෙකුට එම ප්‍රහාරවලින් හානියක් සිදු නොවූ බවද ඇමරිකාව පැවසුවා. ඉරානය සතුව ඉතා දියුණු මිසයිල අවිගබඩාවක් පවතින බවයි විශ්වාස කෙරෙන්නේ. කරම් ෂහර්, ෂහාබ්, කාඩර් වැනි හයිපසොනික් සහ දිගුදුර බලස්ටික් මිසයිල ඒ අතරින් විශේෂයි. මෙම මිසයිල චන්ද්‍රිකා තාක්ෂණය සහ ස්වයංක්‍රියව ඉලක්ක හඳුනා ගැනීමේ හැකියාවද සහිත වනවා. ඒ නිසා ඕනෑම නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියකටද ඒවා මර්ධනය කිරීම දුෂ්කර වී තිබෙන බව යුද විශේෂඥයින් පවසනවා. එසේ තිබේදී ඉරානය දැන් අත්හදා බලා තිබෙන නවතම අධිබල අවිය ඉලෙක්ට්‍රෝ ඔප්ටිකල් මාර්ගෝපදේශන මිසයිල, දිගුදුර ක්‍රූස් මිසයිල හෝ හයිපසොනික් මිසයිල තාක්ෂණයම දිගුවක් විය හැකි බවයි යුද විශේෂඥයින් වැඩිදුරටත් පවසන්නේ. ඉරානයේ මෙම දියුණු මිසයිල වැඩසටහන පුළුල් තාක්ෂණික මෙහෙයුමක කොටසක් විය හැකි බව බටහිර බුද්ධි වාර්තා අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ලෝක බලවතුන් දෙදෙනෙකුගේ සහයද ඊට ලැබී ඇති බවද බටහිර බුද්ධි වාර්තාවන්හි සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඉරානයට මෙලෙස සහය ලැබී ඇති පළමු ලෝක බලවතා ලෙස සැලකෙන්නේ චීනයයි. ඉරානයේ ඇමරිකානු නෞකා වෙත මිසයිල නිවැරදිව ඉලක්ක කිරීමට චීන චන්ද්‍රිකා ඡායාරූප සහ සංචලන තාක්ෂණය බහුලව යොදාගෙන ඇතැයි විශ්වාස කෙරෙනවා. යුද ශක්තිය තර කර ගැනීම සඳහා ඉරානයට සහය දෙන දෙවන රට ලෙස සැලකෙන්නේ රුසියාවයි. බටහිර බුද්ධි තොරතුරුවලට අනුව ශබ්දයේ වේගයටද වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි සුපර්සොනික් ක්‍රූස් මිසයිල නිපදවීමේ විශේෂ ව්‍යාපෘතිය සඳහා රුසියාව ඍජුවම ඉරානයට සහය දක්වා තිබෙනවා. පොලිස් නිෂ්කාශනාංශයේ වෙත වට්ස්ඇප් මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබා දීම සඳහා විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම පියවරගත් බවයි පොලිසිය පැවසුවේ. එම නව දුරකථන අංකය 0.71859.59 වනවා. එම අංකය නැවතත් 0.71859.59. අයිදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් පණිවිඩ මගින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශනාංශය සමග පණිවිඩ හෝමාරු කර ගනිමින් විමසීම් සිදු කිරීමට මේ හරහා පහසුකම් සැලසෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ. දශක හතරක් පුරා වාසනාවේ විශ්වාසය රැකගනිමින් ලොතරැයි මගින් පාරිභෝගිකයන් ජයග්‍රහණය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් සුපිරි ජයග්‍රහයකින් 64 දෙනෙකුට නියමිත චෙක්පත් ප්‍රදානය කළා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී මෙහිදී ජයග්‍රහකයන් වෙත බෙදා දුන් මුළු ත්‍යාග මුදල රුපියල් 1,142,26,461ක්. ශනිදා ලොතරැයියේ සුපිරි ජයමාල දිනු ජයග්‍රහකයාට හිමි රුපියල් 2,12,00,000කට වැඩි ත්‍යාග මුදලද සුපිරි ධන සම්පත ලොතරැයියේ 25,00,000 ජයග්‍රහකයන් 6 දිනෙකු සඳහා මුදල් ත්‍යාගද මෙහිදී පිරිනැමුණා. ඊට අමතරව කප්රුක සුපර් බෝල් අද කෝටිපති සහ ශනිතා ලොතරැයි හරහා බිහි වූ 20,00,000 ජයග්‍රහකයන් 31 දෙනෙකුටත් ලග්න වාසනා ලොතරැයියෙන් 10,00,000 බැගින් දිනාගත් ජයග්‍රහකයන් 26 දෙනෙකුටත් චෙක්පත් ප්‍රදානයේ මෙහිදී සිදු වූ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ. අදාළ ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සඳහාද චෙක්පත් සහ සහතිකපත් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. ලොතරැයිපත් අලවිය හරහා පාරිභෝගිකයන් ජයග්‍රහකයන් කරවනවාට අමතරව දශක හතරක් පුරා ජනාධිපති අරමුදල සහ මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීමටද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක වෙමින් සිටිනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: Net News රාව ප්‍රතිරාව
12: ජනතාව විශ්වාස කරන සත්‍ය Net News පිළිබඳ මුළු දිවයිනටම සාම විනිසුරු ඇල්බර්ට් පෙරේරා මහතාද අදහස් පළ කළා.
13: සමිති කීපයක්ම සභාපති ධුරේ දරනවා. ඒ වගේම ග්‍රාම සංවර්ධන සමිතියේ පාර පොලිසියත් සමග ප්‍රජා පොලිසියේ සභාපති වශයෙන් දෙවුලුපිටියේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රජා මණ්ඩල 40 ස්ථානක් තියෙනවා දෙවුලුපිටිය ආසනය තුලේ. ඒ ආසන බල මණ්ඩලයේ ලේකම් වශයෙන් මුළු දිවයිනටම සාම විනිසුරු වශයෙන් කටයුතු කරන සමාජයේ විශාල කොටසක් අපේ ප්‍රදේශයේ මාව දැන හඳුනනවා. ඒ දැන හඳුනන අය අතරද මේ Net News සම්බන්ධව අපි සාකච්ඡා වෙනවා. Net News සම්බන්ධව ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියන එකක් මම කියන්නේ. Net News තමයි අපිට විශ්වාසවන්තවම සත්‍ය තොරතුරක් දැනගන්න වෙන්නේ Net News වලින්. Net News තමයි අපි දිගටම අහන්නේ, ගෙදරදිත් අහන්නේ, පාන්දර පහේ ඉඳලා වගේ අපි Net FM එක තමයි අපි News වශයෙන් අහන්නේ, දාගෙන ඉන්නේ, පාරතුකේදී යනකොටේදීත් වගේ වාහනේ තියෙන්නේ Net FM සායිකාව තමයි දාගෙන ඉන්නේ. සත්‍ය තොරතුරු දැනගැනීමේ ප්‍රවෘත්ති වාර්තාකරණයක් කරන්නේ Net News එකෙන් තමයි. ඒ Net News එක ආඩම්බර වෙනවා මේ වගේ නාලිකාවක් ලංකාව තුළ පැවැත්වීම සම්බන්ධව. ඒ වගේම අපිට විශ්වාසයෙන්ම නිවුස් දැනගැනීමට පුළුවන් එකම නාලිකාව තමයි Net News නාලිකාව. Net News ප්‍රවෘත්ති වාර්තාකරණය ලංකාව තුළ ඉතාමත් විදිහට වැඩිවීවා කියලා මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා Net News කාර්ය මණ්ඩලයට හා Net News වලට. තවදුරටත් දෙවැනිම සත්‍ය තොරතුරු දිගටම කරගෙන යාමට වාසනාව සත්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්
11: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
14: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
15: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
16: වාසිනාම වෙන කොහෙන්ද සර්?
17: PLB වාසි. කොයි කාටත් වාසි.
18: ජනේ එක දේ දුනු මාවත.

වෙලාව 12යි විනාඩි 28යි. කාලයත් එක්ක සෑහෙන ලොකු ගණදෙනුවක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මොකද හරියටම කියනවනම් තව විනාඩි 32ක් වගේ තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ওই කාලය ඇතුලේ අපිට සින්දු අහන්න තියෙනවා, ඕගොල්ලෝ මේ පැත්තරේ වල තියෙන මැසේජස් කියවන්න තියෙනවා. මට තේරෙන්නේ නැහැ මෙච්චර මැසේජස් කොහොම මේ විනාඩි 32 ඇතුලේ කියව ගන්නද කියලා. ඒ අතරේ මතක් කරන්න දේවලුත් තියෙනවා. මේ DLB වෙතින් වාට හඳුන්වා දීලා තියෙන වාසි ලොතරැයි අද මිලදී ගන්න කියලා පටන් ගන්නකොට මතක් කරනවා. මොකද DLB වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීම දැන් ළඟ ළඟ එනවා. ඔක්තෝබර් 1 වෙනිදාට තමයි රජ වාසි නමින් DLB වාසි ලොතරැයියේ පළවෙනි දිනුම් මැදීම සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් වාට එදාට පුළුවන් ඉලෙක්ට්‍රික් බයික් එකක් ඔයාගෙම කරගන්න. රුපියල් මිලියනේ සුපිරි තෑග්ග තියෙනවා. රුපියල් 25,000 තෑග්ග තමයි බොඩිම තෑග්ග. ඒ මැද්දේ තියෙනවා රුපියල් 50,000 තෑගි වගේම රුපියල් 105,000 තෑගි. නිකන් ජයාංක දෙකක් ගලපලා ඔයාට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන්. බලන්න කොච්චර ඊසිද කියලා. ඒක හන්ද තමයි මතක් කරන්නේ DLB වාසි ලොතරැයිය අදම මිලදී ගන්න කියලා. ඔයාට ලොතරැයි කෝඩුවට ගිහිල්ලා වගේම DLB ස්වීප් ඇප් එක හරහාත් ලේසියෙන්ම DLB වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන්. සෙවනගල කිරි ඉබ්බන්න ආරභෝග හාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර සඳුද අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. ලංකාවේ ගොඩාක් පැටිවල ඉඳන් කට්ටිය ඔය සුව කරන්න බෑ කියලා කියන රෝගාබාධ වලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් වන්දල වීරප්පනව වෙද මහත්තයව හොයාගෙන ඉන්නේ. එතුමගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන දැන් රට පුරාම ඉන්න කට්ටිය දන්න කියන හන්ද. එහෙනම් ඉතින් යන්න කලින් කෝල් එකක් දෙන්න ගොඩක් අටියෙන හන්දා 0777 300 940ට එහෙම නැත්නම් 0773 273 540ට ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. යන්න හදන්නේ සින්දුවට. හැබැයි ඊට කලින් ඉතින් මැසේජස් ගොඩාක් තියෙනවා කියවන්න. වල්පිට මුල්ලේ උපාලි අයියා කතා කරා කියලා මං කිව්වා නේද?

වලස් මුල්ල ඉඳන් අපේ වීරය අයියා කතා කරා. එයා තමයි මං හිතන්නේ අපි ওই ලංකා ටයිල්ස් කණ්ඩායම හම්බ වෙන්න ගිහිල්ලා තින්නේ. බණ්ඩාර අයියා එකතු කරගන්න කියලා කිව්වා, ධර්මය අයියා එකතු කරගන්න කියලා කිව්වා. හම්බේ ගමු එස්සේ පාලිකා කතා කරා. සී පාලිකා මං ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ බිබිලේ නිලන්ති අක්කා කතා කරා. නිමල්, ලහිරු, හේෂාන් කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරලා කිව්වා හොඳටම මේ පැත්තට වහිනවා කියලා. අසංක බල්ලි, හම්මා ගුණවති, ඊට පස්සේ දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බීම්සර් කට්ටියම එකතු කරගන්නවා. අම්පාරේ උහන ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ නිමාලිකා සුජීවනී වෙන්න ඕනි. එකතු කරගන්න කියලා කියලා තියෙනවා කාංචනා නංගි ඇතුළු නෙතහන සියලුම දෙනාව. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හොන්නස්ගිරියේ SMT අපරල් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. නයෝගේ බර්ත්ඩේ එක අදලු. මේ නයෝ ඇවිල්ලා සදාදර නයෝද? නයෝ ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මේ නයෝගේ උපන්දිනය ගැන තව කට්ටිය මැසේජස් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද දුවගේ උපන්දිනේ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද මේ? ගීතානි. යාළුවවත් එකතු කරගන්න කියලා තිනවා. යාළුවගේ නම නයෝමි කියලා දාලා තිනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. කොහොම හරි නයෝමි සුබ උපන්දිනයක් වේවා. ආයෙත් යන්න හදන්නේ හුන්නස්ගිරියටමයි. නවීන් එක්ස්පෝර්ට්ස් එකේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ඊට පස්සේ කිරිල්ලවල ඉන්න කුමුදු මැසේජ් එකක් දාලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනී කියලා. එකතු කරගන්න කියලා කියනවා පුතා සජිත්, තිස්ස, නිමාලි, ඒ වගේම තමයි වෙන්න ලේලි නෙත්මිදුවවත් එකතු කරගන්න කියලා. බලන්න කොච්චර හොඳ නැන්දම්මගේ නෙද්ද කියලා. ඊට පස්සේ අන්න හදාන්නේ පන්නල කොටුවැල්ලේ ප්‍රසංගී අක්කව හොයාගෙන. ප්‍රසංගී අක්කවයි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්නවා. ඌර්වක සිරි කුමාර අයියා, ඒ වගේම තමයි දෙයියන්දර ඉඳන් අපි වහගෙන ඉන්න සුනේත්‍රා කුමාරි අක්කා. පුතා විහඟත් ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ බොරලැස් ගමු ඉඳන් අපි වහගෙන ඉන්න ලක්ෂ්මන්, තමරා, නිශානී, චේතනා, පුංචි පුතා ඉන්නවා තේජාවෝර්, ඒ වගේම තමයි භාග්‍ය, අවිෂ්ක, සේරුවා විලෙන්න, KDA සමරසිංහ කට්ටියම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. කඩන රෝස් ටේලර්ස් එකේ කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ ගල් ඉන්න සුජී විජේනායක, මං ඔයාවත් එකතු කරගන්නම්. මෙන්න පානදුරින් ඉඳන් කෙනෙක් තරඟයට සම්බන්ධ වෙන්න ඕනි කියලා මැසේජ් එකක් දාලා දිනවා. අද ඉතින් වෙලා නැහැ නේ, හෙටවත් ට්‍රයි එකක් දෙමු. හොඳේ ගොකරල්ලි ඉඳන් දේශානි මැසේජ් එකක් දාලා තිනවා. එයයි එයාගේ අත්තම්මයි වැස්සේ රස්නෙන් කොෆි එකක් බොන ගමන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. මම ඔයාලා ආදරෙන් ඔයගොල්ලන්ව එකතු කරගන්නම් දේශානි. ඊට පස්සේ ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න. දැන් ලයිව් වෙන්නේ නැහැ නේද? කඩවත ලක්මාලි තමයි අහලා තින්නේ. එන්නම් එන්නම් හෙට අනිවාර්යෙන් ලයිව් එකක් එන්න. ඊට පස්සේ දෙහිඔවිට ඉඳන් පද්මේශ්වරන් අපිට මැසේජ් එකක් දාලා දිනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ ඉතාලිය මෙසීනාවල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා දිනවා. මේ දවස්වල කාලගුණේ අපිටත් පොඩ්ඩක් ඉතාලිය ඉන්නවා වගේ සීතල කාලගුණයක් තියෙනවා. ආයි ජනි සුදු පැන්චෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. බෝකුන්දර නිවන්තිදී දේවින්ය ෆැෂන් එකේ ඉඳන් දීප්තියක්ක මැසේජ් එකක් දාලා දිනවා. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්ක, මානෙල්ලක්ක, අමන්දි, නංගි, නදීෂා, මිස් ක්‍රිෂාන්ත අයියා, දමික මල්ලි, සසංකා, මයුරි ඇතුළු සෙට් එකම එකතු කරගන්න ගේනවා. කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anubaha, FM Anuhatra, Itashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:00 විනාඩි 36යි.
4: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
4: අලුත් තැනක් අඩුම මිලක්, කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල, කසා කළ ග්‍රීන් සුපර්, කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
4: මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
8: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: ඉන්සිසන්ස්තා ස්ලැබ් වරම්. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සිසන්ස්තා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සිසන්ස්තා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
4: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්ම හවස දිගන.
9: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සිසන්ස්තා සිමෙන්ති කොට 5ක් මිලදී ගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික දුනුපත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරගයට එකතු වන්න.
10: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL Breaking News සංවිධාන කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස්, සුප්‍රියා, ගයන් ගුණවර්ධන, කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී. ටිකට් සඳහා විමසී 0777-575-718.
11: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 24 වනදා අපි එන්නේ උදේ වලස් මුල්ල සවස හක්මන නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
12: 1947 මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
13: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
14: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
12: 1958 ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
13: 60 ඉන්ටර්නෙට් හොයාගත්තා.
14: 69 හදටත් යනවා.
13: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
12: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
15: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
16: Net FM Algo Town.
8: Brought to you by
17: Prime Residences within ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
18: ලෝම දන්න Samsung ගන්න සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ.
19: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
20: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
21: රකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
22: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
23: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
24: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
16: Net FM Algo Town
25: මේ හස්බන්ඩ්
26: මොකද වයිෆ්
25: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
26: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
25: ආදත් වැරද්දුවනේ තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුර සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ යන්න මට මොන හරි කණ්ඩ අරන් එන්න දැන්
27: මනි මනි මේ
28: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුණු මාවත
3: වෙලාව 12:42 ටටක් ගාලා කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම කල්පනා කරේ මේ වැස්ස දවස්වලත් සීතලට ගෙදරට වෙලා නිදාගන්නේ නැතුව ටිකක් දවල් වෙනකන් උදේම නැගිටලා වැඩට ඇවිල්ලා අපි මේ දේවල් කරන්නේ කෑම ටිකක් කන්නනේ නේද? ඉතින් ඔය හැමදේම කරන්න කෑම ටික කන්න අතර ගත්තට පස්සේ හොඳ හාල් එකකින් බත් එක හදලා නැත්තම් එළවලු ටිකට හොඳ කුළුබඩු ටිකක් එකතු කරලා නැත්තම් කෑම එකත් එපා වෙනවා. ඉතින් එතකොට හරියන්නේ නැහැ නේ මාසයක්ම මහන්සි වෙලා වැඩ කරලා ඉන්න සල්ලි වලින් කෑම කනකොට කෑමක රස නැති වුණොත් වැඩේ හරියන්නේ නැහැ. එහිනම් තමයි ඔයාලට මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම ඔයාලට මතක් කරන්නේ. තෑගි දිනන්න chance එකකුත් තියෙනවා. මේනක සහල් කියලා කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ගේ වී අස්වැන්නේ හොඳම අස්වැන්නේ අග්‍රඵලය විදිහට ඔයාගේ ගෙදරට මේන මේනක සහල්. ඉතින් මේනක සහල් අරගන්නවා කියලා කියන්නේ තෑගි දිනන්න chance එකක් හම්බ වෙනවා. buy and win තරගයත් එක්ක ඔයාලට smart tv එකක් ඒ වගේම තමයි blender එකක් rice cooker එකක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන coupon එකේ තියෙන tag ඒක දින නම්බෙකට WhatsApp message එකක් දීලා හරි එහෙම නැත්නම් call එකක් දීලා හරි ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒක හන්ද අපේ රස අපේ උරුමය වුණු මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න. බත් එක හරි බත් එක ගොඩ දාගත්ත කියන්නකො මේනක සහල් එක. ඊට පස්සේ කොහොමද එළවලු ටික රසට හදාගන්නේ? ඒකට ෆ්‍රීලන් කුළුබඩු එකතු කරන්න ඕනේ. මොකද ෆ්‍රීලන් කුළුබඩු හැම දෙයක්ම හැදෙන්නේ ලංකාවේ අපේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් තාම try කරේ නැද්ද ඔයා? දැන් නම් බරක් උයි හොඳේ. ගන්න තියෙනවා ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් පාට තුනකින්. ඉන්දියාවේ මසාලා රස තමයි අපේ රහට හදාගන්න අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ඉන්දියාවේ රස අරගෙන ආවට ලංකාවේ අමුද්‍රව්‍ය වලින් හැදෙන්නේ. එළවලු වලට green curry මසාලා පවුඩර්, මාළු ජාති වලට red curry මසාලා පවුඩර්, මස් ජාති වලට black curry මසාලා පවුඩර් දාලා හදලා ගත්තා කියලා කියන්නේ. ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ. සර්ප්‍රයිස් එකක් විතරමයි කෑම වේල. හරි දැන් ඔයා ගන්න හැටි කිව්වා. දැන් කරන්න තියෙන්නේ කට්ටිය එකතු කරගන්න. ජනි අපිවත් සින්දු වලට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. මොන රාගල චාමර ෆැෂන් එකේ ඉඳන් සුරේෂ් ඊටගෙන් එකතු කරගන්න කියනවා. බොස් නලීන් ඊට පස්සේ චාමර, හජිත් අයියා, ජයසිරි අයියා, සුගත් අයියා මේ ඔක්කොම ඉන්නවලු ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. ඊට පස්සේ කෑගල්ලේ රාමයියා මැසේජ් එකක් දාලා තියෙනවා මං එකතු කරගන්නම්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඩික්වැල් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? ඔයා ගන්න විදියක් නැහැ. මම ඔයාව ගොඩක් ආදරේ. දීපානි චමිලා දීපානි තමයි මැසේජ් එක දාලා තියෙනවා. අමාරුවෙන් හොයාගත්තා. මම එකතු කරගන්නම්. තංගල්ලේ අප්සරා මම ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඇලියගොඩ චමින්ද මෝටර්ස් එකේ මගේ යාළුව කට්ටිය. අදනම් සනා නිවාඩුලු. සනා ඒ කියන්නේ බොරු ලෙඩ හදාගෙන නිවාඩුවක් දාලා වැස්ස දවසේ දවල් වෙනකන් නිදි ඇති. අම්බන්තොට කළු දොදොල් කඩේ අපේ ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිමා ඇතුළු සෙට් එක එකතු කරගන්න ඕනි. ජනි වහිනවා ඒත් අපි වැඩ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්නේ අර නම නැති නම කියන්නේ නැ නේ. ඇයි ඇති? මම එකතු කරගන්නම් ඔයාව මේ සින්දුවට. ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද ඩයස් අයියා අපිට මැසේජ් එකක් දාලා තිනවා. පැලෑන් ඉස්කෝලේ ගාව ලහිරු ගුණරත්න මල්ලි මම ඔයාව එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න අම්පාරේ කමලා මැසේජ් එකක් දාලා තිනවා. සීතලේ දේදුනුමාව තහගෙන ඉන්නවා. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා කියන්නේ අපේ ගොඩකැවිලි ඉන්න ශෂිකා. රත් වෙලා යන්න සුපිරි සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ මම එකතු කරගන්නම්. ඊට පස්සේ අන්න හදන්නේ අපිව සද්දේ මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන නාමල් ඔය සමන් මලී එකතු කරගන්න මම එකතු කරගන්නම් සමන් මලී ඔයාව මේ සින්දුවට ඊට පස්සේ ජනි මටත් ගේම් එකට එන්න ඕනි එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්නේ පානදුරේ ඉන්න මාලා මාලා මම ඔයාව එකතු කරගන්නම් මහත්තයා නිහාල් පුතා සහේෂ එකතු කරගන්න කියලා කියනවා ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා අම්බාරේ පරණ ගාමන් තන්දියේ හතුගෝරලයිය හෙල්මට් ජැකට් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා චන්ද්‍රලතා මැසේජ් එකක් දාලා තියෙනවා එයාගේ පොඩි පුතා ලොකු පුතා පවුලේ සීලමු දෙනා එකතු කරගන්න කියනවා කොහින්ද කියලා කියලානේ ඊට පස්සේ හෙට්ටිකන්ද නිරෝෂක්ක මැසේජ් එකක් දාලා තියෙනවා පවුලේ සීලමු දෙනා එකතු කරගන්න කියලා කිරුළපන පූර්වාරාම පාරේ චන්දන චාන්දනී බාලක්ෂී සඳුනි ජනිත මිරාජ් ජයන්ත විලාසිකා රංජිත් මේ කට්ටියමත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා යටියන්තට පරුස්සැල්ලේ සේපාලි හෝටලේ සේපාලිකාවයි ඔයාගේ යාළුව හැමෝමයි එකතු කරගන්න ඊට පස්සේ ජනි අභිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියන්නේ බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා දේවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී හොලවත් එකතු කරගන්නම් ඊට පස්සේ යන්න හදන්නේ කැකුම් දෙනියට ගිහිල්ලා ඉන්න අලුත්ගේ උපුල් අපිට මැසේජ් එකක් දාලා දිනවා මම ඔයාවත් එකතු කරගන්නම් මිහින්තලේ දුලංජලි එවැගේම තමයි යටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියන අලව්වේ කරුවක් ආවා ඇතුළු පවුලේ සියලුම දෙනා අපේ පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාව ඉදන් මැසේජ් එකක් දාලා දිනවා යටියන්තර නිතූ ගරාජ් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දිනවා ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සෙල්වම් කුමාරමල්ලි ඇතුළු සෙට් එක කට්ටිය එකතු කරගන්න ඊට පස්සේ යන්න හදන්නේ නයිවල SL කියන පැත්තට. පැහැසර মালටි සිලෙක්ෂන් එකේ සෙට් එක මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙටද මේ යන්නේ? කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකට අපේ විනීත අක්ක මැසේජ් එක දාලා තියෙන්නේ යාගේ පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා. හංවැල්ලට නම් හොඳටම වහිනවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද කියලා හොයාගන්න බෑ නම. ඊට පස්සේ කොහෙටද යන්නේ? ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කහපොළ හේලිත ෆැෂන් එකේ චතුණංගි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා සමන්ති මානෙල් කුමාරී අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි අජන්ති නිශාන්ති සුනේත්‍රා දේවින්දි දෙව්මි ඊට පස්සේ මං කට්ටියම එකතු කරගන්න මේ ජානු කිව්වද මගේ වෙඩින් එක ළඟයි කියලා මගේ නෙවෙයි ඔයාලට අකුරු පැටලිලා අපේ ජානුගේ තමයි වෙඩින් එක ළඟ යානේ කොල්ල බලලෙන්න නිවාඩු ගත්තේ මතක නැද්ද ඔයගොල්ලන්ට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩයියත් කියනවා කට්ටියම එකතු කරගන්නම්

හරි වෙලාව 12 විනාඩි 52යි ජානු එන්න ළඟයි. එයාට බැදිරිය බාර දෙන්න කලින් තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. තව කට්ටියක් ඉන්නවනේ ටක් ගාලා කියන්නම් හොඳේ. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා දිනවා අනුරාධපුරේ ඉඳන් නිපුණි නංගි. එයා හැමදාම අර එක එක මල්වල ෆොටෝස් මට ඉවනවනේ. අද මට ඉවලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් පැත්තේ තියෙන මොකද්ද මලේ නම, ඒක හොයාගන්න බෑ. මං කොහොම හරි ආව එකතු කරගන්න අපේ නිපුණි අකුරැස්ස යෂෝ. ජනි අපිටත් සින්දුවක් දෙන්න. අපිට හොඳටම වැස්ස එක හඳ වැටට ගියේ නෑ කියලා මැසේජ් එකක් දාලා තිනවා යෂෝ. මං ඔයාව එකතු කරගන්න. අහංගම පාංචාලී ඉඳන් ඉරේෂා නිලන්ති බොස්සාමානන්දයි එකතු කරගන්න කියලා අපේ ස්නක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. මකුල්ලලෝ රංජිත් දිසානායක මොරටුවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා සුජානී චන්දිමා. පුසල්ලායි BF ජනපදයේ ඉඳන් EG අනුරයිය මැසේජ් එකක් දාලා තියෙනවා. අම්පාරේ මුවන්ගල රම්‍යක්ක මැසේජ් එකක් දාලා තිනවා. හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ගාල්ලි හෙල කිහිඹිය ඉන්න සමාදි, පුතා රුවන්, යාගේ දුව ෂනුදි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කලවානේ පුෂ්පක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාව මම එකතු කරගන්නම්. ගම්පහ DR ගාමන්ටගේ මගේ මිතුරු කැල, ඊට පස්සේ කුවේට් වල ඉඳන් අපි වහගෙන ඉන්න ප්‍රියන්තයි වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මම එකතු කරගන්නම්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අරංගල කන්දේ ඉසිරමල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මවයි තාත්තවයි අක්කවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ලෙබනන් වල ඉඳන් අපි වහගෙන ඉන්නවා ලතා. ලතා මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට ගොඩක් ආදරෙන්. ජනි පැටෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මදු අපිට මැසේජ් එකක් දාලා තිනවා. මදු කොහේ ඉඳන්ද කියලා නෑ මදු. මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා නිශාන්ත අයියා. ඉන්දිය අපරල් එකේ ඉඳන් වාද්දුවේ අපිවත් එකතු කරගන්න. බෝකුන්දර 10 කණුවේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක ජපානි ඉඳන් නිශාන්ත අයියා, ඉෂාන් අයියා, ගාමිණී අයියා සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ බොස් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා. ලක්ෂි, නදී, සඳු, තමර, සමන්මලි, සාම, සුජීව, සමන්ති, දේවි, පූජා, හිමාලි, සම්පත් ඇතුළු සෙට් එකම මම එකතු කරගන්නම්. මේ අහන්න යන සින්දුවට මාපලගම PLJ අයියත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට බුත්තල ඉඳන් ඉරේෂා මැසේජ් එකක් දාලා දිනවා. හස්බන්ඩ් නීල්, පුතා සයුල්, අම්මා චන්ද්‍ර, ලතා, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන යාළුවෝ සීලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ජානු ඇවිල්ලා ඉන්නේ. ජානු වල මැදිරි දියා බදිරිය බාර දීලා යන්න හදන. හෙට උදේ 10ට දෙදුණු මාවතෙන් සුපුරුදු විදිහට හම්බ වෙමු. ගිහින් එන්නම්. මම ජනි.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by
2: Akunu Lake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායි රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: DLB වාසි කොයි කාටත් වාසි.
6: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
8: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලමි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
9: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 363 076 716 7672.
11: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
12: Real Tasty Manufacturers. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගේල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින්. Real Tasty. 0838 303 169.
13: මනුලොව පින්කෙතනම්මෝ. ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
14: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය Net FM ශ්වේත පූජා. ශ්වේත පූජා
13: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දැක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
14: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
13: අනුශාසකත්වය
14: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
13: විමසීම් 0772 12 48 999. 0771 32 11 758.
15: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම. උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
16: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
17: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
18: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
19: සුබ දහවලක් දවල් එකයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. හලාවත සංගත්තටානන් ප්‍රදේශයේ නිවසක තනිවම් සිටි වයවෘද්ධ කාන්තාවගේ රන් දම්බලක් කොල්ලකා පලාගිය සැකරුවෙකු පොලිසිය මගින් අතනංගුවටගෙන තිබෙනවා. එලෙස අතනංගුවටගෙන ඇත්තේ හලාවත දෙදරුවෝ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුත්කරයෙක්. සැකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙකු බවයි පොලිසිය පැවසුවේ. 80 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව පැලඳ සිටි රුපියල් 80,000ක් පමණ වටිනා රම් දම්බැල සැකරු කොල්ලකා පලා ගොස් ඇත්තේ වැසි ඇදහැලෙන අවස්ථාවක කොඩයක් ඉල්ලා නිවසට පැමිණි අවස්ථාවේදී. අතලංගෝඩගත් සැකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අමෙරිකාවෙල්ල කරන හමුදාමේ තරජන ඉරාන ජනාධිපති මෂූඩ් පොෂොස්කියන් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියේ අමතමින් ඕනෑම පාර්ශ්වයක් ඉරානයට බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට යටත් නොවී බලපෑම් වලින් තොරව රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා තමරට සූදානම් බවයි ඔහු එහිදී අවධාරණය කර ඇතේ. මේ අතර ඉරානය සමග එකගතාවකට පැමිණීමට නම් දීර්ඝකාලීන උත්සාහයක් අවශ්‍ය බව අමරිකාන් රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඉරානයට එරෙහි යුදමේ පියවරයන් තවදුරටත් විවෘතව පවතින බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊළඟ නිත්‍යස් පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත්‍යස් YouTube නාලිකාවට සහ නිත්‍යස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නිත්‍යස් ටෙල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95 FM 94.8 Net FM
6: ඉන්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
12: FM 95 94.8

0: Yeah.
1: Kinder Händeva. Kinder Händeva.
2: Hi, dawale kai vinadi nawe ayi. Suba vesi bara dawasak oyata. මම නම් ඉතින් අර මගේ උපරිමය මේ මගේ ආයතනය වෙනුවෙන් දෙන්න ඕනි හින්දා කොච්චර වැස්සත් උදේ පාන්දරින්ම නාගෙන චුට්ටක්වත් පරක්කු වෙන්නේ නැතුව වැඩට ඇවිල්ලා ඉන්නේ. කොමලන් එහෙම හිතලා වැඩට ආපු කට්ටිය උපරිමය ආයතනය වෙනුවෙන් දෙන්න ඕනි. අන්න හින්දා කිසිම දවසක වැස්සා කියලා ගෙදර නතර වෙන්නේ නැතුව උදේම වැඩට එන්න ඕන හරිද? හරි. අන්න එහෙම වැඩට ආපු කට්ටියට තමයි දැන් ඉතින් මෙතන ඉඳලා හවස හතර වෙනකන් පැය තුනක් මගෙත් එක්ක සින්දු අහන්න පුළුවන්කම තියෙන්නේ. ඔය කතා කරන්න තියෙන දේවල් ටික ඔක්කොම කතා කරගෙන. ලෑස්තිද? හරි ලෑස්ති. මන් දන්නවා මේ වැස්සේ දැන් සැරින් සැරේට බඩගිනිනවා. වහිනකොට පොඩ්ඩක් වැඩිපුර බඩගිනිනවනේ. එහෙම බඩගිනි වෙන සැරයක් ගන්න ඉතින් කන්න දෙන්න මේ මොකද? එහෙම කකා ඉන්න ඕන නම් ගෙදරට වෙලා ඉන්න ඕනේ. හැබැයි මොනවා හරි පොඩ්ඩක් දැන් මේ වෙනකොට කාලා බඩ පුරෝගෙන ඉන්නේ. එහෙම බඩ පුරෝගෙන ඉන්නකොට පුංචි කම්මැලිකමක් එනවා. ඔය වැස්සත් එක්ක. එතකොට ඉතින් ටිකක් වැඩ කරන වේගෙ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා නැද්ද? ඔවුනේ. හරි. දැන් ඒ වේගෙ වැඩි කරගන්න හොඳම ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. ආ කොහෙද ඉන්නේ? කොතනද ඉන්නේ? කොහේ කොතන කොහොම හිටියාද? ඔයාට දැන් ගිතර හැඳාවට ගොඩ වෙන්න පුළුවන් කාලෙකක් දෙන්න මෙසේජ් එකක් එවන්න. මම මේ පැත්තේ WhatsApp chat එකේ ඉන්නවා. 0.5 95 WhatsApp එකෙන් ඔයගෙ message එක inbox කරන්න පුළුවන්. ඒ වගේම මගේ hotline number එක 0112553763. මාවත් පොඩ්ඩක් නිකන් down වීගෙන යනවා වගේ කියලා වට දැනෙනවා නම් ඔයාට තමයි මාව පොඩ්ඩක් charge කරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඔයා ওই පැත්තෙන් මාව අහගෙන ඉන්නවා කියලා කියන්නේ මට කිසිම වෙලාවක පාළුවක් නැහැ. එතකොට මට පාළුවක් නැහැ කියන්නේ ඔයා ওই පැත්තේ ඉන්නවනේ. ඒතර ඔයාට පාළුවක් නැහැ මම මේ පැත්තේ විදිහට ඉන්නකොට. එහෙනම් ලෑස්ති නේද? අද බර්ත්ඩේ විෂස් ඒවා මේවා තියෙනවා නම් ඔය ඔක්කොම ටිකත් අරගෙන හිමීට මේ බර්ත්ඩේ මුපය තුනක් තියෙන කේ වෙලාව හොඳට මිතුරු වෙලා තියෙනවා. තාම දවල් 1 විනාඩි 12යි. ඒ හින්දා මේ පැය තුන අපි දෙන්නට ෂේප් එකේ පොඩි චැට් එකක් දාගෙන සින්දු ටිකක් අහගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔයා මේ පැත්තේ නාතරේ අනිවාර්යයෙන්ම ෂේප් එකේ යන්න. net fm අපේ ඔෆිෂියල් Facebook fan page එක පැත්තට ගිහිල්ලා fan page එක like කරලා follow කරලා ඒ පැතුණු තුවාගේ message එක inbox කරන්න පුළුවන්. ඒ වගේම wall post එකට comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි හින්දි සින්දුවකින් වැඩි පටන් ගමුද? මේ වැස්සේ මට හිතන මේ සින්දුව අද මට මුලින්ම දුන්නොත් හොඳයි කියලා. නටන්න එපා. කාලයක් මේ සින්දුව පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා TikTok එකේ අපේ girls ලා නටන්න පටන් ගත්තනේ. එහෙම නටන්න ඕනේ නැහැ කවුරුත් සින්දුව අහගෙන වැඩ කරන්න. හරිද? ඉන්නවා හවස 4 වෙනකන් මං ජාන.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 18යි.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: අමතක නොවන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL Breaking News සංවිධානය කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස්. සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී. ටිකට් සඳහා විමසී 0777-575-718.
6: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ
7: විශ්වාසයි වග කීමයි සුග එකේ තියෙන්නේ.
6: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ?
7: විශ්වාසයි වග කීමයි එක සිංග සිම්පල් පේ.
6: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
9: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්ම හවස දිගන.
8: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779-677-677 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
9: 80 දශකයේ අන්තිම දවසක් එද්දත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
10: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: හෙලෝ,
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

දවල්ෙකයි විනාඩි 20යි අහන දෙන්න ලෑස්ති කරගෙන තියෙන නාන් ස්ටොප් එක ගන්න. ඒකට කට්ටිය එකතු කරගන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි මෙන්න මේ පණිවිඩ කීපය ගැන. ෆිල්ම් සෑ ගැන මුලින්ම මතක් කරලා ඉන්නම්කෝ ගෑනු ළමයි. ඔයා දැනගන්න ඕනේ හරිම දේ තමයි පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අමාරු කාලයක්ද අපහසු කාලයක්ද කියන එක මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔය දවස්වලට එක එක අමුතු අමුතු දේවල් කන්න බොන්න හිතෙනවා, අමුතු අමුතු දේවල් කරන්න හිතෙනවා, ගෙදරට වෙලාම ඉන්න හිතෙනවා, ඇඳක් උඩට වෙලාම ඉන්න හිතෙනවා, ආසාවෙන් කරපු දේවල් පවා අතහැරලා දාන්න හිතෙනවා. නැද්ද? බොරුද? එතකොට ළඟින්ම ඉන්න අය ඔපේන්න බැරි වෙන එක අන්න ඒකත් ඔය අතරේ තියෙන එක දෙයක් නේද? හරි, ඔය ඔක්කොටම හේතුව ඔය තියෙන අපහසුතාවය ඩබල් වෙලා තියෙන එක. ඒකට හේතුව තමයි ඔය පාවිච්චි කරන පෑඩ් එක. මම බොරුද කියන්නේ කියලා බලන්න ඔයාම චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයා මෙච්චර දවසක් පාවිච්චි කරපු පෑඩ් එක හින්දා කොච්චර නම් අපහසුතාවයට පත් වෙලා තියෙනවද? ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයි කියලා බය ඉන්නවනේ. ඒ වගේම තමයි ගෙවන මිලට උසස්සත්වේ නොවන පෑඩ් එකක් තමයි ඔයා මෙච්චර දවසක් පාවිච්චි කරේ. සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ඔය කියන ප්‍රශ්න ටික හින්දම තමයි ඒ තියෙන අපහසුතාවයේ ඩබල් වෙලා ආසාවෙන් කරපු දේවල් පවා අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න හිතලා තියන්නේ ඔයාට. හැබැයි ඔයා හරිම පෑඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ෆිල්ම්ස් ඇය නම් ඔයා තෝරගෙන තියෙන කිසිම වෙලාවක ඔය ප්‍රශ්න වලට වට මූණ දෙන්න වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්වේ. සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක තමයි දැන් මාකට් එකේ වට ගන්න තියෙන SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදරපත් වෙන ෆිල්ම්ස් ඇය. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාර්මසි වලින් දැන් ඔයාට ෆිම්ස් ඇමිල දී ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැනත් මෙහෙම මම මතක් කරලා ඉන්නම්කෝ. මම ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියන්නේ හදවත එළිය විච ආයතනයක්. ඕන කෙනෙක්ට ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට, ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කෙනෙකුට මුලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. හේතුව තමයි ප්‍රතිඵල 100%. ඉතින් 100%ක් හොඳම ප්‍රතිඵල අරගන්න නම් ඔයාටත් සිද්ධ වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන්න. තාමත් ඔයා දියවැඩියාව හින්දා දුක් විඳින කෙනෙක් නම් කාලයක් තිස්සේ ප්‍රතිකාර කරනවා තාමත් ඒ විදිහම නම් ඔයාට දැන් තියෙන එකම විසඳුම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඉතින් ඔයාට දැන් තැන් තැන් වල ගිහිල්ලා නිකන් කාලේ නාස්ති කරගන්න, මුදල් වියදම් කරගන්න දෙයක් නැහැ සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක පාවිච්චි කරනවා නම්. ඒ වගේම මේ හිටි හැටියේ දේශගුණය වෙනස් වෙලා තියෙනවනේ. දැන් ඉතින් ගෙදරින් එළියට බහලා යනකොට හොඳටම තෙමිලා තමයි ඔෆිස් එකට යන්නේ. ආයේ එනකොටත් ගෙදරට එන්නේ හොඳටම තෙමිලා. ඊට පස්සේ හෙම්බිරිසාව කියයි, කැස්ස කියයි, උණ කියයි, අඟපත වේදනාව කියලා කියයි, ඔය ඔක්කොම තියෙනවනේ නේද? ඔය ෆුල් පැකේජ් එකම ආඩ තියෙනවා. ඔය ෆුල් පැකේජ් එකම වගේ අයින් කරගන්න නම් දැන් ගෙදරක තියෙන්නම ඕනි දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැණිය කියලා කියන්නේ. ඉතින් සෙවනගල මදුකා කැස්සට පැණිය බෝතලයක් ගෙදර තියෙනවා කියන්නේ ප්‍රතික්ෂාවෙන් කැස්සෙන් උණ අඟපත වේදනාව මේ හැමදේම 100%ක් තුරන් කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව. අද කාලේ ගත්තහම වයස් ભેදයක් නැතුව ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. අනේ වෙනුවෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය වෙනවා කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. නිෂ්පාදනය වෙන මේ ඖෂධයත් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදක ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. අපේ වැදකම අපේ උරුමය 40 වසරක අභිමානය එක්ක කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට 047 31 340 0 47 31 340. කවුද ඉන්නේ? මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කැකල් දෙනිය ආලිත් කියපු ලයා මැසේජ් කළා. තිනා මේ සින්දුවට එකතු කරගන්න පුළ අය, තැන්ක් යූ. මම වහගෙන ඉන්නවා.

තියාගන්න ඕන හරිද? දේවල නැති මල ඇන්ඩර්සන් පරිචන්දන ස්ටෝස්ගේ මගේ චන්දනායයි චන්දනියකයි අපිට හොඳටෝම වහිනවා කියලා තියෙනවා. මෙහෙටත් වහිනවා තමයි. ඉතින් රෝස බටිච්චි ජානු පැටියෝ එවත් කියලා එවලා උම්මකුත් ඕනෙලු ලස්සන සින්දුවකුත් ඕන ලස්සන සින්දු සෙට් එකක් අහන්න දෙනවා මං ඔයාල දෙන්නට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකලල රංජිත් දිසානායක අයවෙන්ද වගේ මැසේජ් කරලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ ඔබ තෙමෙයි කියා බයයි සින්දුව දෙන්න. කවුද කවුරු තෙමෙයි කියලාද බය? සනජන්දාසය ගලේ කඩේ රයිගමින් දැන් මේ සින්දු ටික අහන්න එකතු කරගන්නම්. බලමු යන්න කලින් දෙන්නමන් ට්‍රයි කරන්න හරිද? හයි ජානු මැනික, ඔයා එන කම්ම පාළුවෙන් හිටිය මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මැනික, මගේ නම රකිත, ඔයාට උම්ම මැනික. මම ගොඩාක් අස සින්දුව තමයි චුට්ටක් චුට්ටක් බලන්න මාදිහා සින්දුව. පුළුවන් නම් ඒ සින්දුව දෙන්න මැනික. මෙච්චර මැනික කියලා මට කතා කරලා නැහැ හිටපු බොයෆ්‍රෙන්ඩ්වත්. මගේ ගම කිඹුල පිටිය. රකිත, මේ සින්දුවනේ දැන් එකතු කරගන්නම්.

0: ҫӑнтӑрӗ хӗнтӗвӗ.
1: Давай лекай мина дитис лекай. Мадакрано не уача, оаги гедр чайл кырган нехем хитагин иннавана. Икьянне, ге алутин хаданава. Чайл тика ганнони, хема нэттан хатапу гедра пори венаскан тика кранони лабана урудда венакота. Чайл тика алут кранони. Онно хома хитагин инна кенек нанг, ой чайл тика тораганнуа кенека. Авати гиата карла нанг харьянне нэ. Мека хондата хитала балла, хонда дирга калинава ганнони тирани. Аки тин хема чайл ганнокота, хондата хитаннони, вишвасаниятве, гунатмака бавве, калпаватма саха аланкара мостара, экама тэнакин ганна пулуванг хонда тэнак веннони. Ихема тэнак дэн тиянавада. Васра 50ක විශ්වාසයක් දිනාගත ලංක ටයිල්ස් තියන්නේ යන්නේ ඒකටනේ ටයිල් කරනේ ප්‍රෝග්‍රෑමියා කියලා කියන්නේ නිකන්ද මං අහන්නේ. ඉතින් වැඩි විශ්වාසයක් ලබා දෙන හැමෝගෙම එකම තේරීම තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් දැන් ලංක ටයිල්ස් අලුත්ම වැඩේ ගැන ඔයා දන්නවා. ඒ තමයි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම. ඔන්න ඔයාට ඔයාගේ පැත්තටත් දැන් එන්න සූදානම්ින් ඉන්නේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ලංක ටයිල්ස් සෙසඤ්ඤ කණ්ඩායම එතනදී හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදර කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වය සහ උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ අත්දැකීම විඳ ගන්න සූදානම් වෙලා ඉන්න අද කවද්ද? අද 24 වෙනිදා. එතකොට අද කොහෙටද ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඇවිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමුද? අද උදේ හිරියවලස් මුල්ලේ. දැන් මේ වෙනකොට හක්මන නගරේ තමයි ඉන්නේ. එතකොට හෙට උදේ ඉන්නවා කුරැස්සේ, හවස ඉන්නවා මාපලගම. දැන් හක්මනවට ඉන්න කට්ටියට පුළුවන්කම තියෙනවා කෙලින්ම යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. ඒ වගේම තමයි හෙට දවසේදී අකුරැස්සේ ඉන්න කටියට උදේවරුවේ මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. හවස මාබලගම ඉන්න කටියට අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මිස් කරගන්න එපා. ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න යන්න. ඔයාගේ නිවසේ ආලින්දයට නිදර කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් මාත්‍යා සහ උපංග සුවිශේෂී මිලකට හරිම විදිහට තෝරලා බලලා අරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක අහගෙන ඉන්න ඔයාලා හිතනවා අපිට මොකුත් නැද්ද කියලා. තියෙනවා ලංක ටයිල්ස් සසර මෙද වාසි තියෙන අනේකටනේ තෝරාගත්තු ටයිල් සඳහා 40ක් දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් අදම ඔයත් ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යනවාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න ගිහිලා ඔයගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් බාත්‍ය උපාංග ටික අරගන්න 40ක් දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. ලබන මාසේ 7-8-9-10 වෙන වැඩ දාගෙන දින්නේ. මං කිව්වනේ වෙන වැඩ දාගන්න හිතන්නවත් එපා කියලා. හේතුව ඉතින් වෙන මොනවත් නෙමෙයි. ඔයාටත් බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසු හරි ළමුන්ට ඇති වෙන යම් යම් ආබාධ, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේක තමයි හොඳම අවස්ථාව. කිසිම විදිහකින් මග අරගන්න එපා. ඔක්තෝබර් 7-9-10 කියන දවස් 4 Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ 3 සංවත්සරයේ වෙනුවෙන් ඔන්න විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. විශේෂ රෝග පරීක්ෂාවක් පැවැත්වෙනවා. නොමිලේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්. ඊට අමතරව මේ දවස් 4 පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වවණියෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් 4 Active Plus Center 3 ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න කොට්ටාවේ තියෙන්නේ. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0134-22-17870 0134-22-17870 එහෙම නැත්නම් 0777-511-39-18 0777-511-39-18 සුදු බෝලේ මගේ යාළුවගේ උපන්දිනේ නයෝමිට ලොකුම එකක් දෙන්න. අන්යාට ගොඩාක් ආදරේ කියලා ගීතානි මැසේජ් කළා තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉන් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් එකයි විනාඩි 42යි.
3: දිස්ත්‍රික්ක 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Let the FM DJ Night face to face attack show. Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් දෙවැනි තරගය කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික් හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
7: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්න හවස දිගන
6: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
8: Real Tasty Manufactures. සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සහමික්ෂ. කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල්මගින්. Real Tasty. 0383 380169.
9: වසර 45ක විශ්වාසය සමඟ දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල රේඩියෝව නෙත් FM.
12: පොත් අපගේ නෙත් වගේ
13: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
14: හෙලෝ.
15: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ

දවල් එකයි විනාඩි 45යි. මේ ඇහෙන සින්දුවට කටිය එකතු කරගන්න හදන්නේ. එදිට කලින් ගයක් දරක් හදන්න ප්ලෑන් කරනවා නම් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. යම් තමන්ගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම හරියට හදාගන්නකොට සිමෙන්ති තෝරගන්නවා කියන්නේ අපි සිමෙන්ති ගන්නකොට ඒක හරිය විදිහට හොඳ විශ්වාසනීයත්වයෙන් යුතුව අපි අරගන්න එපා. මොකද හොඳ කල්පවැත්මක් තියෙන්න ඕනි. අපි හදන ගොඩනැගිල්ලට වෙන්න පුළුවන්, අපේ ගෙදරට වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම රඳා පවතින්නේ පාවිච්චි කරන සිමෙන්තිත් එක්ක තමයි. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට මේ කියන්නේ. කොන්ත්‍රාත්කරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් යන හැමෝගෙම විශ්වාසය දිනාගත්ත පරම්පරා ගණනාවක විශ්වාසයේ හිමි සිමෙන්ති නම් ඒ ඉන්සි සංස්ථා සිමෙන්ති තමයි. දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන් කියලා දන්නව නේද? තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. එක සිමෙන්ති කොට්ටයක් දෙකක් නෙමෙයි, සිමෙන්ති කොට්ට 100ක් දිනන්න ඔයාට ඔන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් හම්බ වෙනවා. සැටලිම ගහලා කෝල් එකක් දුන්නම ස්ලැබ් එක දාගන්න ඔයාට ශක්තියක් වෙන ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් දෙනවා සිමෙන්ති කොට්ට 100ක්. අම්මෝ, අද කාලේ හැටියට සිමෙන්ති කොට්ට 100ක් කියන්නේ ඉතින්. හරි ලේසි දෙයක් ඔයාට කරන්න තියෙන ජයග්‍රාහකෙක් වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්තු බිල් පතක ඡායාරූපය, ඔයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය එක්ක 0779-67-67-67 කියන අංකයට එවන්න තියෙන්නේ. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න. ඔයාටත් පුළුවන් තරගයත් එක්ක එකතු වෙන්න. අවසාන දිනුම් මැදීම තියෙන ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. තාම ඔයාට චාන්ස් එක තියෙනවා. ඉතින් ඒ හින්දා ඔක්තෝබර් 23 වෙනිදාට කලින් ඔයා ගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක බිල්පත, ඡායාරූපයක්, නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය 0779-67-67-67 අංකයට යොමු කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න. හොඩත් පුළුවන් ජයග්‍රාහකෙක් ජයග්‍රාහිකාවක් වෙන්න. ඉතින් ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන කියන්න රට වටේ යනවා අපේ කට්ටිය ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක. ඉතින් අද දවසේ කොහෙද ඉන්නේ, හෙට කොහෙද ඉන්නේ කියලා තමයි ඔයාට මේ කියන්න හදන්නේ. අද 24 වෙනිදා උදේ හිටියා පිළිමතලාවේ ඔන්න හවස් වරුවම කටුගස්තොට තමයි ඉන්නේ. කටුගස්තොට අවට ඉන්න ඔයාට ඔන්න පුළුවන් යන්න ඉන්සි සංස්ථා කණ්ඩායම ඉන්න තැනට. ඉහිල තරගයට එකතු වෙන්න පුළුවන්. තෑගි, භෝග, සතුට, විනෝදය, මේ හැමදේම එක තමයි අවිලා තිතින්. ඉතින් තෑගි දිනන්න, තරග කරන්න ඔයත් අනිවාර්යම කටුගස්තොට යන්න. ඒ වගේම හෙට 25 වෙනිදා හෙට උදේ ඉනෝ මැණිකින නගරේ. ඒ වගේම තමයි හවස් වරුවම ඉන්නවා අපේ කට්ටිය දිකන නගරේ. ඉතින් ඒ නිසා අනිවාර්යම යන්න ඉන්සි සංස්ථා ස්ලැබරම් එක එකතු වෙන්න. මේ කණ්ඩායම ඉන්න තැන්ටවා යන්න මෝනි. තෑගි භෝග පිරිවරාගෙන තමයි නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරයට මේ එන්නේ. මතකයිනේ ඉන්සි සංස්ථා ස්ලැබරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. එක කොට්ටයක් දෙකක් නෙමෙයි, කොට්ට 100ක් දිනන්න පුළුවන් ඔයාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
1: දවල් එකයි වෙනවානි 56යි.
2: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
3: කොල්ලෝ කෙල්ලෝ

0: රක්තවේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකාකැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා. මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
2: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
2: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
1: අනුශාසකත්වය
2: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
1: විමසීම් 0772-12-48-999 0772-32-11-758.
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
1: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මග කියන ඉරිදා උදෑසන.
3: මේව මහපොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් net පාමුල.
3: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන්පව්.
1: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකින් එතෙරවන මග සොයා යමු.
4: ගින්දර හැන්දෑවා
5: brought to you by
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7046.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
11: විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ.
10: හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
12: සුබ දහම ලග්නවල දෙකයි.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැහි විපස්සම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. දෙමඩකොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරඳනුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පැල අද අභියාචනාධිකරණයේ හමුවේ විභාගයට ගත්තා. එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වීම සිදු කළා. ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම පසුවට කල් තැබුවා. කාන්තාවකගේ ගෙල බැඳ තිබූ පවුන් දෙකක් පමණ බරතේ රන්මාලයක් සහ පෙන්ඩන්ට් එකක් මංකොල්ලකා පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකු පැයකට අඩු කාලයකදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ මෙම කොල්ල කෑමෙන් අනතුරුව සැකරුවන් වෑන් රථයකින් පලා ගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිස් නිලධාරීන් සමනලවැව පොලිසියද සහාය ඇතිවයි සැකරුවන් අත්අඩංගුවට ගෙන ඇති. සැකරුවන් වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. මිලග net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
3: FM 95 FM 94.8 net FM
4: ගින්දර හැන්දෑවා
5: Brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
7: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 3340
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
10: FM 95

0: ZFM Kinderhändeva Vigiano.
1: සුබදහමනක් දවල් දෙකයි විනාඩි පහයි. ඔයාගේ මගේ දෙවනි පැයමේ පටන් ගත්තේ. හරි, මේ පැයදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුව කියලා ගන්න මේ පැතරෙන්. අන්න එහෙම ආපු කට්ටිය මතක් කරන්නම්. අම්මෝ මෙහෙට නම් බලාගෙන ඉන්නකොට පුදුමාකාර වැස්සක් මේ වෙලාවේ තියෙන්නේ. වැස්සට පැනලා නටන්න හිතනවා. කොහොමද ඔය පැත්තේ වැසි තත්වය කියමු බලන්න. හැබැයි ඉතින් වහිනවා කියලා ඕනවට වැඩිය සතුටු වෙන්නත් එපා. අනිවාර්යෙන් ඉතින් ගෙදරින් එළියට යනකොට කුඩයක් කාරිය අතේ තියාගෙන යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, ඔය අපේ බොයිස්ලා වැඩ පෙන්නන්න යනවනේ ඩ්‍රයිව් කරනකොට, ඒ වැඩ පෙන්නලි අද නෑ. හරිද, ධෝනිලට වැඩ පෙන්නන්න ගිහිල්ලා වැඩ වරද්ද ගන්න නැතුව අද හිමීට අපි ඩ්‍රයිව් කරමු. එතකොට වෙනදට වඩා පොඩ්ඩක් විතර කලින් ගෙදරින් එළියට ගියා කියලා කිසි වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ට්‍රැෆික් එක හැම ටිකක් වැඩිනේ වහිනකොට ළමයි. ඒ හින්දා චුට්ටක් විතර වෙනදට වඩා යන්න තියෙන ගමනක් බිමනක් පොඩ්ඩක් කලින් අපි යමු. හරිද, විශේෂයෙන් කොල්ලනේ ධෝනිලට වැඩ පෙන්නන්න යන්නේ. ධෝනිව අනිත් සීට් එකේ ඉඳගෙන යනවනම් ඒත් හිමීට අරගෙන යන්න ඕනියාව. හරිද, හරි, පරිසමට වැඩ කරගෙන ඉන්න අතරේ බලමු අපි ටක් ගලවත් මැසේජස් පැත්තට ගිහිල්ලා කවුද මාව අහගෙන ඉන්න කියලා. ගින්දරියෝ ගින්දරියෝ, ඒ සුන්දර හිනාව ඇහිදී ගින්දර විසි වෙනවා. සිංගප්පූරුවලින් අපේ චිට්චට් රූපික සෙට් එක එකතු කරගෙන ලස්සනම ලස්සට සින්දාවක් දෙන්න කියලා අපි සුජීවක්ක මැසේජ් කරලා තියෙනවා. සුජීවක්ක නෙමෙයි මේ නේද? අනේ සමිතක්කා, සොරි වෙන්න ඕනි ඉතින්. හරිද, මාරුණා මට කෝ ඉතින් නමේවලත් නැහැ. නම හොයාගෙන කිව්වේ, දෙන්නව පැටලෙනව මට. ආදරෙයි, එතනින් පස්සේ හයි ගිනි කිරිල්ලි ආවා. කොයි තරම් වැස්සත් අපිට පාලු නෑ චානු මැණික, දෙන්නකෝ අපිට ලස්සන සින්දු වැස්සක්. අදරේ ගොඩක් උමා බොකුන්දර දහයි කනුව පාර මංගලී ෆැෂන් එකේ අපේ සෙටික සාලිය මංගලී ශ්‍රයන්දි සංජීව මහේෂ් ලක්මතු මදුවන්ත කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ජානු අපිත් ඉන්න ඔයා වහගෙන ඉන්දික ටේලර්ස් ගල්වංගුව ඇමිලි පිටිය සෙට් එකම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ මාපලගම් පියල් ජයයි නොවෙන්ද වගේ මටත් සින්දුවක් ඕනි කියලා තිනා, ඔයාවත් එකතු කරගන්නම් මටත් ලස්සට සින්දුවක් දෙන්න. අම්පාරේ කමලක්කා ජානු කෙල්ලේ මටත් සින්දුවක් දෙන්න. ෆැමිලික හැමෝමත් නැත්තහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු මේ සින්දුවට එකතු කරගන්නම්. හොඳටම වහිනවා සින්දුවක් දෙන්න. මයිමි ෆැෂන් මොරදන කෑගල්ල කියලා කියන්නේ කොහොමත් චුරුචුරුවනේ හැම වෙලේම නේද? දෙයියනේ කියලා වැස්සෙන් නම් කෑගල්ලට රත්නපුරේට ওই පැත්තට කිසි අඩුවක් නැහැ. හෙලෝ ජානු, අපි ලස්සන අදර ගීතයකට එකතු කරගන්න කිව්වඩුවා හිනා වුණානේ. අද අපිට ඔයා කැමති සින්දුවක් දෙන්නකෝ. පැහැසර මාල්ටි සිලෙක්ෂන් නයිවල එසල් ආදර නම් දන්නේ නැහැ ඉතින්. මෙන්න මේක පොඩ්ඩක් ජොලි, පොඩ්ඩක් විතර ආදරෙන් කියනවා එක.

0: Steffen, Kinder der Hände war, mit Janu.
1: දවල් දෙකයි විනාඩි 16යි. අහන දෙන රෙඩි කරගත්ත මේ සින්දුවට කට්ටිය එකතු කරගන්න ඕනි. මෙන්න මේ ටික ගැන කියලා. ෆෙම් සෑ ගැන මුලින්ම මතක් කරලා ඉන්න. ගෑනුල මයින්ඩ් පීඩියඩ්ස් කාලේ අපහසු කාලයක් කියන එක හැමෝම දන්නවා. ඉතින් එතකොට එයාලා ගොඩාක් වෙලාවට ට්‍රයි කරනවා ආසාවෙන් කරපු දේවල් පවා තැරගෙන ගෙදරට වෙලා ඉන්න. මං අහන්නේ ඇයි එහෙම කරන්නේ? ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන ඉන්නවා. දෙයියොත් දෙනකොට හැමදේම හොඳම වෙලාව බලලා දෙනවා කියනවනේ. අන්න එහෙම දවස් දාගෙන හිටියොත් එහෙම ට්‍රිප් එකක් යන්න වගේ එයාලට යන්න කියලා ගෙදර නතර වෙලා නැද්ද? නතර වෙලා තියෙනවා. එහෙම නැත්නම් දින වෙනස් කරගෙන තියෙනවා. ප්ලෑන්ස් ඔක්කොම වතුර ගියා වගේ. එතකොට එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට ඔෆිස් යන්න හිතෙන්නේ නැහැ, ස්කූල් යන්න හිතෙන්නේ නැහැ, ගෙදරට වෙලාම ඉන්න හිතෙනවා. එක්සෑම් එකක් තියෙනවා නම් අර එක්සෑම් එක කරන්න ඕනි හින්දම ගිහලා එක්සෑම් එක කරනවා. හැබැයි අන්තිමට අර එක්සෑම් එකේ ස්ට්‍රෙස් එකයි මේ පීරියඩ්ස් නිසා ඇති වෙලා තියෙන අපහසුතාවයයි ඔක්කොම එකට එකතු වෙලා හැමදේම අවුල් වෙනවා. එහෙම හැමදේම අවුල් ජාලාවක් කරගන්න නැතුව හරිම පෑඩික පාවිච්චි කරන්න ළමයි. සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. මෙන්න මේ කියන දේවල් ටික බලන්න ඕනි. SLS ISO සහතික සහිතව මේ කියන දේවල් හරියටම තියෙන පෑඩ් එක තමයි දැන් ඔයාලට මාකට් එකේ ගන්න තියෙන හොඳම එකම පෑඩ් එක. ඒ තමයි FEMS AIR. සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාලට FEMS AIR මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනි මෙන්න මේ ගැනත්. ඔයාලාස්තිද ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් හතරේ වෙන වැඩදා ගන්නේ නැතුව Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාඛාවේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට යන්න. ඔව් ලෑස්ති කියන්නානේ. මොකද එහෙම මං ඔයාලට කියන්නේ මේක මිස් කරගන්න හොඳ නැතිම දෙයක්. මේක අනිවාර්යම යන්නම ඕනි දවස් ටිකක්. ඉතින් අනිවාර්යම ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් හතරේදී Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවේ තියෙන මේ නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට ඔයා සහභාගි වෙන්නම ඕනි. ඒ දවස් හතර පුරාවට පිස්සුතරිපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් හතරේදී Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න, දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 024-17-872 එහෙම නැත්නම් 077-511-18 කියන නම්බර් එකට කෝල් කරන ඔයාලට වැඩි විස්තර ඔක්කොම දැනගන්න දින වේලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ ඔයා ලෑස්තිද? කවද්ද? හෙට තමයි දවස. හෙට 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳ ගන්න ඔයාට යන්න පුළුවන් BMICH පරිශ්‍රයේ. හෙට ඉඳලා, කියන්නේ සැප්තැම්බර් 25 හෙට දවසේ ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් ඔයාට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. කියවීමේ මාසය වෙනුවෙන් අනිවාර්යයෙන්ම පොතක් මිලදී ගන්න ඔයා යන්න ඕනි තැන තමයි හෙට ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තියෙන කොළඹ BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් නිලගුවන් විදුලිය විදිහට net FM රේඩියෝවේ අපි ඉන්නවා හැම අවුරුද්දකම වගේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය තමයි සංවිධානය. ඒ අතරේ තවත් විශේෂ අත්දැකීමක් ඔයාලට විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි net FM alpha studio එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලට සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. හෙට ඉඳලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔයා වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා net FM alpha studio විශේෂ සජීවී මැදිරියක්. ඉතින් ඔන්න එතනදී කසුනි, ලෙහන්ස, ගිහන්ස වගේම අපේ අල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ ගොඩාක් අය වෙතරදී හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කසුනි, ලෙහන්ස, ගිහන්ස එක්ක අනිත් නිවේදිකාව නිවේදකයක් වෙන්නත් ඔයාට chance එක තියෙනවා. ඔයාට සජීවීව දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්, තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම අල්ෆා ස්ටුඩියෝ වැඩසටහනට ඉදිරියේදී සම්බන්ධ වෙන්නත් දිනයක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාතරේ එලවල් සිවර කරලා ඉන්න ඔයාට නම් තවත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට, එහෙම නැත්නම් අනිත් වැඩසටහන් වලට, අපේ නෙත් FM ටීම් එකට, නිවුස් ටීම් එකට සම්බන්ධ වෙන්නත් ඔයාට chance එක තියෙනවා. ඉතින් එලවල් සිවර කරලා ඉන්න ඔයාට හම්බ වෙන මේ chance එක මිස් කරගන්න එපා. ලියාපදිංචි වෙන්න පුළුවන් 0711 95 95 95 0711 95 95 95 ට ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරලා ඔයාගේ නම, පාසල, වයස, දක්ෂතාවය එවන්න. මේ chance එක මිස් කරගන්න හිතන්නවත් එපා. අපි අමුතු අගල WhatsApp messages පත්‍ර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්නේ. ඇදර කෝල් කරපු කට්ටියක් තිනවා. එන්නේ කට්ටියත් එකතු කරගන්න ඕනේ. අපි සූර්යව ලියනාරචය එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඒත් එක්කම කිතුල් කටේ ප්‍රේමසිරි අයියා, අම්ම ගුණවති, විනෝෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, විම්සර අසංක සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මගුරු මෛත්‍රීපාල අයියා ඉන්නවා. එයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක, අපේ එම් මකුරේ සෙට් එකනේ මේ සෙට් එක. සෙට් එකම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ පොළොන්නරුවේ රමණියක් අයිනෝ, ඔයාවත් එකතු කරගන්නම්. බදුරලි අශෝකක් අයිනෝ, ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ ජානු බෝලේ, සීතලයි හොඳටම මෙහෙ දෙන්න රත් වෙන නන් ස්ටොප් එකක්. ගින්දර වගේ උම්ම හැටයි අදරෙයි දෙකක් මං ආදරේ ගොඩම ගොඩාක් කම්මැලිත් වගේ අද වැඩිපුර කියවන්න හොඳේ කියලා තියෙනවා. හා මං වැඩිපුර කතා කරන්නම් ඔයත් එක්ක. මේ හැන සින්දු ටිකට එකතු කරගන්නම්. එහෙම ඉතින් කතා කර කර ඉන්න ගියොත් එහෙම මට මෙතෙන්ට කෝල් එකක් දීලා කියයි ඔහොම මෙයන්ද කියලා. හයි ජානු, ගොඩ දවසකින් ඔයාට මැසේජ් එකක් දාන්න හිතනවා. වෙස්සත් එක්ක පරණ සින්දු ටිකක් අහන්න කැමතියි. මම පරණ සින්දු ගොඩාක් දුන්නා අපේ මොහන් අය ගල්කිස්සෙන්. මට මැසේජ් එකක් එවලදී කොහෙද ගිහින් හිටියේ, ඇයි මාව ඔයා අමතක කරලා හිටියේ. මං එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ලස්සට වැඩි කරනවා ශාමා, රොෂාන්, සෙනුක, රුෂිකා, ලක්ෂ්මණ අයියා, ජය වේවා. හන දැන් රෙඩි කරගත්ත මේ සින්දුවට එකතු කරගන්නම්.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
5: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්ම හවස දිගන.
6: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික දුනුපත් අංකයේ සමග 0779-6767-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
8: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝලේ ලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ.
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
10: Brought to you by
11: Haride Hari Tanin Araganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak.
12: Tap tap tap Leke Mood Boost.

දෙකයි විනාඩි 30යි අපි තව චූටි වෙලාවකින් Facebook live එකකින් හම්බ වෙමු හොඳේ ඒ නිසා net fm official Facebook fan page එකේම like කරලා follow කරලා තියාගන්න මම තව චූටි වෙලාවකින් Facebook live එකට ඇවිල්ලා කියනවා ආ දැන් එන්න කියලා එතකොට වට notification එක එනවා අපු ගමම්ම ටග් ගාලා live එකට join වෙන්න තියෙනවා වටේ ඉන්න කට්ටිය තන ගහගෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම හදවතේ ලියවිච්ච ආයතනය 100%යි ප්‍රතිඵල ඔතන තියෙනවනේ සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක. ඒක තියෙන්නේ දියවැඩියාවට. දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඔයා දැන් ඔයාට අර එමෙහි ගිහිල්ලා හැමදාම බෙහෙත් බිබීම ඉන්න දෙයක් නැහැ. කොයි ඉතින් කොච්චර බිව්වත් හැමදාම ඔච්චරයිනේ. හැබැයි සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක කියලා කියන්නේ ඔයාට හරිම විසඳුම දියවැඩියාවට. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධය. ඔය වසංගත ටික. ගෙදරට අරන්ගෙන යාට අනිවාර්යයෙන්ම සෙවනගල මදුකා කැස්සට පණිය දෙන්නම ඕනි. හරිද? එහිඳ ගෙදරක තියෙන්න ඕනි සෙවනගල මදුකා කැස්සට පණිය. පැටිලිව 10 දිනක් ගත්තොත් දැන් 10න් 9කටම ওই පැටිලිව ප්‍රශ්නේ තියෙනවා. ඒකට වයස් ભેදෙකුත් නැහැ. කන කෑම බීම තමයි ඉතින් ඔකට ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි කටට රහට ඉතින් ඊට පස්සේ කෑමක් බීමක් කන්නවත් නැනේ අරක කන්ට්‍රෝල් කරන්න කියනවා මේක කන්ට්‍රෝල් කරන්න කියනවා. හැබැයි ඔයාට ඔය හැම දෙයකටම තිත තියන්න පුළුවන්. පැටිලිව වලට තිත තියන්න පුළුවන්. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරා නම් දැන් බය වෙන්න දෙයක් නැහැ ඒකට. ගෙදරක ඒ වගේම අසමෝදකම් බෝතලයක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් ගෙදර තියෙන්න ඕනි. කෑම අප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම් බඩ ඇචින්නයා. 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් තියෙන්නේ අන්න ඒකට තමයි. ඒ වගේම මේ නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක වගේ හොඳ කොණ්ඩෙකට සෙවනගල ශ්‍රියාදේවි ආයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෙවනගල ජීවශක්ති රසායනය සෙවනගල ජීවබල ආම්ල පිත්තසුවේ සෙවනගල හන්දිරාජ තෛලය. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් කමල්බන්දුල වීරපිරිමු වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානීය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. 0.47 37 43 40 0.47 37 43 40 දැන් සෑහෙන වෙලාවක් තිස්සේ දිනේෂ් හෝ කියලා කියනවා. චාන්ස් එකක් දෙන්නෙම නෑ මම. පොඩ්ඩක් ඉන්න දිනේෂ් පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ කටිය එකතු කරගෙනම අපි සින්දු අහමු. කවුද ඉන්නේ? හෙලෝ ජානු. ලස්සට වැඩ කරනවා නියමයි. Thank you. අපි වැඩ කරනක මම ඔබ අහගෙන ඉන්නේ මොණ්ඩාගල චාමර ෆෑෂන් එකේ සුරේෂ් අපේ බොස් නලින් චාමර ආචිතය ජයශ්‍රී අයියා සුගතය මේ වෙලාවේ ඉන්නත් අහගෙන ඉන්න හැමෝම ගිදර හඳ වහගෙන ඉන්න ඔක්කොටම ලස්සන සින්දක් දෙන්න කියලා තිනවා. ජය වේවා සෙට් එකටම. පළඳ පාසල අසලින් ලහිරු ගුණරත්න මාමද ලස්සන සින්දු කෙනෙක් එකතු කරගන්න. ජානු බෝලේ අපි වර්ක ගොඩ අන්ටගමන්ටිකේ කෙලෝ සෙට් එක දික්කුම් එකක් දෙන්න ඔක්කොලටම. හැමදාම ආදරේ උම්මා සඳුනි නදී සාමා සමන්මලී දේවි පූජා තමරණි මාලි ජනු අපි වදලස්සර සින්දුවකට එකතු කරගන්නකො. මම ඉරේෂා බුත්තලින් හස්බන්ඩ් නීල් පුතා සයෝල් අම්මා චන්ද්‍රලතා බුත්තල ප්‍රදේශ ලේකම් කාර්යාලය වැඩ කරන සියලුම දෙනාව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු. දැන් හරි දැන් දිනේෂ්ට මං චාන්ස් එක දෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: විනාඩි 4කින් ක්‍රියා කිරීම අරඹා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා. Iodex.
2: දවල් දෙකයි විනාඩි 45යි.
3: District 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show Super 14. Super 14. දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් දෙවැනි තරඟය. කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ. ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්. හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: එන්න එන්න
5: ෂා,
4: පාරටම එනවා කෑමවල සුවඳ
5: රසත් එහෙම තමයි.
4: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
5: මම හැමදාම ගන්නෙ ෆෝර්චුන් ඔයිල්නේ.
4: ඉතින් මොකද්ද වෙනස?
5: ක්වොලිටි එකම තමයි.
4: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් ෆෝර්චුන් ඔයිල්නේ.
5: ඇත්තම තමයි.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
8: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
9: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: Real Tasty Manufacturers සියට සියක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගිල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින් Real Tasty 0.38 3 380 169.
11: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL Breaking News සංවිධානය කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස් සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී ටිකට් සඳහා විමසී 0777 575 718.
12: ඉන්සිසන් ස්ටාර් ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සිසන් ස්ටාර් ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සිසන් ස්ටාර් කණ්ඩායම සමග ඔබේ නගරයට
13: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්ම හවස දිගන.
12: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සිසන් ස්ටාර් සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික දුනුපත් අංකයේ සමග 0.77 9.67 67 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න.
14: හෙලෝ,
15: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0247
4: මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන net fm අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට
3: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්ම හවස දිගන
4: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967677 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
6: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය net fm ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
6: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
5: විමසීම් 077-12-48-999 071-32-11-758
3: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්. වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
0: ගින්දර හැන්දෑවා
8: brought to you by
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: සුබ සැන්දවක් හවස තුනයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ඔබ වෙත ගෙනෙන්නේ.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වූ කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ කිරීමට පෙර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා ලිපියක් යොමු කර තිබෙනවා. මෙමගින් ඔහු ඉල්ලා ඇත්තේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වූ කෙටුම්පත් සඳහා හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන ලෙසයි. මෙම කෙටුම්පත අදූරදර්ශී එකක් බවද දිලිප් ජයවීර මහතා සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ජලාශ්වයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශ්වයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රිය විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ ඒකකයේ ඉල්ලා සිටින්නේ. ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ක්ලයා සහ ඩෙවෝන් දිය ඇලිවල ජලධාරිතාවද ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවා. මිලඟ නෙත් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: ගින්දර හැන්දෑවා.
6: Brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
11: FM 95 94.8.

තම සැඳමක් හවස තුනයි විනාඩියටයි වෙලාව නෙතෙෆෙම් ඔෆිෂල් ෆේස්බුක් ෆෑන් පේජ් එකේ. ඔන්න අපි ෆේස්බුක් ලයිව් එක දැන් ඇවිල්ලා ටික වෙලාවක්. තව චූටි වෙලාවකින් ෆේස්බුක් ලයිව් එක ඉවර වෙනවා. එහෙනම් ඉක්මනට එන්නකෝ ලයිව් එක පැත්තට. එතකොට මම ඔයාවත් මතක් කරන්නම්. ලයිව් එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ මේ වෙලාවේ. කවුද ලයිව් එකේ මාව අහගෙන බලාගෙන ඉන්නේ කියලා බලමු. ඉරෝෂ් පෙරේරා ඉන්නවා, පැතුම් අකලංක ඉන්නවා, ඊට පස්සේ ලක්මාලියක් ඉන්නවා, අපේ බැජ්ජියා ඉන්නවා, ඔයාවත් එකතු කරගන්න, අහිංසා ඉදමල්ගඩ ඉන්නවා, ඊට පස්සේ දෙයන්ගි නැතුමියක් ඉන්නවා, සුනේත්‍රා කුමාරි, ඉරෝෂ් පෙරේරා, කවිදි බණ්ඩාර, ඊට පස්සේ චන්ද්‍රිකා උඩවෙල, මේ කට්ටිය ඉන්නවා මේ වෙලාවේ ලයිව් එකේ. ඔයත් පුළුවන් ලයිව් එකට ජොයින් වෙලා ටක් ගාලා කට්ටිය එකතු කරගන්න, කමෙන්ට් එකක් දාන්න. WhatsApp messages පැත්තට යනකොට මෙන්න මේ කට්ටිය අතිනවා WhatsApp message ඔපු. ඒ කට්ටිය ටක් ගාලා මතක් කරලා ඉන්නම්, නැත්නම් ඉතින් කරන්න බෑ. තවලන් තැන්න ආයුර්වේද බෙහෙත් කඩේ නන්ද කුමාර මේ වෙලාවෙ සද්දටම net අහගෙන ඉනවා කියලා තියෙනවා. thank you ගින්දරහන්ද වහගෙන ඉන්නවට. එකතු කරගන්න ගහන දෙන ready කරගත්ත මේ හැන සින්දුවට මම එතනින් බස්ස සුබ දවසක් වේවා. ජනවා කියවට කොහොමද ලස්සට සින්දුවකට එකතු කරගන්න අපිට වහිනවා. පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ සම්මන්ති මානල් කුමාර අනුපම ප්‍රදර්ශනී රූපා ජයශානි ආජන්දිනි ශාන්ති සුරේත්‍රා දේවින්දි දෙවමි උමා මැනික මාල්දිවුසලින් කුමාර අයියා එකතු කරගෙන ලස්සට සින්දුවක් දෙන උමා දේවි අඩු තුරන්න හරියන්න ඕනි සුදුනෝනා කියලා තියෙනවා. හැමදාම මං කියනවනේ කෙල්ල චතු මට හරියනවා වගේම ඔයාටයි ඔයා වටේ ඉන්න කෙල්ලෝ කොටමයි උත්තරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. එතනින් පස්සේ මෙන්න මේ පැත්තට ගිය නැත්තම් ලොකු අඩුපාඩුවක් තමයි වෙන්නේ. රිකිල් ගස්කඩ මයිල පිටිය සලෝන් දිනේශ්‍රී කෙල්ලන්ට ඔය ලස්සන වැඩි කරගන්න නම් ඉතින් යන්න තියෙන හොඳ තැනක් තමයි සලෝන් දිනේශ්‍රීගේ. අපේ සඳීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා කොහොමද කොහොමද වැස්ස ඔය පැත්තට? ජය වෙන්නෝනි, සුබ වෙන්නෝනි. මේ සින්දුවට එකතු කරගන්නම්.

හවසතුනයි විනාඩි 14යි වෙලාව. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හන සින්දුර මෙන්න මේ කටියටක් ගාල එකතු කරගන්න ඕනි. හැබැයි ඊටත් කලින් මට කියන්න දේවල් ටිකක් තියෙනවා. අනේ ටික අහගන්නකෝ. මුලින්ම ආඩ මේ මතක් කරන්න හදන්නේ Active Plus යන්න ලෑස්ති නේද? ඔක්තෝබර් මාසේ 7-9-10 කියන දවස් හතරේ වෙන වැඩ දාගන්න එපා. Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ 3 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7-9-10 කියන දවස් හතර පුරාවට ඔයා වෙනුවෙන් නොබිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් එතනදී ඔයාට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොබිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ දින හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් ප්‍රතිලාභ රැසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ පෞලි සමාජිකීන් එක්ක ඔක්තෝබර් 7-9-10 කියන දවස් හතරේ Active Plus Center 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යයෙන්ම එන්නම ඕනි. වෙන වැඩ නම් දාගන්න එපා. ඔක්තෝබර් 7-9-10 කියන දවස් හතරේදී. ඉතින් යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා දින වේලාව වෙන් කරගන්න, සහභාගී වෙන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. 0134-22-1870 0134-22-1870 එහෙම නැත්නම් 0775-11-3918 0775-11-3918 කියන නම්බරයකට කෝල් කරන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න දිනය වේලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනි ෆෙම්සෑ ගැන. ෆෙම්සෑ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩක SLS සහ ISO සහතික සහිතව දැන් සාධාරණ මිලකට ඔයාගේ අතට ෆිම් සෑපත් වෙනවා. ඉතින් ගෑනු ළමෙක්ට පීඩියට්ස් කාලේ කොයිතරම් අමාරුද කියලා අමුතුවෙන් කියන දෙයක් නැහනේ. ඒ අපහසුතාවය වැඩි කරගන්නේ ඔයා පාවිච්චි කරන පෑඩ් එකෙන්. ඉතින් ඔයා හරිම පෑඩ් එක පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක ඔයාට ඔයාව මිස් වෙන්නේ නැහැ. ඔයා ආසාවෙන් කරපු දේවල් ඔයා අතහැරගන්නේ නැහැ. එහෙනම් පෑඩ් එකක් පාවිච්චි කරනකොට හරියටම හරියන පෑඩ් එකව මිල දී ගන්න. හොඳට හිතන්න ඕනි. අඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් ඉතින් ඒ ෆෙම්ස් ඇයම තමයි දිවයින පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් ඇයෝ මිලදී ගන්න පුළුවන් කියනක අමතක කරන්න එපා. ඒත් එක්කම මෙන්න මේ ගැනත් ඔයාලට මම මතක් කරන්න ඕනි. මේ ගැන නම් නොකියම බෑ. මේ ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනි. ඉතින් ගෙයක් දොරක් හදනකොට තමන්ටම කියලා ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කරනකොට හොඳම සිමෙන්ති පාවිච්චි කරන්න ඕනි. ඒ වෙනුවෙන් මොකද හොඳ කල්පැවැත්මක් තියෙන, හොඳ විශ්වාසයක් තියෙන සිමෙන්ති පාවිච්චි කරන්න ඕනි. ඉතින් කොන්ත්‍රාත්කරුවන් සහ තාක්ෂණික විශේෂඥයන් හැමෝගෙම විශ්වාසය දිනාගත් පරම්පරා ගණනාවක විශ්වාසයේ හිමි සිමෙන්ති තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න මේ අවස්ථාව මිස් කරගන්න නම් හිතන්නවත් එපා. මොකද සැටලිම ගහලා කෝල් එකක් දුන්නම ස්ලැබ් එක දාගන්න වාට ශක්තියක් වෙන ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් දෙනෝ යාට සිමෙන්ති කොට්ට 100ක් එච්චරක් හම්බේද? මොකද නැත්තේ 100ක් ඔයා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන ජයග්‍රහකෙක් වෙන්න හරිම පුංචි දෙයයි. ඔයාට කරන්න තියෙන දේ තමයි ඔයා මිලදීගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 5ක බිල්පත ඡායාරූපයක් අරගෙන ඔයාගේ නම ලිපිණයේ ජාතික හැඳුනුම්පත් අංකෙ එක්ක 0779-67-67-67 0779-67-67-67 කියන අංකයට ඔයාට යවන්න පුළුවන්. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න පුළුවන් ඒ නම්බෙකට. එතකොට ඔයාට තරගයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ තරගය අවසාන දිනුම් ඇදීම සිද්ධ වෙන්නේ ඔක්තෝබර් 23 වෙනිදා. ඉතින් ඊට කලින් ඔයත් මේ තරගයත් එක්ක එකතු වෙන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට ඔයා මිලදී ගත්තු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 5ක බිල්පතේ ඡායාරූපේ නම ලිපිණයේ ජාතික හැඳුනුම්පත් අංකෙ එක්ක 0779-67-67-67 අංකයට යොමු කරන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි මේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න මේ තරගය ගැන දැනුවත් කරන ගමන් තෑගි භෝග සතුට විනෝදය හැමදේම අරගෙන අපේ කණ්ඩායම ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරයටත් එනවා. ඉතින් අද දවසේ හවසරුව පුරාවටම කටුගස්තොට නගරේ ඉන්නවා. හේට 25 වෙනිදා උදේවරුවේ ඉන්නවා මැණිකින නගරේ. ඒ වගේම හවස ඉන්නවා දිගන නගරේ. ඉතින් ලෑස්ති වෙලා ඉන්න. ඊළඟට එන්නේ ඔයාගේ පැත්තට වෙන්න පුළුවන් මේ විදිහට තෑගි භෝග අරගෙන ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. ඉතින් ඔන්න කටුගස්තොට ඉන්න කට්ටියට අද දවසේදී මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඒ වගේම හේට මැණිකින ඉන්න කට්ටියට උදේවරුවේ මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හේට හවස දිගන ඉන්න ඔයාව හොයාගෙන තමයි ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් අරගෙන එන්නේ. ඉතින් එතෙන්ට යන්න අමතක කරන්න එපා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. යමු WhatsApp messages පැතර ඉක්මන් ඉක්මන් ඉක්මන් වෙන මේ කටි එකතු කරගන්නම්. මම කවුද ඉන්නේ?
இங்கிரிய வந்து தலிகம சன்சிலா சன்சேலா ஃபேஷன் நிக்கி ரஞ்சித் நீ சன்சேலா ராந்தி தவின் சா யசிஸ்மா செட்டகமே கத்துக்கிறக நம்மே என்ன சிந்தோட அது சிங்கல் எங்க வில கொஹே ஹரி மட்டும் கொத்தன தி ஹரி வாரதி இன்னதி அப்ப ஹுன்னஸ் கிட எஸ்எம்டி அப்ரலக்கே அப்படி லசன் சிந்துவ கோணி கணேகல்ல ஐயா பண்டார ஐயா மெந்தினட்டு உம்மை கக்கோணி கேலா தியனவா அய்யலை இல்லுஹாமனம் இக்மெண்ட் தினவா கேலா கியாய் தவட்டிக்க தவசகி அதுதான் சுப்பிடி சிந்து டிகா கே ஜாய்வேவான் எத்தே ஃபேம் பால் கம்பல் ஃபுட் டெலிவரி சைட்டுக்கு அப்படி மெசேஜ் கேலா தியனவா எக்கு துக்கிறக்கா நாங்க இல்லங்க சிந்துட்டு தேங்க்யூ கமெண்ட்டுக்கிட்ட வஹினம் ஓகிந்தர மேடிக்க யாட்டி அந்தட்டு பரிசல சேபாலி ஹோட்டலுக்கு சேபாலிக்கா அக்கா மெசேஜ் கேலா தியனா எக்கு துக்கிறக்கா நம்ம சிந்துவட்ட கபிலுமில் ரொட்டிக்கா டேசு ஜீவ அக்கா மெசேஜ் கேலா தியனா மகே ஹஸ்பண்ட் அஜித் வாய் அம்மா வாய் புத்தால தென்னவா இதுவல ஹத்திர தினா வாய் இந்திக்க மல்லி வாய் எக்கு துக்கிறக்கா லசன் சிந்துவாக் தென் அப்படி கடே மாறு கரா தென் அலுச்சலா ஒண்ணு ரொட்டி கண்ண அண்ண வம் பெத்தேன் தக்குரு பெத்தடா எனக்கு எனக்கு மாவத் மாத்தக்கல ரொட்டியா கால என்ன மே வெஸ்ஸு கொஹமத உனு உனு போல் ரொட்டியா முதல் ஒண்ணு மெரிசா கேக்க உம்பல கடட்டி காக்க ஹெமதாப்பு அம்மோ இட் பாஸ் எங்கடு தால பிளேண்டியா அணி மட்டா தோணி அதான் தென்னக்கோ கௌரஹாரி இந்திக்கு ஐயாட்ட உண்மைக்கு தோணிலும் இந்திக்கு ஐயா படிசாக்கல்ல ஹெட்டு வேணுக்கான் தியாக அண்ணா நிதான்

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3යි විනාඩි 25යි.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
5: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රස බත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රස බත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඉන්සිසංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සිසංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සිසංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
7: සැප්තැම්බර් 25 අපි එන්නේ උදේ මැණිකින්ම හවස දිගන.
6: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සිසංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම

0: ඒ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
1: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද
2: කවුදානේ මේ කළුවට කළුවේ
1: මං තමයි නංගි කළු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
2: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
1: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
2: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
3: ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක net fm හතර වටේ හතර වටේ
4: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු

හවසතුනයි විනාඩි 28යි වෙලාව. දැන් ලෑස්තිද කට්ටිය හෙට BMI CH එක පැත්තට යන්න නෑ කියලා නම් කියන්න එපා. මන් දන්නවා ඔයා ප්ලෑන් කරගෙන හිටියේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්න කවද්ද? අන්න එදාට යන්න. ඉතින් හෙට සැප්තැම්බර් 25 වෙනිදා හෙට ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් BMI CH පරිශ්‍රයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යක්ෂකව විඳ ගන්න පුළුවන්කම තියෙනවා. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උදේ 9 ඉඳලා රැ 9 වෙනකම් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් තියෙනවා. ඉතින් ඔයාලත් කියවීමේ මාසයේ වෙනුවෙන් පොතක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නිල රේඩියෝ වනත් FM අපි 21 වෙනි වතාවටත් මේ අවුරුද්දේ. ඒ වගේම සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ යාත්‍රේ ඔයාලට කියන්න ඕනි මෙන්න මේ ගැන. ඉතින් පොත් ප්‍රදර්ශනයේට එන ඔයාට net fm alpha studio එකත් එක්ක සම්බන්ධ වෙන chance එක තියෙනවා. ඒක සුවිශේෂී අවස්ථාවක්. මොකද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට එන ඔයා වෙනුවෙන් net fm අපි alpha studio විශේෂ සජීවී මැදිරියක් සූදානම් කරලා තියෙන්නේ. කසුනි ලහන්සගේ හන්ස වගේම අපේ alpha studio කණ්ඩායමත් එක්ක එතනදී ඔයාට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒගොල්ලන්ගේ ඊළඟ නිවේදකයා නිවේදිකාව වෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ කසුනි ලහන්සගේ හන්ස එක්ක අනිත් නිවේදකයා හරි නිවේදිකාව හරි වෙන්න ඔතේ chance එකක් ගන්න පුළුවන් ඔයාට. ඒ වගේම තමයි සජීවීව ඔයාලට දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාව දිනව, තෑගි දිනා ගන්න අවස්ථාව දිනව. ඒ වගේම ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහන් ඉදිරියේදී සම්බන්ධ වෙන දිනයක් වෙන් කර ගන්න පුළුවන්. ඒ අතර ඒ ලෙවල්ස් කරලා ඉන්න කෙනෙක් නම් ඔයා ඔයාට නිවේදන හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට, අපේ අනිත් වැඩසටහන් වලට, අපේ නිවුස් ටීම් එකේ සමාජිකයෙක් සමාජිකාවක් වෙන්නත් ඔයාට chance එක හම්බ වෙනවා. ලියාපදිංචි වෙන්න 0800 11 95 95 95ට ඇල්ෆා ස්ටුඩියෝ කියලා සඳහන් කරලා නම, පාසල, වයස, දක්ෂතාවය අනිවාර්යෙන්ම එවන්න. ඊට පස්සේ මොකද්ද කියන්න තියෙන්නේ? ඊට පස්සේ ඉතින් ඔයාලට මේ මතක් කරන්න හදන්නේ මම මෙන්න මේ පණිවිඩය තමයි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඔයාට 100% හරීම ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ නම් පාවිච්චි කරන්නේ හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ 100% ප්‍රතිඵල අරගෙන ඉන්න නිසා සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක තියෙනවා. දියවැඩියාව තියෙන කෙනෙක් නම් 100% හරීම විසඳුම ලබා ගන්න පුළුවන් දියවැඩියාවට. ඒ වගේම ප්‍රතික්ෂාව, කැස්ස, උණැඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මధుකා කැස්සට පැණිය. පැටිලිව වලට නම් කොහොමත් බය වෙන්න එපා. මොකද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වෙනුවෙන්. ඒ වගේම තමයි ගෙදරක දැන් තියෙන මොනියා සමෝදකම් බෝතලේ 100% ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඒ අතරේ මේ නිෂ්පාදන අතරේ තියෙනවා සෙවනගල ශ්‍රයාදේවි ආයිලක, සෙවනගල ජීව ශක්ති රසායනය, ජීව බල අම්ල පිත්ත සෝය, හන්දිරාජ තෛලය. ඉතින් මේ සියල්ල කමල්බන්දුල වීරපිරිමු වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 33 540, 0747 31 33 540. හයි ගින්දරි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්පාරෝහණේ නිමාලිකා සුජීවනි අක්කා මේ සින්දුවට එකතු කරගන්නම් හොනස්ගිරි SMT අපරල් එකේ. කවුද? මැකනික් රසිකායගේ උපන්දිනේ රසිකායියේ.

එනකම්ම තියාගන්න ආයෙ දෙන්නේ නැහැ. Happy birthday රසික අයියා, ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි ඔයාට, හිතන හැම දෙෙම හිතන විදිහටම ලැබෙන්න ඕනි. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. අපි මැකනික් ටීම් එකටම මම ආදරෙයි. හරිද? සෙවුවන් දියටියන් සටින් පඩිදුව ජනුදී, ලොකුදුව යොහානි, හස්බන් අරුණ, අමල දෙන සිරියාවදී සීතා, තාතල දෙන්න ආනන්ද මහින්ද, නංගිනි සසලා, මල්ලි පබසර, හයි ජානු කෙල්ලේ, ගින්දරි උම්ම කැටේ, අවද පැටියෝ, දැන් ඇවිල්ලා ගොඩාක් වෙලා පැටියෝ, යටියන්තට අජිත් සමින්ද, ජයවර්ධන අයියා, ඇලහැර පාරේ හොඳ උම්ම එකක් ඕනි, හොඳ සින්දුවක් එක්ක. SMT April හුන්නස් ගිරියක එක්කෙනා මැසේජ් එවනවා මට. සෙට් එකම එකතු කරගන්න. අපිටත් සින්දුවක් දෙන්න. සයිඩ් සිම් සෙට් එක මේ. ඉස්සෙල්ලා මැකනික් සෙට් එක, මේ දැන් සයිඩ් සිම් සෙට් එක. යාප තමයි මැසේජ් එකවල තියෙන කොල්ල සෙට් එක එකතු කරගන්නම් මේ සින්දුවට. යටිගන්තර වැලිහෙන තැන්න නිවලයත් මැසේජ් කරලා තියෙනවා. සංජීවනි, සහන්, ලක්ෂානි, පියසීලි මැනිකේ. මේ සින්දුවට එකතු කරගන්න ගින්දරි සුදු බෝලේ. තෙමෙන්නේ පාවයා. නෑ නෑ මන් තෙමෙන්නේ නෑ. රස වැඩි සීතලයි. දුම්ම එකක් දෙන්න. සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යටිගන්තට. කට්ටිය පිනිවැටෙන්න හැම යන්නේ නැහැ. හරිද? මේ සින්දුවට එකතු කරගන්නම්. මොරටු සුජානි චන්දිමාක ඔයාවත් එකතු කරගන්නම්. ඊපස්සේ මේනක සඳුරන් මොනරාගලින් ඉන්නවා, එකතු කරගන්නම් මේ සින්දුවට. හව් හව් කිරි කොට්ටෝරුව මට තේරෙන්නේ නැහැ. හව් හව් කිරි කොට්ටෝරුවේ හොට පැටලේවි, චිලි චිලියේ ගෙච්චිය මොනවා කියනවද මන් දන්නේ. ඕම ඔලවලා ජනමාරයක් වේවි, හිමින් කෝච්චිය පාගන්න, ඉවසන් මගේ බෝලි ජානුවේ. ආස් කවි සින්දුවක් මේවල තියන්නේ. ඔන්න අදත්තාවා අපි සුමුදු චෝඩි කිදිනිද කොල පූජා, අම්ම තාතතුළු යාලු සෙට් එකම එකතු කරගන්න. දේවතුරි අපි චන්දියක්කා මේ සිද්ධාට එකතු කරගන්නම්. හරිද? ඒ අර කිලිය ලැවලා තියෙන ටිකට SMT හුන්නස්ගිරිය වැඩ කරන අපේ විරාජ් චූටි මල්ලිට ලොකු උම්ම එකක් දෙන්නකො ජානුවක්කේ. යාද දුකෙන් ඉන්නේ අපි විරාජ් මල්ලිට උම්ම එකක් ඕනි ඕනි ඕනිමයි. මොකද දුකෙන් ඉන්නේ? ධෝනි මොනවා හරි කිව්වද? ධෝනි කේස්ද?

0: විලේ නෙළුම් නෙලන්නට එපා කිව්වට හිතෙන්න මෙතින් නෙළුම් නෙලන්නනේ නේද? වැඩියෙන්ම මේ පිරිමිලවයින්ට හරි හරි හරි හරි හරි එව්ව වෙන කතා, එව්ව ගැන පස්සේ කතා කරමු. මේ වෙලාවේ මට යන්න තියෙනවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. මොකද වෙන්නේ මේ වෙලාවේ කියලා දැනගන්න සුබ සැන්දෑව කිෂාන්.
1: අයිබෝනම සුබ සන්දනා චාර. ඔන්න අතවසේ කිව්වත් වගේම ස්ලැබ් වරම අරගෙන ඇවිල්ලා තින්නේ වෙන කොටස් මේ කටුකස්තර ආදරණීය පුරවරයට තමයි මේ සුන්දර වටිනාකම අරගෙන ඇවිල්ලා තින්නේ. තට්ටු කරන් හදන්න කොට්ට කරන් දෙහන විදිය කියන්නේ ආවිචානු ඉස්සත් මේ නෙවෙයි ලස්සන තෑගිපෝක ගොන්නක් එහෙම අරගෙන තමයි අදවසේ මේ සුන්දර වටිනාකමත් එක්ක අදවසේ කතා දින්න. ඔබට පුළුවන් ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී අරගෙන යන බිල් එකේ ලස්සන ඔතේ එකක් ගහන්න ඕනේ. ගහලා අපි මේ කියන නම්බර් එකට වට්ස්ඇප් කරන්න ඕනේ 077 9 67 67 67 කියන දොරකඩ සංඛ්‍යාවට වට්ස්ඇප් කරන්න පුළුවන්. නම ලිපිණය ජාතික හැඳුනුම් පත් සංඛ්‍යාවේ විතරක් නෙවෙයි මේ මිස් කෝල් එකක් දුන්නත් මේ තරගට එකතු වෙන්න පුළුවන්. තියෙන ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකන් මේ තරගය බලංගු වෙන. එතකොට ඔබලට පුළුවන් අපි ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට 100ක් දිනා ගැනීමේ වරම වාග්ය වාසනාව ඔබටත් උදා කර ගන්න පුළුවන්. ඉතින් අපි මේ පණිවිඩය ගැන කියන තමයි අදවසේ කටුකස්තර පුරවරයට එකතු වෙලා අපි මේ වෙලාවේ අපේ ජානවිත ගින්දර හැන්දෑව ආගෙන හැමෝටම අපි ආරාධනා කරනවා කටුකස්තර පුරවරයේ ඔබ ඉන්න කෙනෙක් නම් මැණික් කුඹර අපි ඉන්නවා වෙළඳ සංකීර්ණයේ ළඟ මේ වටිනාකම වටිනා කියලා තෑගි පොක කොන්නක් අරගෙන ඉතින් අපි ඔබටත් ආරාධනා කරන මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න හෙට උදෑසන අපි ඉන්නවා මැණික් ඉන්න නගරේ විතරක් නෙවෙයි හෙට අවස්ථාව දෙනවා දිගන නගරයට මේ සුන්දර වටිනාකමත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි ඔබටත් ආරාධනා කරන හැම දිනකටම මේ වටිනාකම මග අරගන්න එපා. ඔබේ ස්ලැබ් එක දාගන්න අපි සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අපි මේ කින දොර කටරංගෙට බිල්පතේ නම්බර් එක වට්ස්ඇප් කරන 077 9 67 67 67 බිල්පතේ ෆොටෝ එකක් ගන්න සිමෙන්ති කොට පහක් මිලදී අරගෙන බොහොම ස්තුතියි ජාන සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ශාන් විසර අරගෙන ආවට.

0: district 14 farang karuan 14 ek makusaranya janata manapin sahaj hakiyav kirulu palandina net fm dj night face to face attack show super 14 super 14 deveni vate atishaya unusum උත්කර්ෂවත් දෙවැනි තරගය කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික් හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: දයාසිරි නිමල් මාතර. මට පපුවේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකේ. කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා. මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම බයිපාස් කරන්න කැලිපි නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා ලෙෆ්ට් එක්ස්ට්‍රීම් එකෙන් සෙවර ගල මේ ආයුර්වේද ආයතනය. ඒක හිඳා මම දැන් තුන් පාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
3: කතා කරන්න 0777 300 940. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: චිත්‍ර ඇඳලා ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
7: Real Tasty Manufactures 100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත් කජු සමීක්ෂ කාගේල් ස්කේල් සතුළු සියලුම සුපිරි වෙළඳ සල් මගින් Real Tasty 0.38 3 380 169.
8: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0.77 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරු ඇස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. 1947 මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
10: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
11: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
9: 1958 ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
10: 60 ඉන්ටර්නෙට් හොයාගත්තා.
11: 69 හන්දරත් යනවා.
10: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
9: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
12: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
13: Net FM Algo Town
14: brought to you by
15: Prime Residences with Nobavitata gena ena kolaba navayehi idivana the Prime Colombo adama katha karanna 0716 767 333.
16: Loma danna Samsung ganna hondama tanai
17: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
18: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
19: රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
20: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
21: විජයකුරක්කන්
22: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: Net FM Algo Town
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
14: හවස 3:47යි.
23: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව.
14: හවසතුනයි විනාඩි 48යි වෙලාව. මට යන්න නම් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මෙන්න මේ කටික්මන්ට් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් සුදු බෝනික්කි. සංගලේ අප්සරාකා මමත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. අවයි net එකේ හැමෝමයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ මැනික කියලා මාත ආදරේ ගොඩම ගොඩාරියක්. පණිපිටිය අරුණය මැසේජ් කරලා තියෙනවා. මාත ආදරේ ඔයාට අනේ ජන නංගිය දැන් තමයි ආව යන්නේ. අදත් සින්දුවක් දෙනවද එකතු කරගමු. ඔයා මගේ ෆැමිලි එකේ අය ස්කූල් එකේ අය මේ වෙලාවේ නැත්නම් හැමෝම මහනුවර අමුණුග මංගලික අක්කා ආදරෙන් එකතු කරගන්නවා මං ඔයාව මේ හැන සින්දුවට යන්න කලින්. ජානු කෙල්ල කොහොමද වහිනව නේද? අපිවත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න. අපි ඇහලියකට චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද සනානම් නිවාඩු රසිදු ඇතුළු කොල්ල සෙට් එක වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු ඔක්කොම කොහොමද ඇහලියකට පැත්තට වැස්සා? හයි ඩෙලියා මලි සුබ සන්දවක්. අනේ දෙයියෝ පරිස්සමට හොඳේ ගං වතුරලු. අයිලා තියෙන සින්දුව බලමු. හෙට දෙන්නම් හනිදා. අකුරැසේ යශෝ මැසේජ් කළා තියෙන මේ සින්දුවට එකතු කරගන්න. යශෝ පරිස්සමට ඉන්න ඕනි. වතුරේ නටන්න යන්න වැස්සට තෙමෙන්නේ හනිදා. ඊට පස්සේ අද ටිකක් පරක් වුණා. ඔව් මාත් කියන්න පරක් වුණා ඔන්න මැසේජ් එක. බරාගෙදරින් ජයදායා කොලියා පිටියේ මේ සින්දුවට එකතු කරගන්නම්. ජානු බබා අපිටත් ලස්සන සින්දුවක් ඕනි. අම්ම වයිසී අවයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න උම එක කෝණි අනිවාර්යෙන්. ඕයි ඉතින් නමක් කියවල නැහැනේ අනේ. දැන් හරිනේ ඔන්න කිව්වා. මං වගේ රකිත පන. ජානු මණිකෙ කෝ සින්දුව දෙන්න. ඒ සින්දුව නම් දැන් දෙන්න විදිහක් නෑ රකිත පන. මේ සින්දුව මං වෙනුවෙන් තියාගන්න හරිද? හිට දෙන්න මං ඒක. දවසකින් මැසේජ් කරන්න බැරි වුණා. කළුබෝවිල ප්‍රදර්ශනිය කපුදර්ශන දුවහසා කොහෙද ගින් හිටියේ මාව අමතක කළා. ඊට පස්සේ වලපනේ අඹන්නල්ල මංචල මෝටර්ස් එකේ අපිවත් ඊළඟ සින්දුවට එකතු කරගන්න ජානු. සුනිලයිට ලොකුම ලොකු උමක කෝණි බැජ්ජියා. සුනිලයි යගෙනොත් බේරෙන්න බෑ. එහෙනම් ඉතින් උම්මකත් සුනිලයි යට දේලා මම යනවා. අපේ අසා ඇවිල්ලා අපි හෙට හම්ප වෙමු හරියටම දවල් එකට වගේ මගේ ගින්දර හැන්දාවෙන්. එතකම් පරිස්සමට ඉන්න වැස්ස තෙමෙන්න එහෙම යන්න. දෝනිලට වැඩ පෙරන්න හයියෙන් ඩ්‍රයිව් කරන්න එහෙම නෑ. එහෙනම් කොල්ලෝ හාපි ගියා මගයාගේ ජලු.

0: Meldol ඉසරතේ උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
1: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
2: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහගුණ වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0.111 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: අලුත්තනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL Breaking News සංවිධානය කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස්. සුප්‍රියා, ගයන් ගුණවර්ධන, කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී. ටිකට් සඳහා විමසී 0777 575 718.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
7: මනුලොව පින්කෙතනම්මෝ ගම්පහ උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
8: බිනර පුන් පොහෝ

0: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
1: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
0: අනුශාසකත්වය
1: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
0: විමසීම් 077 12 48 999 071 32 11 758
1: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 25 වනදා අපි එන්නේ උදේ අකුරැස්ස සවස මාපලගම නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447-31-33-540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: ಸತ್ಯ. ಒಬ್ಬ ವೆತ್ತಗಿನೇನ್ನಿ
1: ಒಬತ್ ಬೆಲಂದ ಪೊಲೆ ತೆಲ್ ಮೆಲದೇ ಗನಿಮೇದಿ ನಿಷ್ಪಾದಿತ ದಿನ್ಯಾತ್ ಕಲ್ಲಿಗುತ್ವನ ದಿನ್ಯಾತ್ ಸದಹನ್ ವತಿ ಸಣ್ಣಾಮ ನಾಮ್ಯಾಕ್ ಸಹಿತ ಅಸುರುಂ ಕಲ ಪೊಲ್ ತೆಲ್ಮ ಮಿಲದೀ ಗನ್ನ ಪುರುದುವಾನ್ನ ಪೊಲ್ ಸಂವರ್ಧನ ಅಧಿಕಾರಿ ಪಣಿವಿಡಿಯಕಿ
2: ಬೇನ್ ಪೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೇ ದಿಬಸ್ವ
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග ක්‍රිස්සමගමේ හිටපු අධ්‍යක්ෂ ජානකි සිරිවර්ධන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස සභාව මගින් අතරංගුඩගෙන් තිබෙනවා ඒ අදාළ සමාගම් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ නැමැති භූමිය කඩිනමින් ලබා ගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබා දුන් බවට වන චෝදනාව යටතේ ඒ අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඇල්ල කිතුල් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ සිටි නිදලන්ත ජාතික තරුණියක් රාවණා ඇල්ල දිය ඇල්ලේ ඉහළ කොටස නැරඹීමට යාමේදී ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇල්ල සංචාරක පොලිසිය පවසනවා. නෙදලන්ත ජාතික තරුණයන් දෙදෙනෙකු රාවණා ඇල්ලේ ඉහළ කොටස නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී එක් තරුණියක් ඇදවැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම අනතුරින් බලපතල තුවාල ලබා සිටි 26 වැනි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට සිරුර දෙමෝදර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මිලඟ නෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: නෙත් නිවුස් The truth people we trust.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: FM 95 FM 94.8 Net FM
5: Brought to you by
6: Dinana Lokuma Supreme Tag Idane Kamalutraya NLB Mega Power Oban Adama Miladi Ganna
7: Hiru Payanomin Vishwasa Hiru Sal Obage Langama Vilanda Selin Adama Miladi Ganna
8: Oyat Palata Washi Wenna Finishing Mahalak Nan Kalarap Tamai
9: Maru Bang

அடிப்புடி பாகல பொடி பொடி நங்கில கனேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

සුබසන්නේ ඔක් හවස 4යි විනාඩි 10යි වෙලාව වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ බ්‍රහස්පතින්ද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ උදේ ඉඳලා වැස්සනේ තේ එතකොට වහින දවසක සාමාන්‍යයෙන් වැඩ ටික සාමාන්‍ය විදිහට කරගෙන ඉන්න ඔයාට කොච්චර වැස්සත් වැඩට ඇවිල්ලා තෙමීගෙන වැහි 10ක් වැස්සත් කවන්නේ මම වැඩ කරනවා කියලා දැඩි අදිශාණයෙන් වැඩ කරගෙන ඉන්න ඔයාට මහන්සියක් තනිකමක් පාළුවක් දැනෙනවා නම් අවස්වරුවේ වාගේ බෝරින් මූඩ් එක හැපනින් කරන්න ඇයි දෙකක්ම ඔයා කැමති සින්දු ටිකක් අහන්න chance එක තියෙනවා. අද පොඩ්ඩක් මම playlist එකත් පොඩ්ඩක් change කරලා බලුවා. මොකද වැස්ස වෙලාවට පොඩි වෙන vibe එකක් තියෙන්නේ නේ. තේන්සා බස් එකේ යන එන ගමන් ජනේලය අයිනට වෙලා මාව අහගෙන ඉන්නවා. නම් ඔයාට පොඩ්ඩක් අද වැඩිපුර අහන්න සින්දු set එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එන්සා ඔයා කැමති සින්දුවක් තව add වෙන්න ඕන නම් ඔයාට පුළුවන් කතා කරලා මගෙන් සින්දුවක් ඉල්ල ගන්න. හරි. 255 33 63 number එක තියෙනවා. බ්‍රහස්පතින්ද දවසේ අපි දෙන්නට ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන්. මොකද මං ඊයේ call කරන කට්ටියට ටිකක් වැඩිපුර chance එක දුන්නා. ඔයාට call කරන්න පුළුවන් 255 33 63 ට. Right. ඊයේ call කරන කට්ටියට වැඩිපුර chance එක දුන්නා වගේම තමයි දැන් අද පොඩ්ඩක් මම Facebook live එකකුත් එන්න plan කරගෙන ඉන්නවා. හරිද? අවස 4:00 විතර වෙනකොට ඔයා වැඩ ටික පොඩ්ඩක් හිර මෙහෙර කරලා තියාගෙන ඉන්න. අපි දෙන්නත් එක පොඩ්ඩක් Facebook live එකේදී හම්බෙමු. මොකද හෙට ඇවිල්ලා net FM DJ night face to face attack show super 14 දෙවැනි දවසනේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අතර තමයි හෙට දවසේදී තරඟේ පැවැත්වෙන්නේ. ඒක ගැනත් පොඩ්ඩක් ඔයාට Facebook live එකෙත් මතක් කරන්න ඕන. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් 4:00 විතර වෙනකොට ඔයා net FM official Facebook page එකට එන්න. මම ඔයාව එතකොට මතක් කරන්න live එකේදී. අද සින්දු ටිකක් අහගෙන ඉන්න ගමන් වෝල් පෝස්ට් එකකුත් මම දාලා තියෙනවා. net fm official facebook page එක ලයික් කරලා follow කරලා ඉන්න ඔයාට නම් මේ වෙද්දී දැනටමත් වෝල් පෝස්ට් එක පේනවා ඇති. ඔයාට ගිහිල්ලා ඒකට කමෙන්ට් එකක් තියන්න තියෙන්නේ. තාම ඔයා අපේ page එක ලයික් කරලා follow කරලා නැත්නම් දැන් ගිහිල්ලා follow පාරක් දාගෙන යන්න. හරි WhatsApp number එක ගැන තවට මතක් කරලම සින්දුවකට යන්න 0711 95 95 95 number එක තියෙනවා අපේ WhatsApp එකේ chat කරන්න පුළුවන් සුපුරුදු විදිහටම හවසා හැවෙනකන් ඔයාමව අහගෙන නම් ඉන්නේ ඔයාට පුළුවන් අසා අපි මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අපිට මෙන්න මේ සින්දුව දෙන්න මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා ඔයාට chance එක තියෙනවා මේ පැත්තට WhatsApp message එකක් දාන්න වැහි පිට වැහි වැස්සත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන එනවා එනවා එනවමයි නේද? එතකොට අපි ඔයාලට මේ දවස් ටිකෙන් මතක් කරලා ලෑස්ති වෙලා ඉන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන එනවා කියලා. ඉතින් එන්ස අලුතෙන් ගියක් එහෙම හදන කෙනෙක් නම් ඔයාගේ ළඟම ලොකේෂන් එකට ලංකා ටයිල්ස් අපේ කණ්ඩායම ආවට පස්සේ ඔයාට පුළුවන් එයාලව හම්බ වෙලා ලංකා ටයිල්ස් අපේ විශේෂඥ කණ්ඩායම ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් ගිහිල්ලා කතා බහ කරලා ඔයාගේ ගෙදර ආලින්දේට නිදන කාමරේට ඊට පස්සේ කිචන් එකට බාත්รูම් එකට ගැලපෙන ටයිල්ස් ආ බාත්වය උපාංග ටික මොන විදිහට දරගන්න ඕනේ මොන වගේවද ගැලපෙන්නේ කියලා සියල්ල දැනුවත් වෙලා ඔයාට වසර මැද වාසිත එක්ක ඔයාට හොඳම තත්ත්වයේ ටයිල්ස් ආ බාත්වය උපාංග මිලදී ගන්න පුළුවන්. දැන් ඉස්සර වගේ ෂෝරූම් වලට යන්න ඕනේ නෑ. දැන් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාගේ ටවුන් එකට එනවා. අපි ඉස්සරහට මතක් කරන්නම් කොහෙටද ඉන්නේ කියලා. හරි. ළඟම ලොකේෂන් එකට ආවහම ඔයා පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා එන්න මතක් කරන්න එපා. හරි. එහෙනම් ඉතින් අද මං කියවන ටිකක් වැඩිපුර අහන්න පුළුවන් සින්දු ටිකක් එක තමයි හවස 6 වෙනකම් මාත් එක්ක ඉන්න තියෙන්නේ කියලා. වැස්ස වෙලාවට ආදරය කරන කෙනෙක් එක්ක ආසම සින්දුවක් අහනවා කියන්නේ වෙන vibe එකක්. මං DJ අසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 4 විනාඩි 20යි දැන්.
3: District 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් දෙවැනි තරඟය කොළඹ දිස්ත්‍රික්කය DJ Vixor ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
4: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
5: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය Net FM ශ්වේත පූජා
4: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න
5: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
4: අනුශාසකත්වය
5: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
4: විමසීම් 077-12-48-999 071-32-11-758
6: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
7: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයායකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්

හවස හතරයි විනාඩි 27යි වෙලාව. සද්දපොඩ එකපාරට වැඩි වුණානේ හවස කියලා කියද්දී. පොඩ්ඩක් අර දැන් මේ වෙලාවට නිදිමතේ වගේ නම් ඉන්නේ. වැස්සත් එක පොඩි සීතලක් එක පොඩි කම්මැලිකමක් එනනම් පොඩ්ඩ සද්දෙර එහෙම කතා කරපු ගමන් ටක් ගාලා හැරිලා බලනවනේ නේ. ඒක තමයි පොඩ්ඩක් මම සද්දෙර කතා කරේ. අහන්නකෝ දැන් මේ වගේ වෙලාවට හිතන්නකෝ මේ වගේ සීතල වහින දවසක උණු උණුවේ පොල් සම්බෝලයක් එක්ක රස්නේට බට්ටිකක් කන්න තිබ්බනම් කොහොමදනේ? දැන් වැඩ කරන අය නම් නිකන් කවාරණ කල්පනා කරන ඇති මොනාදනේ මේ 1000ක් වැඩ ASCII හිර වෙලා ඉන්නකොට ඔයා ඕවත් මතක් කරාම අස අපි මොකද කරන්නේ වගේ එකක් ඔයාලට හිතනවා ඇතිනේ. හැබැයි උනට මම මේ ඇත්ත කතාව කියන්නේ. හිතන්නකෝ සීතල දවසක, හරිද? දැන් මේ බලන්න අහසත් එක්ක අඳුරු වෙලා සෑහෙන්න වැස්සක පෙරනිමිති පේන්න තියෙන දවසක ඔයා හිතන්නකෝ උණුම උණුවේ පරිප්පු චුට්ටක්, ඊට පස්සේ අපි දුම් පොල් සම්බෝල ටිකක් කරොල කෑල්ල තෙල් දාගෙන හිරු සහල් එක්ක බත් ටිකක් කන්න තියෙනවනම් කොහොමද? මොකද හිරු සහල් එක්ක බත් කනවා කියලා කියන්නේ වෙනම කලාවක්. ඇවිල්ලා රසයි සුවඳයි ගුණයි මේ සේරම තියෙනවා. අනිත් එක අර හිරු සහල් එකේ මේ දවස්වල වැඩිපුරම කට්ටිය හොයනවනේ අර කැඩුණු නාඩු හාල් එක, ඊට පස්සේ කැඩුණු සම්බයකේ. එහෙම මේක ඇවිල්ලා පොල් සම්බෝලයක් එක්ක ආයිතින් හදාගත්තනම් මාර රසයි. අපේ ගෘහණියන් වැඩිපුරම ඉල්ලන්නේ තන්නේ නිසාම තමයි. ඒ නිසා මං කියන්නේ වහින වෙලාවට විතරක් නෙමෙයි දවසේ ඕනම වෙලාවක රසට බත් ටිකක් කනවනම්, හරිද, පෝෂදායි ආහාර වේලක් ගන්නවනම් ඔයා අනිවාර්යෙන් මිලදී ගන්න ඕනේ හිරු සහල්ම තමයි. ලංකාවේ එදා ඉඳලා අද වෙනකම් විශ්වාසනීය සන්නාමය තමයි සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඔයාගේ ගෙදර කන්නේ මොන හාල් ජාතිය වුණත් ඔයාට ඕනම හාල් ජාතියක් සම්බා, ඊට පස්සේ කැකුළු, ඊට පස්සේ නාඩු, ඔය එකී මෙකී නොකී හැම හාල් වර්ගයක්ම ඔයාට හිරු සහල් සන්නාමයට මිලදී ගන්න පුළුවන්. මොකද ඩෙල්මේජ් විශ්වාසයත් එක්ක එන නිසා හිරු සහල් කියලා කියන්නේ අපේ ගෘහණියන්ගේ විශ්වාසය ඉහළින්ම තියෙන සහල් සන්නාමය. දැන් මම නිතරම කියනවා වගේ අපේ අම්මලාට ආච්චිලාට මෙහෙම හාල් ටික අතට අරගත්තාම උනත් ඕනම හාල් එකක් හොඳයිද නරකයිද කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලොන්ට බොරු කරන්න බෑ. අන්න ඒ නිසාම තමයි මම කියන්නේ අපේ අම්මලා ආච්චිලාගේ කාලේ ඉඳලාම බය නැතුව අරගන්න සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඉතින් එන්සාද ගෙදර යන ගමන් හාල් එහෙම අරන් යන්න ඕන නම් දැන් මාසේ අන්තිම හාල් ඉවර වෙලා අලුතෙන් ගෙදරට බඩු ටිකක් එහෙම ගෙනියන්න ඕනේ කියලා වා හිතාගෙන ඉන්නවා නම් මතක ඇතුව ලංකාවේ ඕනම වෙළඳසැලකට ගිහිල්ලා නම කියලා මිල්ලන්නේ හිරු සහල් කියලා. හිරු සහල් හිරු පායනවමින් විශ්වාසයි. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ දැන් සැප්තැම්බර් මාසේ කියලා කිව්වහම අපි දැන් බලාගෙන ඉන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පටන් ගන්නකන්. ඉතින් එතකොට හෙට ඉඳලා දැන් ඔන්න ඔයාලට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්න පුළුවන්. 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අපි අද දවසේදී නියෝජිතයෙක්වත් සජීවීව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද හැමදාමත් වගේ අපි මෙදාපාරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව විදිහට කටයුතු කරනකොට හෙට උදේ ඉඳලා, හරිද, අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායම කසුනී ලෙහන්සා ගෙහන්සා ඇතුළු අපේ ඇල්ෆා ස්ටුඩියෝ ටීම් එකේ, ඊට පස්සේ අපේ net ටීම් එකේ කට්ටිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට මාධ්‍ය ආවරණේ ලබා දෙන සූදානම් වෙලා ඉන්නවා. ඔයාටත් සුවිශේෂී අවස්ථාවන් රැසක් මේ දවස් කිහිපේ පුරාවට, මේ කියන්නේ ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා වෙනකන් හිමි කරගන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන වැඩි විස්තර ඉස්සරහට අපි කියන්නම්. ඉතින් ඒ නිසා කාලයක් තිස්සේ ඔයා ගන්න බලාපොරොත්තුෙන් ඉඳපු පොත් ටික ඔන්න දැන් හෙට ඉඳලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH එක පැත්තට ගියොත් එහෙම ඔයාට හැකියාව තියෙනවා මිලදී ගන්න. සුබ සන්ධ්‍යාවක් වේවා සා. අපි ඔයා වහගිරි ඉන්නවා, අපිට ලස්සන සින්දුවක් දෙන්න මට මැසේජ් එක දාලා තින් ලලිත් පෙරේරා, thank you. ඒ වගේම තමයි හයි කොහමද සායි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. සෙන්ටිලගේ සින්දුවක් තියෙනවා නම් මේ වෙලාවේ මරු කියලා තියෙනවා අකුරැස්සෙන් යශෝ, මං අනිවාර්යෙන් try කරන්නම්. ඊට පස්සේ good evening asa boy, අපිත් මේ වෙලාවේ ඔයා වහගිරි ඉන්නවා. අද නම් මරු සින්දු ටික කියලා තියෙනවා මට තංගල්ෙන් අප්සරා. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මයුමි ෆැෂන් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා, thank you. ඒ වගේම සලෝන් දිනස්ත්‍රියගේ සෙට් එකවත් අනිවාර්යෙන් මතක් කරන්නම්. සඳීපනී, නුවන්තිකා, ශාමා කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. මයිලපිටිය සලෝන් දිනස්ත්‍රි ශාඛාවෙත් මේ වෙලාවේ සද්දරම්මා වහගෙන ඉන්නවනේ. Thank you. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: සුබසන්නාවක් හවස 4 විනාඩි 38යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත්දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෑස් නම් දම්රෝම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලිවලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
12: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේත් 7 දිනු රස නාමය ඩෙඩී.

රයිට් වෙලාව හවස 4:45 වෙනකොට මම මේ Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ හවස 4:00ට එනවයි කිව්වට පොඩ්ඩක් එහෙමේ වුණා වැඩ ගොඩක් තියෙනවනේ අද නේද රයිට් එතකොට Facebook live එකටත් ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ මට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා ඔයා තාම live එකට join වුනේ නැත්නම් tag ගාලා net fm official Facebook page එකට එන්න අපි live එකේ පොඩි chat එකක් යමු හරිද ඔයා live එකට join වෙනකම් මම මේ මතක් කරන්න හදන්නේ ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක ඔයාලට දැන් හිතා ගන්න බැරි වාසි ගොඩාක් හිමි කරගෙන tag පිට tag දිනන්න පුළුවන්නේ නේද හරිද දැන් සාමාන්‍යයෙන් ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කිව්වහම දන්න දවසේ ඉඳලා අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න අපේ කොන්ත්‍රාත් ගන්න මහත්වරු ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයෝ හැමෝම විශ්වාසයෙන් නිර්දේශ කරන පරම්පරා ගණනාවක් තිස්සේ විශ්වාසය රැකගෙන ආපු සිමෙන්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ හරිද එතකොට ඒක මේ විශ්වාසයේ නිකම්ම ගොඩනැගුණු එකක් නෙමෙයි නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩයේ අර්ථයේ 15 වතාවක් ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නත් ඉන්සි සංස්ථා සිමෙන්ති වලට හැකියාව ලැබුණා ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේක ඇවිල්ලා ලංකාවේ දේශීයව ගොඩනැගුණු අපේම නිෂ්පාදනයක් සහ විශ්වාසයේ උපරිම තලයේ තියෙන සිමෙන්ති සන්නාමයක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියන්නේ කියලා. දැන් එතකොට විශේෂයෙන්ම ඔය අපේ බාසුන් ඇහෙලෙම බය නැතුව කියනවා කොන්ක්‍රීට් එකක් එහෙම දාන්න ඕන වුණාම අයිතිකාර කෙනාට කතා කරලා කියන්නේ මහත්තයා මේක අපි ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් දාමු කොන්ක්‍රීට් දානවා නම් තියෙන විශ්වාසවන්තම සිමෙන්ති එක තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියන්නේ කියලා. මොකද මේක ඇවිල්ලා නිෂ්පාදනය කරලා තියෙන්නෙම විශේෂයෙන්ම දැන් ලංකාවේ නිෂ්පාදනයක් නිසා මේක ගබඩා කරලා තියාගන්න කාල සීමාව අඩුයිනේ. ඔය දන්න කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් සිමෙන්ති වගේ දෙයක් ගබඩා කරලා තියාගත්තාම මේකේ තියෙන අර ක්වොලිටි එක අඩු වෙනවා. හැබැයි ඒ වුණාට ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ එහෙම ගබඩා කරලා දිගු කාලයක් තියාගෙන ඉන්න සිමෙන්ති එකක් නෙමෙයි. ලංකාවේ නිෂ්පාදනය කරන නිසා ඉතා ඉක්මනින්ම පාරිභෝගිකයන්ට බෙදා හරිනවා. දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන මම කතා කරේ මුකුත් නිසා නෙමෙයි. ඔන්න Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටියටයි මාව අහගෙන ඉන්න කට්ටියටයි දෙගොල්ලොන්ටම මතක් කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් වාට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. හරිද? ගේ බිත්තිරික හදලා ඊට පස්සේ සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාගෙන ඉන්නවා නම් ඔයා දැන් දන්නවනේ මේ මෙච්චරක් විතර සිමෙන්ති කොට්ට ප්‍රමාණයක් යනවා කියලා ස්ලැබ් එක දාන්න කල්පනා කර නම් හිටියේ කොහොමද එච්චරකට සල්ලි වියදම් කරන්න කියලා. දැන් ඔන්න ඔයාට කරන්න තියෙන හැරිම පුංචි දෙයයි ඔයා කොහොමද ගේ හදන්න ගත්තේ ඉන්සි සංස්ථා සිමෙන්තිනේ නේද? සැටලිම ගහලා ඉවරයි නම් ඔයාට කරන්න තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක් 0779-67767 අංකයට යොමු කරන්න. නැත්නම් ඔයා මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහන්නකෝ 0779-67767 මිස් කෝල් එකක් ගහපු ගමන් ඔයාට chance එක තියෙනවා ඉන්සි සංස්ථා සිමෙන්ති වෙතින් ඔයාගේ ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න chance එක තියෙනවා. හරි. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. දිනුම් මැදීම ආරම්භ වුණා සැතැම්බර් මාසේ 14 වෙනිදා අවසන් දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනකන් අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේ දවස්වල ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම ඔයාව හොයාගෙනත් එනවනේ. එතකොට දැන් අද ඇවිල්ලා 24 වෙනිදා පිළිමතලාව කටුගස්තොට පැත්තට තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම එන්නේ. ඒ වගේම තමයි හෙට දවසේදී මැණික්කින්න සහ දිගන කියන නගරවලට තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම එන්නේ. තියෙන සමතක තියාගන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත බිල්පතක් ඔයාගේ නම ලිපිනය ජාතික ඇඳුම්පත් අංකයත් එක්ක 0779-67767 එව්වොත් එහෙම නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් දුන්නොත් ඔයාට තරඟයට ඇතුළත් වෙන්න අවස්ථාව තියෙනවා. තරුජේ හයි කොහමද Facebook live එකේ බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා. ඒ වගේම තමයි සිවරාජ්, ඒ වගේම අප්සරා හේවාගම යාළුව සෙට් එකක්ම Facebook live එකට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මංගලිකා ආවත් එකතු කරගන්නම්. Thank you. Facebook live එකේ පැත්තර වාතාවමත් ආවෙ නැත්නම් tag ගාලා ඉන්න. සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් හරිද තරු? දැන් මම මේ වාත් live එක බලාගෙන ඉන්න හන්දා කියන්නේ අලුතෙන් ගයක් එහෙම හදලා ජීවිතේ පොඩි වෙනසක් කරනවා කියලා හිතාගෙන ඉන්නවනම් මං කියන්නේ හදන ගේ පිළිබඳව ගෙදරට ගෙන අනුමුරිච්චය ගැන පවා පොඩ්ඩක් අවධානයෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. මොකද මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් මේ ගේ හදන්නේ. එතකොට ගයක් හදනකොට ගෙදර පිටත පෙනුම වගේම හොඳ නිමාවක් අපේක්ෂා කරනවා නම් ඔයා අනිවාර්යෙන් වහලට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. දැන් ගොඩක් අය කරන වැරද්දක් තමයි නිකන් රූෆින් ෂීට් එකක් දාලා මේ වහල ගැහුවට පස්සේ සාමාන්‍ය පේන්ට් එකක් ගන්නවා තමන් කැමති පාටකින්. හැබැයි උනාට මේ වගේ වහින කාලෙක නැත්තම් අධික විදියට පායන කාලෙක ඔයාට හිතා ගන්න බැරි වෙනව කරන්නේ මොකද්ද කියලා. මොකද මේකේ කලර් එක ෆේඩ් වෙන්න ගත්තාම ඊට පස්සේ පේන්ට් එකේ පතුරු ගැලවිලා යන්න ගත්තට එහෙම මාස දෙකෙන් තුනෙන් ආයි ඔයාලට රීපේන්ට් එකකට යන්න වෙනවා.
අන්න ඒ නිසා තමයි මම වාට කියන්නේ එකපාරින් වැඩේ ගොඩ දා ගන්න නම් වාට තියෙන හොඳම විසඳුම තමයි හොඳම තේරීම තමයි color of roofing sheet එක කියලා කියන්නේ මතුපිට තින්තා ලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා ඊට පස්සේ color එක fade වෙන්නේ නැහැ පොතු ගැලවිලා යන්නේ නැහැ අවුරුදු 10ක් 15ක් ගිහිල්ලත් color damage එකක් පොඩියට හරි වුණොත් වාට මේගොල්ලන්ටම කියලා repaint එකකට යන්නත් පුළුවන් තියෙන නිසා වැඩි විස්තර දැනගන්න මම ඒගොල්ලෝගේ නම්බර් එකක් කියන්නම් ඔයා කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 0115 748 738 0115 748 738 නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ කට්ටිය ඔක්කොම ගැනත් මතක් කරලා ලයිව් එකේ ඉන්න සෙට් එකවත් එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ ජය වේවා සෙට් එකටම ඔයාටම Facebook live එක පැත්තට ආවේ නැත්නම් ඉක්මනට NetFM official Facebook page එක like කරලා follow කරලා live එකට එන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
2: හවස 4:58 දැන්.
3: දිස්ත්‍රික්ක 14. තරඟකරුවන් 14. එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින. Net FM DJ Night Face to Face Attack Show. Super 14. දෙවැනි වටයේ අතිශය උණුසුම්. උත්කර්ෂවත් දෙවැනි තරඟය. කොළඹ දිස්ත්‍රික්කය. DJ Vixor. ගාල්ල දිස්ත්‍රික්කය. DJ Mike. හෙට රෑ 9ට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
4: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
5: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය Net FM ශ්වේත පූජා
4: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
5: විනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
4: අනුශාසකත්වය
5: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
4: විමසීම් 0777-12-48-999 0771-32-11-758
5: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540 රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
9: Duh.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රු.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේස සහිතයි.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අතම ගන්න ෆෝන් එකයි.
5: සුබ සන්ධ්‍යාවක් හවස 5:00 කයිද

0: ඔබවෙත ගෙනෙන්නේ.
1: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත්නියෝ.
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක් අල්ලස් ලෙස ලබා දුන්නේ යයි අල්ලස් කොමිසම් විසින් අත්අඩංගුවටගත් ක්‍රිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානක සිරිවර්ධන ඔක්තෝබර් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම විමර්ශනයට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරගම් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාරය අත්අඩංගුවට ගෙන තිබුණා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වයිට් හවුස් හෙවත් දබල මන්දිරයට ඇතුළුවීම තහනම් කර තිබූ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනකට නැවත වහාම දබල මන්දිරයට ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙස කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙලෙස නැවත අවසර හිමි වෙත්තේ CNN, MS Now සහ පොලිටිකෝ යන මාධ්‍ය ආයතන තුනටයි. තම මාධ්‍යවේදීන්ගේ දබල මන්දිර මාධ්‍ය පාස්පතා හොස්සි කිරීමට එරෙහිව මෙම මාධ්‍ය ආයතන නීතිමය පියවරගෙන තිබූ අතර නඩුව විභාග කළ විනිසුරු තිමෝති කෙලි සඳහන් කළේ දබල මන්දිරයේ මෙම ක්‍රියාමාර්ගය මගින් අදාළ මාධ්‍ය ආයතනවල ආණ්ඩුකම් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: මරු බං

රයිට් වෙලාව හවස 5යි විනාඩි 11යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අලුත් පැයකට තමයි ඇවිල්ලා ඉන්නේ. අලුත් පැය පටන් ගන්නකොට දැන් සාමාන්‍යයෙන් මේ වෙලාව කියලා කියන්නේ ඔය වැඩටි ඉවර කරලා ගෙදර යන වෙලාවනේ නේද? ගෙදර ගිය ගමන් තේ එකක් හදාගෙන බීලා පොඩ්ඩක් ගෙදර කට්ටියත් එක පොඩි ෂැට් එකක් දාලා නිදහසේ ඉන්න බලාගෙන ගෙදර යන ඔයාට ආන්න පුළුවන් ලස්සනම සින්දු ටිකක් එක තමයි මේ පැය වැඩ පටන් ගන්න තියෙන්නේ. දැන් මේ කියන්න හදන්නේ ඔයාට ওই ගෙදර යන ගමන්ම ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න ගමන්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔයාට දායකත්වය ලබා දෙන්න පුළුවන් ලොකු අවස්ථාවක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. එහෙම කිව්ව ගමන් ඔයා දන්නවා ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරලා රටේ අනාගතයට සංවර්ධනයටත් දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා නම් ඒ වෙන කොහෙවත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය තමයි කියලා ඔයා දැනටමත් දන්නවා නේද? ලොතරැයි ලොව මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භ කරපු කාලේ කියන්නේ මුල් කාලේ ආපු ලොතරැයි පිළිබඳව මතකයක් තියෙන කට්ටිය සහ දැනුම් තේරුම් තියෙන කට්ටිය දන්නවා. ඒ දවස්වල මේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ආරෝග්‍ය ශාලා ලොතරැයිය පටන් ගත්තේ. එතකොට එදා ඉඳලා මේ වෙනකම් මේක කාලයත් එක්ක මේකේ නම වෙනස් වුණාට මේ වෙනකම්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ආදායමෙන් ශ්‍රී ලංකීය සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් දායකත්වයක් ලබා දීම අඛණ්ඩව මෙහෙවරක් විදියට ජාතික මෙහෙවරක් විදියට සිදු කරගෙන ආවා. එතකොට මම මේ දැන් කියන්න හදන්නේ ඒ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ලබා දෙන මේ දායකත්වය තවත් පුළුල් කිරීමේ අරමුණෙන් තමයි ඊයේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දෛනිකව දිනුම් අදින ලොතරැයි සන්නාම 8ක් මේ වෙද්දි තිබුණා. ඊයේ දවසේ ඉඳලා ඔන්න 9 වෙනි ලොතරැයි සන්නාමයේ විදිහට ආයුබෝව ලොතරැයිය වෙළඳ පොළට හඳුන්වා දුන්නේ. දැන් එතකොට හැමදාම ටිකට් ගන්න කට්ටිය ලොතරැයියක් මිලදී ගන්න කට්ටිය නම් දන්නවා ඊයේ දවසේ ආයුබෝව ලොතරැයිය වෙළඳ පොළට හඳුන්වා දුන්නා කියලා. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාසනාවන්ත ජයග්‍රාහකෙක් බිහි වෙන්න අවස්ථාව ඔයාට තියෙනවා වගේම ඔයාට හිතාගන්න බැරි තරම් දිනුම් අවස්ථා 15ක් මේ ආයුබෝ ලොතරැයියේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතේ ගොඩනගන ගමන්ම ජීවිතයක් බේරගන්න ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන්නත් ඔයාට මේ ලොතරැයිය හරහා අවස්ථාව තියෙනවා. දැන් දිනුම් මැදීම ගැන කතා කරද්දී අග ඉඳලා මුලට ඔයාට ත්‍යාග රටාවක් තියෙනවා. රුපියල් ලක්ෂ 5න් පටන් ගන්න ඉංග්‍රීසි අක්ෂරයක සියලුම අංක පිළිවෙලින් ගැලපුණොත් රුපියල් ලක්ෂ 5ක්, ඒ වගේම අංක 4ක් ගැලපුණොත් රුපියල් 50,000ක්, ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරය සමග අවසාන අංක 3 පිළිවෙලින් ගැලපුණොත් රුපියල් 25,000ක්, ඒ වගේම අවසාන අංක 3 විතරක් ගැලපුණොත් රුපියල් 2,000ක්, ඒ වගේම ඉංග්‍රීසි අක්ෂරය සමග අවසාන අංක 2 ගැලපුණොත් රුපියල් 1,000ක්, ඒ වගේම අවසාන අංක 2 විතරක් ගැලපුණොත් රුපියල් 200ක්, ඊට පස්සේ රුපියල් 80ක් 40ක් දක්වා ඔයාට අග ඉඳලා මුලට ත්‍යාග රටාවේ ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙන විතරක් නෙමෙයි මුල සිට අගට ත්‍යාග රටාවේ රුපියල් 25,000න් ආරම්භ වෙන්නේ ඉංග්‍රීසි අක්ෂරයක මුල් අංක 3 පිළිවෙලින් ගැලපුණොත් 25,000ක්, ඊට පස්සේ මුල් අංක 3 විතරක් ගැලපුණොත් රුපියල් 1,000ක්, ඊට පස්සේ 500, 120, 80, 40 මේ වගේ ඔයාට හිතාගන්න බැරි විදිහේ දිනුම් අවස්ථා 15ක් හිමි කරගන්න පුළුවන් ඔයාට ආයුබෝ ලොතරැයිය හරහා. ඉතින් එන්ස ඔයාගේ ජීවිතයට වාසනාව උදා කරන ගන්න ගමම්ම ජාතික ලොතරැයි මණ්ඩලය හරහා හඳුනා දෙන ආයුබෝ ලොතරැයියෙන් ඔයාට ජීවිතයක් බේරගන්නත් දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔක්තෝබර් 12 වෙනිදා දිනුම් මැදීම ආරම්භ වන ආයුබෝව විශේෂ දිනුම් වාරය තුලින් සාමාන්‍ය ත්‍යාග රටාවන්ට අමතරව මිලියනපති අංකයේ ගලපාගෙන රුපියල් මිලියනේ ත්‍යාගයේ, වගේම ලක්ෂපති අංකයේ ගලපාගෙන රුපියල් ලක්ෂයේ ත්‍යාග, වගේම රන්කාසි අංකයේ ගලපාගෙන රන්කාසි රසක් දිනා ගන්නත් ඔයාට හැකියාව තියෙනවා. ජීවිතේට වාසනාව කියන්නේ නිකන් නෙමෙයිනේ. රයිට්, ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න තෝරන අලුත් පැය පටන් ගන්නකොටම හැබැයි සින්දුවට යන කලින් මේ වෙලාවේ WhatsApp එකේ ඉන්නේ අලු සෙට් එකකුත් ඉන්නවා. දැන් හෙට ඉඳලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න තෝරන්නේ වා නේද? මොකද අපේ කසුනි ලෙහන්සා ගෙහන්සා එක්ක ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමත් ඔයාව බලන්න එනවා. ආට විශේෂ මැදිරියේ සජීවී අත්දැකීමක් විඳ ගන්නත් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපේ පාසල් යන නංගිල මල්ලිලාට, ඊට පස්සේ ඒ ලෙවල්ස් ඉවර කරලා ඉන්න නංගිල මල්ලාට මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා ගිහිල්ලා පොත් ගන්නවට අමතරව ඔයාට දැන් ඔන්න සජීවී රේඩියෝ අත්දැකීමක් විඳ ගන්න අපේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න ට හැකියාව තියෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියොත්. හරිද? කොහේ ගියත් මං කියන්නේ රසර බට් ටිකක් කාලා යන්න ඕන නේද? රසේ විතරක් නෙමෙයි ගුණේ පෝෂණය ගැන හිතන ඔයා වෙනුවෙන්ම තමයි ඩෙල්මේට් සන්නාමේ යටතේ විශ්වාසයත් එක්ක හිරු සහල් වෙළඳ පොළට එන්නේ.
අපේ අම්මලා අච්චිලා පවා අපිට කෑම හදලා දෙනකොට විශ්වාසය උපරිමයටම බලනවා නේ. කියන්නේ කෑම ටික හදලා දෙනකොට මේකේ ගුණාත්මක භාවය කොහොමද, ඊට පස්සේ රසය කොහොමද, මේ සියල්ල බලනවා. ඒ නිසාම තමයි මම කියන්නේ අපේ අම්මලාගේ අච්චිලාගේ කාලේ ඉඳලා විශ්වාසය දිනාගත්ත සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා ඉුවට පස්සේ බෙරි වෙන්නෙත් නැහැ, බත අමු වෙන්නෙත් නැහැ. හරි ගානට බතයි දෙන්න නම් ගෙදර තියෙන්න ඕනේ හිරු සහල් තමයි. ඔයාට අවශ්‍ය ඕනෑම සහල් වර්ගයක් හිරු සහල් ආරාමිලදී ගන්න පුළුවන්. ලංකාවේ ඕනම වෙළඳසැලකින් මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. තේන්සා හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් වැඩි වැඩියෙන් අරගන්න මතක් කරන්න එපා.

0: හවස පහයි විනාඩි 21යි වෙලාව. මංවාට කිව්වනේ දැන් හෙට ඉඳලා මං හිතන්නේ අපි අවුරුද්දක් තිස්සේ බලාගෙන ඉන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැතැම්බර් මාසේ පටන් ගන්නකම්. පොත් කියවන්න ආසාවෙන් ඉන්න කට්ටිය හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා කවදද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්න කියලා. දැන් එතකොට net fm අපි ඔයාලට මතක් කරා දිගින් දිගටම හෙට දවසේ ඉඳලා, ඒ කියන්නේ 25 වෙනිදා ඉඳලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා BMI ශීර්ෂකයේ කියලා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව හැමදාමත් නිල රේඩියෝව විදිහට net fm අපි කටයුතු කරද්දී ඒ පිළිබඳව මේ අවුරුද්දේ කොහොමද සූදානම කියලා දැනගන්න මම සම්බන්ධ කරගන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කමිටුවේ ගරු සභාපතිතුමන් දීපාල් මොරයස් මැතිතුමන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝවන්.
1: අයිබෝවන්
0: අපි කැමති දැනගන්න දීපාල් මහත්මයා, දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 27 වෙනි සංවත්සරයේ සමරමින් තමයි මේ අවුරුද්දේ මේ විදිහට සංවිධානය වෙන්නේ. කොහොමද මේ අවුරුද්දේ මේ වැඩ කටයුතු සංවිධානය වෙන්නේ?
1: මේවර ඇත්තරම මේ වෙලාවේ සියලු කටයුතු සූදානම් වෙමින් පවතින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ හෙට දිනේ උදේ 9ට ආරම්භ වීමට නියමිතයි අතිගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන්.
0: ඒ වගේම මේ තවත් කණ්ඩායම් රාශියක් හෙට දවසේදී මේ සමාරම්භක උත්සවයට සම්බන්ධ වෙන්න ඉන්නවා කියලා අපිට ආරංචි එනවා නේද?
1: එයට චීන තානාපති, නේපාල තානාපති, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් සුභසිංහ මැතිතුමා, ඒ වගේම නවසීලන්ත උපදානාපතිතුමා.
0: ඔව්, එතකොට මේ
1: දීපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 8:30ට ප්‍රදර්ශනයේ විවෘත කිරීමට නියමිතයි.
0: ඔව්, එතකොට මේ දීපාල මහත්මයා මම කැමති දැනගන්න දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කිව්වම ලංකාවේ ඉන්න බොහෝමයක් පොත් ප්‍රකාශකීන් මේ වැඩසටහනත් එක්ක අත්වැල් බඳ ගන්නවා. මෙවර පොත් ප්‍රකාශකීන් කී දෙනෙක් වගේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙනවද? ප්‍රදර්ශන කුටි කීයක් තියෙනවද?
1: දේශීය ප්‍රකාශකීන් 200ක් පමණ සහභාගී වෙනවා. ඒ වගේම විදේශීය ප්‍රකාශකීන් 20ක් වගේ ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. කුටි වශයෙන් ගත්තොත් කුටි 475ක ප්‍රමාණයකින් මෙවර ප්‍රදර්ශනය සමන්විතයි.
0: එතකොට දැන් සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන, يعني පොත් ප්‍රදර්ශනයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඔබතුමන්ට මොකක්ද කියන්න තියෙන්නේ?
1: ඉල්ලන්නේ වීකෙන්ඩ්ස් වල එන්නේ නැතුව වීක් ඩේස් වල එන්න කියලා. මොකද තදබදය ගොඩක් තදබදය වෙන්න පුළුවනි වීක් ඩේ වීකෙන්ඩ්ස් වල.
0: ඒ කියන්නේ කලින්ද වඩා සෑහෙන ප්‍රමාණයක් මෙවර සහභාගී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා නේද?
1: ඔව්, මොකද මෙවරත් අපිට නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙන්නේ net fm ආයතනය.
0: ඔව්,
1: මම කියන්න කැමතියි net fm ආයතනයේ ප්‍රෝග්‍රෑම් එක මේ
0: ස්ටුඩියෝ වැඩසටහනට
1: දිවෙණි ඉන්න පාසල් වල දුවදරුවන්ට සහභාගී වෙන්න පුළුවන් ඒ අවස්ථාවක් තියෙනවා. net fm ආයතනයේ වෙළඳ කුටියකුත් තියෙනවා බණ්ඩාරනායක පරිශ්‍රයේ. ඒකට එන්න කියලා මම ආරාධනා කරනවා දිවෙණි ඉන්න සියලුම ජනතාවට.
0: බොහොමත්ම ස්තුතියි. අපි ඔබතුමන්ව යලිත් වතාවක් සම්බන්ධ කරගන්නම් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න. එතකොට අපි අහගෙන ඉන්න ඔයාලට ආයෙත් මතක් කරන්න තියෙන ඔන්න හෙට ඉඳලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඉතින් එතකොට සඳහන් කරා වගේ හිතාගන්න බැරි තරම් මම හිතන ගිය අවුරුද්දට වඩා සෑහෙන ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් මේ අවුරුද්දේ ඔයාට මේ වැඩසටහන් තුලින් දැක ගන්න අතිඳින්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙමින් ඉඳපු පොත්පත් ටික හිතාගන්න බැරි තරම් වට්ටම් යටතේ මිලදී ගන්න. ඊට පස්සේ විශේෂයෙන්ම සඳහන් කරා වගේ net fm අපේ විශේෂ මැදිරියේ පාසල් දුවදරුවන්ට වෙනස්ම අත්දැකීමක් සජීවී රේඩියෝ මැදිරියක අත්දැකීමක් විඳ ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා හෙට ඉඳලා ඔයාට පුළුවන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට BMI CH එක පැත්තට ගිහිල්ලා ඔයා බලාපොරොත්තු වෙමින් ඉඳපු පොත් ටික ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එක

0: අවුරුදු ගානක් තිස්සෙම අංක එකේ ඉන්නෙත් ෆෝර්චුන් ඔයිල් නේ. ඇත්තම තමයි.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.

0: සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ.
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයි. ඉතින් කසුනි අක්කයි මායි එක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලා කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා.
5: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: දිනන ලොකුම සුපිරි තෑගිදෙන එක මලොතරයිය එන්එල්බී මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
7: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: දැනුම

0: ஹதரவாட்டே.
1: හවස පහයි විනාඩි 40යි වෙලාව සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා පඬුවස් නුවරින් උපේක්ෂා මැසේජ් කරලා තිනවා. ඒ වගේම චාමර ස්ටෝස් එකේ මේ වෙලාවේ සෙට් එකක්ම වහගෙන ඉන්නවා චාමර එක්ක තනුජා. මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලුළු රංජිත් දිසානායක මැසේජ් කරලා තිනවා. ඒ වගේම සුබ දවසක් වේවා අපිත් මේ වෙලාවේ වව තමයි අහගෙන ඉන්නේ කියලා බොරලස් ගමුවෙන් දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරිච්චන්ද්‍ර මැසේජ් එකක් දාලා තිනවා. චන්ද්‍රනේ ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ වරකාගොඩ අනුර ගාමන්ට් එකේ බොස් ඇතුළු කට්ටිය ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලක්ෂි, නදී, සඳු, තමරා, සමන්මලි, සාමා, ඊට පස්සේ සුජීවා, සමන්ති, පූජා, හිමාලි, සම්පත්තත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ, සෙට් එකම එකතු කරගන්නම්. තැන්කියූ, ජය වේවා. ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. අහින වෙලාවට විතරක් වහල ගැන හිතලා හරියන්නේ නැහැ. මොකද වහලක් කියලා කියන්නේ නිකන් තෙමෙන් නැති වෙන්න හදන එකක් විතරක් නෙමෙයි. gedara penuma සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ gedara වහලය මත. හරිද? ඇයි මං එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් පිටින් කෙනෙක් එනකොට හොඳටම දන්නවා මුලින්ම පේන්නේ gedara වහලය නේ. දැන් සමහර ගෙවල් වල අපි දැකලා තියෙනවා හදලා මාසය දෙකයි සම්පූර්ණ ගේ හදලා මාසය දෙකක් යනකොට වහල කළුම කළු පාට වෙලා. ඇයි ඒ? ෂීට් එකේ දියසෙවල බැඳිලා ඊට පස්සේ කල එක ගිහිල්ලා ඊට පස්සේ ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා. මොකද දැන් ගොඩක් කට්ටිය වහල ලස්සනට තියාගන්න කියලා කලර් රූෆින් ෂීට් දානවා. ඒ කියන්නේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා ඕකට පේන්ට් එකක් ගාපු පළියට අන්නම් කියන්නේ ඒක කලර් රූෆින් ෂීට් එකක් වෙන්නේ නැහැ. ඔයාට ඒක ඇවිල්ලා මාස දෙකෙන් තුනෙන් ආය ආයෙත් පේන්ට් කරන්න වෙනවා. මොකද මේ වැස්ස ඊට පස්සේ අවුවත් එක්ක කලර් එක ෆේඩ් වෙනවා. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. ওই ප්‍රශ්න වලට ඔයාට මුණ දෙන්න වෙනවනේ. ඒ නිසා මේ ප්‍රශ්න සියල්ලටම තිත තියලා ඔයා බලාපොරොත්තු වෙන විදිහ ආකර්ෂණීය පෙනුමක් එක්ක අනර්ග නිමාවක් ඔයාගේ නිවසට එකතු කරගන්න නම් ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි දාන්න ඕන. මොකද මේක ඇවිල්ලා ප්‍රීමියම් කෝටින් එකක් ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් එක්ක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකක් යූස් කරලා තමයි මේකේ මතුපිට තින් තාලේපණය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අවුව වැස්ස කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේකේ කලර් එක ෆේඩ් වෙන්නෙත් නැහැ. අනිත් කාරණාව තමයි මේකේ මතුපිට තින් තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. තේන්ස අනිවාර්යෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ඊට පස්සේ තීන ගෙදර වහලා එහෙම රිපෙයාර් කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේක ඇවිල්ලා ජීවිත කාලෙටම එකයි.

0: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: රයිට් වෙලාව හවස 5යි විනාඩි 47යි. අපි යාළුව සෙට් එකක් මතක් කරන්න ඕන. හයි කොහොමද සා? ලස්සන සින්දුවක් දුන්නට thank you කියලා තියෙනවා. අනේ ඔය කොයි සින්දුව ගැනද කියන අද දීප සින්දු ඔක්කොම ලස්සනයි කියලා මං හිතනවා. හරිද? හෂිනි ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා නයිවල පුස්සලෙන් පැහැසර ඔයාවත් එකතු කරගන්නම්. පැහැසර මල්ටි සෙක්ෂන් එකේ තකනේ අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා රුවන්වැලෙන් කුබුදු මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා විජයබාපුර හුලංගමුවෙන් මේ වෙලාවේ සෙට් එකක්ම ඉන්නවා කියලා දිනවා. Thank you. ඒ වගේම සුනේත්‍රා කුමාරිය ආවත් එකතු කරගන්නම්. ඒ වගේම රත්නපුරේ නුදාරා වැස්ස සීතලේ අහන්න පුළුවන් නියම සින්දු ටිකක් අද හම්බුණා කියලා තියෙනවා. Okay darling. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක නියමයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන දෙවිනිය ෆැෂන් එකේ නිවන්තිරිය දෙවිනිය ෆැෂන් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ මේ වෙලාවේ කවුද ඉන්නේ තව? LPTN Punsara, මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling. ඔයාවත් එකතු කරගෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවත් එක්ක අදට මම යන්නත් ඕන. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අපේ කණ්ඩායම ආව හොයාගෙන එනවා. මොකද මේ දවස්වල අලුතෙන් ගයක් හදනවනම් ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් හා බාත්වය උපංග ඔයාට මිලදී ගන්න තියෙන විශ්වාසවන්තම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට ලංකා ටයිල්ස් එක්ක දැන් අද 24 වෙනිදා වලස් මුල්ල හක්මන පැත්තට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ආවේ. හෙට 25 වෙනිදා අකුරැස්සට උදේවරු වෙනවා. හවස මාපලගමට එනවා මොබයිල් ෂෝරූම් එක අරගෙන. එතකොට ලංකා ටයිල්ස් විශේෂඥයින්ව හම්බ වෙලා ඔයාට පුළුවන් වාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් හා බාත්වය උපංග හරි විදිහට මිලදී ගන්න. හරිද? එතකොට වසර මැද වාසි ගොඩක් තියෙනවා. තේන්ස මේ වාසි අත්විඳින්නත් ඔයාට හැකියාව තියෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගිහාම. හෙට නෙතෆෙම් ඩිජිනයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි තරඟකරුවන් දෙන්න එන්නේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩීජේ වික්සෝ, ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩීජේ මයික් තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි හෙට රෑනාවේට ඒ වැඩෙන් හම්බ වෙමු. හෙට හවස 4ට සුපුරුදු විදියට 4 වටේ තියෙනවා. තේන් සාදර වැඩට ඉවර කළා මං යන්න හදන්නේ. Thank you call කරපු message කරපු හැමෝටම live එකට ආපු කට්ටියටම ගිහිල්ලා එන්න පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 25ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවකට ගෙනවෙත් පාර දෙන්න.
3: මනුලොව පින් කෙතනම් වූ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
4: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා.
3: උදෑසන 6 සිට සීල සමාදාන, දම් දෙසුම්, සදහම් සංවාද, ආශිර්වාද පූජා දැක සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
4: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
3: අනුශාසකත්වය
4: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
3: විමසීම් 0772-12-48-999 0771-32-11-758.
2: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්. 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
5: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
6: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය NLB මෙගාපව ඔබත් අදම මිල ජීතන්න.
7: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
8: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ පිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: කවදත් අලුත් කාගෙත් නෙත්

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2023.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව සවස 6:30.
4: ඔබ වෙත ගෙන එන්නේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
7: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම සිට දෙසැම්බර් ට්‍රවල්න තමතන්න 0112 863 363 0776 716 2

0: net news janathawa vishwasa karana satya net news janathawa vishwasa karana satya
1: aibowan ada 2026 september 24 brahaspatinda davasa unusum karana wadathma balapam kare pravruti pelahi satyana varnaya net news savasa 6:30 pradhana pravruti prakashayai me සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහබුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: සිරස්තල කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් රටේ තන තන ආපදා 22 තනිකරම දුෂ්ටයි විපක්ෂය කියයි හෙට බලාගමු අගමැතිනිය කියයි 22ට එරෙහි විරෝධතා ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් නාමල්ට අල්ලස් දුන්නේ එල්ලු ක්‍රිෂ් හිටපු අධ්‍යක්ෂ ජානකී රිමාන්ඩ් මාධ්‍යයට අත තියන්න ගිය ඇමරිකානු ජනපතිට වැඩ වරදී
0: net news the truth people trust
1: අද රටේම කතාව වැස්ස සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. වැස්ස නම් තාම අඩුවක් නැහැ. 22 ගැනත් විරෝධතාවක් පාර්ලිමේන්තුව අසල අද පැවැත්වුණා. විවාදය නිසා පාර්ලිමේන්තුවත් අද උණුසුම් වුණා. ඒ ගැන සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: දෙවන වටාවන මොහොදු ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යනු ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ සහ මන්නාරම හරහා මීගමු දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 65 දක්වා වැඩි වී හැකි බවයි එහි දැක්වෙන්නේ.

0: මුහුදු ප්‍රදේශ වෙටින් විට ඉතාරවල විය හැකි. එසේම මීගමෝ සිට බේරුවල හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟ වේගය 8 කිලෝමීටර 50ත් 55ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශද වෙටින් විට රළුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර පුත්තරම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදේ රළ උස මීටර 2ක් 2.5ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි net news වෙනුවෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයන් සමග දිවයිනේ ප්‍රදේශ රැසකින් ආපදා වාර්තා වුණා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයටයි. නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පෙළක් මතට මැයි මාර ගසක්ද කඩා වැටී තිබුණා. එයින් නිවාස පහක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතල තුවාල ලැබුව අතර මෙලෙස තුවාල බයත්තේ 46 හැවිරිදි මවක්, ඇගේ 13 හැවිරිදි දියණිය සහ අසල නිවසක පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්. අධික වර්ෂාවත් සමග නිල්බලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මොරවක නෙළුව මාර්ගය, අකුරැස්ස පස්කොඩ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම නිල්වලාගඟේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරිපැය 24 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂු 8ක පහත් බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානමක්ද පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ගඟ ආශ්‍රිත පහත් බිම්වල විසෙන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයකින් පසුවන් ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතේ. මේ අතර පවතින වැස්සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නාය මනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. ඒ අද පස්වරු 5 සිට හෙට පස්වරු 5 දක්වායි. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ පැවැත්මෙන් තිබියදී සහ මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේග විසින් කැඳවන ලද උද්ඝෝෂණයේ හේතුවෙන් පාර්ලිමේන්තු අසල උණුසුම් වූ අවස්ථාවක ජනාධිපති අණ්ඩු කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා. ඒ තමන් මහජන විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරන්නේ සත්‍ය තමන් ලෙසම පෙනී සිටමින් බව අවධාරණය කරමින්.
1: මම මුල් කාලයේදීම කිව්වා අපේ පාලන කාලය තුළ අපට බලයට යනකොට ඡන්දෙ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපව විශ්වාස කරන්න පෙළඹෙනවා කියලා. ඒ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්නේ ඇත්ත අවංකභාවය තුළින්. මම ව්‍යාජයක් මවාගෙන හිටියොත් ඇත්ත මම පේන්න පටන් ගත්තා සිට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මම විශ්වාසය දිනා ගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටමිනුයි. උපුටා ගැනීම අවසන්.
0: 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඇදහැලෙන වැසිද්ද නොතකා එම විරෝධතාවයට එම පක්ෂයේ මන්ත්‍රීවරුන්තුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.
2: මෙම ව්‍යවස්ථා සංශෝධනයත් අධිකරණ සංවිධාන සංශෝධන පනතත් මේ දෙකම ඉතා දුෂ්ට අරමුණක් වෙනුවෙන් උසාවියේ බලය තමන් තහවුරු කරගන්න, රාජ්‍යයේ බලය තමන් අත්පත් කර ගැනීමට අධිකරණය පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙක් දෙන්නේ කරහා මේක කරන්න පුළුවන් කියලා අද
0: විසිදවන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම දුෂ්ට අරමුණක් මත ගෙනෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද පැවති විවාදයට එක්වෙමින්
2: සංවිධාන සංශෝධන පනතත් මේ දෙකම ඉතා දුෂ්ට අරමුණක් වෙනුවෙන් උසාවියේ බලය තමන් තහවුරු කරගන්න, රාජ්‍යයේ බලය තමන් අත්පත් කර ගැනීමට අධිකරණය පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙක් දෙන්නේ කරහා මේක කරන්න පුළුවන් කියලා අද හිතාගෙන ඉන්න අඥානදයක්. මම අවසාන වශයෙන් කියන එකක් කියන්න කැමතියි. ඔබතුමා උදාහරණයක් කිව්ව ශිරාණි බණ්ඩාරනායක ගැන. ශිරාණි බණ්ඩාරනායක මැතිනිව පත් කරන වෙලාවේ එතුමාව අනීතිකව එතුමිය අනීතික විරුද්ධ අස්කල් වෙලා විරුද්ධ වුණා. හරි. එතකොට ඔබතුමා ඔබතුමා ජීල් පිරිස්පත්තුමාට චෝදනා කරනකොට
3: ඒ
2: කාරණේ මතක තියාගන්න. කවුරු හරි වුණත් යම් දෙයක් හරි නම් හරි, වැරදි නම් වැරදි, පක්ෂපාත ભેදයක් නැහැ. මේ රටේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 99%කට වැඩිය අතිමහත් බෝධරයක් නීතිඥවරු ලෝකේ ජාත්‍යන්තර ප්‍රජාව මේ පිළිබඳව දැනුවත්, ආගමික නායකයෝ දැනුවත් මේ පිළිබඳව විරුද්ධ වෙන්නේ. මේක දුෂ්ටයි, මේක නරකයි, මේක වැරදි. එච්චරයි.
0: එහෙත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ 22 ව්‍යවස්ථා සංශෝධනය තුළ සැඟවීමට කිසිවක් නොමැති බවයි.
4: කිසිදු යටි අරමුණක් නැහැ. සමහර අය කියනවා මෙතන විධායක යටතට අධිකරණයේ ගේන්න උත්සාහ කරමින් ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට තියෙන කිසිදු බලයක් අපි මේ වෙනකොට පාවිච්චි කරලා නැහැ. ඔබතුමා දන්නවා අපි ප්‍රජාතන්ත්‍රවාදීව මේ සියලු දෙනාට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, උද්ඝෝෂණය කරන්න, උපවාස කරන්න අපි ඉඩ දීලා තියෙනවා. අපි අද පූර්ණ නිදහස දීලා තිබුණා අද පැවති උද්ඝෝෂණ වලටත්. මේට සියල්ල අවස්ථාව දීලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් මේ අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන වෙලාවේ මේ ජනතාවට එරෙහිව කිසිම අවස්ථාවක කඳුළු ගෑස් පාවිච්චි කරලා නැහැ. බැටරි චාර්ජස් දීලා නැහැ. ඕට කැන නැත්තම් ජල ප්‍රහාර පාවිච්චි කරලා නැහැ. අවස්ථා කීපයක් බන්දනාගාරය ඇතුලේ සිද්ධි කීපයකට භාවිත කරා විනා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට මේව පාවිච්චි කරලා නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණය කරන තමගේ මතය ප්‍රකාශ කරන්න අපි ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. ඒ හින්දා අපිට විධායක බලය හරහා අධිකරණය යට කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ තියෙන බලයවත් යම් අවම බලයවත් අපි පාවිච්චි කරන්න නැතුව නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ මිනිසුන්ට කටයුතු කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ හින්දා විපක්ෂයේ බොහෝ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අපේ එකම අවශ්‍යතාවය තමයි මේ අපරාධ යුක්ති ක්‍රමේ තියෙන සියලු ආයතන ශක්තිමත් කරලා මේ ගොඩ ගැහිලා තියෙන නඩු වගේම ඉදිරියට මේ කාර්යක්ෂම ගලන යාන්ත්‍රය හරහා මේ රටේ නීති ආධිපත්‍ය සුරක්ෂිත කරලා ජනතාවට සාධාරණ යුක්තිය ඉෂ්ට කරලා දීම අපේ එකම අරමුණ කියන එක ප්‍රකාශ කරමින් ගරු නියෝජ්‍ය කතානායකතුමා මා අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
0: කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගඩ මහතා පැවසුවේ ආණ්ඩුවේ බහුතරයක් සිය හෘද සාක්ෂියට එකඟ නොවී මෙම සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන බවයි.
5: හෙට හෘද සාක්ෂියට එකඟව නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කරන්නේ. පැලවත්තේ හඬට සවන් දීලා හඬට අවනත වෙලා තමයි මේ පාර්ලිමේන්තුවේ ගොඩක් මන්ත්‍රීවරු හෙට මේ 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ඡන්දේ අත උස්සන්නේ කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද මේ මොහොත වෙන විට විශේෂයෙන්ම කියන්න ඕනේ අද ලංකාව පුරාම මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා විශාල ප්‍රශ්න ගානකට මුහුණ දීලා
3: තියෙනවා.
5: අපි එපිනවල කනගාටු වෙනවා. හැබැයි වතුරෙන් යට වෙලා එළියට යන්න බැරුව ඉන්න සමහර රට කොටු වෙච්ච ඒ ජනතාවට ආහාර වේලක්වත් දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. හැබැයි ඔවුන්ගේ ප්‍රගතිය කිය රට පුරා යනවා. ඒ ප්‍රගතිය කියන්න ඒ ගහන ස්ටේජ් වලට, ඒ ගහන කූඩාරම් වලට, ඉන්පුට් වලට කොතරම් වියදමක් යනවද කියලා කවුරක්වත් ගණනය කළා තියෙනවද? මොවුන් විපක්ෂයේ ඉනකොට අපි ගහන කටවුට් වල දිගපළල කිව්වා.
0: එහෙත් 22 ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවේ සියලු දෙනා එකවන්ව සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙණවිය පවසනවා.
6: හෙට හවස 7 වෙනකොට අපිට බලන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය මොකද්ද කියලා. මේ 158 දෙනාගේ සාමූහිකත්වය අපිට හෙට බලන්න පුළුවන්. විවිධ කතා යනවනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපිට මෙතන තියෙන්නේ 158 දෙනෙක්ගේ පුද්ගලික ජෙන්ඩර් නෙවෙයි. අපිට තියෙන්නේ සාමූහික අරමුණ. ඒ සාමූහික අරමුණ අබමල් රේණුවකින් හෙළවිලා නැහැ. ඒ සාමූහිකත්වය අබමල් රේණුවකින් හෙළවිලා නැහැ. ඒ නිසා හෙට හවස හතට අපිට බලා ගන්න පුළුවන් නැවත වතාවක් මේ රටේ මේ පරිවර්තනය කිරීම සඳහා ඒ සාමූහිකත්වය මැදිහත් වෙන විදියක් අපිට හෙට බලා ගන්න පුළුවන්.
0: මේ අතර මෙම විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකර මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
7: විශේෂයෙන් අජිත් පෙරේරා මහත්තයා කතාවේදී කිව්වා කිසිදු විනිශ්චයකාරවරයෙක්, දිසාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් තමන්ගේ කාලය තියාගෙන විශ්‍රාම ගිහිල්ලා නැහැ කියලා. එතෙන්දි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය සතියේ මද්දේගම මහේස්ත්‍වරයා විශ්‍රාම ගියා අවුරුදු 60න්, මෙතුමගේ තර්කයේ බොරුවක්. එතකොට
8: ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත්ම දුර්ලභ අවස්ථා තියෙනවා. ඉතාම පසු වෙලා අභිකරණයට පැමිණීම විනය කාරණා මත උසස් වී නොලවන අය.
0: ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සඳහා වන කෙටුම්පත් සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි. හෙට දිනේද ඒ සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ඉන් පසුවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වයිට් හවුස් හෙවත් දබල මන්දිරයට ඇතුළුවීම තහනම් කර තිබූ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනකට නැවත වහාම දබල මන්දිරයට ඇතුළුවීමට අවසර දෙන ලෙස කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙලෙස නැවත අවසර හිමි වෙත්තේ CNN, MS Now සහ පොලිටිකෝ යන මාධ්‍ය ආයතන තුනටයි. තම මාධ්‍යවේදීන්ගේ දබල මන්දිර මාධ්‍ය හැඳුනුම් පත අහෝසි කිරීමට එරෙහිව මෙම මාධ්‍ය ආයතන නීතිමය පියවරගෙන තිබූ අතර නඩුව විභාග කළ විනිසුරු තිමෝති කෙලි සඳහන් කළේ දබල මන්දිරයේ මෙම ක්‍රියාමාර්ගය මගින් අදාළ මාධ්‍ය ආයතනවල ආණ්ඩුකම් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය වීම යන හේතුන් මත මෙම තහනම් පැනවූ බවට ට්‍රම්ප් පරිපාලනය අධිකරණය හමුවේ කරුණු දැක්වුවද අධිකරණය එම තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට කිසිදු පදනමක් සහිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බවයි විනිසුරුවරයා පෙන්වා දී තිබුණේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටොටල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳ මුළු දිව ඉනටම සාම විනිසුරු ඇල්බර්ට් පෙරේරා මහතාද අදහස් පළ කළා.
9: සමිති කීපයක්ම සභාපති ධුරේ දරනවා. ඒ වගේම ග්‍රාම සංවර්ධන සමිතියේ පාර පොලිසිය සමග ප්‍රජා පොලිසියේ සභාපති වශයෙන්මුත් දෙවුලිපිටියේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රජා මණ්ඩල 40 ස්ථානක් තියෙනවා දෙවුලි ආසනේ තුලේ. ආසන බල මණ්ඩලයේ ලේකම් වශයෙන්මුත් මුළු දිව ඉනටම සාම විනිසුරු වශයෙන්මුත් කටයුතු කරන සමාජයේ විශාල කොටසක් අපේ ප්‍රදේශයේ මාව දැන හඳුනනවා. ඒ දැන හඳුනන අය අතරද මේ නෙට් නිවුස් සම්බන්ධව අපි සාකච්ඡා වෙනවා. නෙට් නිවුස් සම්බන්ධව ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියන එකක් මම කියන්නේ. නෙට් නිවුස් තමයි අපිට විශ්වාසවන්තවම සත්‍ය තොරතුරක් දැනගන්න වෙන්නේ නෙට් නිවුස් වලින්. නෙට් නිවුස් තමයි අපි දිගටම අහන්නේ, ගෙදරදිත් අහන්නේ, පාන්දර පහේ ඉඳලා වගේ අපි නෙට් FM එක තමයි අපි නිවුස් වශයෙන් අහන්නේ, දාගෙන ඉන්නේ, පාරතුකේදී යනකොටේදී වගේ වාහනේ තියෙන්නේ නෙට් FM සායිකාව තමයි දාගෙන ඉන්නේ. සත්‍ය තොරතුරු දැනගැනීමේ ප්‍රවෘත්ති වාර්තාකරණයක් කරන්නේ නෙට් නිවුස් එකෙන් තමයි. ඒ නෙට් නිවුස් එක ආඩම්බර වෙනවා මේ වගේ නාලිකාවක් ලංකාව තුළ පැවැත්වීම සම්බන්ධව. ඒ වගේම අපිට විශ්වාසයෙන්ම නිවුස් දැනගැනීමට පුළුවන් එකම නාලිකාව තමයි නෙට් නිවුස් නාලිකාව. නෙට් නිවුස් ප්‍රවෘත්ති වාර්තාකරණය ලංකාව තුළ ඉතාමත් වැදගත් කියලා මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. නෙට් නිවුස් කාර්ය මණ්ඩලයට හා නෙට් නිවුස් වලට තවදුරටත් මෙවැනිම සත්‍ය තොරතුරු දිගටම කරගෙන යාමට වාසනාව සත්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්
10: ඔබ වෙත ගෙන ආවේ
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
14: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
15: ඔබ තවමත් මේවරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු, පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු, පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි, පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
16: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.

0: මොලුනු
1: සේවය නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා
3: එහෙයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා
2: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
5: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
4: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
5: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
4: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
5: අනුශාසකත්වය
4: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
5: විමසීම් 077 12 48 999 071 32 11 758
6: සජීවී විකාශනදායකත්වය දී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
7: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: 80 දශකේ අන්තිම දවසක්
7: එද්දත් හඳුටුවම වැස්ස
4: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
8: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

සමන ලැවැවත් තාම පිරෙනවා. බෙලිහුල් ඔයත් තාම ගලනවා. අපේ ජීවිත නැවතිලාද? නෑ, අපිත් ගලනවා. අපිත් පිරෙනවා, අපිත් හිඳෙනවා. ගලාගෙන යමු ඔහේ. පාවෙන ජීවිත විදියට. ඔව්, වෙලාවකට අපිත් වලාකුළු වගේ ගණී භවනය කරගෙන ඉන්න කඳුළු නොතේරෙන වෙලාවක කම්බුල් නැමති මහපොළවට වැටෙන ලස්සන ලෝකෙක අමුතු මිනිස්සු අපි.

0: කතාවෙන් කතාව කතා දුරදිග යනවා, කාලය ගත වෙලා යනවා, ජීවිතේ දවස් ඉවර වෙනවාද? ඔව්, ජීවිතේ දවස් ඉවර වෙනවා. එහෙම අපි හිතන කොටත් මේ තත්පරෙත් කාලය ගත වෙමින් අපිට පුළුවනේද නවත්තන්න? බෑ. ඔන්න ඔහොම කාලාන්තරයක් තිස්සේ ගතවෙච්ච කාලයක එක්තරා නැවතුම් පොලක නැවතිලා ආපස්සට හැරිලා බලන්න මට හිතෙනවා. එතකොට වසන්ත දුග්ගන්නාරාල කියන ලංකාව ඇතුලේ හැදුණු සුන්දර සන්නාමය මට හවුවෙනවා. අන්න එතකොට කාලය කියන එක තවදුරටත් විග්‍රහ කරගන්න මටම ලේසි වෙනවා. ඒ තමයි කාලයාගේ ඇවෑමෙන් උස්මහත් වෙච්ච දුග්ගන්නාරාල දුව සහ පුතා අද දවසේ අපේ මන්දාරම් රාත්‍රියේ කතා බහට මුණගසන්න ඕනේ කියන කල්පනාව මගේ හිතට ආව විදිය. ඒ තමයි දැන් ඒ දෙපළම මගේ ඉස්සරහා ටිකක් වෙනස් කතා බහක් වෙයි අද කතා බහ. දැන්නට අයබෝවන්.
1: අයබෝවන්.
0: මුල් කාලේ අපි හම්බෙනකොට මේ හැඟීම ගැන විස්තරහන්න බෑ වගේ එකක් තිබ්බා මගේ හිතෙත්. හැබැයි දැන් හම්බෙනකොට ඒ හැඟීම ගැන විස්තරහන්න හොඳම අය මේ ඉන්න කියලා මට හිතෙන. ආදරය ගැන මොකද හිතෙන්නේ?
1: ආදරේ හරිම සුන්දරයි. يعني මුලින්ම හිතන පොඩි චකිතයක් තියෙනවා. හිතන්න ගොඩක් දේවල් තියෙනවා. පස්සේ ඉදිරියට යනකොට ඒ ඔක්කොම අඳුරගෙන දෙන්නෙක් අතර තියෙන වෙනස්කම් අඳුරගෙන ඉදිරියට යන එක තමයි ආදරය කියලා කියන්නේ.
0: ඒක හරිම ලස්සන ප්‍රවේශයක්. දෙන්නෙක් අතර තියෙන වෙනස අඳුරගෙන ඉස්සරහට යන එක තමයි ආදරය කියලා කියන්නේ. සඳපිනි,
2: ආදරය ගත්තාම මම හිතන ගොඩක් පැත්ත තියෙනවා. අම්මගේ අපච්චිගේ හම්බෙන ආදරේ, අයියාගෙන් හම්බෙන ආදරේ, එතකොට තව ඉස්සරහට ඇද අයියා කියෝ විදිහට වෙන කෙනෙක්ගෙන් හම්බෙන ආදරේ, ආදරේ මොකද විවිධාකාරයි, එක එක්කෙනා හරි වෙනස්.
0: දැන් ආදරේ ගැන අයියාගෙන් ඇහුවම අයියා හරිම ෂාප් උත්තරයක් දුන්නේ. හැබැයි නංගිගෙන් ඇහුවම නංගි අම්මගෙන් අපච්චිගෙන් හම්බෙන ආදරේ, අයියාගෙන් හම්බෙන ආදරේ කියලා කිව්වා. අයියා ඇයි ඉලක්කගත උත්තරයක් විතරක් දුන්නේ? නංගිට කියන්න පුළුවන් දැයි කියලා
2: මං හිතන්නේ මේ දවස්වල හොඳට ආදරේ විඳිනු ඇති අවුරුදු ගානකට පස්සේ මම දකිනවා සැබෑ වෙනසක්.
0: ඒ වෙනස මොකද්ද කියන එක ගැන තමයි ඊළඟ කතාව. හැබෑවටම සඳලිදු මොකද්ද ඒ වෙනස?
1: මම හම්බෙලා ඉන්නවා ආශ්‍රය කරනවා ආලෙක්. නෑ නෑ, මගේ අතුරු ගස් කියනවා දැන්. එයත් එක්ක ඉතින් තාම අපි දෙන්න අඳුරගෙන යනවා. නැන මුල් අඩිතාල්මලන්නේ. ඉතින් ඉස්සරහට යද්දි තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. ඒක දැනටමත් අපි අත් දෙනවා. ඉතින් ඒ ඔක්කොම අඳුරගෙන ඉස්සරහට යනවා කියන එක තමයි මම හිතන්නේ ආදරේ කියන්නේ.
0: ඒ හැම ප්‍රශ්නයක්ම අඳුනගෙන ඉස්සරහට යනවා.
1: මුණ දීලා.
0: අහුනනේ, හැම ප්‍රශ්නයකටම මුහුණ දෙමින් ඒ වයස ස්වභාවය අඳුන ගනිමින් ඉදිරියට ඇදෙන කතාවක්ය ආදර කතාව.

0: මන්දාරම් රෑ 7යි විනාඩි 13යි. සඳපිනි, දැන් ඔබ වෙනත් රටක අධ්‍යාපනය හදාරන්නේ නිනිවාඩුවට තමයි මේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඒ රටවල් වලත් මේ ප්‍රේමය පිළිබඳ කියවීම මේ විදියමද නැත්නම් වෙනස්ද ඔබත් විඳින විදියට?
1: මම හිතලා ටිකක් වෙනස් කියලා. يعني ලංකාවේ මිනිස්සු ආදරය විඳින විදියයි ඒ රටේ මිනිස්සු හරි වෙනස්. ඒ කියන්නේ එහෙමයි. තියෙනවා සමානකම් නැත්තේ නෑ, බට් මට හිතෙනවා ඒ කියන්නේ අම්මා වුණත් කියන්නේ මං හිතන ඔයා පිටරට කෙනෙක් හොයාගත්තා නම් හොඳයි කියලා සමහර කෙනෙක් අම්මා කියනවා. අම්මා කියන්නේ එතකොට මං හැම ඇයි කියලා නෑ මෙහෙ මිනිස්සු බොරු කරනවා වැඩි එහෙ අය එතකොට කෙලින්ම කිව්වා ඉවරයිනේ. එහෙමත් නෑ. ඒක මං කියන්නේ වෙනස්. ඒ කියන්නේ සමානකම් තියෙනවා. හැබැයි මට හිතෙනවා හරි ඕපන්ලි ඒගොල්ලෝ ඒක විඳිනවා. දැන් අපි හරි ලැජ්ජයි, කියන්න ලැජ්ජයි, පෙන්වන්න ලැජ්ජයි. ඒක මං ටිකක් ලංකාවේ දකිනවා. මේ අපේ ගෙදර ඒක නෝමලයිස් කරලා තියෙනවා. අයියටයි අක්කටයි මේ අපච්චි කතා කරාම කිව්වේ මේ ගැළපීම් හොයන්න එපා, නොගැලපීම් හොයන්න කියලා කිව්වේ දෙන්න. එතකොට ඒකෙන් තමයි අපි හොයන්නේ කොච්චර දුරට ගැළපෙනවද කියන එක කියලා කිව්වේ. ඒකට හිතට වැදුනා.
0: වසන්ත දුක්ගන්නාරාල, ගැළපීම් හොයන්න එපා, නොගැලපීම් හොයන්න, ඒවා ගැළපගන්නේ කොච්චරක්ද, ඒ මත තමයි ආදරය ගැලෑම සිද්ධ වෙන්නේ කියලා කියනවා. එතකොට නොගැලපීම් ගලපගන්න එක ලේසිද සඳලිඳු?
2: ඒක සිටුවේෂන් එකත් එක්ක තමයි. ඒක අමාරුයි ගොඩක් කරාට. ඒත් ඒක අපි කොහොම හරි ගලපගන්න ඕනේ ජීවිතේ.
1: කොම්ප්‍රොමයිස් කරන්න එක්කෙනෙක් ටික වෙලාවකට, ඒ කියන්නේ 50-50, එතකොට 20 වෙන්න පුළුවන්. එතකොට ඉතුරු ඇරය 70ම දාන්න ඕනේ. ඒ වගේ බැලන්ස් කරන්න පුළුවන් නම් පුළුවන් කියලා තමයි අපච්චි කියන්නේ.
0: ලයිෆ් ටයිම් ඒ ගලපා ගැනීම සිද්ධ වෙනවා නම් බැඳීමක් සාර්ථක වෙනවා. හැබැයි ඒ ගලපා ගැනීමට අපි කොච්චර උරුත්තු දෙනවද නැද්ද කියන එක මත සබඳතාවයේ ආයු කාලයේ තීරණය වෙනවා. සඳපිනි, අම්මගේ තාත්තගේ ජීවිත අරගෙන බැලුවොත් ඒ දෙන්නගේ ජීවිත සාර්ථක කරගන්න ඒ දෙන්න ඇතුළාන්තයේ තියෙන හොඳ ගුණාංග මොන විදිහටද ඔබ දැක්කේ?
1: මං අර කිව්වගේ අම්මිගේ හරියට දකින ගැන අපච්චි දැන් බැල අපි ෆැමිලි එකම බැලන්ස් කරද්දි ඉස්සෙල්ලා අම්මි අපච්චි එකතුනේ. එතකොට ඒ කාලේ අපච්චි මං හිතන්නේ ටික අඩු. එතකොට අම්මි තමයි වැඩිපුර එෆර්ට් එක දාන්නේ. එහෙම එහෙම ෆවුන්ඩේෂන් එක දෙන්න හදලා ඊට පස්සේ එක තැනකදී අපච්චි අප් වෙනවා. එතකොට ඒ තැනදී අම්මි අයියට මට කාලෙ වෙන් කරනවා. එතකොට අපච්චි ඒකට එයාට කාලෙ වෙන් කරන්න ඕන දේවල් සප්ලයි කරා. එතන මං හිතන ඒ දෙන හරි ඒක තමයි ඒගොල්ල බැලන්ස් කරා මෙච්චර දුර ආවේ කියලා මම හිතනවා. ඒ දෙන හරිම සුන්දරයි. තාමත් අදටත් අර ඒ විදියම ඒක තියනවා. ඉතින් ගෙනියනවා.
0: ඒ කියන්නේ ගලාගෙන යම් අස්සේ තරහ වෙන්නේ නැහැ, සණ්ඩු වෙන්නේ නැහැ කියන එක නෙවෙයිනේ මේ කියන්නේ. ඒව මැදින් ගලාගෙන යනවා.

0: හතයි විනාඩි 19යි.
1: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට ලෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: ඇයි සුගර් කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0947 31 33 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
1: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ.
4: ආ හිට නෙමේ අද.
1: විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
4: අදම ගන්න ෆෝන් එකයි.
1: ඇයි හිටට දාන්නේ?
4: විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ.
1: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් දෙවැනි තරඟය කොළඹ දිස්ත්‍රික්කය DJ Vixor ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
2: මන්දාරම් රෑ විත් තරංග.
6: සදලින්දුගේ කටහඬ ඇහෙන්නෙම නෑනේ. පිරිමි මෙච්චර නිශ්ශබ්දයි සඳලිඳු.
7: ඉක මට තේරුනේ මේ ගොඩක් කලාට මං අපි දෙන්න මමයි
6: එයයි
7: මම එයයි ඉන්නකොට ගොඩක් කලාවට වෙන්නේ එයා තමයි ගොඩක් දේවල් කියන්නේ කියවන කියවන කියවන කියවන යනවා මං බලන් ඉන්නවා. පස්සේ යාට තේකින් උත්තරේ හම්බෙනවා කියලා යාමට කියනවා මං බලන් ඉන්න
6: කියලා.
7: එහෙමත් නෑ ඔ අර ඉතින් ඇත්තටම අපිට කියන්න දේවල් තිබ්බට සමහර වෙලාවලත් කියාගන්න බෑ. කියාගන්න පුළුවන්කම තිබ්බට කියන්නේ නෑ.
6: අපච්චිත් නිශ්ශබ්දයිද ගොඩක්
7: ඒ වගේ තැන්වලදී මං කියන්නේ.
6: අපච්චිල ඇත්තටම නිශ්ශබ්දයි නේද බොහෝ තැන්වල? ඒ කියන්නේ අතිශය සංවේදී තැන්වල. අපච්චි ආදරේ කියලා හිතිලා තියෙන දැනිලා තියෙන මොන වගේ වෙලාවල් වලද?
8: මට දැනුනේ මං රට ගියාට පස්සේ මම සෑහෙන්න පච්චිගේ කියන්නේ එතකොට තමයි මන් දැක්කේ කොච්චර ආදරේද කියන එක. මේ එතකම් මම අපච්චිගේ කඳුලක්වත් මම දැකලා තිබුණේ නැහැ. කියන්නේ මම හිතන්නේ අපච්චිගේ තාත්තා කිරියත නැති වෙන වෙලාවෙත් අපච්චි අම්මා කියන්නේ අපච්චි කඳුලක්වත් හෙළුවේ නැහැ කියලා. ඒ වුණාට
7: දැන් අපිට පේන්නේ නැණුවේ
8: නැහැ. ඔව් එහෙම වෙන්නේ නැති කියලා මං හිතනවා. එතකට මේ ඒ වුණාට දැන් එයා හරිම අමාරුයි කියන්නේ. අපච්චි කියන අයියෝ අපි දැන් ප්‍රෝග්‍රෑම් එකට යම් දුක් ගන්න ආරාල කියන නම අපි නිකන් ඒක එස්ටැබ්ලිෂ් කරනවා.
6: අපච්චි ගැන අම්ම ගැන කියද්දි ඇස්වලට කඳුළු නෑන්නේ කාටද නේද? එතකොට සඳපිනි ලංකාවෙන් යනකල් අපච්චිගේ ඇස් දෙකේ කඳුළු ඒ තරමට දැකලා තිබුණා?
8: ජීවිතේර දැකලා තිබුණේ.
6: හරි පුතුමයි. ඒ කියන්නේ ඒ පපුවස්ස කොච්චර කඳුළු හංගන් ඉන්නේ නැතිද? සඳලින්ද දැකලා තිබුණෙත් නැද්ද? සඳලින්ද කොහොමද ඒ කඳුළු දැක්කේ?
7: අම්මා මාස්ටර් දැක්කා. නංගි ඒ කියන්නේ ආපෝට ඉස්සලාම ගිහපු ගමම වගේ කියන්නේ. දැන් අපිට මේකෙන් බලන් ඉන්නකොට පේනවනේ යනවා. ඒත් ඒත් තල්ලන් හිටිය අපච්චි. ඒ මෙයා යනකම් ගෙන ගේට් එක ඇතුළට යනකම් නල්ලන් හිටිය අපච්චි. දවසමයි අතේරි.
8: මම දන්නේ නැහැ.
6: එයා ගේට්ටුවෙන් නොපෙනී යනකම් අල්ලන් හිටියා අප්පච්චි. ඊට පස්සේ තමයි අතෑරියේ. ඒ වචන හරි බරයි සඳලින්.

0: with Taranga. Mandaram re,
1: Manulova pin ketanammo, pin ketanammo. Gampaudu gampula pitiya goda, Sri Shasanaloka Purana Viharasthane. අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
0: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
0: බිනර පොහෝදා ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
1: විමසීම් 0777 12 48 999 0771 32 11 758
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්.
2: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සහ SL බ්‍රේකින් නිවුස් සංවිධාන කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස්. සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබේදී. ටිකට් සඳහා විමසී 0777 575 718.
3: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
5: පොත් අපගේ net වගේ.
6: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
7: දශක 4කටත් වඩා ලොකු පොඩි කාගේත් 7 දිනු රස නාමය ඩෙන්ටි.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
9: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
10: කවුදානේ මේ කළුවට කළුවේ?
9: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
10: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං 4ට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
9: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net FM 4 වටේ යානවා.
10: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
11: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
12: net FM 4 වටේ 4 වටේ.
1: මනුලව පින් කෙතනම්මෝ, පින් කෙතනම්මෝ. ගම්පාවුඩු ගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
0: බිනර පුන් පොහෝදා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න.
0: බිනර පොහෝදා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
1: විමසීම් 0772 12 48 999 0771 32 11 758.
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා

0: வசந்த் உட்கார் நாராள வச்சன கொச்சர லசனந்த கொச்சர ஹங்கும் படதி கேல ஆயத்வாத்தாவக் ஏ கீதே கொட்டாஸ்டிக தமாங்கம புதாகே ஹனிங் ஏனக்கொட மட்ட ஹித்தனோ දරු උස්මහත් වෙනවා ජීවිත වෙනස් වෙනවා මං කතාව පටන් ගන්නකොටත් පැටලි පැටලි කිව්වේ ඒකමයි කාලයත් එක්ක ඔය දෙන්නටම ඔය දෙන්න දැන් විසි වයස විසි ගණන් වලට ඇවිල්ලා තියෙන්නේ ආපස්සට හැරිලා බලනකොට පුංචිම කාලේ අම්ම අප්පච්චි ගැන ඒ මතක කොහොමද මතක් කරන්නේ
1: පිස්සු නඩුවනේ කැස්පර් ගෙදර ඉඳලා
2: මේ ඊයේ පෙරේද මේ ලස්සන දැක්කන අපි දැන් ඉස්සර පොඩි කාලේ අයියමයි අපච්චි මේ ටෙන්ට් අම්මේ මේක දාන නෙට් එක දාලා තමයි අපි ඇතුලේ ටෙන්ට් එකක් අපච්චිගෙන දැන් අපි ටෙන්ට් එකේ ඉන්නේ කැලේ අපි කැලේ ටෙන්ට් එකේ ඉන්නේ මේ කියලා මෙයා ඉස්සර ටෝච් අනම්මනම් ගෙනලා හයික් කරනවා හතර වටේට
0: මේ ගෙදර
2: ඕ මේ ගෙදර ඇඳේ ඒත් මං හිතන්නේ එතනින් තමයි අපි ඉමේජිනේෂන් හැදුවේ අපච්චිනේ පොඩි කාලේ ඉඳලා හෙට එක්සෑම් නම් අදරෑ ඕක තමයි කරන්නේ ටෝච් එක ගහනවා මේ අම්මා ඉතින් බයිනවා බානේ දැන් මේ වෙලාවේ අන්තිම මොහොත පොතක් කියවන්න පුළුවන් වෙලාව වෙන මේ කියලා
1: අපච්චි කියන්නේ දැන් එක්සෑම් එක කලින් දවසේ නෑ පාඩම් කරලා නෑ ඒ මුකුත් ලියන්න බෑ ආයිලා ඒක ඊට කලින් දවසේ මොන හරි එක්ක සෙල්ලම් කරන්න ෆිල්ම් එකක් බලන්න ඒක තමයි පැටියෙන්නේ
0: ඒක හරි ලස්සන කතාවක් ඇත්තටමත් එක්සෑම් එකට කලින් දවසේ කඩිමුඩිය පාඩම් කරන ඒවා
1: සමහර අයට මතකින් නැති ඒ ගොඩක් අය මගේ දන්නේ මතකෙදි නෑ
0: එතකොට ඒ සෙල්ලම කොහොමද
2: ඊටස් දැන් ඒක දැන් ගොඩාක් කාලනේ එතකොට ඉස්කෝලේ යන කාලේ දැන් මේ ඊයේ වෙරේදා අපි දැන් එළියට ගිහින් එනකොට මේ අප්පච්චි බිම මැට්‍රස් එකක් දාගෙන දැන් එයා සෙල්ලමේ කාත් දැන් මට ඇහෙනවා ඔන ලයන් කින් එනවා ඔයා ওই දෙන කටවහගෙන ඉන්න මං ඒත් මං කෝටද මේ කියන්න කියලා බල්ලෝ දෙන්නා තියාගෙන
0: අනේ
2: පොඩි එක්කිනාව එයා දැන් පැත්තට කරගෙන ලොකු එක්කිනාව මේ ඔන්න එයා තමයි දැන් හතුරා අරයව තමයි මේවා කරන්නේ ආරක්ෂා කරන්නේ පාවුගේ හිතනා ඉතින් වට දුක හිතනට කොච්චර මිස් වෙනවද අපිව
0: ඔව් ඇත්තටම ඕහුනේ පැටියෝ ඒ කියන්නේ පුංචි කාලේ අම්මලා තාත්තලා ළඟ ඕනාටත් වඩා දැවටි දැවටි ඉන්න දරුවෝ කැදල්ලෙන් එළියට යද්දී ඒ කියන්නේ ඔවුන්ට අම්මලා තාත්තලා හිටපු තැන්වලමනේ ඉන්නේ හැබැයි දරුවෝ යනවා යන්න වෙනවා හැබැයි ඒ හිටපු තැන්වල අඩුව ඔවුන් පුරව ගන්න හරීම සුන්දර සංවේදී ක්‍රම ඒවා නේද මහා පෞරුෂ අස්සෙත් අම්මලා තාත්තලමයි හැංගිලා ඉන්නේ මිනිස්සුමයි හැංගිලා ඉන්නේ අප්පච්චි කෙනගේ ආදරේ මනින්න බෑ කියලා අදත් ඔප්පු වෙනවා මන්දාරම්රේ 7:39 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්නවා හෙට දවසේ ඔක්තෝබර් 4 වෙනිදා වෙනකල් BMSH පරිශ්‍රයේ පොත් සැනකෙලියෙන් සුන්දර වෙන උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල් පැවැත්වෙනවා ඉතින් පොතක් ගන්න ඔබෙ යනවා කියලා දන්න ඇල්ෆා ස්ටුඩියෝ එකේ කණ්ඩායම හමු වෙන්න කතා බහ කරන්න ඔබේ හඬට විශාල ඇගීමක් ලබා ගන්න ඔබේ හීන ඉටු කරගන්න අපේ net fm කණ්ඩායමේ හින්නා කියලා දැන් ඔබ දන්නවා ඔබ ආදරය කරන කසුනිල හංස හම්බ වෙන්න එතකොට ඔබේ කටහඬ දවසක තරු එළියට පායන්න පුළුවන් වාසනාවන්ත කෙනෙක් විදිහට පත් කරගන්න මේ වගේ ගොඩක් දේවල් ඉතින් ඒ නිසා හෙට ඉඳන් net fm අපේ මාධ්‍ය කුටියට ඔබ එනතුරු අපි බලන් ඉන්නවා

0: மந்தாரம் ரே வித் தரங்கா
1: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
2: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
3: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
1: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
2: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
3: 69 දී හඳටත් යනවා.
2: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
1: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
4: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
5: Net FM Algo Town
6: brought to you by
7: Prime Residences with Nobawithata gena ena Kolamba Navayehi idivana The Prime Colombo adama katha karanna 0710-777-333
8: loma danna Samsung ganna hondama tanai
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
13: විජයකුරක්කන්
14: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
15: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: FM Algo Town
16: Prime Colombo
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
17: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
18: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න
19: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
5: නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
20: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
21: මාර්යා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන
22: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා
23: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න
19: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
5: නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දක්ෂිනා
19: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

0: මං කල්පනා කළේ දැන් ඔය දෙන්නම ජෙන්සියකට අයිති දෙන්නෙක්නේ. ඔවුන්ගේ සංවේදනා එහෙම නෑ, අම්මලා තාත්තලාට තියෙන සෙනෙහස අවමයි කියලා කොහේ හරි තැනක කාටවත් දොස් කියන්න බෑ කියලා මට හිතෙනවා. ඔය දෙන්නව උපමා කරගෙන මොකද හිතෙන්නේ ඒක ගැන?
1: මට දැන් හිතෙන්නේ දැන් නංගිලාගේ ජෙනරේෂන් එක අපෙන් පස්සේ නංගිලාගේ ජෙනරේෂන් තමයි අන්තිමටම එහෙම ෆීල් වෙන කට්ටියකට ඉන්නේ කියලා මට හිතෙනවා. ඊට පස්සේ අයගේ මෙහෙම ඒගොල්ලන් ගොඩනගෙන සමාජෙත් එක්ක වෙන්න පුළුවන්
2: නැත්තේ නෑ. මම කියන්නේ ගෙදර හැදෙන විදිය
1: හරිම අඩුයි.
2: ගෙදරින් අපිට හම්බෙන ආදරය තමයි මං හිතන්නේ ඒ ළමයා කොහොමද හැදෙන්නේ. ආයේ ඒ රිටර්න් එක අම්මට තාත්තට ආදරය කරන්න දෙන විදිය තනිකර අම්මගෙන් තාත්තගෙන්ම තමයි එන්නේ.
1: ගෙදරින් අම්මනි ගණන් ගන්න හැමදේම මුලින් සම්මති. ඒකට හොඳ උදාහරණයක් දැන් අද කාලීන සමාජය ගත්තා. කොතරක් වෙනස් වෙලා තියෙනවද කියලා අපිට තේරෙනවා.
0: සඳලිඳු ටික කාලයක් ලංකාවෙන් එළියනේ හිටියේ. එතකොට ඒ ඉන්න කාලේ ගෙදර ගැන ලංකාව ගැන හිතද්දි කොයි වගේද ඒ රටට තියෙන ආදරය දැනෙන්නේ?
1: හිතන්නෙම නෑ.
0: ආදරේ වැඩි හින්දා නේද? තාත්තගේම පුතා ඒ උත්තර හරිම ක්‍රියේටිව්. හිතන්නෙම නෑ. ඊට පස්සේ මට හිතුණා උත්තරේ සම්පූර්ණ කරන්න ඔව් ආදරය නිසානේ හිතන්නේ නැත්තේ. හිතුවත් දුක වැඩි නේ. අපි ආදරය කරන දේවල් වලට සමුදුන්නට පස්සේ අපි හිත හදාගන්න වෙත් එහෙමයි නේ. කොහොමද
1: අමතක
0: කරන්න උත්සාහ කරන එක, මතක් නොකර ඉන්න උත්සාහ කරන එක. අපේ රටේ ලස්සනම තැන මොකද්ද සඳපිනි? සඳපිනිට අඳව
2: ගෙන්තර.
0: මම හිතුවා ඒ උත්තරේ හම්බෙයි කියලා. මම ගෙස් කළා. දැන් මං හිතනවා මේ ජාන දුක් ගන්නාරාල ජාන දැන් මගේ සුන්දර මනෝජාක තරහ වෙයිද දන්නෙත් නෑ. කොහෙවත් තැනක මනෝජාකගේ නම කියවුන්නේ නෑ කියලා නෑ. අම්මෙක් තමයි මුළු කතාව ඇතුළෙම තියෙන මහා පෞරුෂයේ ශක්තිය. අපි එතෙන්ට ආදරෙන් එනවා. ඒ නාතර ඉන්නේ කොහොමනත් මතක් වෙච්ච වෙලාවේ නංගි යන දවසේ අයියට තියෙන අත්දැකීමක් ඇතිනේ. තාත්තා එදා තමයි යඬනවා දැක්කේ. අම්මා
1: ඉතින් ගෙදර ඉඳන් මට යනකම් යන්නේ බැඳුම් පැක්කල. අම්මාට තංගාලා ඒක එළියට එනවනේ කොහොම. දවස් දෙකකට කලින්
0: සඳපිනි කොහොමද ඒ දෙන්නට වෙන් වෙන වශයෙන් සමුදෙද්දි දැනුනේ කොහොමද? අම්මටයි අප්පච්චිටයි?
2: මම අප්පච්චි දිහා වැඩි බැලුවේ නැහැ. මට හරි අමාරුයි. එයා අන්තිම මොහොත වෙනකන් එන්නේ නැවන් අනේ යන් අප්පච්චි. දැන් චුට්ට මගේ යාළු ඔක්කොම ගිහිල්ලා කෝල් කරනවා. ඒගොල්ලෝ පෑයකට කලින් ගිහිල්ලා. යකෙන බය වෙන්න එපා. මට ඔයා අන්තිම මොහොත ගියත් මට ඔයා ඇතුළට දාන්න පුළුවන්. හින්දා ඔයා බය වෙන්න එපා. මම ඔයාට හරි වෙලාවට ගියාම ඇති. විනාඩියක් කලින් එක්කන් යන්නේ කවදාවත්. මම කීයට ලෑසෙන් මම වාහනෙට නැගලා හිට අම්මාර නැකතට එළියට බස්සල වාහනෙට නැග්ගොත් අප්පච්චි එන්නේ අන්තිම මොහොතේ.
0: ඒ කියන්නේ අන්තිම මිනිත්තුව වෙනකම්ම දුවව එයා ගාව තියාගන්න තමයි අප්පච්චිලාට ඕනේ.

0: දැන් සඳලිඳු ආදරේ තෝරගත්තට පස්සේ මුලින්ම කිව්වේ අම්මට දප්පච්චිටද? නංගිට. ඇයි නංගි නංගිට කිව්වේ?
1: මෙයානේ දෙක කොහොම කියනවා මෙයාට. මෙයාට කී කියන්නේ තොත් බෑ දන්නවා.
2: මම දන්නවා මොකක් කරේන සත්‍යන ටංගල්.
1: කතා කරන්න දෙනවද? කතා කරන්න දෙනවද කොහොමද කරන්නේ? මොකද උනේ? මොකද උනේ කොහොමද කරන්නේ?
0: කොහොමද අයියගේ වෙනස හොයාගන්නේ?
2: මේ මට තේරුණා, කියන්නේ ලියන දේවල් කියන දේවල් ටිකක් වෙනස් වුණා. මේ Instagram, WhatsApp status වෙනස් වුණා.
1: Status නෙමෙයි.
2: ඔව් නෑ, ඒකනම් කියනාර මෙයා ඉස්සර දා මේ Spider-Man, Michael Jackson දාදා හිටපු මිනිස්සයා ඒක මට පොඩ්ඩක් වෙනස් නෑ. එක දවසක් ගෙදරින් එළියට ගිහින් ඉතින් මම ටක්ගල පොල්ගල අයියා කොහෙද ගියා? කියන්නේ හැමදාම හැමතැනම එක්ක අම්මත් එක්ක යන්නේ, නැත්නම් අම්මේ මෙහෙ යනවා, අම්මේ මෙ යනවා, එහෙමනේ කියන්නේ. එදා මේ මං එළියට යනම යාළුවෙක් හම්බෙන්න කියලා විතරයි කිව්වේ. යාළුවගේ නම කිව්වෙත් නැහැලු. ඉතින් අම්ම කෝල් කරලා පොඩ්ඩක් කතා කරලා බලන්න කියලා මං එළියට කෝල් දුන්නා. මෙයා දන්නවා මං කතා කරන hina ආවි. මොකද? මං ඩාන් ෆොටෝ එකක් බලන්න යාළුවා. ඇසෙන හොඳයි.
0: ඉතින් යාළුවගේ පින්තූරේ වුණාද? යාළුවා හොඳයිද?
2: හොඳයි. දැන් මේ දස්සල එයා අයින් වෙලා අපි දෙන්න තමයි
0: කටින්නේ. ඒවත් හරි සුන්දර දේවල්. මම එතෙන්ටත් එන්න ආවේ. දැන් මේ දවස්වල එයා චුට්ටක් අයින් වෙලා අපි දෙන්න තමයි එක ළඟ ඉන්නේ කියලා. ඒව හරිම මිහිරි සහෝදරකම්. කියන්නේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තී හමුවීම, සහෝදරයා සහෝදරී හමුවීම, මේව අතරේ තියෙන හරිම කෙස් ගහක සීරුවට තියෙන වෙනස්කම් ඒවා. හැබැයි ඒ වෙනස්කම් අත්විඳිද්දි හරිම මිහිරි. සඳලිඳු, ප්‍රේමවන්තයගේ ප්‍රේමයත් සහෝදරියගේ සහෝදරත්වයත් කොහොමද අත්විඳින්නේ? කොහොමද ඒක දැනෙන්නේ?
1: මට දැන් තමයි දැනෙන්නේ ප්‍රශේ අමාරු ප්‍රශේ එකක්. මේ කොහේ හරි ගමක් කරන ගලොත් මම ඉන්නේ තව ටික දවස් යන්නේ පොඩි මොකට
2: එන්නකොට කියපු කතාව කිව්වේ බලන්න.
1: මේ දිහා ගොඩක් කලාට තින්නේ බැලන්ස් කරගන්න
0: ඕනේ. ඒ කියන්නේ ලයිෆ් එක ඇතුලේ මට හිතෙනවා අපි කොච්චර කිව්ව කාන්තාවන්ට වැඩිය පිරිමි අයට වෙනවෙයිද බැලන්ස් කරන්න වෙන වැත්ත ඔය විදිහට.
2: ඔව්. අපි බැලන්ස් කරන අමාරු ගානේ.
0: ඔව් නේද? පිරිමි අය ලයිෆ් ටයිම් බැලන්ස් එකක ඉන්නේ.
1: මැනේජ්මන්ට් ඉගෙන ගන්න ඉගෙන ගන්න.
0: යෝජනා කරනවා හැම පිරිමි කෙනෙක්ට මැනේජ්මන්ට් ඉගෙන ගන්න කියලා. ඒක දප්පච්චිගේ සක්සස් එක.
1: සක්සස් ස්ටෝරි එක. මම මට තේරලා දෙන්න එක තමයි.
3: මන්දාරම් රෑ with තරංගා.

0: සඳලිඳුට ආදරවන්තයක් හමු වීම ගැන අයියා ප්‍රේමවන්තයෙක් වීම ගැන නංගිට මොකද හිතෙන්නේ?
1: මට හරි සතුටුයි. මට ඕන වුණා ඒක. මට විතරනේ මේ අම්මට අප්පච්චිට උනත් අපි හරි කැමැත්තෙන් හිටියේ. කියන්නේ දැන් මෙයා හරි සමහරකට කම්මැලි නිදියනවා. හැබැයි අක්කා කතා කරොත් කීයටද කොච්චර නිදාගෙන හිටියත් අපේ ජීවිතේ නින්දෙන් හැරෙන්න බැරි මිනිස්සෙක්. නැගිටලා යනවා මට හරි පුදුමයි. සෑහෙන වෙනසක් දකින්න මොන හරි බැරුණොත් එහෙම ටග්ගල අක්කට කොල්ලන් පොඩ මෙහෙම කියන්න කියපුවා. හරි.
0: හැමදාම මේ සතුට පරිස්සම් වෙන්න ඕන එක තමයි මගේ ආදරණීය ප්‍රාර්ථනාව. සඳලිඳුට ඉන්න එක නංගේ. ඇයට කොච්චර ආදරේද කියලා ඇහුවොත් මන් දන්නවා සඳලිඳු මේ වෙලාවෙත් දෙන්නේ හරිම කෙටි උත්තරයක්. සමහර විට ඒක දිග හුස්මක් විතරක් වෙන්න පුළුවන්. අයියා කෙනෙක් විදිහට නංගිගේ ප්‍රේමය පිළිබඳව අයියටත් බලාපොරොත්තුවක් ඇති. ඒක කොයි වගේ එකක්?
2: ඒකනේ
0: නංගි කාට හරි දෙන්න ලෝබයිද?
2: දැන් ඌ තාම ඕන්නේ නේ.
0: අප්පච්චිගෙන් ඇහුවත් ඒ උත්තරේම දෙයිද?
2: ඔව් අප්පච්චි නම් ගෙනම ගිනවා. මෙයාට තව ගෙන ගන්න දේවල් තියෙනවා. ගිනේ මේ කඩේට තියෙනවා. ගීත ඉගෙන ගන්නත් තියෙනවා. විතරම ටිකක් ඉගෙනගෙන ඉවර තියෙන මේසේ මේ ටිකේ.
1: සාහෙන් එහෙන් ඉගෙන ගත්තා. මෙහි ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ මේගොල්ලෝ ළඟනේ. එතකොට අර ටග් ගාලා අයින් කරන්නනේ බලන්නේ පොඩිදී. හැබැයි එහෙදි මං හරියට අඬ හැබැයි කෑ ගහලා අඬ. අපච්චි කියන්නේ හැමතිස්සෙම කෝල් කරා ගට් එක තියෙනවා. හැබැයි අඬලා ඉන්න ඕනේ කියලා කියනවා. මම සොලියුෂන් එකක් හොයා ගන්නවා තනියම. හැබැයි අඬලා ඉන්න
0: ඕනේ. මට මාවත් මතක් වෙනවා. ගට් එක තියෙනවා. හැබැයි අඬලා ඉන්න
1: ඕනේ. නම යන්නේ නැමේ ඒක.
0: අවුලක් නෑ ඒක. හොඳයි. ඔව් දැන් මට කියන්න ලංකාවේදී ඇත්තනේ ඔබ වටේට පවුරක් තියෙනවා. හැබැයි කාත් කවුරුත් නැතුව ඒ තනි වුණාට පස්සේ ජීවිතය කියා දෙන්නේ මොන වගේ දේවල්ද සඳපිනි?
1: තනි වුණේ නෑ මම කවදාවත්. මට හැදී තුන් දෙනා කොච්චර දුර හිටියත් WhatsApp වලට පින් සිද්ධ වෙන්න අගින් හිටියා. ඒ වුණාට මේ දැන් මම තේරුම් ගත්ත ජීවිත හැමදාම ඒගොල්ලෝ නෑ මට. එතකොට මම හිතන්න පුරුදු වෙන්න ඕනේ මම මොකද කරන්නේ කියන්නේ. සමහරක් වෙලාවට තරහා ගන්නම බැරි අවස්ථා යන පුළුවන්. හැබැයි ඒ වෙලාවට අම්මට අපච්චිට කතා කරන්න බෑ. ඒගොල්ලොත් පවුන මං එනුවෙන් ඒගොල්ලොත් හරියට ටයර්ඩ් වෙනවා, ලෙඩ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ෆස්ට් ඉයර් මම පළවෙනි පාරට වුහම අපච්චිට ටිකක් අමාරු වුණා දරා. සම්ම මට කිව්වේ ආණ්ඩුවට කමන්නේ අප්පච්චි ඉස්සරහ හඬන්න එපා, අප්පච්චිට දරා ගන්න අමාරුයි, මට වගේ නෙමෙයි කියලා. ඒකෙන් මං හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අනිත් දවසේ අම්මකව කතා කරලා අප්පච්චි ළඟ ඉන්නවද කියලා අහලා හඬන්න කිව්වා. ඒක කරන්න බෑ මං අඬල ඉවර ඔක්කොම ඉස්සෙල්. හැබැයි මං හිතාගත්තා ටිකක් මට මම කූල් ඩවුන් වෙලා පස්සේ පිස්තරේ කියමු. සමහරකට මම බැලන්ස් කරලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ අම්මට කියනවා. ඉතර අම්මා ෆයර් වුණා මං කියන මං කිව්වේ නැත්තේ ඒකනේ කියලා මං කියනවා. ඉතර අප්පච්චි කිව්වේ හොඳයි. ඔයයි කරපු විදිය හොඳයි. ඔයා බැලන්ස් කරානේ. ඉට්ස් ගුඩ් කියලා.
0: මං කල්පනා කරේ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි වැඩියෙන් දරා ගන්න පුළුවන් කාටද කියලා. කාටද?
1: අම්මට නේ. අප්පච්චි කියලා අපි හිතන්නේ ඇත්තටම අප්පච්චි කියලා. වෙදැන් හිතනවා අම්මා කියලා.
0: අම්මා. ඇයි සඳලිඳු එහෙම කිව්වේ?
2: නෑ අප්පච්චි එනම් මේසරේ ආපුලා හොඳටම දැක්කා. අප්පච්චිට අල්ලගෙන ඉන්න බෑ. අම්මා තමයි ඉතින් කොහෙද?
1: අම්මාටත් ඒ කියන්නේ අම්මා පිට කරනවානේ. මං හිතන්නේ ඒක අප්පච්චිලා මේ අයියලා පිට කරනව හරි අඩුයි. එතකොට කඩා වැටෙන ප්‍රමාණය ඉක්මනට හරි ඉක්මන් කියලා හිතනවා.
0: ඇයි සඳපේනි පිරිමි හැම නිශ්ශබ්දත්ද?
1: ඒක අයියාගෙම තමයි ඕනේ. ඒගොල්ලෝ මං හිතන්නේ කැමති පෙන්නන්න අවුලක් නැහැ.
0: මම
1: ශක්තිමත් කියලා.
2: අපිට පොඩි කාලේ නම් ඉස්කෝලේ නම් පුදුගන්නේ ඒක. ඕනම් තැනක පුදුගන්නේ.
1: ඒක කිනුන් ගලක් වගේ.
2: ඔව්.
1: ඒක වැරදි මම නම් කියන්නේ.
0: ඔව්. ඕනේ
1: එක වැරදි.
0: පිරිමි පවුනේ නේද? ඒගලන්ට අඬන්නවත් අයිතිය දීලා නැද්ද කොහෙද? සඳ පිණි කවදහරි ආදරයක් ඕනන කොහොම කෙනෙක්ද හොයන්න
1: අයි වගේ
0: නංකි වගේ ආදරවන්තියක්ද හෙව්වේ
1: අම්මා වගේ
0: ඒක හරි පුදුම දෙයක්න පිරිමියෙක් හොයනවන පුඩි මාතෘත්වයට ළඟ ඇයි ඇයි අම්මා වගේ ආදරවන්තියක් හොයන්නේ ඒක අපිට තේරෙන්න සුන්දර
2: යාර පොඩි මොකද්ද මෙව්ව ගැත්තින
0: මං හිතන්නේ ජීවිත කාලෙම අම්මෙක් ළඟ ආදරෙන් හැදෙන වැඩෙන පිරිමි දරුවෙක් එතනින් එහාට ජීවිතය ගෙවන්න තෝරගන්න කෙනාට ඒ මාතෘත්වය නොතිබුණොත් හරි ප්‍රශ්නයක් වෙනවානේ ඒ ඒ ආදරේ ළඟම නැවතිලා නැවතිලා ඉඳලා දැන් ඔය අම්මගේ ආදරේ නංගිගේ ආදරේ දවසක පෙම්වතිය ඊළඟට බිරිඳකගේ ආදරේ ලේසි වෙයිද බැලන්ස් කරන්න
1: සමහර කෙනාට දැන් මටත් බබා කියනවා වැරදි කොල්ලකට හරි හරි බබා දෙමු මම යගේ ජීවිතේටම දැකුම් නැති සයිඩ් එකක් කවදාවත් එහෙම පැත්තක් දැකලා තිබුණේ නැහැ මම දකින්න හරි කලබලෙන් හරි يعني තරහා ගිහිල්ලා එක්කෝ එහෙමනේ වැඩි වචන එන්නේ නැහැ හැබැයි මම අක්කත් එක්ක ඉදි වෙනම පැත්තක් දකින්න අයියගේ
0: කියන්න
1: හරි ආදරණීය පැත්තක් දකින්නවා මේ يعني තව කෙනෙක් ගැන යාට වඩා හිතන කොහොමත් අයියා එහෙම තමයි මං ගැන වුණත් අම්මා ගැන වුණත් හිතන අනිත් එක මෙයා අම්මා ගැන වගේ කෙනෙක් හොයන්නත් ඇ අම්මා නැතුව මෙයාට බෑ ඇත්තටම අපි දැන් මම මේ දවසල ඇවිල්ලා ඉද්දි මෙයා වැඩට යනවනේ එතකොට මෙයා ට්‍රිප් යන්න බෑ එතකොට අම්මා දැන් අද රෑ කෑම එකයි හෙට උදේ කෑම එකයි අපච්චි යනකම විහිළු කරනවා හෙට රෑ කෑම එකත් කවලා දාවේ කියලා අහනවා අර ඉස්සරට අම්මා පුදුම ආදරේ මෙයාට මටත් වඩා මේ ඉතින් එතකොට කොහොමත් එයාට අම්මා වගේ කෙනෙක් ඕනේ
0: අයියෙක්ගේ වෙනස නංගි කෙනෙක් අඳුර ගන්න විදිය හරි පුදුමයි බලන්න කොච්චර සියුම්ව ඔබ දිහා ඇහැගහගෙන ඉඳලද කියලා ඒක හැබැයි හිතලා කරන්නේ නැහැ නේ සඳපිනි ඒක ඉබේ වෙන එකක්
2: දැනෙනවා
0: ඔව් ඒක දැනෙනවා ඒක වතාවක එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කෙනෙක් මට කිව්ව කතාවක් මතක් වෙනවා දරුවෝ සහෝදර සහෝදරියෝ කියලා කියන්නේ අපේ ඇඟ ඇතුලේ අපිට එළියෙන් තියෙන අපේම කොටස් කියලා ඒක ගැන මොකද
2: හිතෙන්නේ?
0: ඇත්ත. දැන් සඳපිනි තව ටික දවසකින් ආයේ ලංකාවෙන් යනවා අධ්‍යාපන කටයුතු වලට. මෙහෙම ඇවිත් යනකොට දැන් එන්නේ ලොකු කාලයකට පස්සේනේ ඉන්න ටික කාලයයි. ඒ හැම වැකේෂන් එකකම එකම ෆීලිං එක දැනෙනවද යනකොට?
1: ඒක හරි අමාරුයි මම දන්නවනේ දැන් ගිහිල්ලා ආයෙ අර සයිකල් එකනේ ඒතර අම්මා නෑ අයියා නෑ අප්පච්චි නෑ කියන එක ටිකක් තදින් බලපානවා මේ කියන්නේ මේ ගෙදර හම්බෙන ආදරේ කොහෙන්වත් හම්බෙන්නේ නෑ ඒක මම හොඳට දන්නවා කවදාවත් හම්බෙන්නේ නැති වෙයි කොහෙන් හෙව්වත් හැබැයි ඒ කියන්නේ දැන් හේ ගියත් දැන් මාව හරි උරතරේට හදපු කෙනෙක් නෙමෙයි ගෙදර තුන් දෙනාම ඒතකට මට ඒ වෙනස ලොකුවට දැනෙනවා ආද වචනයක් මට එහා මෙහා වුණත් මට හරියට හිත රිදෙනවා. ඒ කියන්නේ මම උදේ නැගිටලා කවුරුහරි මට නිකන් ඔව් කිව්වත් මට ඒක දැනෙනවා. මොකද අම්මා කවදාවත් අම්මා තරහ වුණත් වැඩිම කරන්නේ කතා කරන්නේ නැතුව ඉන්න එක. ඒ වෙලාවට අර එහෙම නැහැනේ ඉතින් ඒක දැනෙනවා.
0: ආත්මෙන් කඳුළු කඩාගෙන හැලෙනවා ඒව සීරුවට කම්මුල් දෙකේ බේරෙන විදිය බල බල කතා කරන්නේ තාම හරි තරුණ කඳුළු ඒවා ඒක නිසා මනින් කඩා වැටෙනවා මොකද සඳපිනි දැන් වැකේෂන් එකක් ඉවර කරලා ලංකාවෙන් යන්න ඉන්න ළඟ වෙලාවකයි මම මේ ප්‍රශ්නේ අහුවේ ඒවා සමහරවිට වැරදි ප්‍රශ්න ඒ කෙනෙක්ගේ හිත රිදෙන ප්‍රශ්න අහන්න නරකත් ඇති ඒ සංවේදනා ඇවිස්සුනහම මහ මොකද්ද වමුතු මිහිරියාවකුත් තියෙනවා
3: Mandaram Rare with Taranga.

0: 26 to Paris Transfer.
1: ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් දෙවැනි තරගය කොළඹ දිස්ත්‍රික්කය DJ වික්සෝ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික් හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ දනහි සමාරුව සුවපත් කරලා දුන්නට
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956
5: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL බ්‍රේකින් නිවුස් සංවිධාන කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස් සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී ටිකට් සඳහා විමසී 0777 575 718

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: කොහොමද ඒව හමුවෙන්නේ?
2: මිකත් හරි අහම්බයක් තමයි.
1: ගුවන්විදුලි
2: අපච්චිට අම්ම හම්බුණ තමයි. ගුවන්විදුලි
1: ඇයි ඇයට ආදරේ හිතන?
2: ඔතන බස්
1: ඒකත් මුලින්ම මල වදයක් මේ කවුද මන්ට කතා කරන අපච්චි නම්බර එක දීලා ඇවිල්ලා මට බෑ කතා කරන්න කියලා මට බයිනවා කතා කරලා අපච්චිට කියන්න කියලා එපා කියලා. ඊට පස්සේ ටිකක් කලකට ඒක අවුලක් නෑ වගේ. එතකොට තමයි අපිට තේරෙන්නේ වැඩේ දුරදු කියන්නේ තමයි යාළුවෝ.
2: ඉස්ලාම මේ සින්දු අලුත් සින්දුව දෙන්න කියලා කතා කරේ. ගුවන්විදුලි ප්‍රචාරය කරන්න මේ අලුත් සින්දුව ඉල්ල ගන්න කතා කරේ. තාම සින්දුව ඉවර නෑ.
1: අන්තිමට මුළු ජීවිත ගීතේම ගන්න පටන් ගත්තා. වැඩේ තියෙන ප්‍රශ්නය හොය අයියාගෙන් ටිකක් හරි උත්තරේ හම්බුනේ නංගියෙන්. අයියේ ගලප ගන්න
2: තේරෙන්නේ.
1: ඇත්තටම සඳලිඳු කවදා හරි මෙන්න මේ වගේ ගෑනු ළමෙක් කියන ෆැන්ටසිය තිබ්බද හිතේ?
2: එහෙම එකක් තිබ්බා කියන්නේ එහෙම ඇහුවාම උත්තර දෙන්න තිබ්බා. ඒ වුණාට දැන් අපි දැන් ආශ්‍රය කරලා බලද්දී කොම් බලද්දී ගොඩක්ම බලපාන්නේ ඉතින් මම එයාට රෙස්පෙක් කරනවාද යාම රෙස්පෙක් කරනවාද අර ලෝයල්ටි එක මත තමයි ඒක ගොඩනැගෙන්නේ කියලා අපිට දෙන්නටම තේරෙනවා. එතකොට දැන් මෙම අර හැමතැනම යන හැමතැනම කියන්නත් බෑ කියන්න ඕනෙත් නෑ අර එහෙම තියනවනේ. එතකොට අපි විශ්වාසය තියෙන්න බෑ. ඔව්. අපි ඒක ගොඩනගන එක තමයි මේ ඉස්සල්ලාම කරන්න ඕනේ.
1: හරි පොඩ්ඩයි කතා කරන්න. හැබැයි ඒ කතා කරන හැම වචනයක් ඇතුළෙම බැඳීමක් ඇතුළෙත් කොහොමද දෙන්නේ ගලප ගන්න ඕනේ කියන එකට උත්තර හම්බ වෙනවා. ඒ කියන්නේ දෙන්නේ අතර තියෙන පදනමනේ විශ්වාසය. ඒක ඇත්තටම කොහේ හරි තැනකදී ගිලිහුණොත් ඒක ගිලිහුණාම තමයි ඒකයි. සඳපිනිගේ ෆැන්ටසි ඇතුළේ ඉන්න යා කොයි වගේ කෙනෙක්ද? කෙටි උත්තර බෑ. අයියා වගේ කෙනෙක් කියලා නිශ්ශබ්ද වෙන්න බෑ.
3: මං හොයන්නේ මගේ පවුලට මට වඩා ආදරය කරන කෙනෙක්. එහෙම නැති වෙයිද දන්නේ
2: නැහැ.
3: නෑ ඒගොල්ලෝ අනිවාර්යෙන් මේගොල්ලන්ට ආදරේ නම් මට ආදරේ
1: වෙනවනේ.
3: එතකට කොහොමත් මමත් එහෙමනේ මම ඕන කෙනෙක්ට ටක් ගාලා බැඳෙනවා. එතකොට මම අනිවාර්යෙන් මට හම්බෙන කෙනා විතරනේ මං එයාට පවුලයට හැමෝටම ආදරේ වෙනවා. එතකොට ඒ මං අනිත් පැත්තෙන් උනත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඒක මම සෙල්ෆිෂ් කියලා හිතන්නේ. ඒක එයාගෙම එන්න ඕන දෙයක්. සහ අයිය කිව්වාගේ ලෝයල්ටි අංක එක අද මේ ජෙනරේෂන් වල හොයන්නම අමාරුදේ. ඔයා කියන්නේ කොහේ ගියත් මාව කොහේ තිබ්බත් මම එයාට මා විශ්වාසයි වගේම අනිත් පැත්තටත් ඒක මට විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. මං අයියගෙන් ඒක දකින්නවනේ කොහේ ගියත් එයාගේ විදිය එයා කාටවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක මං බලාපොරොත්තු වෙනවා. බොරු මංචාවල්ට මම කැමති නැහැ. මම කියන්නේ මම කන්වින්ස් කරන්න අමාරු මනුස්සයෙක් නෙමෙයි. මට වැරද්දක් වුණාම මට කිව්වොත් මං තේරුම් ගන්න. මෙයා සමාජයකට අම්මට අපච්චිට කිව්වම තේරුම් ගන්න නැතිනම් මෙයාට මට ඇවිල්ලා කිව්වොත් මං අම්මට අපච්චිට කියන මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මෙහෙමයිනේ අම්ම. එතකොට අයියා හඳුම තීරණේ තමයි අරන් තියෙන්නේ. එතකොට මං හරි ඊසිලි කන්වින්ස් කරන්න පුළුවන් මනුස්සයෙක්. එතකොට මට බොරු කියන්න ඕනේ නැහැ කවුරුත්. එහෙම ඕපන්ලි කතා කරන්න පුළුවන් මනුස්සයෙක් මං අම්මා අපච්චි අයියා එක ඕපන්ලි කතා කරන කෙනෙක්. ඒතර මට හම්බෙන පාර්ට්නර් ඕපන්ලි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙනවා නම් මම කැමතියි.
1: මුළු කතාවම අහගෙන ඉඳලා මට තේරිච්ච දේ මං කියන්නද? මේ වගේ අයියෙකුයි ඒ වගේ අපච්චි කෙනෙකුයි ඉන්න ගෙදරකට ලේසි පාසු කෙනෙක්ට එන්න බෑ ආදරේ නැතුව නම්.
4: ඔවුද නැද්ද? මට කියන්න මූවී එකක හරි එහෙම නැත්නම් නවල් එකක හරි දැක්ක ලස්සනම ආදරවන්තයෝ කොහෙද හම්බුනේ? හම්බෙච්චාට ලස්සන ආදර කතා තිබ්බේ නැද්ද?
2: මොනක් කරන්නේ නෑ නේ. තියෙන්නේ නැති මතක් කරන්නේ.
4: හොඳ ආදරවන්තයා මමමද?
2: නෑ උන මම ගොඩක් බලන්නේ හින්දි ෆිල්ම්ස් වලින් තමයි මම ලව් ස්ටෝරිස් දැකලා තියෙන්නේ. එතකොට කබි කුෂි කබි ගම් වගේ ඒ ආරේ යන ෆිල්ම්ස් ගොඩක් මං දැන්ටත් බලනවා. ආයිත් ආයි බලන්න පුළුවන්. ඒවල් ගොඩක් පාඩමකුත් තියෙනවා. ඒ වගේ කතාවක් තමයි.
4: දැන් කබි කුෂි කබි ගම් උදාහරණයකට ආවෙත් ඒක ඇතුලේ තියෙන පවුලනේ.
3: මටත් මතක් වෙනවා
4: ඒක. ඒක පවුල. ඔයාට මතක් වුණෙත් ඒ මූවි එකමද? ඒක බලන්න ඒ දෙන්නගේම ඇතුලේ. ඒ කියන්නේ ඉතා කුඩා කාලේ ඉඳන් පවුල කියන සංකල්පයේ දරුවන්ගේ ඇතුලෙන් තිව්වට පස්සේ වුන් උස්මහත් වෙන්නේ තේ සංකල්පය ඇතුලේමයි. එතකොට එවැනිම ප්‍රේමණීය පවුලක් ඒ පවුල් වලට හමු වීමම ඇති ජීවිතය සුවපත් වෙන්න. දැන් සඳපිනි කිව්වේ නෑනේ මාව ජීවත් කරන්න පුළුවන් වත්කම් තියන ඒ කිසි දෙයක් ඇහුනේ නෑ මට ඔබ ඇතුලෙන්. ඒ කියන්නේ හැබැයි එහෙමයි කියලා ඒවා නැතිම කෙනෙක් ගැන කියනවා නෙමෙයි. නමුත් ඒ හිනවලට ඉස්සෙල්ලා එන්නේ මගේ ගෙදරට මට ආදරය කරන්න පුළුවන් කෙනෙක් කියන එක. ඒක හරි වටිනවා.
0: මන්දාරම් රෑ with තරංගා.

0: rẻ,
1: quán ta rắm rẻ.
2: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: පැය ගාණක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකේ බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
9: එහෙමයි
8: එහෙම කියලා බලන්න
10: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි
11: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පිටියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
12: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා
11: උදෑසන 6 සිට

0: මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
1: විමසීම් 077 12 48 999 071 32 11 758
0: සජීවී විකාශනදායකත්වය ති විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට් රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
1: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
2: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නටන පින්වා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
3: මාරයක් පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාස.
4: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
5: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
1: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

0: ලංකාවට ආවට පස්සේ ළඟදීම ගිය ට්‍රිප් එක මොකද්ද?
1: පළවෙනි ගාලේ.
2: ගාලේ.
0: ආසමුනේ මොන ගමනද?
1: දැන් නුවර ලියන්න කැමති. නුවර අපි හතර දෙනාම නුවර ලියන්න කැමති. හින්දා අප්පච්චි පොඩි කොටේජ් එකක් අරගෙන දාලා වෙන් කරලා තියනවා. ඒක ඒ දෙන කියන්නේ ඒක අපි දෙන්නට දෙන්නේ නැහැ. ඒ දෙන වයසට ගියාම ඒකේ ඉන්නේ කියලා. ඒක aran තියනවා. ඒක ස්පෙෂලි බල්ලෝ දෙන්නට. හැබැයි
0: ඩොක් තිබුණොත් අපි දෙන්නත් ගන්නවා.
1: අපි හරි ආසයි අප්පච්චි කියන්නේ මේ එන්න. මේකට එකම ඇඳේ ගුලි වෙලා හතර දෙනාම නිදා ගන්න ඕනේ. ඒක තමයි යන්නේ.
0: එහෙම නිදිය ගත්තද?
1: හැමදාම එහෙම
0: තමයි. නිින්ද ගැන කියන්න මට ටික.
1: ෂෝ මේ
2: සීතලෙන් ගුලි වෙලා
1: නේද?
0: කොහොමද මුලින්ම එක කොනේම ඉන්නේ කවුද?
1: ඉස්සර අම්මයි අපච්චි දෙපැත්තක් දෙන්න මැද්දේ. දැන් මෙයා
2: අපච්චි හා පැත්ත මම මේ
1: කොනේ අම්මයි මයි මැද්දේ.
0: කාලේ දේවල් වෙනස් කරන විදිහ. ඉස්සර අපි දෙන්න මැද අම්මයි අප්පච්චි දෙපැත්තේ. දැන් අයියත් ජීවිතය ගැන තේරෙන උස්මහත් වෙච්ච පෞරුෂවත් කෙනෙක් වෙලා ඒ නිසා ගෙදර ඉන්න කාන්තාවන් දෙන්න මැදි කරගෙන අයියයි අප්පච්චි දෙන්න දෙපසකට ගිහිල්ලා පවුලක් ඇතුලේ මං හිතන්නේ ඊට වැඩිය දෙයක් තියෙන්න ඕනේද? ඉන්නේ හතර දෙනාද පස් දෙනාද තුන් දෙනාද එකට බදාගෙන නිදියන්න පුළුවන් නම් ඒ නිදියන ඒ රාත්‍රිය වෙනුවෙන් හැමදාම බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් නම් ඊට වැඩිය ආදරයක් මේ ලෝකෙ කොයින්ද? එතකොට පුංචි කාලේ දරුවෝ හැටියට ඒ දෙන්න මැද නිදියන කොටයි අද කලාතුරකින් එහෙම දවස් උදා වෙන්නේ අද හැම නිදියන කොටයි දැනෙන්නේ කොයි වගේද?
1: ඒ හැඟීමම තමයි පොඩි කාලේ. දැන් ඉඳ පොඩක් මදි.
2: ඉඳ පොඩක් මදි
1: චුට්ටි ප්‍රශ්නකට තියෙන.
2: පොඩි වෙලාවක් හරි ඉන්නවා.
1: කොමාරි ගුලියයි.
2: ඒ හැඟීමට ආස නිසා ඒක පොඩි වෙලාවක් හරි ඉන්නවා. පස්සේ
1: හතර දෙනාට තුන් දෙනාටම බලා අප්පච්චිට තමයි ඒක. එයා හරියට ඒක ට්‍රෙජිටරිස් කරනවා ඒ මොමන්ට්ස්. පුළුවන් නම් බල දෙන්න හතන්දර ගන්න.
0: හරි. අප්පච්චිගේ පැත්තේ ඉන්නේ කවුද? අම්මද ධෝනිද?
1: මන්නේ.
0: ධෝනි. දැන් අම්මලා ළඟ අප්පච්චිලා ළඟ අපිට හුරු අමුතු සුවඳක් තියෙනවානේ. ඒක දැනিলা තියනවාද?
2: නෑ.
0: ඇත්තටම?
2: ඔව්.
0: විස්තර කරන්න පුළුවන්ද ඒ සුවඳ?
2: මේකත් විස්තර කරන්න තියෙනවා.
0: ඒක පර්ෆියුම් වලට එන සුවඳක්
1: නෙමෙයි.
0: අම්මලා අප්පච්චිලාට දරුවෝ ළඟ එහෙම සුවඳක් ඇති නේ දරුවන්ට අනන්නේ වෙච්චා.

0: අම්මට එහෙම දැන් මං ඔළුවත ගන්නවට හරි කැමති. ඒත් අම්මා අත ගන්නවා අම්මට නිින්ද යනවා. සේ අපච්චි හැබැයි අපච්චි කොච්චර නිින්ද ගියත් අත වැඩ කරනවා. මං ඒක හොඳට නොටිස් කළා දින අම්මට අග්ගාල නිින්ද යනවා. අපච්චි රැලි වෙනකන් එයා නිදි ගොරවනවත් ඇහෙනවා. හැබැයි අපච්චි අත වැඩ.
1: කන අපච්චි ඔළුවත ගාමින්ම ඉන්නවා.

0: මතකයිද ඔබට ඔබ මල්වර වෙලා ගත්ත උත්සවේ දවස? ඒ දවසට යංගල් මතක් කරන්න මතක?
1: එදා ඒ පාන්දරත් මං ඉඳගෙන හිටියා අයියාගේ අපච්චිගේ මැද්දේ.
0: සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් වෙන් කරනවනේ. ඔබ වෙන් කළේ නැහැ.
1: ඊට පස්සේ තමයි වෙන් කරේ. අර දන්නේ
0: නැහැ.
1: ඒත් අපච්චි කර්ටන් එක ළඟට එනවා. බබා කුක්කු එකක් ඕනද? අර කෝනද? මේ කෝනද කියලා කර්ටන් එක ළඟට ආවම විටිවාසයල කතා කරනවා.
0: හැබැයි අපච්චිවයි අයියවයි පෙන්නුවේ නැද්ද?
1: පෙන්නුවේ නැහැ.
0: එතකොට නංගිව නොදෙක කොච්චර දවස් හිටියද? එතකට මොකද හිතුනේ? පාළු හිතුනද?
2: විකාරෝ පොඩ්ඩක් තිබ්බා. ඒත් නෑ
1: නේද? ආනේ නේද? නවුල නෑ. ආයේ මගේ ප්‍රයෝජන ගත්තා. දැන් මට ඕනේ ඒවා ගෙනලා දෙනකොට එයාට හම්
0: වෙනවා.
1: අද මං කිව්වේ අයියා වෙනස් වුණේ මං හිතන්නේ එතනින් නේ. ඔයා ඒ කියන්නේ අපි දෙන්න රණ්ඩු කරා සෑහෙන්න. මං හිතන්නේ එතනින් තමයි අපි දෙන්න ඊට පස්සේ මේ හරි ආදරේ වෙන්න ගත්තේ මං හිතන්නේ.
0: මං හිතුව එතන කවදාවත් රණ්ඩු කරලා නැතුව ඇති කියලා.
2: බෝ මරාගෙන ඇසර.
1: ආගෙනදී.
2: මේ මයි මන්ෂොට් නගවට්.
1: ඔයද සම්ම දෙන්නටම දෙනවා.
0: සඳ පිණි දුක් ගන්නාරාල සහ සඳ ලිඳු දුක් ගන්නාරාල සමගයි මේ කතා බහ කරමින් ඉන්නේ. හරිම රසවත් පවුලක් ඇතුළේ තියෙන මහා නොසන්සිඳෙන ප්‍රේමයක් මට ඇහෙන්න. ඒක ඉවර වෙන්නේ නැති ආදරයක්. දැන් අපේ කතාව නවත්තන්නත් ඕනේ. සඳපිනි සඳලිඳු අහන්න දෙයක් නැ නෝ. එනම් දෙක අපච්චිනි දැම්මේ
1: නෑ. ජැක්සන් මම්
0: ජැක්සන් ඇතුළේ මහත්මයාද
1: හැමෝම හිතන්නේ අපච්චි කියලා. මම හිතන්නේ අපච්චිට හිතෙන්නේ නැති ජැක්සන් මාමට කියලා නම් දෙක තියෙනවා.
0: එතමත් එක තියෙන මතක කොයි වගේද?
1: මට අදටත් නැහැ කියලා හිතෙන්නේ නැහැ. මං හැමදාම අවිනිවාඩු කාලේට ආව මම්මට කියන අම්මේ ජැක්සන් මාම නැහැ කියලා හිතෙන්නේ නැහැ නේද අම්මේ කියලා හිතනවා. අපේ කිසිම ඉවෙන්ට් එකක් මිස් කරලා නැහැ මම. මං attend වෙච්ච දවස අප්පච්චිට 50 එහෙම එම අම්මගේ හැම දෙයකටම එනවා. කොහොමාරින් එනවා. මට අද වගේ මතකයි. මට මහා වංශේ පොත ගෙනල්ලා දුන්නේ මං අදිනුනාම. එයා අපේ පවුලේ කෙනෙක් වගේ ඉවෙන්ට් එක ඉවර වෙනකම් ඉඳලා හැමදාම යන්නේ.
0: සඳලිද?
2: නෑ මට අදටත් මං දකිනවා මං ගාව ෆොටෝ එක තියෙනවා තාම මේ ජැක්සන් නාම අන්තිම සිංහබාහු රඟපාද්දී ගත්ත ෆොටෝ එක. මං ඒක ධ්‍යානසෙන් බලනවා. මොකද ඒ චරිතය මට ඒක මට මිස් වුණා කියලා හිතනවා. කියන්නේ දැක්කේ නැහැ අපි.
0: ඔව් ඇත්තටම
2: මම ඒක තමයි එකම මිස් එක නැත්තම්.
1: ඒ අඩුව කාගෙවත් පුරවන්න බෑ කොච්චර කවුරුවා මං හිතනවා.
0: හරිම ලස්සන නිර්මාණශීලී නම් දෙකක්. මම අදයි දන්නේ ඒක ජැක්සන් ඇන්තරි මහත්මයා දාපු නම් දෙකක් කියලා. දැන් දෙන්නටම වෙන රටවල් ගැන අත්දැකීමුත් තියෙන හින්දා අපේ රටේ ලස්සන ගැන අපේ රටේ තියෙන අපිටම ආවේනික දේවල් ගැන හිතෙන්නේ කොයි වගේද කියලා අහන්න ඕනේ මට.
2: අපි දැන් මම දැන් කොච්චර ගිහිල්ලා ආවත් ආයෙ ඇවිල්ලත් ඉස්සරහම යන්නේ දැන් මම දැන් වැඩ කරනවා වර්ක් කරනවා ස්ටඩි කරනවා ආයෙත් ඒත් කොච්චර කරත් අපේ ඩාන්සින් කල්චර් එක ඩාන්සින් කලාව එකට මේ එන්න කිව්වම ආයෙත් මග අරින්නේ නැහැ. දැන් මේ වෙනකොටත් කොන්සර්ට් එකට අපි ලෑස් වෙනවා සරසික සාමිස් නිසා කොතලාවල දෙපළගේ කොන්සර්ට් එකක් තියෙනවා බඹරවලල්ල කියලා සැප්තැම්බර්. ඒකට සූදානම් වෙනවා මේ ටිකේ පහතරට.
0: සඳපිලි
1: මම කලාව ඒක වෙනමම දෙයක්. හැබැයි ඒත් ආයේ අතර මිනිස්සු ගත්තත් මාරම වෙනස්. ඒ තියෙන මේ හියුමැනිටි කියන්නේ මනුස්ස ගතිගුණ තියෙන ලංකාවේ මම එහෙම දැකලා නැහැ කොහෙවත්. ඒ කියන්නේ තමන්ව පස්සට දාලා තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙන කෙනෙක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් ඒ හැමදේම. ඒ කියන්නේ ආදරෙත් උපරිමෙම වෙදෙන. ඒ කියන්නේ දැන් අපි ගොඩක් දේවල් දකින්නව නැද කාල නිවුස් වලත් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. මම හිතන්නේ ඒ ආදරේ වැඩි හින්දා.
0: ඒක වෙන්න මම කියවීමක්. ඒ කියන්නේ සමහර ප්‍රශ්න උද්ගත වෙන්නත් ආදරේ වැඩි හින්දා කියලා ඔබ කියන්නේ. ජීවිතෙත් ඒ වගේ නේද? ප්‍රශ්න වැඩි වෙන්නත් ආදරේ වැඩි හින්දා නෙවෙයිද? ඒකයි. සඳලිත කොහොමද ඉස්සුරුණේකට? එහෙම නේද කියන්නේ?
1: සමහරක් වෙලාවට අපි දෙන්න දැන් මට මේ අලුත්නේ අයියා. එතකොට මේ මට සෑහෙන ලොකු වෙනසක්. මට ටිකක් මුල් කාලේ ආපු ගමන් ඇඩ්ජස්ට් වෙන්න අමාරු නෑ යාගේ වෙනසට. එතකොට මේ මම ඇඬුවා චුට්ට ඇඬුවා. අක්කා කිව්වා, අක්කා يعني අක්කට සමහරකට තේරෙන්නේ නැති. එයා මට දවසක් ඇවිල්ලා කිව්වා, ඔය දෙන්නගේ තියෙන බැඳීම මම කිසිම කෙනෙක්ගෙන් දැකලා නෑ නංගි. මටවත් එහෙම බැඳීමක් තිබුණ නැහැ. එතන මං හරි ආදරේ ඔය දෙන්නම. ඔය දෙන්න හරිම ආදරණීයයි. එතකොට අයියා ගැනත් එයා කියලා එයා සෑහෙන හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා මං කිව්වා, මං ඔයාට ගැරන්ටි කරනවා කවදාවත් මෙහෙම කෙනෙක් ඔයාට කවදාවත් හම්බෙන්නේ නැහැ. එයා කිව්වා, මං පිළිගන්නවා. හැබැයි එයා කිව්වා, මම කවදාවත් ඔය දෙන්නගේ අතරට කිසිම හේතුවකින් රණ්ඩුවක් වෙන්න, කිසිම හේතුවකින් මං ඉඩ දෙන්නේ නැහැ කියලා මං ඔයාට පොරොන්දු වෙනවා කියලා.
0: ඒ කියන්නේ බය හිතුණාද අයියාගේ ආදරේ ගොඩාක් ඈත් වෙලා කියලා?
1: ටිකක් මුල් කාලේ දුන්නා මට. ටිකක් දැන් එනකොටත් මේ හෙඩ් ට්‍රිප් එකක් යන්න එනව නේද මාත් එක්ක යන්න කියලා. අහුවම් මෙයා වැඩ, මට වැඩ කියලා කිව්වා. එසේ මං කිව්වා, මම ඉන්නේ තව සති දෙකයිනේ. ඒකම මොකද කරන්නේ? ඉලසට අගල අනිත් පැතර කවල කරා හිට නංගිත් එක යනවා.
2: මම ඒක නිසා නෙවෙයි කියන්නේ.
1: නෑ
2: වැඩ තිබුණා ඒක.
0: ආ ඒකනේ අයියට වැඩ තිබිලා නේ.

0: මැට්‍රික් 14ක් තරඟකරුවන් 14ක් එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උණුසුම් උත්කර්ෂවත් දෙවැනි තරඟය කොළඹ දිස්ත්‍රික්කය DJ Vixor ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
1: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
3: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
4: අමතක නොවෙන ලයිව් මියුසික් එක්ස්පීරියන්ස් එක ස්වර්ණභූමි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හා SL Breaking News සංවිධානය කරන චක්‍ර ලයිව් ඉන් ඔටර්ස් සුප්‍රියා ගයන් ගුණවර්ධන කාංචනා පීරිස් සමගින් සැප්තැම්බර් 25 රාත්‍රී 7 සිට ඔට ඇක්වටික් ක්ලබ්යේදී ටිකට් සඳහා විමසී 0777-575-718
5: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුග එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිග සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
6: ඔයාගේ මෝඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
0: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
7: ගින්දර හැන්දෑව විජානු අයියෝ

0: මම පුදුමාකාර සහෝදරත්වයක් දකින්න ඇත්තටම ඔබ දෙපළගෙන්. ඒ සහෝදරත්වය ඔය දෙන්න ඇතුලේ ඔය තරමට උපරිමයට අරගෙන ඉන්න අම්මයි අප්පච්චි උදව් කළාද නැත්නම් ඔය දෙන්නගේ හැටිද?
1: අම්මා ටිකක් කියන්නේ මං කියන අපි දෙන්න තැන් දෙක ඉද්දිත් අම්මා තමයි අයියට කෝල් කරාද, එයාට හන නංගිට කෝල් කරාද, එයත් මං හිතන්නේ ඒකට උදව් කළා. සමන් පුදුමාදරේ මිතන යත් එහෙම වෙන්නේ නැති
0: අහන්න හැමති කියලා සඳලින්ද දැන් කවද හරි දවසක නංගිව දෙන්න වෙනවනි සහෝදරයෙක්ට ලෑස්ති දෙයකට
2: තමයි
0: දැන් ඒක ඇතුලේ තිබ්බා අයියාගේ ආදරේ උත්තරේ හම්බුණාද දැන් තෘප්තිමත්ද හිත? එහෙම තමයි අයියලා, එහෙම තමයි නංගිලා, එහෙම තමයි අම්මලා, එහෙම තමයි අප්පච්චිලා, එහෙම තමයි ලෝකය ඇතුලේ ආදරයෙන් හරි අපහසුයෙන් පවුලක් දිනාගත්තට පස්සේ ඒකෙන් එක ගලප ගන්න විදිහේ තියෙන ආත්ම තෘප්තිය. හැබෑවටම මේ කියපු මේ කතාව ඇතුලේ කෙනෙක්ට ඉදෙන්න පුළුවන් හරිම සුරංගනා කතාවක් ඇහුවා වගේ කියලා. හැබැයි ඔය ගෙදර ලස්සන උස බිත්ති අස්සේ රණ්ඩු තියෙන්නේ නැති, හැඬුම් තියෙන්නේ නැති හොඳයි නැද්ද?
1: තියෙනවා.
0: පරිමේටම. හැබැයි ඒ සණ්ඩු සරුවල් ඒ මොහොතේ ඒ වකවානුවල අමතක කරපු නිසා නෙවෙයිද මේ සුරංගනා හීන දකින්නේ? අදටත් හතර දෙනා එක ඇඳක ගුලිවෙන් ඒකනේ අපි ලෝකෙට ගෙනියන්න මොනේ පණිවිඩය. අපි කියමුද?
2: ඇත්තනම් තරහ යන මලත් තරහ යනවා. මොනලාගේ ඒසනේ ඒ තප්පර ඉතරයි. ඒක ඒ වෙලාවේ තමයි අපි හැමස්සෙම කල්පනා කරන්න. කල්පනාවෙන් ඉන්නුනේ.
1: මං හිතනවා කියන්නේ කතා කරලා රණ්ඩු වෙලා හරි ඒක ඉවර කරන්න ඕනේ. තමන් හිර කරගෙන ඉද්දි මටත් හිතට අමාරුයි. මට තේරුණා මම මුල් දවස් ටික හිර කරගෙන මට තරහ යනවා එතකොට. එතන මම මෙයා මොනවා කරා මට තරහ යනවා.
2: මම නැගෙන ඉර ඔක්කොම බලපන්න.
1: මට හිතුණා නෑ මම එක දවසක් ආවම මම කොට්ටේ බදාගෙන ඇඬුවා. මොකද මට පාළු හිතුණා කියලා. එච්චර යනවා කිව්වේ. මොකද මට පාළු හිතුණා. මෙසේ මෙයා ඉතින් ඇයි කිකි මෙයා ඉතින් මිහිරු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මට තේරුණේ කියන්නේ මට කොච්චර බලපෑවද කියලා ඒක.
0: නෑ පව්. හරිම සියුම් දේවල් සහ මං ස්තුතිවන්ත වෙනවා සඳලින්දුගේ ආදරවන්තියටත්. මොකද ඒක ඒ කියන්නේ එවැනි සුන්දර පවුල් සම්බන්ධතා අවබෝධ කරගත්ත කෙනෙක්ගේ පවුල ඇතුළට ආවේ නැත්තම් හරි අපරාධේ. මොකද ඒ දෙන්න අතරම කෙනෙක් වුණාට පස්සේ තව එක්කෙනෙක් එකතු වෙනවා ඒ කතාවට. හැබැයි පරිබාහිර කෙනෙක් වුණොත් ඒ කතාව ලස්සන වෙන්න. ඉතින් ඇය ඒ පවුලට එකතු වෙන්න ගන්න සුන්දර උත්සාහය හරි වටිනවා. ඒක සදාතනික උත්සාහයක් වේවා. සදාතනික වේ සතුට පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳපිනි කාටවත් දෙන්න බෑ කියලා කිව්වට කවදාරි කාටවත් දෙන්න වෙනවද නේද? නෑ. එයා කොහේ ඇතිද සඳපිනි?
1: ඔන්නේ මමත් හොයනවා. මම අම්මගෙනුත් තව. අපි දැන් අම්මත් කියනවා කොහොම බබා පොට්ටක් උනන්දු වෙන්න චක්ටා. මේ මං හරි බයයි. මේක නැති වෙයි කියලා බයයි. මං මයාටත් සෑහෙන්න බය වුණා. කියන්නේ හරි ඉක්මනට අයියවත් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නේ. එතකොට එහෙම දැන් වෙනස් විදිය කෙනෙක් හම්බුණා නම් සමහරක්කිට අයියා මට අද නැති වෙන්න තිබ්බා.
0: ඒකත්.
1: එතකොට මටත් බයයි මමත් හරි ඉක්මනට වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. එතකොට මම ඉතිසල මොලෙන් හිතලා ඉන්න ඕනේ හදවත දෙන්න ඉස්සෙල්ලා.
0: ඒ ඉස්සර වෙලා මොලෙන් හිතලා එන්න ඕනේ හදවත දෙන්න ඉස්සර වෙලා ජීවිතේ
2: මදන්
0: මට සීරියස් වෙන්න
1: දෙන්න
0: මදන්. අපි දැන් අද අපේ ලස්සන මන්දාරම් රාත්‍රිය නතර කරන්න ඕනේ. බලාපොරොත්තු ගැන, ජීවිතය ගැන, අනාගතය ගැන ගොඩක් දේවල් අපි කතා කළා. මොකද හිතන්නේ?
1: හරි සුන්දරයි. يعني හරිම මහන්සි වෙනට කතා කරාම අපි දැන් අනිවාර්යෙන් නෑ කියන්න නැතු වෙනවා. එයා නැත්තම් සමාජයට මට මහන්සි කියලා ගෙදර ඉන්නවා. මට දැන් අද රෑ කොහොම හරි මේකට එනවා කියලා හිත හදාගෙන ආවටක් ගලයි.
0: මනේ ඉතින් එහෙමනේ ආදරේ වුණාම ආදරවන්ත පවුලක ආදරවන්ත දරුවෝ දෙන්නෙක්. එතකොට එතනින් උපදින්නත් ආදරේම තමයි. ජීවිතේ වාසනාවන්ත වේවා, නැවුම් වේවා, තත්පරෙන් තත්පරේ. අර ඔය හතර දෙනා එකට ගුලි වෙලා ඇඳේ නිදාගද්දි දැනෙන සතුට, එදා වගේම අදත් දැනෙන සතුටම ජීවිතේ ඉතිරි හැම දවසකටම අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඇඳේ කොච්චර ඉඩමදි වුණත්, ඒ ඇඳේ ගුලි වෙන්න බාහිරින් එක්ක අසු වෙන අයටත්, ඒ ඇඳේ ඒ විදිහටම ප්‍රේමණීය ඉඩක් වෙන් වේවා කියලා, සහ ඒ ඉඩ හරි සුන්දරව වුණුත් බාරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. වසන්ත දුග්ගනාරාල සන්නාමය ඇතුලේ ඒ ගේ ඇතුලේ බිහිවෙච්ච ආදරේ සංකේත දෙක, සඳ ලිඳු සඳ පිණි දුග්ගනාරාල දෙන්නටමත්, මගේ හිතවතේ මනෝජක්කටත් හැමෝටම ගොඩක් ආදරෙයි. මමත් මගේ නරඹන්නනුත් මගේ අසන්නනුත් ආය අපි හැමෙමු. ස්තුතියි.
2: ස්තුතියි.

0: ಅಸುವ ದಶಕೆ ಅಂತಿಮ ದವಸಕ್ ಎಂತ ಒಂದು ವ್ಯಾಸ ಸಿಹಿನನಾಗಿ ರೇಸ್ಯ ಲೋಮ ನಿದ್ರಾಶೀಲಿ ಆಮ್ಯಾಕ
1: ಮಂದಾರಮ್ರೆ ಹತಟ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
2: ದಶಕ ಗಣನಾವಕ್ ಪುರಾ ವೇದನಾವ ನೇಡಕಲ ಸೇಮ ಗೆದರಕಮ ಸಿತಿಯುತು ವಿದ ಮಹಾತ್ಮ್ಯ ಸಿದ್ಧಾಲೇಪ
0: ನೇಪಾರ ಕೊಲಂಬ ಜಾತ್ಯಾಂತರ ಪೊತ್ ಪ್ರದರ್ಶನೆಯಟ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಇಸ್ ಕಾಲನಿ ಲೈಂದು ಮತ್ತೆಕ್ಕಮ ಮಿಲಿಯನ ಗಾನಕಟ ಕಥಾ ಕರನೆ ಮಟ ನಮ್ ಹರಿಮಾಡಂಬರ ඉතින් කසුනියක්කයි මායෙක්ක රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ ගොඩක්. උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
4: brought to you by
0: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
1: Manulova Pinketanammo Gampa Udugampula Petiyagoda Sri Shasanaloka Purana Viharasthane Abhinava Dhatu Mandiraya නිර්මාණය කිරීම උදෙසා
0: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
0: බිනර පොහෝ දා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න.
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ.
1: විමසීම් 0772148999 0771321758
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: මනුලොව පින්කෙතනම්මෝ ගම්පා උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය නිර්මාණය කිරීම උදෙසා
0: බිනර පුන් පොහෝ දා පවත්වන පුණ්‍ය මහෝගය මෙත් FM ශ්වේත පූජා ශ්වේත පූජා
1: උදෑසන 6 සිට සීල සමාදාන දම් දෙසුම් සදහම් සංවාද ආශිර්වාද පූජා දෙක සාදු නාද දේ පින් අනුමෝදන් වන්න
0: බිනර පොහෝ දා ඔබත් ගම්පහ උඩුගම්පල පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයට එන්න
1: අනුශාසකත්වය
0: විහාරාධිකාරී පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමීන් වහන්සේ
1: විමසීම් 0772148999 0772311758
0: සජීවී විකාශනදායකත්වය ටී විජේවර්ධන පෙරේරා ඇතුළු පවුලේ සැම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට්

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ සතියේ සෙනසුරාදා මිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ ගම්පහ උඩුගම්පොළ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ මනුලොව පින්කෙත නම් වූ රමණීය සුන්දර පරිසරයේ සිටයි සජීවී වැඩසටහන සිද්ධ කරන්නේ. මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේදී තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ උඩුගම්පොළ කොටුගඩ පාරේ පිහිටි රසික ටේලස් ආයතනය වෙනුවෙන් හේමන්තී චාරිකා මහත්මිය ඇතුළු ඒ මහත්මා සමගින් පවුලේ සියලු දෙනා ඔබට ගැළපෙන පරිදි නිර්මාණාත්මකව ඇඳුම් නිර්මාණය කර ගන්නට මසා ගන්නට 0777 287 85 43 0777 287 85 43 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේමයි සජීවී විකාශනයේ දායකත්වය ගැන කටයුතු කරන පෙතියාගොඩ පදිංචි ටී විජේවර්ධන පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වගේම උඩුගම්පොළ සචිනි ට්‍රාන්ස්පෝර්ට් ආයතනයේ තුසිත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට 0777 577 57 0777 577 57 දුරකථන අංකයට කතා කරන්න කියලා සිහිපත් කරනවා. ඒ අතර අලෙවි විධායක අමල් විජේසිංහ මහත්මයා, ඒ වගේමයි උඩුගම්පොළ කෙහෙල්බද්දර CNS රෙන්ටර් කාර් සර්විස් ආයතනයේ චතුර ජයකොඩි මහත්මා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට 0777 291 71 95 0777 291 71 95 දුරකථන අංකයට කතා බහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම උඩුගම්පොළ සුභසිංහ වීල් ඇලයින්මන්ට් සෙන්ටර් හි සමන් සුභසිංහ මහත්මයාට කතා කරලා ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට පුළුවන් කමක් තිබෙනවා. 0777 275 397 0277 275 397 තමයි සමන් සුභසිංහ මහත්මයාගේ දුරකථන අංකය. අනුශාසකත්වයේ සපයන්නේ විහාරාධිකාරී අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූචා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සදහවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාගේම යහපත් වූ පැතුම් ඉටු වීම සඳහා උතුම් දළදා හාමුදුරුවෝ පිහිට ලැබේවා, ජයසිරි මහාමුදුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා. මේ සංසාර කතරින් ඉතරවන්නට, මේ දුක් සහිත වූ ජීවිතයෙන් ඉතරවන්නට මේ පරම ගම්භීර ධර්මය අවබෝධ කරගන්නට හැම දෙනාටම ප්‍රඥාව පහළ වේවායි කියලා මුලින්ම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළු මහත් ලෝකයටම සන්නිවේදනය කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. අංක 97 ජයසින්ගම සමාන රාගල ලිපිණී පදිංචි නීතා චාන්දිනි මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. මීට වසර 3කට පෙර මිය ගිය මොනරාගල මහානාම ජාතික පාසලේ විශ්‍රාමික ගුරු සෝමපාල මද්දුමාරච්චි මහතාගේ සහ H.W.G. ආරියදාස පියාණන්ගේ තෙවර්ෂ පූර්ණයේ සිහිපත් කිරීමත්, සෝමපාල මද්දුමාරච්චි ස්වාමියාට H.W.G. ආරියදාස පියාණන්ට මද්දුමාරච්චි පවුලේ සහ නීතා චාන්දිනි පවුලේ මිය ගිය සිළු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට රෝගීව සිටින සශිකා කෞමදී දියණියට සහ අමලා මද්දුමාරච්චි සොහිරියට සෙත් පතන්ටත් සිසිලියානා ජයසේකර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයේ දරන පින්වත් ඔබටත් පෞලි ජීවත්වන හැම දෙනාටමත් උතුම් ධර්මයේ ආශිර්වාදයම ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දීර්ඝායු ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, සුපුරුදු පරිදි ඊයේ දවස බදාදා දවස අලුයම්ම කාලයේදී උතුම් මහසෑය වන්දනා කළා. අලියම්ම තුනහමාරේ ඉඳලා පහමාර වෙනතෙක් පဋාණ දේශනාව සජ්ජහායනා කිරීම, බුද්ධ වන්දනාව, භවනාමය සහය වගේම කිරියාහාර පූජා කිරීම තුලින් ලැබෙන අනන්ත ආශිර්වාදය, මාමගේ ජීවිතයේ තුල ලබාගත් සියලු පුණ්‍ය ශක්තිය මුළුමහත් ලෝකවාසී සියලු දෙනාටම තුන් හිත පහදාගෙනම පින් අනුමෝදන් කරනවා. මහසෑය අභියස සිටත් මුළුමහත් ලෝකවාසී සියලුම සත්ත්වයාට අපේ නිරන්තරයෙන්ම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ශක්තිමත් ස්වභාවය, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ තිබෙන්නා වූ ධර්මයේ තුල තියෙන සත්‍යතාව අපි එකිනෙකාම අපේ ජීවිතයේ තුල වටහා ගත යුතු කාරණාවක්. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ඒ සත්‍යතාව වටහා ගන්න නම් මේ ධර්මයේ නිරන්තරයෙන්ම පින්වත්නි පුහුණු කළ යුතු වෙනවා. අප අලුයම්ම කාලයේදී බදාදා දවසේදී මහසෑය වන්දනා කරලා ඉන්පසු අපි පුරුද්දක් විදියට පෙරවරු 6 පමණ වෙන විට මහමෙවුනාවී පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරන්ටත් මගේ ජීවිතේ දැන් පුරුද්දක් බවට පත් කරගත්තා. සෑම බදාදා දිනයකම මහසෑය වන්දනා කරලා අර ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අති උත්තරීතර වූ ආධ්‍යාත්මික ගුණය ප්‍රකට කරන ඒ මහමෙවුනාවේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පින්වත්නි අපට පේනවා අපේ ජීවිතේට විශාල ශක්තියක්, විශාල ආශිර්වාදයක් ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ධ්‍යාන මුද්‍රාවෙන් යුක්තව, බොහෝම සමාධිමත් සිතකින් යුක්තව, හරියටම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බොහොම බුදු ගුණ මෙනෙහි කරමින් අපි බලාගෙන හිටියොත් පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණය, මහා කරුණාව, ඒ මන්දස්මිත ස්වභාවය අපට සියල්ලක්ම ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් අපට ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔබට මා දිගින් දිගටම මේ පිළිබඳව ඉදිරියටත් සඳහන් කරන්න කැමැති ආරාධනා කර සිටිනවා. අනුරාධපුරයට ගියපුවාම රුවන්වැලි මහසෑය ශ්‍රී මා බෝධින් වහන්සේ වන්දනා කරගන්නවා වගේම අටමස්ථානට යනකොට අමතක කරන්න එපා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරන්න. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අලුයම කාලයේදී පෙරවරු 6:00 කාල 6:30 වෙනකොට පින්වත්නි මා යන බොහෝ දවස්වලට කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසායි පරිසරය තුළ තියෙන නිහඬ ස්වභාවය අපි චිත්ත ඒකාග්‍රතාව පිහිටව ගන්නට බෙහෙවින්ම උපකාර වෙනවා. පරිසරය තුළ තිබෙනා වූ නිශ්ශබ්දතාව ඉතාමත්ම වටිනවා. අපට පේනවා අනිකුත් බොහෝ තැන්වල පෙරවරු 6න් පස්සේ ඉතාමත්ම කලබලකාරී ස්වභාවයක් තමයි තිබෙන්නේ. රළුයම්ම කාලයේදී මම යන අවස්ථාවේදී නම් එහෙම කලබලකාරී ස්වභාවයක් ඇත්තේ නැහැ. නමුත් පෙරවරු 6න් පස්සේ විශාල කලබලයක් තිබෙනවා රුවන්වැලි මහසෑය ළඟත්, ඒ වගේම ශ්‍රී මා බෝධින් මහන්සිය ළඟත්. සමහර වෙලාවට අර අපේ චිත්ත ඒකාග්‍රතාව තියාගෙන ඒ භාවනාවකට මනසකාරයක් යොමු කරගෙන ඒ ආධ්‍යාත්මික මහ ගැඹුරු පරිවර්තනයකට යන්නට සමහරලාට
ඇතමිට බාධාවන් උදාවන බව සඳහන් කරන්න කැමැතියි. රුවන්වැලි මහසෑය වදින්ට යන අපේ දසදහසක් අපේ යමල තාත්තලාට මම සදාන් කරන්නේ තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන ආකාරයකට තමන්ගේ බුද්ධ වන්දනාව සිදු කරන්න. තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන ආකාරයකට සමහර ඇත්තන් තවත් කෙනෙකුට ඉතාමත්ම අවහිරයක් ඇති වෙන ආකාරයකට සමහරලාට මා වන්දනා කරන තැන පවා සමහර ඇත්තන් නැවිලා එතනින් හයියෙන් ගාථා කියනවා. පින්නත් අපේ භාවනාව, අපේ වන්දනාව අපි කාටවත් කරදරයක් නැතුව ඒ කටයුත්ත සිදු කරන්න ඕනේ. ඒ නිසා ඔබට අද මේ දේශනාවේදී මා අවධාරණය කළේ අර ජීවිතයේ හොයාගෙන යන කෙනෙකුට අපිට ඉතාම වැදගත් වෙනවා මේ ආධ්‍යාත්මික ගවේෂණය. අප පෙර සතියේත් ඔබට මා සඳහන් කළේ මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය තුළ මේ නිදහස හොයාගෙන යනකොට මේ ආධ්‍යාත්මික නිදහස, ඒ මානසික නිදහස, කෙලෙස් වලින් නිදහස් වෙන ස්වභාවය තමයි අපි මතු කරගන්න අවශ්‍ය වෙන්නේ. තුන ගැටෙන තැනක ඉන්නවට වඩා නොගැටෙන තැනක ඉතිීම තමයි තාමත්ම වැදගත් වෙන්නේ. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අනුරාධපුරයට යන විට අර මාමුලින් සඳහන් කළ ආකාරයකට මහමෙවුනාවට ගිහිල්ලා ඒ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ඉඳගෙන විනාඩි 15ක් 20ක් පැය භාගයක් පමණ කාලයක් නිශ්ශබ්දව ඒ භාවනාමී මානසිකාරයක් ඇති කරගෙන නිශ්ශබ්දව ඔබේ දැස් පියාගෙන එක්කෝ බුදුගුණ භාවනාවක් එමනත්තන් බුද්ධානුසතියක් වඩන්ට එමනත්තන් තමන් පුරුදු කරගෙන එන කිසියම්ම භාවනාවක් ඔබට එතනදී සිද්ධ කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් පින්වත්නි මං හිතන්නේ ඔබේ ඒ පරිවර්තනය, ඒ මානසික වශයෙන් ඇතින පරිවර්තනය ඉතාමත්ම ප්‍රබලයි. තමන්ගේ දියුණුව පින්වත්නි තමන්ම ඇති කරගත යුතු කාරණාවක්. මේක කවුරුවත් ඔබට ඇති කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ගේ විමුක්තිය තමන්ම සලස ගන්න ඕනේ. තමන්ගේ විමුක්තිය තමන්ම සලසා ගැනීම තමන්ටම අයිති කටයුත්තක්. අපි ලෝකයේට කොයිතරම්නම් වැඩ කරනවාද? ඔබ කොයිතරම්නම් ලෝකයට වැඩ කරනවාද? භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට අපගත්තට පස්සේ අපි සාල වශයෙන් වෙහෙස වෙලා මහන්සියලා වැඩ කටයුතු කරනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා රැයක් දවාලක් නැතුව මහන්සි වෙලා පින්වත්නි අපිට පේනවා විශාල වශයෙන් වැඩ කටයුතු වල නිරත වෙනවා. ඒ වැඩ කටයුතු සමහර වෙලාවට අපිට කරන්න සිදු වෙනවා. පින්වත්නි මේ තියෙන සමාජ බැඳීම් සහ නිකුත් බොහෝ දේවල් මත කෙනෙකුට කියන්න පුළුවන් ඕවා කරන්න අවශ්‍ය නැහැ. මහන වුණා නම් තවන් නිවන් දකින්න කැයති කියලා කෙනෙකුට පහසෙන් කියන්න පුළුවන්. පහසෙන් කියන්න පුළුවන් වුණාට පින්වත්නි මේ සමාජයේ පවත්වාගෙන යෑමට, මේ බෞද්ධ ජනතාවගේ ඒ අවශ්‍යතාවන් පවත්වාගෙන යෑමට භික්ෂුව විශාල කැපකිරීමක් කරන්න සිදු වෙනවා. මාද ඔබට අවධාරණය කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්ට යදනු සංයුත්ත නිකායේ කන්දක වර්ගෙහි අත්තදීපා කියලා කියන සූත්‍ර දේශනාව තමයි අද මා පාදක කරගත්තේ. මේ සූත්‍ර දේශනාව මේ කොටස අපි වැඩි වැඩියෙන් අපේ මනස තුල තබාගෙන අපි කටයුතු කරන්න අවශ්‍යයි. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්මදීපා ධම්ම සරණා අනඤ්‍ය සරණා. බුදුරජාණන් වහන්සේගේ ඉතාමත්ම වටිනා බුද්ධ වචනයක්. මේ බුද්ධ වචනය පෙන්වත්නේ කොයි තරම්නම් වටිනවාද කියලා කිව්වොත් ජීවිතේ බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු කඩවිච්ච අයට, ජීවිතේ කලකිරීමක් ඇතිවිච්ච අයට මා හිතනවා මේ ගාථාවක තියෙන ඒ ගැඹුරු ස්වභාවය ඔබට අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඉතාමත්ම වටිනවා. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්ඤ සරණ කියලා කියන මේ පාලි පාඨය බොහෝ විලාවට මේ කොටස පමණමයි ඔබට අහන්ට, දකින්ට, ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට මේ කාරණාවේදී පැහැදිලි කිරීමක් කළේ පින්වත්නි? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, තමාට පිහිට තමා කරගන්න කියලා දේශනා කළා. යම් කිසි කෙනෙක් සයුරකට වැටුනොත්, ගඟකට වැටුනොත්, එයා තමන්ගේ රැකවරණය පිණිස එයා දූපතකට යනවා. යම් කිසි දූපතකට එයා පිහිනලා යනවා. පිහිනලා ගියොත් තමයි එයාට පුළුවන්කමක් තිබෙන්නේ තමන්ගේ රැකවරණය ළඟා කරගන්න. කෙනෙක් මුහුදට වැටුනහම ඒ මුහුදේදී එයාට ජීවත් වෙන්න අවශ්‍ය නම් එයා පිහිනලා තමන් ජීවත් වෙන්න පුළුවන් තැනකට, දූපතකට යන්න අවශ්‍යයි. එහෙම නැතුනොත් එයා එතනදී විනාශයකට පත් වෙනවා. එනිසා ජීවිතයේ ඔබ පිහිනලා යන්න පුළුවන් ආකාරයකට ජීවිතේ දූපතක් ඔබේ ජීවිතය තුළ ඔබ සකස් කරගන්න අවශ්‍යයි. ඒ විතරක් නෙමේ, අත්ත සරණ අනඤ්‍ය සරණ තමාට තමා පිහිට කරගන්න, අනඤ්‍ය සරණ
බාහිර කෙනෙකුගේ පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා. මම නැවතත් අවධාරණය කර සිටිනවා අපේ සියලුම ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම අනන්‍ය සරණ වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා. ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මයේ පිහිට කරගන්නට ධර්මයේ පිළිසරණ කරගන්න වෙන බාහිර දෙයක් ඔබේ ජීවිතේට පිළිසරණක් බවට පත් කරගන්න එපා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මොනතරම්නම් මේ ගිහි පැවිදි අපි කාටත් අපේ ජීවිතය තුළ පින්වත්නි මොනතරම්නම් වටිනාකමක් ගෙන දෙන බුද්ධ වචනයක්ද. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ තාමත්ම පැහැදිලිවම දේශනා කරපු කාරණාව තමයි තමාගේ ජීවිතයට පිහිට තමන් මැති කරගන්න. වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා. වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න නැතුව තමන්ගේ ජීවිතයට තමාම පිහිට කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මීය තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගන්න. ධම්ම සරණ ධර්ම සරණ යන්ට වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා. එකම කාරණාවයි ඔබට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්කමක් තියෙන්නේ. හේතු කුමක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ඔබට දේශනා කරනවා, මහණෙනි එම නැත්තන් පින්වත්නි, ඔබේ ජීවිතයේ පිහිට පිළිසරණ තබා ගැනීම ඔබම ඔබේ ජීවිතය තුළ තබා ගන්නට වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා. ඔබේ ජීවිතයේ පිහිට පිළිසරණ නැත්තන් තමන්ගේ ජීවිතයේ වගකීම තමන්ම කරගන්නට වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න එපා. ධර්මීය පිහිට යන්නට ධර්මීය ජීවිතයට ආලෝකයක් කරගන්නට. පින්වත්නි, ලෞතුරා මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ තියෙනවා නම් අපට අපේ ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. සම්මා දිට්ඨියකට පත්වෙච්ච කෙනෙකුට මේ අදහස තමන්ගේ මනසට නිරන්තරයෙන්ම ඇතිවෙනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන විට අත්ත දීපණං භික්ඛවේ විහෙරත්තං අත්ත සරණානං අනඤ්ඤ සරණානං ධම්ම දීපණං ධම්ම සරණානං අනඤ්ඤ සරණානං යෝනි ඒව උපපරික්ඛිතබ්බා කිංජහතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාස. මේ අදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේට තමන් පිහිට පිළිසරගෙන කරගෙන ඒත් එක්කම ධර්මීය තමන්ගේ ජීවිතයට ආලෝකයක් බවට පත් කරගෙන ජීවත් වෙන කෙනෙකුට එයාට බොහොම ශක්තිමත් විදිහට ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක් අනුන් මත තමන්ගේ ජීවිතේ බලාපොරොත්තුවක් තියාගෙන ධර්මියත් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න නැතුව ජීවත් වෙන කෙනෙකුට නිරන්තරයෙන්ම එයාට ඇතිවෙන කාරණාව තමයි කුමක්ද? ශෝක කරන්න වෙන එක, වැළපීමටපත් වෙන්න සිදුවෙන එක, ඒ වගේම දුක් දොම්නස් සුසුම් හෙලීම් කියලා කියන මේ කාරණාවන් තමන්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම විඳින්න තමන්ට සිදුවෙනවා. නැවතත් පින්වත්ති මාවට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය. මේ බුද්ධ වචනය මා ඔබට දේශනා කරන්නේ ජීවිතේ වඩාත් මේක ගැඹුරින්ම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අවශ්‍ය නිසා. ඒතර යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ධර්මීය පිහිටකරන ජීවත් වෙනවා නම්, ධර්මීය තමන්ගේ ජීවිතයට ආලෝකයක් බවට පත් කරමින් ජීවත් වෙනවා නම්, එහි වූ කෙනෙකුට මේ ජීවිතය තුළ අඬන්න වැළපෙන්න ශෝකයට පත් වෙන්න කම්පාවට පත් වෙන්න කාරණාවක් ඇත්තේ නැහැ. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ අනුන් මත තමන්ගේ ජීවිතේ යැපෙන්න බලාපොරොත්තු වෙන, ඒ වගේම ධර්මීය පිහිටක් පිළිසරණක් නැතුව තමන් ජීවත් වෙනවා නම්, ඒ ජීවත් වෙන මිනිසුන්ට අඬන්න වැළපෙන්න ශෝකයට පත් වෙන්න කම්පාවට පත් වෙන්න ජීවිතය තුළ සිදු වෙනවා. මා ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් යොමු කරනවා. ජීවිතේ කවදා හරි දවසක ඔබ අහලා තියෙනවා නම්, ඇඬුවා නම්, වැළපුණා නම්, ශෝකයට පත් වුණා නම්, කම්පාවට පත් වුණා නම්, ඔබම හිතලා බලන්න, ඔබම කල්පනා කරලා බලන්න, ඇයි මම ඇඬුවේ, ඇයි මම කම්පාවට පත් වුණේ, ඇයි මම වේදනාවට පත් වුණේ? පින්වත්නි, මේ ඉතාමත්ම ගැඹුරු ධර්ම කාරණාවකට තමයි අපිට ප්‍රවේශය ලබා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සූත්‍ර දේශනාවේදී, මහණෙනි, මේ ලෝකයේ තුල මේ මිනිස්සු අඬන එක, වැළපෙන එක, ශෝකයට පත් වෙන එක, කම්පාවට පත් වෙන එක. ඇයි මිනිස්සු මේ විදිහට අඬන්නේ, වැළපෙන්නේ, ශෝකයට පත් වෙන්නේ, කම්පාවට පත් වෙන්නේ? මේ ලෝකයේ අශෘතවත් පුතඥයෙක් කියනවා. ඒ කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳව හැදෑරීමක් නැහැ, ධර්මීය පිළිබඳව සෙවීමක් ඇත්තේ නැහැ,
ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිළිබඳව හැඟීමක් ඇත්තේ නැහැ. ඒ වගේම හොඳ ධර්මයන් ශ්‍රවණය කරන්නේ නැහැ. දැන් එවිනි අශෘතවත් ෘතජ්ජනයන් ඒ අය කැමති නැහැ මේ ආර්යයන් වහන්සේලා දකින්න. සමහර ඇත්තෝ ඉන්නවා සමහර ස්වාමින් වහන්සේලා දකින්න කැමැත්තක් ඇත්තේ නැහැ. මේ අශෘතවත් පුජ්‍යලයා ශෘතවත් පුජ්‍යලයා නම් හැම වෙලාවක තුළදීම ඒ ආර්යයන් වහන්සේලා දකින්ට එයාගේ විශාල කැමැත්තක් වමනාවක් තියෙනවා. එතකොට මේ අශෘතවත් පුජ්‍යලයා මේ ආර්ය උතුමන් වහන්සේලා දකින්ට කැමති කෙනෙක් නෙමෙයි. ඊළඟට මේ ආර්ය ධර්මයට එයාගේ කිසිදු ආකාරයක කැමැත්තක් ඇත්තේ නැහැ. නොහික් මොන කෙනෙක්. ඊළඟට සත්පුරුෂ මිනිසු දකින්ට කැමැත්තක් ඇත්තේ නැහැ. සත්පුරුෂ ධර්මයට ඒ ඇත්තන්ගේ කැමැත්තක් ඇත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ සතර මහා භූත වලින් සකස් වෙච්ච මේ රූපයක් එවන තමයි නාම රූප ධර්මයන් ඔවුන් මුලාවින් දකිනවා. පින්වත්නි, ඔන්න ඔතන තමයි අපිට මේ ගැඹුරු කාරණාව පිළිබඳව අපිට පේනවා දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි මේ ගැඹුරු කාරණාව පිළිබඳව ගැඹුරින් දකිනවා වගේම මේ ප්‍රායෝගික වශයෙන් ප්‍රායෝගික ලෝකයේ තුළ තියෙන කාරණාවකටත් මේ ධර්මයේ අපිට සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් පින්වත්නි, නැවත වතාවක් ඔබට මේ කාරණාව මේ පෙළේ තිබෙන කාරණාව මම පැහැදිලි කරලා දෙන්නම්. මේ ධර්මයට ලැබිකමක් නැති මිනිස්සු, ඒ වගේම මේ ආර්ය උතුමන් මහන්සේලා දකින්ට කැමැත්තක් නැති අය, ඒ වගේම මේ සත්පුරුෂ ධර්මයට කැමැත්තක් නැති අය, සත්පුරුෂයන් ආශ්‍රය කරන්න කැමැත්තක් නැති අය, එය එක්තරා ආකාරයකට ජීවිතයේ තුල මුලාවක් ඇති කරගන්නවා. ඒ මුලාවක් ඇති කරගන්නේ කුමක්ද? මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තිබෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ රූපය මගේ යයි කියලා කියන හැඟීමින් යුක්තව මුලාවටපත් වෙනවා. පින්වත්නි, ඔය කාරණාව තමයි අපි වඩාත් සියුම් ආකාරයකට විමර්ශනය කරලා බලන්නට අවශ්‍යතාවක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත්නි, මේ පඤ්චස්කන්ධේම අපි හඳුනාගන්නේ පඤ්චස්කන්ධයේ විදියට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණන් කියලා කියන මේ තියෙන පඤ්චස්කන්ධේම පින්වත්නි සාමාන්‍ය පෘථජ්ජන මිනිසයා අශෘතවත් පුජ්‍යලයා යා ඒ රූපේට රැවටෙනවා, ඒ පඤ්චස්කන්ධයට රැවටෙනවා. යා මේ රූපයේ ඇතුළු වේදනා සංඥා සංඛාර විඤ්ඤාණන් කියලා කියන මේ කොටස් පහම යා මම, මගේ, මට අයිතියයි කියලා කියන හැඟීමින් යුක්තව යම්කිසි ආකාරයකට මුලාවකට පත්වීමක් සිදු වෙනවා. දැන් එතකොට මේ අශෘතවත් පෘථජ්ජනයා තමන්ගේ තුල තිබෙනා වූ නාම රූප ධර්මතා වශයෙන් අපි හඳුන්වා දෙන මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණන් කියලා කියන මේ පඤ්චස්කන්ධේම අපි බොහොම සරල ආකාරයකට සඳහන් කළොත් මේ රූපය කියලා කියන්නේ පින්වත් මේ ශරීරයට මේ ලෝකයේ තියෙන ද්‍රව්‍යමය අංශය පිළිබඳව තමයි මෙතනදි කියවන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම ලෝකයේ තුල ඔබට ඇහැට කනට දකින්න පුළුවන්කමක් තිබෙන මේ අපේ ශරීරය, ගස්කොළන්, ගල් පර්වත, මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ හොඳට මතක තියාගන්න මගේ පින්වත්නි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන මේ කොටස් හතර එකතුකින් තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ඔබේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන මේ සතර මහා භූත කොටස් වලින්. ඔබේ ඇස්වලට දකින්න ලැබෙන වටපිටා පරිසරය තුළ තිබෙනා වූ ගස්කොළන්, පර්වත, මේ හැම දෙයක්ම, හැම ද්‍රව්‍යයක්ම ඔබට පේනවා, හැම සත්‍යයකම ද්‍රව්‍යයක්ම සකසලා තිබෙන්නේ මේ සතර මහා භූත කොටස් වලින්. සාමාන්‍ය වශයෙන් ගත්තොත් ඔබේ ඇහැට පේන්න දකින්න ලැබෙන හැම දෙයක් තුළම තියෙනවා තද ගතිය කියලා කෙනෙක් තිබෙනවා. ඒ වගේම ද්‍රව ගතිය කියලා කෙනෙක් තියෙනවා. ඒ වගේම උෂ්ණ සීතල ගතිය කියලා කෙනෙක් තියෙනවා. සෙලවෙන ගතිය තියෙනවා. සාමාන්‍යයෙන් හැම තැනකම අපිට පේනවා තද

කොටස් වලින්. දොර රූප කියලා වචනයක් විදිහට තනි වචනයක් අපි ගත්තට පස්සේ අපිට පේනවා අපේ ඇසට අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා අපේ රූප කොටසට. එව නැත්තම් අපේ යම් කිසි ආකාරයකට අපේ ඇහැට බලන රූප අපි සාමාන්‍යයෙන් සඳහන් කළොත් එහෙම අපේ මේ පංචස්කන්ධයේ තුල තිබෙන මේ ඉන්ද්‍රියන් හරහා පංච ඉන්ද්‍රියන් හරහා අපි ගන්නා අරමුණු වල හැමතැනකම අපිට පේනවා ඒ අරමුණු වල හැමතැනකම ගොනු වෙලා තිබෙන්නේ මේ සතර මහා භූත කොටස් වලින් අවශ්‍ය කරන ඒ මූල ද්‍රව්‍යයන් ටිකමයි. චක්කු සෝත ගහන ජීවහා කාය කියලා කියන ආකාරයකට අපේ ඇස, ඒ වගේම කන, නාසය, දිව, හම. ඊළඟට අපේ ඇසට අපි ගන්නවා මොකක්ද? රූප. ඒවල තියෙන පාට ආදී අපි බලනවා. ඒ වගේම සෝත අපේ කනට අපි ගන්නවා මොනවද? ශබ්ද, විවිධ වර්ගයේ ශබ්දයන් අපි ගන්නවා. ඊළඟට ගහන කියලා කියන්නේ නාසය. අපේ නාසයට අපි ගඳ සුවඳ ලෝකයේ තුල තියෙනවල් ගන්නවා. ජීවා කියලා කියන්නේ රස කියලා කියන එක. තිත්ත, පැණ රස ආදී වශයෙන් අපි රස හඳුනා ගැනීම කරනවා. කාය කියලා කියන්නේ හම. එහෙම නැත්නම් පොට්ටබ්බ, සීතල, උෂ්ණ ආදී දේවල් අපි ලබා ගන්නවා. ඒතර අපි කරන්නේ මොකක්ද? මේ ලෝකයේ තුල බොහොම සරල ආකාරයකට ගත්තට පස්සේ මේ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තිබෙනා වූ මේ රූපය, එහෙම නැත්නම් අපේ මේ පංචස්කන්ධයේ තිබෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කිව්වම පංචස්කන්ධෙමයි. රූප කියලා කියන්නේ අර මුලින් සඳහන් කරපු සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ ද්‍රව්‍යමය කොටස. දැන් අශෘතවත් පෘතජ්ජන ලෝකයේ තුල ජීවත් වෙන මිනිසයා කුමක්ද කරන්නේ? අපි ලෝකයේ තුල පින්වත්නි අපේ ඇහෙන් අපි රූප බලනවා. ඒ වගේම කනින් අපි ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් අපි රස දැනගන්නවා. ශරීරයෙන් අපි ස්පර්ශයන් ඇති කරගන්නවා. දැන් මේක ක්‍රියාවලියක් විදිහට ඔබ දන්නවා. මනෝමය ක්‍රියාවලියක් විදිහට අපේ මනස ඇතුලේහි ක්‍රියාත්මක වෙනවා. මනෝමය ක්‍රියාවලියක් කියලා සඳහන් කරන්නේ අපේ ඇස්වලින් අපි රූපයක් බැලුවට පස්සේ අපේ ඇසයි රූපයයි එකතු වුණාට පස්සේ විඥානයක් පහළ වෙනවා කියලා කියන හඳුනා ගැනීමක් කරනවා. ඇසයි රූපයයි විඥානයයි පහළ වුණාට පස්සේ ස්පර්ශය කියලා එකක් ඇති වෙනවා. ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීම ඇති වුණාට පස්සේ පින්වත් නේතන යම් කිසි ආකාරයකට වේදනාවක් දැනෙනවා කියලා කියනවා. ඒ වේදනාවත් සැප දුක සහ දුක්ඛම සුඛ ආදී වශයෙන් බෙදලා වින් කරනවා. සමහර අපි දේවල් දැක්කට පස්සේ අපිට එකෙන් සැපක් තිබෙනවා. සමහර දේවල් අපිට එකේ දුකක් තියෙනවා. සමහරලාට අපිට කිසිදු මධ්‍යස්ස ස්වභාවයක් තිබෙනවා. එතකොට අපි යම් කිසි ආකාරයකට අපිට යමක් දැක්කට පස්සේ ඒ දැකපු රූපය හරහා යම් කිසි ආකාරයකට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ අපි ඊළඟට මොදලා තියෙන්නේ සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම කියලා කියන එක. මේක හොඳයි මේක නරකයි කියලා අපේ මනස ඇතුලේ අපි රඳවා ගන්නවා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ඒ සංඥාවට අනුකූලව පින්වත්නි අපි සංස්කාරයන්, චේතනාවන් පහළ කරගන්නවා. ඒ හඳුනාගත්ත දේට අනුකූලව තමයි අපි පින්වත්නි මේ ලෝකයේ තුල සියලු දේවල් අපි කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඊට අනුකූලව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මනස තුල යම් කිසි ආකාරයකට සිතුවිලි ගොඩනගාගෙන අපි ජීවිතය ගත කරන්නේත් ඒ ස්වභාවය නිසාමයි. යම් කිසි දෙයක් අපි හඳුනාගත්තා නම් අපි කියන්නේ සංඥා කියලා කියන්නේ හඳුනාගත්ත දේ තමන්ගේ හිතට දැනිච්ච දේ, හිතට වැදිච්ච දේ. ඒවා පින්වත්නි සමහරැත්තන්ගේ සිත් ඇතුලේ බොහෝ කාලයක් තැන්පත් වෙලා තිබෙනවා. ඒ වගේ හිතනවා, කල්පනා කරනවා. ඒ කල්පනා කරලා පින්වත්නි අපි ඒකට කියනවා විතක්ක කියලා කියනවා. ඊට පස්සේ කල්පනා කරලා බොහෝ කාලයක් ගියාට පස්සේ තමන්ගේ මනස ඇතුලේහි පැලපදියම් වෙච්ච නිමිත්තක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා ප්‍රපංච කියන වචනේ පාවිච්චි කරනවා. අර ප්‍රපංච කියලා කියන්නේ මනස ඇතුලේහි තැම්පත් වෙලා තියෙන යම් කිසි ආකාරයකට සිතලා කල්පනා කරලා පැලපදියම් වෙච්චම අදහසක්. ප්‍රපංචයට අනුකූලව තමයි පින්වත්නි අපි ඊළඟට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. අපිට පේනවා අපිට අපේ හිතට දැනෙච්ච දෙයක් යම් කිසි ආකාරයකට තමන්ගේ මනසට දැනුණාට පස්සේ ඒ දැනෙච්ච දේ පින්වත්නි යම් කිසි කෙනෙක් මනසින් අල්ලගත්තට පස්සේ ඒ මනසින් අල්ලා ගැනීමේදී අපිට පේනවා එයා බොහෝ කාලයක් තමන්ගේ ජීවිතයේහි යම් කිසි ආකාරයකට ඒ සිතුවිල්ලත් එක්කම තමන්ගේ ජීවිතය ගත කරනවා. දැන් සාමාන්‍ය වශයෙන් ඔබට මේ කාරණාව න්‍යායාත්මක විදියට මේ විදිහට සඳහන් කරපුවාම මා දන්නවා අපේ සමහර අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට මේක තේරුම් ගන්නට අමාරුකමක් තියෙනවා. හැබැයි පින්වත්නි මේ ක්‍රියාවලිය අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ නාම රූප ධර්මතාවන්ගෙන් තුල තිබෙනා වූ ස්වභාවය, එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥානන් කියලා කියන මේ පංචස්කන්ධය මේ ක්‍රියාවලිය අපි තේරුම් ගන්න ඕනේ. මේ ක්‍රියාවලිය හරිය

තේරුම් ගත කෙනෙකොට තමයි අර ගැඹුරු ධර්මතාවකට තමන්ගේ මනස යොමු කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. තොර අපි විදර්ශනා භාවනාවකදී මේ තියෙන නාමරූප ධර්මතාවන්ගේ තුළ තිබෙන්නා වූ ඒ ගැඹුරු සියුම් ස්වභාවය කොටස් කොටස් වශයෙන් අපි මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරපුවාම යට ගැඹුරු විදර්ශනා ඥානයකට යන්න පුළුවන්කමක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත්වන කෙනෙක් මේ ධර්මයේ හොයාගෙන යනකොට යාට තේරෙන්න ඕනේ මේ කියන කාරණාව කුමක්ද කියලා කියන කාරණාව. දැන් ඔබට මා මෙන්න මේ විදිහට සඳහන් කරනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු අපි එක්තරා ආකාරයකට මුලාවකට පත් වෙලා සිටිනවා. මොකක්ද මුලාව? ඒ මුලාව තමයි මේ ලෝකේ තිබෙන දේවල් මට අයිතියි කියලා කියන හැඟීමෙන් යුක්තව එක්තරා මුලාවකට පත් වෙනවා. මේ ලෝකයේ තුල තියෙන ස්වභාවයේ தත්ත්වය මට අයිතියයි කියලා කියන මුලාවකට පත්වෙච්ච නිසාම තමයි එයා තවත් කෙනෙක් මත තමන්ගේ ජීවිතේ යැපෙන්න උත්සාහ කිරීමක් කරන්නේ. දැන් අපේ පින්නතුන්ලාට මේ කාරණාව මා මේ විදිහට සරල කළ සඳහන් කරපුවාම අපි සාමාන්‍ය ලෝකයේ තුල කියන කතාවක් තියෙනවා අපි වචනවල. මොකද්ද ඒ කියන වචනවල වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ? වැඩිම ප්‍රමාණයක් අපේ වචනවල තියෙන්නේ මම, මගේ, මට අයිති කියලා කියන කාරණාව. දැන් බලන්න සාමාන්‍ය විදිහට මිනිස්සෙක් කතා කරපුවාම ඒ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට කතා කරපුවාම ඒ කතා කරන ස්වභාවය ඇතුලේ තියෙන වැඩිම ප්‍රමාණයක් මම, මගේ, මට අයිති. මගේ කියන වචනේ තමයි වැඩිපුරම ප්‍රමාණයක් අපිට හම්බෙන්නේ. හාමුදුරු කෙනෙක් ගත්තොත් ඒ භික්ෂුවත් තමන්ගේ, මගේ පන්සල, මගේ දායකයෝ, මගේ නායක පදවි, මගේ තනතුරු, මගේ වාහනේ, එහෙම නැත්නම් ওই විදිහට මගේ නෑදෑයෝ කියලා මගේ මගේ මගේ මගේ කියලා කියන වචනේ කියනවා. සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත් වෙන මිනිස්සෙකුත් මගේ දරුවෝ, මගේ මුණුබුරා, මගේ ගෙවල් දොරවල්, මගේ පෙන්ෂන් එක, මගේ නෑදෑයෝ, මගේ මගේ මගේ කියලා කියන වචනයක් සඳහන් කරනවා. පින්වත්නි, කොච්චරනම් අපේ ජීවිතය තුළෙහි මම කියලා කියන වචනය ඔච්චරනම් අපට අපේ ජීවිතයේ තුල මමත්වයක් ඇතුළ අපේ ජීවිතේ ගත වෙනවාද? ජීවිතේ වැඩිම කාලයක් අපිට පේනවා මම කියන වචනේ තමයි වැඩිපුරම කියවෙන්නේ. එනිසා අර මම මාගේයි කියලා කියන හැඟීමෙන් යුක්තව, මමත්වයෙන් යුක්තව ඉන්න මනුෂ්‍යයා එක්තරා ආකාරයකට මුලාවකට පත්වීමක් සිදු වෙනවා. මොකක්ද මුලාව? එයා හිතාගෙන ඉන්නවා මේ ලෝකේම ඔබට අයිති, මට අයිති, මගේයි කියලා කියන හැඟීමෙන් යුක්තව යා මුලාවකට පත් වෙනවා. මේ මුලාව තමයි මිනිස්සෙකුට අර භාග්‍යවතුන් වහන්සේ අත්තදීපා විහෙරත සූත්‍ර දේශනාවේදී දේශනා කළ ආකාරයකට අර අඬන්ට වැළපෙන්න, ශෝකයට පත් වෙන්න, කම්පාවට පත් වෙන්න ප්‍රධානතම කාරණාව බවට පත් වෙන්නේ. හේතුව මොකක්ද? එයාට තේරෙන්නේ නැහැ මෙන්න මේ කියලා කියන වචන තුන. කොමක්ද ඒ වචන තුන? එයාට තේරෙන්නේ නැහැ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන වචන තුන යාට තේරෙන්නේ නැහැ. පුර යම්කිසි කෙනෙක් Tamange ජීවිතයේ තුල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණේ යාට පේනවා නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණේ කියලා කියන එක යාට ගැඹුරින් යාට අවබෝධ වෙනවා නම් මං හිතන්නේ අර අපි අඬන එක, වැළපෙන එක, කම්පාවට පත් වෙන එක අපට අපේ ජීවිතය තුළින් බොහෝ සෙයින් අපිට වලක්ක ගන්නට පුළුවන්කමක් තියෙනවා. හේතුව මොකද? අර මම මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව ලෝකයේ පිළිබඳව අල්ලගන්න කෙනාට යාට අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණිය පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විතර ගත්තට පස්සේ යම් කිසි කෙනෙක් තමන්ගේ රූපයේ පිළිබඳව එයා වැඩිපුර එයා හිතනවා නම්, කල්පනා කරනවා නම් මගේ රූපයේ, මට අයිති රූපයේ, මම තමයි ඉන්නේ, මගේ මම තමයි జగත, මම තමයි උගත, මට ඕනම දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා, මගේ ශරීරය ඉතාමත්ම බලසම්පන්නයි. මේ විදිහට තමන්ගේ රූපය ගැන යම් කිසි කෙනෙක් අභිමානයක් ඇති කරගන්නවා නම් පින්වත්නි, අභිමානය බොහොම තාවකාලික වශයෙන් ඇති කරගන්න අභිමානයක්. දැන් මිනිස්සෙකුට තේරෙන්න ඕනේ තමන්ගේ ජීවිතයේ තුල අවුරුදු 18 20 25 30 දී පවා තමන්ගේ ශරීරය තුල මේ එක්තරා ආකාරයකට ශක්ති සම්පන්න ස්වභාවයක් තිබුණත්, රූප సౌందර්යයෙන් යුක්තව ස්වභාවයක් තිබුණත්, හැබැයි මේ තියෙන රූප సౌందර්යමේ ස්වභාවයේ தත්ත්වේ පවා අවුරුදු 50 60 70 80 වෙනකොට මේක ක්‍රමානුකූලව දිරල යනවායි කියලා කියන එක තමන්ට පේන්න ඕනේ. ඒ තමන්ගේ ශරීරය තුල පවා තියෙන දේ අර ජරා, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා කියන ධර්මතාවන්ට ලක් වෙනවා කියලා කෙනෙක් යාට පේන්න තියෙන්න ඕනේ. දැන් එතකොට යම් කිසි කෙනෙක් තරුණ වයසේදී යෞවන මදේ තියාගෙන එයා හිතුවත් කල්පනා කළොත් මං කවදාවත් නාකි වෙන්නේ,
මං කවදාවත් ඔය විදිහට ජීවත් වෙන්නේ නැහැ. මං කවදාවත් ඔය විදිහට ලෙඩෙක් වෙලා ජීවත් වෙන්නේ නැහැ. මං කවදාවත් ජීවිතේ කවදාවත් මම මගේ ජීවිතය තුළ මම බටයක් ගහලා මම ජීවත් වෙන්නේ නැහැ. මුත්‍රා බෑග් එකක් එල්ලගෙන මම කවදාවත් ජීවත් වෙන්නේ නැහැ. මෙහෙම හිතුවොත් කල්පනා කළොත් පින්වත්නි, එයා සම්පූර්ණයෙන්ම අවිද්‍යාවට පත්වෙච්ච කෙනෙක්. තර යම් කිසි කෙනෙක් තමන්ගේ රූපය පිළිබඳව හිතුවොත් කල්පනා කළොත් ඒ රූප කොටස පවා අර මුලින් සඳහන් කළ ආකාරයකට සතර මහ භූත කොටස් වලින් සකස් වෙලා තියෙන. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහ භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ රූප කොටස පවා මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙලා තියෙනවා. එතකොට ඒක නිත්‍ය ස්වභාවයක් ඇත්තේ නැහැ. තොර නිත්‍ය ස්වභාවයක් නැති නිසා මෙතනලා තියෙන්නේ එතන අනිත්‍යමය ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඊට පස්සේ දිගටම පවතන එකක් ඇත්තේ නැහැ. යම් කිසි දිගටම පවතිනවා නම් ඒ ආත්ම වශයෙන් ඒක ග්‍රහණය කරගන්න උත්සාහ කිරීමක් කරනවා. එතකොට යම් කිසි කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් මම මේක මුලාවක් විදියට මේක දකිනවා නම් හැමදාමත් මේ විදියට තියෙන මේ ආකාරයකට ලස්සනට තියෙනවා කියලා මට අයිතියයි කියලා හිතාගෙන මම ලෝකයේ තුර ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම සම්පූර්ණ මුලාවක්. මම මේ යථාර්ථයට මොන දෙන්න ඕනේ. ඒ යථාර්ථයට මොන දුන්නට පස්සේ පින්වත්නි, එයාට තමන්ගේ ජීවිතය තුළෙහි තේරෙන්න ඕනේ මම අවුරුදු 60 70 80ක් ගියපුවාමත් මගේ ජීවිතයේ මේ ශක්ති සම්පන්න ස්වභාවය නැති වෙලා යනවා. එතකොට මගේ ශරීරයේ ඇතුළෙන් මේ වෙනස අමතු වෙනවා නම් අවුරුදු 60 70 80ක් ගියපු මේ ධර්මයේ ශ්‍රවණය කරන මගේ අම්මලා තාත්තලා අච්චිලා සියලාට ජීවිතේ තේරෙනවා නම් තරුණ වයසේදී මැදි වයසේදී විශාල වෙහෙසක් මහන්සියක් කරගෙන ජීවිතේ මම ගත කළා. මම හැදුවා වැඩුවා, ලෝකයක් හැදුවා. හැබැයි මේ ලෝකය දැන් ඔබට පේනවා ඔබෙන් ඈත් වෙලා ගිහිල්ලා. ඔබේ ශරීරයත් යම්කිසි ආකාරයකට වෙන්වීමේ ධර්මතාවකට යටත් වෙලා තිබෙනවා. ශරීරයත් වෙන්වීමේ ධර්මතාවකට, වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙලා තියෙනවා. එතනත් තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ලක්ෂණෙමයි. හැමදාමත් මේක නිත්‍ය වශයෙන් පවතින අය කියලා හිතුවොත් එතන දුක් සහිත ස්වභාවයක් පයි. එකම ආකාරයකට පවතින අය කියලා හිතුවොත් එහෙම එතනත් තමන්ට දුක් සහිත ස්වභාවයක් පවතිනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළේ පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ ත්‍රිලක්ෂණී පිළිබඳව තමන්ට ගැඹුරින් හිතන්න කල්පනා කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් කොටිම සඳහන් කළොත් විනස් වීමේ ධර්මතාව කියලා කියන එක ඉතාමත්ම ප්‍රකටවම දකින්න ලැබෙනවා කියලා හිතුවොත් කල්පනා කළොත් ඔබට මේ ජීවිතේ ඉතාමත්ම යහපත් ලෙස ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඊට මේක තීරුම් කරලා දෙන්නේ කවුද? මේක තීරුම් කරලා දෙන්නේ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේමයි. අපි ඉඳහිට මේ වගේ බොහොම ගැඹුරු කාරණාවලට අපේ මනස යොමු කරගන්න පින්වත් අපි පුරුදු කරගන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඇතුලේ තියෙන ගැඹුරු ස්වභාවය කොයි වගේද කියලා කිව්වොත් අපට අපේ හිත හදාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇයි හිත හදාගන්න බැරි? අපි නිතරම කියන දියක් තමයි මම මේ විදිහට ජීවත් වෙන නෙමෙයි මම බලාපොරොත්තුෙන් හිටියේ. මං කවදාවත් මගේ දරුවන්ගෙන් මෙහෙම වචන අහන්න නෙමෙයි මම ජීවත් වුනේ. කවදාවත් මගේ ලේලිගෙන් බෑනගෙන් වචන අහන්න, නෑදෑයගෙන් වචන අහන්න, ඒ වගේම නෑදෑයන් සහ අනිත් අයගේ මේ වගේ ගැරහුම් ලබන්න හෝ එහෙම නැත්නම් මට මේ විදිහට සලකයි කියලා කවදාවත් මම හිතුවේ නෑ කියලා කියනවා. පින්වත්ති, කවදාවත් හිතුවේ නෑ කියලා කියන වචනේ කොච්චරනම් හිතනවද? ඔබ සමහර ලාවට ගොඩාක් උදව් උපකාර කරපු මිනිසු, ඒ උදව් උපකාර කරපු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ ඒත්තු හිතපු දෙයක් තමයි, කල්පනා කරපු දෙයක් තමයි, අනේ මම නම් කවදාවත් මේක හිතුවේ නැහැ, මම කවදාවත් මේ විදියට දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ, කවදාවත් මගේ පුතර දුවාට, මගේ අම්මා තාත්තට, මගේ නෑදෑයන්ට අනේ මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ, කල්පනා කළේ නැහැ, කවදාවත් මගේ ව්‍යාපාරය මේ විදියට බිඳවෙටි කියලා මම හිතුවේ නැහැ, කල්පනා කළේ නැහැ. පින්වත්නි, ඔය කවදාවත් කවදාවත් කියලා කියන වචනය හොඳට තේරුම් ගන්නට, කවදාවත් කියලා කියන වචනය අය කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ වෙනස්සන ධර්මතාව තමන්ට තේරෙනවා නම්, එතකොට කවදාවත් තමන්ගේ දරුවා වෙනස් වෙන්නේ නැහැ යයි කියලා හිතාගෙන හිටියා නම් ඔබ එතන මොකදලා තියෙන්නේ? අර සියලු දේවල් මම මගියයි කියලා කියන ආත්ම දෘෂ්ටියකින් යුක්තව ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට මේ සියල්ලම මට අයිතියයි කියලා කියන හැඟීමින් යුක්තව ග්‍රහණය කරගෙන ඊට අනුකූලව තමන්ගේ මනස සකස් කරගෙන තමන් ජීවත් වෙනවා. දැන් බලන්න තමන්ගේ මනස ඇතුලේහි මේ සංඥාව කොයිතරම්නම් දුරට මේක ගැඹුරු තත්යකට පත් වෙලා තියෙනවද කියලා කිව්වොත්, මේ සමහර අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් පිළිබඳව සාල බලාපොරොත්තුවක් තියාගෙන ඒ දරුවෝ හදනවා, වඩනවා, නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. දැන් සමහර අම්මලා තාත්තලා දරුවන්ට ගෙවල් හදනවා.
සමහරට යටම තත්ති අම්මයි තාත්තයි ඉන්නවා. ඊළඟ තට්ටුවේ සහ තුන්වෙනි තට්ටුවේ දුවටයි පුතාටයි කියලා ගෙවල් හදලා තියෙනවා කියලා ඔය විදිහට ගෙවල් හදාගෙන ඒ ගෙවල් ඇතුලේ ලොකු ගෙයක් ඇතුලේ සමහරලාට අම්මලා තාත්තලා තනියම ජීවත් වෙන අවස්ථා තියෙනවා. ඇයි හේතුව අම්මා හිතනවා තාත්තා හිතනවා මේ දරුවෝ මගෙත් එක්කම ජීවිතේ ගත කරන්න ඕනේ. මේ අය මට අයිති. මගේම දරුවෝනේ. බෙද කාගේවත් දරුවෝ නෙමෙයිනේ පිට දරුවෝ නෙමෙයිනේ. අපි කොච්චරනම් එහෙම දේවල් කියනවාද? මේ මගේ දරුවෝනේ. මම කියන විදිහට මේ ජීවත් වෙන්න ඕනේ. මට පිටිපල යන්න පුළුවන් කමක් නැහැ. මගෙන් ඇත්තලා යන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි අපි කොච්චරනම් ඔය වගේ වචන කියනවාද? දැන් ඔබ හරියටම ධර්මයේ දන්නවා නම් ධර්මයේ අවබෝධ කරගෙන තියෙනවා නම් ඔබට කොහොමටත් කියන්න ഇടකටක් ඇත්තේ නැහැ අනේ මගේ දරුවෝ කියලා වචනින් කියන්න පුළුවන්. සම්මුති ලෝකයේ තුල ඔබට ඒක කියන්නට පුළුවන් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. හැබැයි ඇත්ත පරමාර්ථ සත්‍ය ධර්මතාව ඇතුලේ තේරුම් ගන්න ඕනේ. මම මගියයි කියලා කියන හැඟීමින් යුක්තව මම මෙහෙම කතා කළාට මේ කිසිවක් මගේ වසඟියේ තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. පින්නත්නි අපි ලෝකයේ තුල මොනතරම්නම් මහන්සි වෙනවද, මොනතරම්නම් ගැටීම් ඇති කරගන්නවද, මට අයිති ආකාරයකට මට ඕන ආකාරයකට මගේ වසඟියේ පවත්වා ගන්න ඕනේ කියලා කියන හැඟීම යුක්තව මොනතරම්නම් වෙහෙසක් මහන්සියක් අපට අපේ ජීවිතය තුළ අපි ගත කරනවාද. නමුත් පින්වත්නි නිසි ආකාර විදියට බලනකොට හරියාකාර විදියට බලනකොට තමන්ගේ වසඟියේ මේ ලෝකේ කිසිවක් තියාගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. තමන්ගේ වසඟියේ තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හේතුව මොකද? වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙලා තියෙන ලෝකයක් තුළ තමයි අපි ජීවිතය ගත කරන්නේ. වෙනස් වීමේ ධර්මතාවක් ඇතුලේ ජීවත් වෙන නිසා ඔබට මා ආරාධනා කරන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ වචනය. මොකද්ද බුද්ධ වචනේ දේශනාකට වදාළේ? අත්ත දීපා විහෙරත අත්ත සරණ. තමාට තමන්ගේ ජීවිතේ පිහිටක් පිළිසරණක් කරගෙන ජීවිතය ගත කරන්න. නා අඤ්ඤ සරණ වෙන කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න එපා. ධම්ම දීපා ධම්ම සරණ ධර්මයේ පිහිට කොටගෙන සරණ යන්න. මේ ධර්ම මාර්ගය ඔබට පුළුවන් තරම් තමන්ගේ මනස ඇතුලේහි පුහුණු කරගත්තොත් පින්වත්නි කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ඔබට ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. අපට අනිත් අයගේ උදව් උපකාර අවශ්‍යයි. අපට ජීවිතේ නැතිබරි ගහෙනකොට, අමාරුකම් ඇති වෙනකොට අපේ දරුමල්ලන්ගේ ඥාතීන්ගේ උදව් උපකාර සියල්ලක්ම අපිට අවශ්‍ය වෙනවා. හැබැයි පින්වත්නි ඒ දරුවෝ ඥාතීන් ළඟ ඉන්න කෙනා, හිතවත් කෙනා, ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ හෝ වේවා කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන් ළඟ ඉඳගෙනම කවදාරි දවසක තමන්ට සලකාවියයි කියලා කියන හැඟීමින් යුක්තව ජීවත් වෙන්න එපා. ඔබට ඉතින් අදහස් කරන්නේ ඒ කියපු වචනය ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරන්න නෙමෙයි. හැබැයි ඔබ දැනගන්න ඕනේ. දැනගැනීම, අවබෝධය ඇති කර ගැනීම, ඒ අවබෝධය තුළ ජීවත් වීම තමයි මිනිස්සුන්ට තාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි අපි හිත කලකිරීම ඇති කරගන්නේ. ජීවිතේ වයසට යනකොට අපි හිත තුළ යම් කිසි ආකාරයකට කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීම ඇති වෙන්නේ ඇයි? අපි බලාපොරොත්තුවක් තියාගෙන ලෝකයක් හදලා ඒ බලාපොරොත්තු විච්චි ලෝකය අපිට පේනවා අපේ ඉදිරියේම කඩාගෙන වැටෙනවා. කුංචි ළමයි වෙරළට ගියපුවාම වෙරළේදී ඒ ළමයි වැලි වලින් මාලිගා හදනවා. හැබැයි දිය රැල්ලක් ආවට පස්සේ ඒ දිය රැල්ලට අහුවෙන අර වැලි මාලිගාව සම්පූර්ණයෙන් බිම තලාවට එහෙම නැත්නම් බිමට ඇදගෙන වැටෙනවා. ඒ නිසා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සුන් හීනෙන් දැක්ක වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේම හීනෙන් දැකපු දේවල් වගේ සමහර මිනිස්සු උදේ නැගිටිනකොට ඒවා තමන්ගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ජීවිතේ සමහර වෙලාවට බොහෝ සෙයින් වෙහෙස මහන්සියලා ගොඩනගාගෙන සකස් කරපු දේවල් ඔබ ඉදිරියේහි පින්වත්නි එක්තරා ආකාරයකට බිඳ වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ බිඳ වැටෙනකොට ඔබේ හිත හදාගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබේ සිත තුළ තියාගන්න අවශ්‍යයි. ඒ නිසා ඔබට අප ආරාධනා කර සිටින්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ ගැඹුරු ධර්ම කාරණාව තමන් ජීවිතේ හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. තින්නම් අඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තමන්ගේ ජීවිතේ මේ නොනැති පුජ්‍යලයා අවස්ථා තුනකින් එක් අවස්ථාවකදී හෝ වේවා තමා තමාගෙන සොයා බැලීම සිද්ධ කරනවා. සමහර වෙලාවට තරුණ වයසේදී තමන්ගේ ජීවිතයේ මේ අවබෝධය ඇති කර ගන්නට ඕනේ. මැදි වයසේ එනකොට තමන්ගේ ජීවිතයේ අවබෝධය ඇති කර ගන්නට ඕනේ. එහෙම නැත්නම් වයසට ගියාට පස්සේ
තමන්ට මේ අවබෝධය ඇති කර ගන්න ඕනේ. දැන් වයසට ගිහිල්ලත් ඔය ඇත්ත හිතනවා නම් කල්පනා කරනවා නම් මට ඉන්නවා දරුවෝ ඉන්නවා මට අහවල් දේවල් තියෙනවා මට මිහිල මුදල් තියෙනවා නොයිකුත් දේවල් තියෙනවා මට බය වෙන්න දෙයක් නැහැ කියලා මේ විදිහට හිතනවා නම් කල්පනා කරනවා නම් ඒකත් එක්තරා ආකාරයකට අවිද්‍යාවට පත්විච්ච තනක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ඔබට දේශනා කොට බදාලා තින්නම් අඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතු මේ නෙවනති පුජ්‍යලයා තමන්ගේ ජීවිතේ එක අවස්ථාවකදී හෝ වේවා මේ යථාර්ථය දකින්න උත්සාහ කරනවා බලන්න උත්සාහ කරනවා. ඒ කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන් පිහිටක් පිළිසරණ කරන ජීවත් වෙන්න ඕනේ. මුළු ලෝකයා වෙනුවෙන් ඔබ මහන්සි වුණා. මුළු ලෝකයා වෙනුවෙන් කණ්ඩ බොණ්ඩ මහන්සි වුණා. ඔබේ දරුමල්ල සහ අනිකු සියලු දෙනා වෙනුවෙන් ඔබේ ජීවිතේ ලුසාල කැපකිරීමක් මහන්සියක් සිද්ධ කළා. හැබැයි ඔබට ඔබේ හිත හදාගන්න වැඩ පිළිවෙල ඔබ ජීවිතය තුළ ගොඩනගා ගන්න ඕනේ. ඒ නිසා තමයි එක එක්කෙනාගේ පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ලැබෙන දියක් ඔබ කාලා බීලා ඔබේ ජීවිතය ගත කරන්න, සතුටින් ජීවිතය ගත කරන්න, සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න, මූණ නරක් කරගෙන අප්‍රසන්න ස්වභාවයකින් යුක්තව ප්‍රේමනාප ස්වභාවයක් නැතුව ජීවත් වෙන්න එපා. කාටත් ඔබ ප්‍රේමනාප විදිහට ජීවත් වෙන්න, ආදරෙන් කතා කරන්න, ලිංගතුකමින් කතා කරන්න, සෙනෙහසින් කතා කරන්න, වතුර පොදක් හරි කවුරු හරි කෙනෙක් දෙනවා නම් ඒ වතුර පොදක් හරි දෙන කෙනාට ඔය ඇත්ත පින්සිදු වේවා කියලා කියන්න. ඒ පින්සිදු වේවා කියලා කියන වචනය මොන තරම් වටිනවද? මෛත්‍රී සිතක් පුරුදු කරගත්ත කෙනෙකුට මේ අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. ඔබ දන්නවා අපේ ඉන්දියාවේ තිබුණු සාමාන්‍ය ස්වභාවය තමයි ජීවිතේ සමහර වෙලාවට ඒ ඇත්තන්ගේ ජීවිතේ විවිධ කොටස් වලට බෙදලා වෙන් කරලා තිබුණා. සයිස්වේ වියස්ත විද්‍යානං යෞවෙනි විස යෂීනම් වාර්ධකේ මුනි උත්‍රීනම් යෝගී නාන්තේ තනුත්තජාම්. මේක තාමත්ම ප්‍රකට සංස්කෘත ශ්ලෝකයක්. ඒ ශ්ලෝකවල සඳහන් කරලා තියෙන්නේ මේ ළමා අවේදීයේදී විද්‍යා ශාස්ත්‍රය ඉගෙන ගැනීම සිද්ධ කරනවා, තරුණ අවේදීයේදී පස්කම් සැප විඳීම සිද්ධ කරනවා, වයසට ගියාට පස්සේ වනේට පිවිසලා තමන්ගේ මුනුවරයෙක් වගේ තමන්ගේ ජීවිතය ගත කරනවා. ජීවිතයේ අවසාන කාලයේ සම්පූර්ණයෙන්ම යෝග කර්ම වලින් එහෙම නැත්නම් යම් කිසි ආකාරයකට සම්පූර්ණයෙන්ම තමන්ගේ මනස වෙනත් පැත්තකට යොමු කරලා ජීවත් වෙනවා. හැබැයි පින්වත්නි මේ අවස්ථා හතර පිළිබඳව මේ විතර දැක්වාට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ ජීවිතයේ අවසන් කාලවල වෙන්නේ මිනිසු තමන්ගේ ජීවිතයේදී මුනි වෘත්තියකට එමන තම මුනිවරයෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කළ යුතු වන්නේ. ඒ වගේම ජීවිතයේ අවසන් කාලේ නිමේ තමන් භාවනාවකට යොමු වන්න ඕනන්නේ. ජීවිතයේ තරුණ වයසේදී මැදි වයසේදී ඔබට පේනවා නම් මේ ජීවිතයේ යථාර්ථය පේනවා නම් තමන් තමන්ගේ ආත්ම විමුක්තිය තමන් සලසා ගත යුතු වෙනවා. ඒක කොච්චරනම් වටිනවද මිනිස්සෙකුට? ඒ ආත්ම විමුක්තියට තමන්ගේ ජීවිතයට තමන් කාලයක් වෙන් කරගන්න ඕනේ. හැබැයි පින්වත්නි වයසට ගියා කියලා තමන්ට මේ කටයුත්ත කරගන්න බෑ කියලා දෙයක් ඇත්තේ නෑ. වයසට ගියපු ඇත්තන්ටත් තමන්ගේ ජීවිත ඇතුළෙහි මේ අවබෝධය ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ වයසට ගියපු සමහර අම්මලා තාත්තලා ජීවිතයට මුණ ගැහෙනවා. ඊයත් බොහොම සතුටින් තමන්ගේ ජීවිතය ගත කරනවා. ඉතාමත්ම සතුටින් ජීවත් වෙනවා. සමහරලාට ගේ ඇතුළෙහි කණ්ඩබණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. ඒත් ඒ අම්මලා බොහොම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. එතකොට ඊයත් සඳහන් කරන්නේ අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී මං හොඳට අහනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හොඳට මං අහන නිසා මගේ හිතට විශාල සහනයක් තියෙනවා, මගේ හිතට විශාල ශක්තියක් තියෙනවා. ඒ බුදුගුණවල ශක්තිය කියලා කියන එක පින්වත්නි නිරන්තරයෙන් මගේ ජීවිතයට ලැබිලා තියෙන දෙයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුකූලව මගේ ජීවිතය ගත කරන නිසා හඳුරුනි මට මේ ලෝකයේ තුල තියෙන ඕනෑම දෙයක් දරා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අටලෝ දහමට අපි හාමුදුරනි මං කවදාවත් කම්පා වෙන්නේ නැහැ. ලාභෝ අලාභෝ වයසෝ යසෝ නින්දා ප්‍රශංසා සැප දුක කියලා කියන එක මම දන්නවා ස්වාමින්වහන්ස. එය අනිත්‍යතාව මත ක්‍රියාත්මක කරන දෙයක්. ඒ නිසා ජීවිතේ මම හොයාගෙන හොයාගෙන යනවා, මගේ විමුක්තිය මම හොයාගෙන හොයාගෙන යනවා. මට ලෝකයා කරන දේවල් පිළිබඳ මට අදාළකමක් ඇත්තේ නැහැ. දැන් අපිට පේනවා සමහර ඇත්තන් කතා කරන්න ගියපුවාම ඒ කතා කරන්නේම බාහිර ලෝකයේ තුළ තියෙන දේවල්. එක්කෝ ගිහි පැවිදි ඇත්තන්ගේ නොයෙකුත් දේවල් පිළිබඳව තමයි යම් කිසි ආකාරයකට කතාවට ලක් කරන්නේ. තමන් තමන් ගැන හොයන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ජීවිතේ අවසා තුනකදී හෝ වේවා, තරුණ වයසේදී හෝ වේවා, මැදි වයසේදී හෝ වේවා, ජීවිතේ අවසන් කාලයේදී හෝ වේවා, තමා තමා ගැන ගැඹුරින් හොයන්න ඕනේ. තමා තමා ගැන ගැඹුරින් හොයනකොට අපිට පේනවා එයාට මේ විමුක්ති මාර්ගයේ සලසා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විමුක්ති මාර්ගයකට ප්‍රවිෂ්ඨ වුණ කෙනා යා තමන්ගේ ජීවිතේ නික්කම්මී කියලා කියන එක, නික්මයම කියලා කියන එක මේ ලෞකික ජීවිතය තුළේ ගත කරන විට ඇතිවෙන්නා වූ යම්කිසි ආකාරයකට බැඳීම් සහිත ස්වභාවය
තමන් හොඳට අවබෝධ කරගෙන එයා ක්‍රමානුකූලව නික්මෙන්නට තමන්ගේ ජීවිතයේ උත්සාහ කිරීමක් කරනවා. එයා කොහොම හරි හොයනවා මේ ලෝකයේ තොල මිනිසු අඬන්නේ වැළපෙන්නේ ශෝකයටපත් වෙන්නේ බලාපොරොත්තු තියාගෙන නිසා. ඒ බලාපොරොත්තු ගොඩනැගෙන්නේ තණ්හාව නිසාමයි. ඒ තෘෂ්ණා බරිත ස්වභාවය නිසාම ඔවුන්ගේ ජීවිතය තුළෙහි එක්තරා ආකාරයකට විශාල බැඳීමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා. ඒ නිසායි නික්කම්මේකට තමන්ගේ හිත පුරුදු කරගන්නකොට මේ තණ්හාව නිසා තමයි, තෘෂ්ණාව නිසා තමයි මේ බැඳීම් සහිත ස්වභාවය තියෙන්නේ. මේ පංචස්කන්ධයටම උපාදානයක් ඇති කරගැනීම නිසා තමයි මට දුකක් ශෝකයක් කනගාටුවක් තියෙන්නේ. අන් අයගේ තියෙන බැඳීම නිසාම, තෘෂ්ණාව නිසාම ඇතිවෙච්ච කාරණාවක්. මේ ඉතාමත්ම හොඳින් ගැඹුරින් එයා අවබෝධ කරගත්තාම එයා ක්‍රමාණු පුළුව තමන්ගේ ජීවිතේ නික්මීට පුරුදු වෙනවා. පින්වත්නි, අපි අටසිල් සමාදන් වෙලා දසසිල් සමාදන් වෙලා ජීවිතේ පුරුදු වන්නේ ඔන්න ඔය කියලා කියන නික්කම ස්වභාවයට පත් වීම. ඇයි? ලෝකයක් පිළිබඳව බලාපොරොත්තුවක් තියාගෙන කටයුතු කරලා ඒ ලෝකයේ තමන් හිතපු දේවල් ඉටු වෙන්නේ නැති වෙනකොට තමන් තීරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ අනිත්‍යතා දර්ශනයක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තියෙන මේ හැම ධර්මතාවක්ම වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙනවා නම් ඒ වෙනස් වෙන ධර්මතාව ඇතුළේහි මට මගියයි කියලා වසඟියට ගන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. මට ලෝකය වෙනස් කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. වෙනස් වෙන දේ මට වළක්ව ගන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. తాවකාලික වශයෙන් සමහර දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට යථාර්ථයේ වශයෙන් ගත්තොත් එහෙම අපට මේ වෙනස් වෙන ධර්මතාව අපට ආරක්ෂා කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ නිසා තමයි අපිට පේනවා යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළෙහි මේ අවබෝධය ඇති කරගත්ත කෙනා අපට පේනවා තමන්ගේ ගෙදර එක්තරා ආකාරයකට බාධා සහිත තැනක් බවට යා ජීවිතේ තේරුම් ගන්නවා. පින්වත්නි, සම්බාදෝ යං ගරාවාසෝ රජස්සායතනං ඉති අබ්බෝකාසෝ පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී. මේ ජී ජීවිතය කියලා කියන කරදර කාරීම තැනක්. ඒ නිසා මේක බන්ධනාගාරයක් වගේ, හිරගෙදරක් වගේ තමයි. ඇත්ත, පැවිද්ද කියලා කියන එක නිදහස් තැනක් කියලා කියනවා. නමුත් පින්වත්නි, පැවිදි වුණත් ඔබට ඔබේ හිත හදාගන්න බැයි නම් ඔබට ඔබේ ජීවිතය එක්තරා ආකාරයකට අසාර්ථක භාවයකට පත් වෙනවා. නැවත නැවතත් මා අවධාරණය කර සිටිනවා අපේ පින්වත් සියලු දෙනාටම තමන්ගේ ජීවිතේට තමන් පිහිට කරගෙන ජීවත් වෙන්න, තමන්ගේ නිදහස තමන් හොයාගන්න, තමන්ගේ හිත හදන වැඩපිළිවෙල තමන් සකස් කරගන්න, වෙන කිසිම කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් මත ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. ඒ ජීවත් වෙන්න උත්සාහ කළොත් පින්වත්නි, ඔබට ඔබේ ජීවිතේ යම් තැනකදී ඔබට අඬන්න, වැළපෙන්න, ශෝකයටපත් වෙන්න, කම්පාවටපත් වෙන්න ජීවිතය තුළ සිදුවෙනවා. මරණ මංචකයේ දක්වාම මනස හදාගන්න පුළුවන් වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. ඔබට ඒ සඳහා උතුම් ප්‍රඥාවම පහළ වේ, උතුම් මහා සෑයේ ආශිර්වාදෙම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් පින්වත්නි, අපේ නෙත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා. අංක 97 ජයසෙන්ගම සමාන රාගල ලිපිණී පදිංචි නීතා චාන්දිනි මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් මේට වසර 3කට පෙර මිය ගිය මනරාගල මහානාම ජාතික පාසලේ විශ්‍රාමික ගුරු සෝමපාල මද්දුම ආරච්චි මහතාගේ සහ HWG ආරිදාස පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ පින්කම සිහිපත් කරලා එහෙම නැත්නම් පින් අනුමෝදන් කිරීමයි අද දවසේදී බලාපොරොත්තුවක් බවට පත්ලා තිබෙන්නේ. සෝමපාල මද්දුම ආරච්චි ස්වාමියාට, HWG ආරියදාස පියාණන්ට, මද්දුම ආරච්චි පවුලේ සහ නීතා චාන්දනි පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට රෝගීව සිටින ශසිකා කෞමදී දියණියට සහ අමලා මද්දුම ආරච්චි සොහිරිට සිත්පතන්ටත්, සෙසිලියානා ජයසේකර මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත්, මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු කෞමදී දියණියට සහ අමලා මද්දුම ආරච්චි සොහිරිට සිත්පතත්, සෙසිලියානා ජයසේකර මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දනාවටත් පින්වත් ඔබටත්, උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්ති ලෝපස්සී ඔබසියලු ආතම තුම් දහමරට ලැබිවා, ජයි මහඳුර සිගි පිටීවා, පසය පිරුවා දීවා, උප්පේ නීරෝගා චිර ජීවන ලැබිවා, උතුම් ධර්ම අවදීම ලැබේවා ප්‍රාර්ථනා කරනවා. අද මේ උත්දේශනාවට දායක දරපු නුතුන්ගේ වර්ග પરම්පරා මේ ගිහිලි සිළු දනගෙන මතන් මේ උත් සද්ධර්මීය ශ්‍රේණි කරපු ලක්පාත් වාස ඔබගේ කවුල්වල ගිලෙන සාටත් කරන මතන් විවා මේ රට ජාතින් ජීවිත කරපු කෙලුව විරෝධ කිහිප විදුපන්ට පිනන මතන් විවා මේ බලෙන් දනාට මතු නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්පතරක මමන් බිබිනාදී සියලුම අලිසාකේ මසාකේ දෙර පිනන මතන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය පරණියත් දෙනාටම වේවා. පින් බලෙන් දෙවියන් අපෙම දෙන පතන දීකින් නිමින් සැනසීමට පත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගාහිත්නිකාන්තං අනුමෝත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාහං.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

NetFM Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.